Lakanda Radio ITN. සුබදසනක් ලස්සන දවසක් අද ජූලි මාසයේ 18 වෙනිදා සෙනසුරාදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනාව.

Radio ITN. සුබ දේශනක් වේලාව දේශන 5යි විනාඩි 37යි.

සුන්දරු දේශනක් අද දවස ජූලි මාසයේ 18 වෙනිදා සෙනසුරාදා සත්‍යන්තේ ප්‍රධාන පුවත්පත් ලෙස ලංකාදීපේ සිරස්තලේ වාර්තා කරනවා ආරක්ෂකගේ ගිනි අවිය ඉල්ලාගෙන හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මරුට අත්නගල්ලේ මිනි මෙරුවකට එකම පවුලේ හතරක් එක්ක පහක් පෝරකයට මව පියා දරු දෙදෙනාත් ඒ අතර LPL තරඟ මුදලට පාවා දීම ඉන්දිය ජාතිකයා එක්ක දෙකක් රිමාන් මිල සූත්‍රයට වඩා තෙල් මිල වැඩි විරිටේ රිසර්ච් කියයි මේගම හිරේ සිද්ධිය විමර්ශන ජනතාවට වහා හෙළි කළ යුතුයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය මෙහෙම කියන්නේ. හරක් කටාගෙන් කෝටි 12ක් ගත්තයි කියන සිද්ධිය අල්ලස් ගනුදෙනුවට පොලිස් ලොක්කන් තුනකුත් හවුල්. හිමිනමකුත් ගෑවිලා අල්ලස් කොමිසම උසාවියට කියයි. රකිත ඇතුළු 3 දෙනා යලි රිමාන්. SDIG වරුණ ජයසුන්දරට මාරුවක් තවත් නිලධාරීන් 7ක් මාරු ඩෙංගු මරණ 50ට නැගී රෝගියෝ 73455ක් පොලිස් නෝනාගේ උකුලේ වාඩියු කොස්තාපල්ගේ වැඩ තහනම් ප්‍රසංගයට නාවයි සගයකුට පහර දී මරණ තර්ජන කළා කැලණි සරසවි සිසු 4ක් අල්ලන්න සොයයි ඉරානයේට ගැව්වාට ප්‍රතිපහාර සිරියාවේ ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයට ප්‍රහාරයක් කතරගම ඇසල මංගල්‍ය සිව්වැනි පෙරහැර අද වෙලාව උදැසන 6යි විනාඩි 8යි ඔබ රැඳිලා ඉන්නේ ලක්කඩ සමගයි.

0: වෙලාව උදෑසන 6:12.
1: ලොතරැයියේ පෙරලිකරණ NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ඒ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76 366 176 අංකයට

0: දැඩි අවධානම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
1: සතියක ලක්හඬ.

අද දවසු පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් සලකද්දී වැදගත් කමක් තිබුණේ සජ්ජාතීන්ගේ සංවිධානයේ විසින් නම් කරලා තිබුණා නෙල්සන් මැන්ඩෙලා දිනය විදිහට. විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව සටන් වැදුණු එරට ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා මෙන්ම නොබෙල් සාම ත්‍යාගලාභී නෙල්සන් මැන්ඩෙලා ලෝක සාමය මානව හිමිකම් සහ නිදහස වෙනුවෙන් කළ කැපවීම ඇගීම සහෝගේ දර්ශනය ඉදිරියට ගෙන යාම මේ දිනේ ප්‍රධාන අරමුණක් වශයෙන් සඳහන් වෙනවා. ජූලි මාසේ 18 වෙනිදා නෙල්සන් මැන්ඩෙලා දිනය විදිහට සඳහන් කරනවා. දැන් මිනිත්තු 67 තේමාව, එහෙම නැත්නම් වසර 67ක් දේශපාලනයේ නිරත වීමත් එක්ක ඔහු ඉල්ලීමක් කළා සමාජයේ වෙනුවෙන් කැපවීමක් කළා අනුන් වෙනුවෙන් විනාඩි 67ක කාලයක්වත් ජීවිතේ යොදවන්න කියන ඉල්ලීම කළේ නෙල්සන් මැන්ඩෙලා විසින්. අද ලංකාදීප වාර්තා කරන මුල්පිටුවේ ප්‍රවෘත්තියේ සවිස්තරාත්මක විස්තරයක් තියෙනවා. හිටපු පොලිස්පතිවරයෙකු සීඩී වික්‍රමරත්න මහතා ඊයේ දැසන ව්‍යායාම් සඳහා ගොස් නිවසට පැමිණ මද වේලාවකින් ඔහුගේ ආරක්ෂකයෙකුගේ ගිනි අවියකින් වෙඩි තබා ගැනීමෙන් මියගොස් ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා කියලා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උඩ්ලර් මහත්මයා සඳහන් කරන්නේ. හිටපු පොලිස්පතිවරයා ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා අතරින් එකයකු සතුව තිබූ රිවොල්වර් වර්ගයේ ගිනි අවිය පරීක්ෂා කර බැලීමට කියලා තමයි ඉල්ලගෙන තියෙන්නේ. ඉතින් එම පොලිස් නිලධාරියා රිවොල්වර ගිනි අවිය හිටපු පොලිස්පතිවරයා අතට පත් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා කියලා තමයි ලංකාදීප මුල්පිටුව වාර්තා කරන්නේ. අත්තනගල්ල වෙලගෙදර ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එම නිවසෙන්ට අතින් පයින් ආයුධ වලින් පහර දී අයෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වරදකරුවන් කළ මව, පියා, දරුවන් දෙදෙනෙකුට සහ තවත් අයෙකුට ගම්පහ පූර්වගාමි විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඊයේ මරණ දඬුවම නියම කළා තියෙනවා. මෙසේ දඬුවම් නියමුණේ මේ පළමුවෙනි විත්තිකරු සුමින්ද මංජුල, දෙවැනි විත්තිකරු වජිර ඉන්දික, හතරවැනි විත්තිකරු WA සිරිසේන, පස්වැනි විත්තිකරු ජනකාන්ති සහ හයවැනි විත්තිකරු W ලලිත් ප්‍රියන්ත කුමාර යන පස් දෙනාට තමයි මේ විදිහට මරණ දඬුවම හිමි වෙලා තියෙන්නේ. එකෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමයි මේ විදිහට දඬුවම හිමි වෙලා තියෙන්නේ. කවවත් ඝාතනය කරන්න කාටවත් අයිතියක් නැහැ. වෙලාව උදේ උදැසන 6:19. ඔබ ලක්කන සමග

0: වෙලාව උදෑසන 6:22.
1: සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවේ බත්‍රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්‍රමුල්ල යන ලිපිණේට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112-774-424-0175-493 අමතන්න.
2: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
3: Vilavu desana hayai vinadi 24.
0: Satyaga Lakhana.

0: నీ ఉదాసనం కల్పనాకరణోనే జీవితే పుంజిమ పుంజి కూడా సతకుట నతి కరణిడ దినవాద్ డెంగు మరణ సంఖ్య 50ට නගී රෝගියු 73455ක් මෙරටින් වාර්තා වෙච්ච වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් ඊයේ වන විට ඩෙංගු රෝගීන් 73455 දෙනෙකු වාර්තා වී ඇතැයි එහි වැඩබලන අධ්‍යක්ෂ කපිල කන්නංගර මහත්තයා සඳහන් කරනවා. දැන් විශේෂයෙන්ම දැන් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කොයිතරම් කිව්වත් තමම්ම හිතලා මේ තව කෙනෙකුගේ ජීවිතේ බේරා ගැනීම සඳහා කටයුතු කරනවා නම් එය වඩාත් වැදගත් වෙනවා. නීතියෙන් හැමදේම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවට වඩා අපි අපිම අපේ අවට වටපිටාව පිරිසිදුව තබා ගන්නවා නම් මදුරුවන් බොවන ස්ථාන නතර කරන්න හැකියාවක් තිබෙනවා නම් මේ තත්ත්වය මිදෙන්න පුළුවන් කියන එක තමයි බොහෝ දෙනාගේ අදහස වෙන්නේ. ඩෙංගු රෝගීන් 1025 දිනෙකු ඊයේ දිනේ පමණක් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 52.5% රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15341ක්, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14625ක් මේ විදිහට වාර්තා වෙලා තියෙනවා. ජූනි මාසයේදී තමයි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ 21538ක්. මේ මාසේ පළමු දින 16 ඇතුළත පමණක් 18076ක් ඩෙංගු ආසාදිතයින් හඳුනාගෙන තියෙනවා. ඉතින් රට පුරා පවතින ඩෙංගු වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික් 11ක අධ්‍යවදහලම් කලාප 60ක මේ වන විට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ආරක්ෂක හමුදාව, පරිසර පොලිසිය මේ කටයුතු සඳහා දායකත්වය ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් ඩ්‍රෝන යාන මේ යොදා ගනිමින් විශේෂ පරීක්ෂා කිරීම සිදු කරන බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා. නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් එහි තත්ත්වයන් වලට යටත් වෙනවාට වඩා අපි අපිම අපේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අවට වටපිටාව පිරිසිදුව තබා ගනිමු, මදුරුවන් බෝවෙන ස්ථාන වළක්වා ගනිමු කියන එක තමයි යෝජනා වෙන්නේ. දැන් ඉදිරියේදී විභාග ආරම්භ වෙනවා. ඒ සෑම විභාගයකටම පෙර දුමායනය කර තවදුරටත් මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කරන බවකුත් සඳහන් වෙනවා. දැන් මේ පිළිබඳව කපිල කන්නංගර මහත්තයා මෙන්න මේ විදිහට සඳහන් කරනවා. අපි ඒ කියපු කතාව අහමු.
1: නයිර බලත් සභාවේ ගම්පහ හා කොළඹ තමයි වැඩියෙන් රෝගීන් වාර්තා වෙන්නේ. ගම්පහෙන් 20.88ක් වාර්තා වෙන අතර කොළඹ 19.91ක් තමයි වාර්තා වෙන්නේ. දකුණු පළාතෙන් මාතර සහ ගල්ලත්, සබරගමුවෙන් රත්නපුර සහ කෑගල්ල, මධ්‍යම පළාතෙන් නුවර දිස්ත්‍රික්කයත්, ඒකම ඌව පළාතෙන් පුත්තලම කුරුණෑගල යම් ප්‍රමාණයකට රෝගීන් වාර්තා වෙනවා. රෝගීන්ගේ මරණ සංඛ්‍යාව තුළ 50 තුළ කාන්තාවන් 35කුත් පිරිමින් 15කුත් ඉන්නවා. එයින් ළමයින් 5 දෙනෙක් තමයි මරණයට පත් වෙලා තිබෙන්නේ. අවුරුදු 15ට අඩුවෙන් ඉන්න ළමයින්. අලුතින්ම අපි පටන් ගත්ත නැවත වරක් රතුකුරුස සංවිධානය සමග සම්බන්ධ වෙලා, ඒ අයගේ ස්වේච්ඡා සේවකින් සමග සම්බන්ධ වෙලා දිස්ත්‍රික්ක 11ක සහ සෞඛ්‍ය වැදින නිලධාරී කාර්යාල 63ක මේ වැඩසටහන කරගෙන යනවා. 13027ක් පරිශ්‍ර පරීක්ෂාවට ලක් වෙලා තිබෙනවා. එයින් 3142ක පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන තියෙනවා. ඒකෙනොත් පරිශ්‍ර 420ක EDC ජිප්ටයි ID සර්බ පික්ටස් කියන මදුරු විශේෂයන්ගේ කීටයන් ඒ තුළ හම්බ වෙලා තිබෙනවා.

0: සතියක ලක්හඩ
1: සත්ව සුභසාධනය සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ගෙනෙමින් සතුන්ගේ ජීවිත යහපත් කිරීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයට අවස්ථාව ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය සඳහන් කළා. ඒ පෙට් එක්ස්පෝ 2026 ප්‍රදර්ශනයට එක්වෙමින් අගමැතුමිය මෙන්න මෙහෙම කතාවක් කිව්වේ.
2: අපේ ගෙවල් වල ඉන්න සතුන් ගැන විතරක් නෙවෙයි, විශේෂයෙන්ම අපේ වීදි සතුන් ගැන අපේ විශේෂ අවධානයක් අපි යොමු කරන්න ඕනේ. ඒක මම හිතනවා අපේ සියලු දෙනාගේම වගකීම. ඒ සඳහා අපි හොඳ ප්‍රතිපත්ති නීති හදාන්න ඕනේ. මම ඉන්නේ පන්සලක් ළඟ. ඒ පන්සල ගාව හැමදාම පූස් පැටව් බලු පැටව් දාලා යනවා. අපේ සුරතල් සතුන් වගේම අපි වීදි සතුන් ගැනත් අවධානයක් දෙමු කියන එක මගේ ඉල්ලීම මම කරනවා. ළඟදිත් ලංකාව ගෝලීය වශයෙන් සුප්‍රසිද්ධ වුණා. අපි දැක්කත් පොළොන්නරුව පැත්තේ චූටි දියණියක් ඉත්තෑවෙක් එක්ක තිබ්බ සම්බන්ධතාවය. සහකම්පනය, ආදරය, කරුණාව කියන දේ දරුවන්ගේ ජීවිතවලට ප්‍රායෝගිකව එකතු කරන්න නම් සුරතල් සතුන් එක්ක ඒ තියෙන සහජීවනයේ ඒ දෙන වගකීම තුළින් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්, උගන්වන්න පුළුවන්. ඒ වගේම මම සතුටු වෙනවා අපිට පුළුවන් වුණා සති කීපයකට පෙර ඇනිමල් වෙල්ෆෙයාර් බිල් එක කැබිනට් එකේ පාස් කරන්න.
1: වෙලාව උදෑසන 6යි විනාඩි 30යි.
0: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය
4: කොටු දෙකට

ලොතරයි බලන්න නොහැකිවුණනා කියලා කනගාට වෙන්න දෙයක් නෑ ලක්කඩ අහගනින්නෝ නම් ප්‍රතිඵල කියන්න සූදානම් වෙන්නේ මහජන සම්පත ලොතරයි මුලින්ම අතරගන්න මහජන සම්පත ගුවිසත මෙගාපව ධනනිධානය හඳහාන අද සම්පත ජයලොතරයි සහ සුබදවසක් ලොතරයි අතරින් මහජන සම්පත 6251 වන වාරයේදී ඩී අක්ෂරය ජයග්‍රහණය කළේ අංක 791975 6251 වන වාරයේ මහජන සම්පත ලොතරයි ඩී අක්ෂරය අංක 791975 ජයග්‍රාහී ලෙස සටහන් වුණා. ගුවිසෙත 6493 වන වාරයේදී ටී අක්ෂරය අංක 8 අංක 25 අංක 28 අංක 79 වාසනාවන්ත අංක ලෙස හඳුනා ගත්තේ 6493 වන වාරයේ ගුවිසෙත ලොතරයි ටී අක්ෂරය අංක 8 අංක 25 අංක 28 අංක 79 ජයග්‍රාහී වාසනාව උදා කළේ. මෙගාපව ලොතරැයිය 2599 වන වාරයේදී ඩී අක්ෂරය සුපිරි අංකය බවට පත් වුණු අංක 16 අංක 12 අංක 28 අංක 65 සහ අංක 78 වාසනාවන්ත අංක ලෙස හඳුනා ගත්තේ 2599 වන වාරයේ මෙගාපව ලොතරැයිය ඩී අක්ෂරය සුපිරි අංකය වුණ අංක 16 අංක 12 අංක 28 අංක 65 සහ අංක 78 ධන නිධානයේ 2281 වන වාරයේදී V අංක 18 අංක 28 අංක 42 සහ අංක 48 ධන නිධානයේ 2281 වන වාරයේදී V අක්ෂරය අංක 18 අංක 28 අංක 42 සහ අංක 48 මේ කියන සූදානම් වන්නේ හඳහන ලොතරැයි 1560 වන වාරයේදී කටක ලක්ෂණයයි ජයග්‍රහණය කළේ අංක 2 අංක 6 අංක 29 අංක 58 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණා. හඳහන 1560 වන වාරයේ කටක ලක්ෂණයයි ජයග්‍රහණය කළේ අංක 2 අංක 6 අංක 29 සහ අංක 58 වාසනාවන්ත අංක සටහනේ සටහන් වෙද්දී 826 වන වාරයේ අද සම්පත ලොතරැයි අතට ගන්න 75975 1975 ඩී අක්ෂරයේ රටාව ලෙස සටහන් වුණා. අද සම්පත 826 වන වාරයේ රටාව අංක 75 අංක 975 1975 සහ ඩී අක්ෂරය. ජයලතරයි 519 වන වාරයේදී ටී අක්ෂරය ජයග්‍රහණය කළේ අංක 1851 519 වන වාරයේ ජයලතරයි ටී අක්ෂරය අංක 1 අංක 8 අංක 5 අංක 1 සුබ දවසක් ලොතරැයි 367 වන වාරයේදී තුලා ලක්ෂණයයි ජයග්‍රහණය කළේ අංක 7 අංක 59 අංක 66 වාසනාවන්ත අංක ලෙස සටහන් වෙද්දී ප්‍රවර්ධන අංකය වුණා 13.59 367 වන වාරයේ සුබ දවසක් ලොතරැයි තුලා ලක්ෂණයයි ජයග්‍රහණය කළේ අංක 7 59 අංක 66 වාසනාවන්ත අංක ලෙස හඳුනා ගත්තා අංක 13.59 ප්‍රවර්ධන අංකය වුණේ සුබ දවසක් ලොතරැයි ජය ලොතරැයි අද සම්පත හඳහන ධන නිධානය මෙගාපව ගුවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රිය බලන්න නොහැකි වුණු සියලු දෙනා වාසනාවන්ත ලොතරැයි පත් බලලා මේ වන විට වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති. වෙලාව උදෑසන 6:35 ඔබ ලක්කන සමගයි.

0: සත්‍යයක ලක්හඩ
1: Morning News Alert.
2: රෝගී ජීවිත වඩා තාරාක්ෂා කළ හැකි පරිදි අනපනත් ගෙනීම පිළිබඳව රජයේ අවධානය යොමු වෙලා තියෙන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා සඳහන් කරනවා. රඹුකන ප්‍රාදේශීය අක්ෂි රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙන්න මේ විදිහේ කතාවක් කිව්වා.
3: රඹුකන ප්‍රාදේශීය රෝහලට අනුබද්ධව පවතින මේ අක්ෂි ඒකකය අපි හඳුනාගන්නේ ජාතික මට්ටමින් අපේ රටේ කැටරැක් සර්ජරිස් වලට තිබෙන පුළුවන් තරක් හැටියට. තීන්දුවකට ආවා දැනට මේ පරිශ්‍රයේ ක්‍රියාත්මක වෙන ශල්‍යාගාර එකයි ක්‍රියාත්මක වෙන්නේ, තව දෙකක් තිබෙනවා. ඒ ශල්‍යාගාර තුනටම අවශ්‍ය කරන පහසුකම් ලබා දීලා, උපකරණ ලබා දීලා ශල්‍යාගාර තුන ක්‍රියාත්මක කරන්න අපි කඩිනමින් මේ කටයුතු ආරම්භ කරනවා. රෝගීන්ගේ ප්‍රතිවිතරක් නෙවෙයි, සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීමක් තිබෙනවා අපේ රටේ පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික සෞඛ්‍ය වෛද්‍ය ආයතන ඒ පිළිබඳ නියාමනය කරන්න. ඒකට අපි පනතකින් බලය පැවරලා තිබෙනවා. ඒකේ සමහර පනතේ තියෙන වගන්ති ක්‍රියාත්මක කිරීමේදී නඩු කටයුත්තකුත් තිබෙනවා. නමුත් ඒකත් අපි අපේ අධීක්ෂණය සහ නියාමනය විධිමත් කරමින් පවතින්නේ. තව ටිකක් ඒකේ සංවර්ධනය කර යුතු පැති කීපයක් තියෙනවා.
2: වෙලාව උදෑසන 6යි විනාඩි 37යි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: සතියක ලක්හඩ
1: Morning News Alert. සියලු දිනාගේ අදහස් සලකා බලා ගුවින් සහ පාරිභෝගිකයන් යන දෙපාර්ශවයටම සාධාරණ වන පරිදි තීරණය කළ සහතික වීමිල කිසිසේත් වෙනස් නොකරන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහත්තයා සඳහන් කරනවා. මහනුවරදී පැවති මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සමුළුවට එක්වෙමින් ලාල්කාන්ත මහත්තයා මෙහෙම කියනවා.
2: කෙතවි කියන එක හරහා තමයි අද දැවැන්තම ගසා කෑම සිද්ධ වෙන්නේ. දැන් සමහර වෙලාවට වී කිලෝ එකට මෙච්චරක් දෙන්නේ කියලා. ඒ කියන විදිහට දුන්නොත් එහෙම පාරිභෝගයට සහල් කිලෝ එකක් ගන්න වෙන්නේ රුපියල් 400ද. අපි ගොවියෝ ගැන විතරක් හිතන ඇමතිවරු නෙමෙයි. පිටරට ගිහිල්ලා රස්සා කරලා දුක් විඳලා එවන සල්ලිටිකෙන් තමයි පෝරසානාධාරය. අපිට මේ පෝරසානාධාරය දෙන, අපිට මේ වාරි මාර්ග පහසුකම් සපයන, අපිට මේ විවිධ සාන සපයන, අපේ දරුවන්ට පාසල් උපකරණ ටික ගන්න රුපියල් 6000ක් දීපු ඒ ජනතාව ගැනත් ගොවියා හිතන්නේ. එක එක දේශපාලන සටන් පාඩවලට රැවටෙන්නේ නැතුව ගණන් හදලා තමයි ගාණ කියලා දෙන්නේ 120 130 140. ඒක තමයි ගාණ. ඊට වඩා වැඩි ගණන් ඉල්ලන්න ඇති තරම් උද්යෝගසනය කරන්න දෙන්නේ නැහැ. යථාර්ථයෙන් පරිබාහිර සටන්කාමීකම් පෙන්වුවට වැඩක් නැහැ. ඔය වී කිලෝ එකට රුපියල් 150ක් 60ක් ඉල්ලන්නේ යථාර්ථවාදී සටන්කාමීන් නෙමෙයි.
1: රජය නිකුත් කර ඇති සහතික මිලට පෞද්ගලික අංශයේද මේ වන විට වී මිලදී ගැනීමේ නිරතව සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්තයා සඳහන් කරනවා.
3: 120ක වී ගන්න අපි පටන් ගත්තාම දැන් පෞද්ගලික මෝල් හැමියොත් 120ක වී මෝලට ගෙනත් දුන්නාම ගන්නවා කියලා. දැන් මට ඊයේ පෙරේදා වෙනකොටත් පණිවිඩය වුණා. ඒගොල්ලෝ කිලෝ 106.7 එහෙම ගත්තා කියලා. ඉතින් ඒක හොඳ මිලක් ගොවියට. ඉතින් පහුගිය කාලේ මේක රුපියල් 85ට 90ට වටලා තිබුණානේ. හැබැයි අපි රජයේ වී 130ට ගන්න මේ අවුරුද්ද මිලියන 16000ක් වෙන් කරා. මහකන්නට මිලියන 10000ක් වෙන් කරා, යල් කන්නට මිලියන 6000ක් වෙන් කරා. ඒ මිලියන 6000න් දැන් වී ගන්න පටන් අරන් තියෙනවා. සහල් වෙළඳපොළ 2024 දෙසැම්බර් වෙනකොට තිබුණේ රුපියල් 270 280 තිබිච්ච සහල් අපි රුපියල් පාලන මිලක් ගෙනල්ලා 2025 අවුරුද්දේ 2026 අවුරුද්දේ පාලන මිල හෝ ඊට අඩුවෙන් අපි සහල් වෙළඳපොළ පාලනය කරමින් තියෙනවා.
1: ගොවීන් යලකන්නේදී වැඩි වශයෙන් වී වගා කිරීමත් අසන්න වැඩිවීමත් හේතුවෙන් රට තුල ආහාර සුරක්ෂිතතාවයේ තහවුරු වී ඇති බව ගොවි ජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ධම්මික රණතුංග මහත්තයා සඳහන් කරනවා.
4: අපිට හැකියාව ලැබුණා මෙම යලකන්නේදී හෙක්ටයාර 473,000ක පමණ ප්‍රමාණයක වී වගාව සිදු කරන්න. පහුගිය මහකන්නේ මුළු වගාවෙන් 8% පැණි ප්‍රමාණයක් තමයි කීරසම්බ වගා කරලා තිබුණේ. නමුත් මෙම කන්නේදී සමස්ත වගාවෙන් 15%කට ආසන්න ප්‍රමාණයක් කීරසම්බ වගා කරලා තියෙනවා. පසුගිය කාලය තුළ අපි දන්නවා කීරසම්බ ප්‍රමාණය අඩුවීම නිසා ඊට ආදේශක සහල් පිටරටින් ආනයනය කරන්න සිදු වුණා. නමුත් මම හිතනවා මේ කීරසම්බ වගා ප්‍රතිශතය වැඩිවීම හොඳ ප්‍රවණතාවයක් හැටියට හොඳ අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. දැනට ප්‍රධාන වශයෙන්ම අම්පාර, තිරුකුණාමලය, මඩකලපුව, මුලතිව්, කිලිනොච්චි, වවුනියාව, අනුරාධපුර සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක වලින් මේ අස්වනු නිලීමේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. මම හිතන්නේ මේ වී අලවිය ගැන විශාල උද්‍යෝගයක් සමාජය ඇති වෙලා තියෙන්නෙත් ඒ විදිහට හොඳ අස්වැන්නක් ලැබෙන හේතුව මත.
1: රජයක් ලෙස රාජ්‍ය සේවයේ ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළා. රාජ්‍ය මාධ්‍ය ආයතනවල නිලධාරීන්ගේ අභිප්‍රේරණය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් මේ විදියට කියනවා.
5: පහුගිය කාලවල ටිකටම අහන්න හම්බුණා රාජ්‍ය සේවයේ රැකියාවකට මොන හරි වැඩක් කරගන්න ගියාම අනේ රජයේ නිලධාරීන් එක්කෝ ෆෝන් කෝල් වල එක්කෝ නිදිමතේ එක්කෝ සැරෙන් කතා කරනවා කියලා. ජෙනරලි අපිට සාමාන්‍යයෙන් අහන්න හම්බෙනවා මේ හරිම අලසයි උදාසීනයි කියලා. ඒක රාජ්‍ය සේවය දුර්වල කරන්න කලින් හදපු මතයකුත් තියෙනවා. ඒක බොරුමත් නෙමෙයි. ඒක ඇත්ත තැනකුත් තියෙනවා. ඒ දෙකම ඔළුවට අරගමු. අපි රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා රජයක් ලෙස. අපි වැටුප් වැඩි කරන ඒවා කරනවා. රජ සේවකයන්ට අවශ්‍ය අනෙකුත් අයිතිවාසිකම් දීමනා දෙනවා, ප්‍රශ්න විසඳනවා. ඒ නිසා ඔබේ පැත්තෙන් ඔබේ දායකත්වයත් ඒ විදිහටම රටට කරන්න.
0: සතියක් ලක්හඩ
1: මිල සූත්‍රයට වඩා තෙල් මිල වැඩි වෙරිටි රිසර්ච් කියයි කියන ප්‍රවෘත්තියක් ලංකාදීප වාර්තා කළා. තවමත් මෙරට පෙට්‍රල් සහ ඩීසල් මිල පිරිවැය ආවරණය කරන මිල සූත්‍රය යටතේ තිබිය යුතු මිලට වඩා ඉහළ බව වෙරිටේජ් රිසර්ච් ආයතනයෙන් පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පසුගියදා ප්‍රකාශ කළා තියෙනවා. මේ මාස ඉන්ධන මිල සංශෝධනයේදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414 දක්වා පහළ වැටුණත් ඒ ඉතා සුළු ප්‍රමාණයක් බවත් ලෝක වෙළඳපොලේ තෙල් මිල සමග සංසන්දනය කරන විට පිරිවැයේ ආවරණය කරන මිල සූත්‍රය යටතේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 378.71 දක්වා අඩු කිරීමට රජයට හැකියාව තිබූ බවත් එම වෙබ් අඩවිය පෙන්වා දුන්නා. දැන් මේ පිළිබඳව දක්නට ප්‍රවෘත්ති අංශයත් සොයා බැලුවා. ලෝක යුද ගැටුම් හමුවේ බොරුතෙල් මිලේ සුළු වෙනස්කම් සිදු වුණත් ඒ තවමත් මෙරට ඉන්ධන මිල කෙරෙහි බලපෑමක් සිදු කර නැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම පෙන්වා දෙනවා. ඒ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර මහත්තයා ඒ පිළිබඳව අදහස් පළ කළේ මෙන්න මේ ආකාරයට.
6: නිරීක්ෂණය කරමින් ඉන්නා ලෝක වෙළඳපොලේ තෙල් මිල උච්චාවචනය සම්බන්ධයෙන් අපිට පේන විදිහට මේ මිල නැවතත් මේ මාසේ මුල තිබුණු තත්ත්වයට පල්ලයට එමින් තියෙනවා කියන එක තමයි අපේ නිරීක්ෂණය. පහුගිය දවස් දෙකේ තිබිච්ච තත්ත්වයත් එක්ක සහ ලෝකයේ යුදමේ තත්ත්වය එක්ක බලනකොට ඒ අනුව ගත්තාම අපි මේ මාසේ ඉතුරු දවස් ටික පරීක්ෂා කරලා බලලා ඒ අනුව මේ මාසේ අගදී තමයි මිල සංශෝධනයක් කරන්නේ. නමුත් අපි කල්පනා කරන්නේ විශේෂ විශාල වෙනසක් සිද්ධ වෙන කිසිම තත්ත්වයක් පේන්නේ නැහැ මේ වෙද්දි. මොකද පහුගිය දවස් 3කට කලින් තෙල් මිල වැඩි වුණත් මේ වෙද්දි පහුගිය දවස් දෙකේම එක දිගටම ශ්‍රේග්‍රයෙන් තෙල් මිල පල්ලෙහාට එමින් තියෙනවා. නැත්නම් 6 වෙනි මාසේ අග තිබිච්ච තත්ත්වයට නැවතත් පැමිණෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම විශේෂම දේ තමයි මෙවර යුද්ධය ඇති වුණත් සප්ලයි චේන් එකට කිසිදු ගැටලුවක් ඇති වෙලා නැහැ. මේ වෙනකොට සෑම කෙනෙකුටම ගොඩක් රටවලට අපි ටෙන්ඩර් සඳහා අවස්ථා සලසලා තියෙනවා. ඒක කොන්දේසි ප්‍රමාණයට එකඟ වෙන ඕනෑම සැපයුම් කරුවෙකුට අපිට තෙල් ලබා දීමේ හැකියාව තියෙනවා.
1: වෙලාව උදෑසන 6යි විනාඩි 49යි. ඔබ ආදරෙන් රැඳෙන්නේ ලක්හඬ සමගයි.

0: වෙලාව උදෑසන 6:52.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: අයිබෝන් වාසනාවන්ත උදෑසනක් උදේ 7 විනාඩි 4යි වෙලාව අපි ජීවිතේ හොයාගෙන සතිය අන්තිම උන ගහනවා. Good morning රණේ.
1: අයිබෝන් මොදුසංක good morning හැමෝටම. අද සතියක ලක්කන අපි පටන් ගන්න හදන්නේ මේ වෙනද වගේම අපි ලස්සන දේවල් ටිකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි බලමු හැබැයි වෙලාවත් එක්ක අපිට වෙලාවක් තිබ්බොත් කොහොමද මේක ඉස්සරහට වාර කියාගෙන යන්නේ කියලා.
0: අපි පොඩි මේ වෙනස් විදිහේ වැඩක් එක තමයි අද දවස පටන් ගන්න හිතුවේ. දැන් ලෝකේ ගැන අපි පොඩ්ඩක් වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ. මොකද ලෝකේ මොනවද සිද්ධ වෙන්නේ කියලා මේ පුදුම අපිට තියෙනෝනේ මේ ලෝකයේ තොරතුරු හොයන්න ලොකු වමනාවක්. සතියක් තිස්සේ රටේ තොරේ මොනවද සිද්ධ වුනේ? ලෝකේ අලුත් තියෙන දේශපාලනික කාලීන නව සොයාගෙන මේ ආදී කරුණු කාරණා පිළිබඳව ජනතාව ටිකක් විමසිල්ලෙන් ඉන්නවා. එනිසා අපි කල්පනා කළා ඒ ගැන ටිකක් වැඩිපුර අවධානය යොමු කළා උදේ පාන්දරම නේද? අර තියෙන ප්‍රශ්න ඔක්කොම එක මේ ලෝකේ රටේ තියෙන ප්‍රශ්න ගැන පොඩ්ඩක් බොහෝ දැනුවත් කරන්න.
1: ඔය වැඩේ අද ඉඳන් පටන් ගන්නවා. ඉතින් ඒ ගැනත් කියන ගමන් අපිට කියන්න හිතුණා මේ ඔබේ ජීවිතය ගැන. ඔබට සමහර දේවල් ඔබ බාර ගන්න විදිහ, එහෙම නැත්නම් සමහර ප්‍රශ්න ඔබ බාර ගන්න විදිහ අනුව ඔබ ජීවත් වෙන විදිහ තීරණය වෙනවා මදුශංක. ඒ කියන්නේ ඔබ හැමදෙස්සෙම ප්‍රශ්න ගැනම හිතන්න ගියොත් ඔබට ඉන්න වෙන්නේ ප්‍රශ්න ගොඩකම විතරයි. අපි මේ උදේම මේක ඔබට කියන්න හිතුවේ. ඔබට සමහරට උදේ නැගිටිනකොට ඔළුවට ගලාගෙන ඉන්නේ ප්‍රශ්න ගොඩක්. එක දිගට නොනවතින ප්‍රශ්න බැලක්. හැබැයි ඔබ ඒ ප්‍රශ්න වලට ෆේස් කරන විදිහ, එහෙම නැත්නම් ඒ ප්‍රශ්න බාර ගන්න විදිහ, ප්‍රශ්න වලට රියැක්ට් කරන විදිහ, එහෙම නැත්නම් ඒ ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වන විදිහත් එක තමයි ඔබ ජීවත් වෙන්නේ. පීඩනේ එහෙම නැත්තම් සංයමෙන් සහනෙන්ද කියන එක ඔබේ ජීවිතය ඇතුලේ තීරණය වෙන්නේ.
0: සමහර මිනිස්සු කියනවා මේ අපිට වෙලා නැත්තේ තවම මැරිච්ච එක විතරයි.
1: ඔව්. එන ගැහුවේ නැති එක විතරයි.
0: වෙන දේ විතරයි. අනිත් ඔක්කොම සිද්ධ වෙලා. අන්න එහෙම මිනිස්සු තමයි මං කියන්නේ හයිය මිනිස්සු. ජීවිතේ එන්නේ මොන අභියෝගයේද? ඒ හැම අභියෝගයම හැම කම්පණයම දරා ගන්න පුළුවන්. එහෙම මිනිස්සු මේ මහ පොළොවේ අපිට හම්බෙනවා. එහෙම කෙනෙක් වෙන්න අපි උත්සාහ කරමු. ජීවිතේ ගොඩක් දේවල් නැති වෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්, සමහරට තිබිච්ච දේවල් නැතරම නැති වෙලා යන්න පුළුවන්. හරි. ඉතින් මේ හැමදේම දරා ගන්න පුළුවන් වුණාම අපොම ශක්තිමත් ප්‍රශ්න වලට මුහුණ දෙන කෙනෙක් විදිහට කවුරුත්වා ගැන කතා කරන්න ඕනේ. මේක ඔයාලට දැනේ. හරි කූල් එකේ ඉන්නවා. මොන වුණත් මං ඉන්නේ පුල් සැපේ. ගෙදර මිනිස්සු ටික තමන්ගේ වටේ ඉන්න අය එක්ක සතුටින් ඉන්න අවශ්‍ය වට විඩාව හදාගෙන. අනිත් එක තමයි මේ උදේ පාන්දරම කියන්න ඕනේ. මේ කතාවත් ඩෙන්ගු අවදානම තවම තුරන් වෙලා නැහැ. හරි. වත් බ්‍රී සුද්ධ පවිත්‍ර ගල් මදුරු හැදෙන දැන් ටික විනාශ කරලා දාලා තමන්ගේ වගේම තමන්ගේ වටපිටාවේ ඉන්න අයගේ ජීවිත ආරක්ෂා කරන වගකීම තියෙනවා. අදත් සෙනසුරාදාවක් නිසා අපි කියන්නේ මේ දවස් දෙක හොඳට උම ඇති ඩෙන්ගු මදුරුවන් ඇත්තරම නැති කරන ක්‍රියාන්විතේ සක්‍රීය ක්‍රියාකාරීක බවට පත් වෙන්න. හරි. එහෙනම් පවුල හැමෝම එක්ක එකතු වෙලා අපි වහගෙන ඉන්න ගමන් දෙයිනේ කියලා ගෙදර දොරේ වැඩටිය හරි පිළිවෙලට කරගෙන යන්න. උදේ 7:00 විනාඩි 7:00 ඔබට ජයග්‍රහී සුබ දවසක්.

0: සතියක ලක්හඩ
1: ගත වෙන තප්පරයක් ඇතුලේ ලෝකේ කොයිම කොදවිවක හරි මොනතරම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. පහුගිය කාල පරාසය ඇතුලේ සිද්ධ වෙච්ච දේශපාලනික සංස්කෘතික සහ මේ අනිකුත් කාරණ කාලීන කාරණා පිළිබඳව ටිකක් සොයා බලන්න කියන උවමනාව අපිට පොඩ්ඩක් දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසාම තමයි අපේ නියෝජ්‍ය සම්මාන අධිකාරිතුමා අපේ වැඩසටහන් කළමනාකාරතුමා කියන්නේ අපි පොඩ්ඩක් සතියන්තේ මේ වැඩේ කරගෙන යමු කියලා. ඒත් එක්කම අපි තීරණය කළා මේ වැඩේ ටිකක් ගැඹුරට ගිහිල්ලා සාකච්ඡා කරන්න. මහා දේශපාලනික සමාජීය කාරණා පිළිබඳව ඉතාම බොහොම පහසුවෙන් මේ වගේ ඇතුළාන්තය හොයා බලන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මේ වැඩේට අපි අපේ ප්‍රවෘත්තිංශ චන්දන කුමාරව සම්බන්ධ කරගන්නේ. එහෙනම් අපි යන්න. මොකද ඇත්තටම රටේ ලෝකෙ සිද්ධ වෙලා තියෙන කියලා හොයලා බලන්න.
2: උණුසුම්කාරී තත්වයක් ඇති වෙලා තියෙනවා. උණුසුම්කාරී කියන එක අපිට මේ විදිහට හඳුන්වන්න පුළුවන්. සමහර උණුසුම්කාරී දේවල් වල ප්‍රතිඵලය යුදමය තත්වයක්. ඒත් එක්කම තවත් සමහර උණුසුම්කාරී දේවල් වල ප්‍රතිඵලය තරඟකාරීත්වයක්. ඒ පිළිබඳව අපිට හොඳටම දකින්න පුළුවන් මැදපිරදිග කලාපේ තරඟකාරී විලාශය ගත්තොත් අපිට මේ සම්බන්ධයෙන් ඇමරිකානු කලාපේ දකින්න හැකියාව තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් හැම සෙනසුරාදාවකම ලක්හඬ ගුවන් විදුලිය තුලින් තොරතුරු ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපිත් එක්ක බෙදා ගන්න සාකච්ඡා කරන්න සම්බන්ධ වෙනවා ලක්හඬ ප්‍රවෘත්තිංශයේ සහකාර කළමනාකරු විදේශපත් විශ්ලේෂක චන්දන මාරසිංහ. දැන් වෙනකොට ලෝකේ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙන කරුණු කීපයක් තියෙනවා. අපි පළවෙනිට කතා කරමු මේ මැදපිරදිග යුද්ධය පිළිබඳව. කොහොමද මේ මැදපිරදිග යුද්ධය පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ?
3: ඔව් මේක ලා මැදපිරදිග යුද්ධය කියලා කිව්වට ඇත්තටම යුද්ධය මැදපිරදිග තමයි. හැබැයි මැදපෙරදිගින් තොර කලාපේ ඉන්න රටකුත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ තමයි ඇමරිකාව. දැන් අපි දන්නවනේ දැන් අපි ඉතිහාසයට ගියොත් එහෙම පහුගිය පෙබරවාරි 28 වෙනිදා ඉතාම දැවැන්ත ප්‍රහාරයක් ඉරානයට එල්ල වුණා. ඇමරිකාව විතරක් නෙවෙයි ඊශ්‍රායලත් මේකට සම්බන්ධ වුණා. එදිනම ඉරානයේ ප්‍රධාන පෙරේ නායකයන් විශේෂයෙන් අධ්‍යාත්මික නායකයා පවා ඝාතනයට ලක් වුණා. දැන් ඒ ඇතිවෙච්ච යුද්ධය අපිට මතකයි අවස්ථා ගන්නාවකදීම ලෝකයට බරපතල බලපෑම් මෙල්ල කෙරුවා. දැන් අපි දන්නවා දැන් මේ මේකෙන් තහවුරුණු එක ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි මැද පෙරදිග අස්ථාවර වීම කියන්නේ ලෝකයේ ආර්ථිකයට දැනෙන බරපතල සිද්ධියක් කියන එක. ඒක මීට කලින් ලොකුවට දැනුනේ නැතුණාට මේ පාර අපිට ඒක හොඳටම දැනුණා. මොකද ඉන්ධන වෙලි ඉහළ යාම, ගෑස් බිල ඉහළ යාම සහ ස්ථාවර ආර්ථික තත්ත්වයන් මේ ඔක්කොම පදනම් කරගෙන තමයි මැද පෙරදිග යුද්ධය වර්ධනය වුණේ. අපි දැන් කතා කරමුකෝ ඉරානය සහ ඇමරිකාව අතර සිදුවීම් මාලාව පිළිබඳ. මොකද ඊශ්‍රායලය තාවකාලිකව ඉවත් වෙලා තියෙනවා. දැන් පෙබ්‍රවාරි 28 වෙනිදා ආරම්භ වෙච්ච මේ ගැටුම් වරින් වර ඉස්සරහට ආවා. නිකම්ම නෙවෙයි ඉදිරිවාදිකම් එක්ක සමහර වෙලාවට තමන්ගේ අභිමානය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක විදියට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇමරිකාව හෝ ඉරානය හෝ තමන්ගේ අභිමානය වෙනුවෙන් ගන්න තීන්දුව ලෝකයේ අනිත් හැම රටකටම බලපාන එක. ඒක හරි අසාධාරණයි. හැබැයි තින් කරන්න දෙයක් නැහැ. ඒක එහෙම තමයි වෙලා තියෙන්නේ. මොකද ලෝකයේ අනිත් බොහෝ රටවලට මේ තීන්දුව බරපතලද බලපාලා තියෙනවා. දැන් සමසාකච්ඡා ඇති වුණා. ඒද විශේෂ කාරණේ තමයි පහුගිය දවස්වල අපි මේ ජාත්‍යන්තර මාධ්‍ය ගැන බැලුවොත් එහෙම ජනාධිපති ට්‍රම්ප් ඔහු කිව්වොත් අපි යුද්ධේ නවත්තනවා අපි සාමයට යනවා කියලා තෙල්මිල අඩු වෙනවා. ඔව්. මුකුත් කරන්න ඕනේ නැහැ.
2: ප්‍රකාශය පමණයි.
3: ඔහු කිව්වොත් එහෙම මම යුද්ධ කරනවා මං සාමය නවත්තනවා කියලා තෙල්මිල වැඩි වෙනවා. දැන් බලන්න

0: ආධිපතිවරයෙකුගේ ප්‍රකාශයකට කළ හැකි දේවල්. ඒ ප්‍රකාශ එක ප්‍රකාශයෙන් සමහර වචන තුන හතරයි මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් මතුවෙනවා. කොහොමද දැන් තෙල් මිල උච්චාවචනය වෙවි, යුද්ධය ඇති වෙවි නැති වෙවි ආවා. හැබැයි එක්තරා අවස්ථාවකදී යම් ආකාරයක සහනයක් මිනිස්සුන්ට බලාපොරොත්තුවක් ඇති වුණා මේ රටවල් දෙක අතර සමසකච්ඡා ඇතිවීම පිළිබඳ විශේෂයෙන් පකිස්තානයේ මැදිහත් වීමෙන්. දැන් ඔවුන් යම් ආකාරයක එකතාවකට ආවා. හැබැයි ඒ සාකච්ඡා අතර තුරත් ඇමරිකාව තමන්ගේ පාර්ශවයේ අභිමානය, ඉරානය තමන්ගේ පාර්ශවයේ අභිමානය මේ දෙකම තියාගෙන තමයි සාකච්ඡාවලට ආවේ. ඉතින් ඒ හින්දා කිසිවෙකු විශ්වාස කළේ නැහැ. හැබැයි ලෝකයේ විදිහට අනිත් රටවල් විශ්වාස කළා අනේ කෙසේ හෝ මේ සම්බන්ධයට පත් වේවි කියලා. දැන් මේ ප්‍රශ්නේ පදනම් කරගෙන ඇමරිකාව යුරෝප සංගමයේ පවා යම් ආකාරයක මතභේදාත්මක තත්ත්වයක් ඇති කරගත්තා. මොකද යුරෝප සංගමයට ආරාධනා කළා බොහෝ රටවලට එන්න කියලා මේ යුද්ධයට හෝමුස් විශේෂින් හෝමුස් ආරක්ෂා කරගන්න. හැබැයි ඔවුන් එතර යහපත් ප්‍රතිචාර දැක්වෙන්නේ නැහැ. ඒ නිසාම යුරෝප සංගමයේ කත් එක්තරා ආකාරයක මතවාදී තත්ත්වයක් ඇමරිකාව තුළ ඇති වුණා. කොහොම වෙතත් මේ ඉරානයට ප්‍රහාර එල්ල කරනවා ඇමරිකාව. ඊට පස්සේ ඉරානයට ඇමරිකාවට ප්‍රහාර එල්ල කරන්න බැරි වුණාට මැද පෙරදිග කලාපයේ තියෙන ඇමරිකා මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා.
1: දැන් මේ මැද පෙරදිග යුදමය වාතාවරණයත් එක්ක විවිධ ගිවිසුම් වලට එළමෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. මෑතකදී මේ සම්බන්ධයෙන් ගත්තු එළඹුණු ගිවිසුමක් පිළිබඳව අපි මේ මොකක් හරි එහෙම විශේෂ ගිවිසුමක් පිළිබඳව තොරතුරු සටහන් වෙනවාද?
0: ඔව්, අතන දැන් මීට දවස් ගණනාවකට කලින් ඇතිවෙච්ච අප්‍රේල් මාසයේ ඇතිවෙච්ච ගිවිසුම තමයි අවසන් වාසයෙන් ඇති වුණේ. ඔය සාකච්ඡා පටන් ගත්තේ ඒ ගිවිසුම කියන්නේ ඉතින් ඇමරිකාව තමන්ගේ යෝජනා ඉදිරිපත් කළා, ඉරානය තමන්ගේ යෝජනා ඉදිරිපත් කළා. අවසන් වශයෙන් මේ දෙකොල්ල හම්බුනේම නැහැ. ඉරානය ඇවිල්ලා පකිස්තාන් නියෝජිතයෙක් කතා කරනවා, ඇමරිකාව ඇවිල්ලා පකිස්තාන් නියෝජිතයෙක් කතා කරනවා. පකිස්තානයේ දෙපැත්තට අදහස් පළ කරන කොහොම හරි යම් ආකාරයකින් මේ දෙගොල්ල අතර යම් අවබෝධයක් කියලා කියන්නත් බෑ අපිට. ඔවුන් මේ යුද්ධය නතර කිරීම සඳහා එකිනෙකාගේ මතවල ඉඳගෙන ඔය ගිවිසුමක ඔබ කියන ආකාරය යම් ගිවිසුමකට ආවා. හැබැයි ඒ ගිවිසුමකට ආවත් අවස්ථාවල යම් යම් අවස්ථාවල ඇමරිකාව විසින් ඉරානයටත්, ඉරානය විසින් ඇමරිකාවේ මධ්‍යස්ථානවලටත් සහ විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන යාත්‍රාවලට එක්තරා ආකාරයක තර්ජනය කෙල්ල කළා. මොකද දැන් මේ ඉරානය හෝමුස් ආශ්‍රිත මුහුදේ බෝම්බ ඇතුරුවා. ඒ කියන්නේ ඔවුන්ගේ අනුමැතියකින් තොරව. මොකද ඉරානයේ පාර්ලිමේන්තුව සම්මත කළා හෝමුස් වලින් නෞකා යනවා නම් අපට ගෙවිය යුතුයි, අපට මුදල් ගෙවිය යුතුයි. එීම නෞකා කීපයකින්ම ඔවුන් මුදල් අර කරගෙන ඒවා ඔවුන්ගේ බැංකුවේ තැන්පත් කළා. එතනසත් තිබ්බා. මේකට ඇමරිකාව වගේ රටවල් කැමතුනේ නැහැ. එහෙම අය කරන්න බෑ කියන. මොකද ඉරානයේ පවා නෙමෙයි ඕමන් වලට පවා අයිති ප්‍රදේශයක් තියෙනවා. කොහොම වෙතත් ඉරානයේ තමයි තමන්ගේ බල පරාක්‍රමයේ පතුරාගෙන ඉන්නේ. ඒ වගේම තව සමහර අවස්ථාවල මේ නෞකා කීපයකට ඉරාන හමුදාව ගොඩ බැහැලා බලහත්කාරයෙන් අත්පත් කරගෙන තමන්ගේ බලය පෙන්වන්න උත්සාහ කළා. ඒ අවස්ථාවේ තමයි මේ හෝමුස් වල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුනේ. මොකද දැන් ඉරානයේ කියන අපේ අවසරයකින් තොරව වෙන නෞකාවකට හෝමුස් පසු කරන්න බෑ. ඇමරිකාව කියනවා කාගේවත් අවසර අවශ්‍ය නැහැ. සහ ඊට පස්සේ ඇමරිකාව දෙයක් කළා. ඔවුන් ඉරානයට ගමන් කරන යාත්‍රාවලට, ඉරානයේ වරායන් වලට යන යාත්‍රාවලට සහ ඉරානයේ වරායන් වලින් සිට එන යාත්‍රාවලට එන්න දෙන්නේ නැති ප්‍රතිපත්තියක්, වරායන් අවහිර කිරීමේ ප්‍රතිපත්තියක් පටන් ගත්තා. හැබැයි ඔබ අර කලින් සඳහන් කරපු සමසාකච්ඡා පිළිබඳව අදහසක් කියලාට පස්සේ ඇමරිකාව තමන්ගේ මේ ප්‍රතිපත්ති අයින් කරගත්තා. ඒ කියන්නේ යාත්‍රාවලට යන්න පුළුවන්කම තිබුණා. ඒ අතරතුර ආපහු ඉරානයෙන් මේ යාත්‍රාවකට ප්‍රහාර එල්ල වුණා මැදවරුදේ කලාපේ. එතනින් පස්සේ තමයි දැන් අපි මේ දකින මේ දිනවල දවස් 6-7කට කලින් ඉඳලා ඇතිවෙච්ච මේ දරුණු ප්‍රහාරය. ඇත්තට මේක ඇත්තට දරුණු ප්‍රහාරයක්. මේ ප්‍රහාරය ආරම්භ වුණේ. එතකොට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා යම් ආකාරයකට ඉරානය සාකච්ඡාවලට එන්නේ නැත්නම් අප ඉරානයේ අභ්‍යන්තරයට ගිහිල්ලා පහර දෙනවා කියලා. ඒ කියන්නේ සාකච්ඡාවට පැමිණිය යුතුයි සහ සිවිල් ජනතාවට පහසුකම් සලසන මධ්‍යස්ථානවලට, විශේෂයෙන් මේ බලාගාරවලට, පාලම්වලට, මේ වගේ තැන්වලට ප්‍රහාර එල්ලවිය හැකියි කියලා ජනාධිපතිවරයා කිව්වා. ඔහුගේ ප්‍රකාශයත් සමගම ආපහු තෙල් මිල ඉතා බරපතල විදිහට ඉහළ ගියා. ඒ ප්‍රකාශය කරලා ඔහු නතර වුණේ නැහැ. දැන් මේ වෙද්දී ඔහු ඒ ප්‍රහාර ආරම්භ කරලා තියෙනවා. එසම අපිට පහුගිය දවස්වල මේ හෝමෝස් ආශ්‍රිතව තියෙන ඉරානයේ දූපත් කිහිපයක්. දැන් මේ දූපත්වල ඉඳලා තමයි ඉරානය හෝමෝස් පාලනය කිරීමේ කටයුතු කරන්නේ. එනිසා ඇමරිකාව වැඩි වශයෙන්ම තීරණාත්මක නගරවන විසිරික් වගේ නගරවලට දැන් ප්‍රහාර එල්ල කරනවා. සහ ඔවුන් බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඒ වගේම සිවිල් ජනතාව පාවිච්චි කරන සමහර දුම්රිය ස්ථාන වගේ දේවල්වලට ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. දැන් ඉරානයේ කියන විදිහට මේ ප්‍රහාර වලින් මේ මෑත කාලීන ඇතිවෙච්ච ප්‍රහාර වලින් 40 දෙනෙක් මිය ගිහිල්ලා 300කට වැඩි පිරිසක් තුවාල ලැබලා තියෙනවා කියලායි ඉරානයේ කියන්නේ. එතකොට ඉරානයේ යන්න හදන නෞකා ආපහු හරවලා එවනවා. ඒ විදිහට ඔවුන් ප්‍රහාර එල්ල කරද්දී ඉරානය කරන්නේ බහරේනේ කුවේටේ වගේ රටවල තියෙන ඇමරිකා මධ්‍යස්ථානවල ප්‍රහාර එල්ල කරන එක. දැන් මෙතන තව කාරණයක් තමයි ඉරානය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරද්දී ඒ ඩ්‍රෝන ප්‍රහාර වළක්වන්න ඇමරිකාව ඉතාම මිල අධික ප්‍රතිප්‍රහාර තමයි යොදා ගන්නේ. එතකොට මෙතනදී ඉරානය අඩු වියදමකින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරනවා, ඇමරිකාව වැඩි වියදමකින් ඒවා නතර කරන්න උත්සාහ කරනවා. එතකොට ඇමරිකාව පැත්තට තමයි වැඩි මුදලක් වැය වෙන්නේ. ඔවුන් මෙතත් ඉරානය අඛණ්ඩවම ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා. තවත් එක්තරා අවස්ථාවකදී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා මෙන්න මෙහෙම කතාවක්. ඔහු කියනවා යම් විදිහකින් ඉරානය මාව ඝාතනය කරන්න හැදුවොත්, දැන් එහෙම දෙයකට උත්සාහ කළොත් මිසයිල් 1000ක් ස්ථානගත කරලා තියෙනවා, ඒ 1000ම ඉරානයට එවනවා කියලා.
1: ඔව්, ඒක අවස්ථාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා ඉරානය ලෝක සිතියමින් අතුගාලා දානවා කියලා.
0: ඔව්, ඒ විදිහට බරපතල ප්‍රකාශයක්නිකුත් කරනවා. හේතුව ඔව් අර මුලින්ම කිව්වා ඉරානය මේ සාකච්ඡාවට එන්නේ නැත්තම් අපි කියන දේ අහන්නේ නැත්තම් ඔය අතුගාලා දානවා කියලා. ඔව්, ඊට පස්සේ තමයි ඔහු අර ප්‍රකාශය කළේ. මොකද යම් යම් ආකාරයෙන් අදහස් තොරතුරු හෝ ඇවිල්ලා තියෙනවා. එනිසා ඔහු කිව්වා මාව ඝාතනය කරන්න හැදුවොත් ඉරානයට සිද්ධ වෙන්නේ මෙන්න මේ ඉරණම තමයි කියලා තමයි ඔහු ප්‍රකාශ කළේ.
1: ඔව්, දැන් අපි විස්තර ගොඩක් මේ සම්බන්ධයෙන් කතා කළා. මේ ලෝකයක් බලන් ඉන්නේ මේ තත්වය දැන් මේ ගිවිසුම් වලට එළඹෙනවා කියලා කියනවා. නමුත් එහෙම ගිවිසුම් වලට එළඹීමක් නැහැ. සාම සාකච්ඡා සඳහා එළඹෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නැහැ. ලෝකේ බලන් ඉන්නේ ඇමරිකාව, ඒත් එක්කම ඉරානය සහ මේ මැද පෙරදිග රටවල් මේ කරන යුදමය තත්වය, මේ පවතින යුදමය තත්වය ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වෙනවද කියන එක.
0: ඔව්, එතන දැන් මැද පෙරදිග රටවල් කිව්වොත් මේක යුද්ධයක් නෙවෙයි බොහෝ වෙලාට. කියන්නේ ඇමරිකාව ඉරානයටත්, ඉරානය ඇමරිකාවටත්. ඔව්, තමයි යුද්ධය. එතන ඉරානය කරන්නේ මැද පෙරදිග කලාපයේදී රටවල පහර දෙන එක. යුද්ධයක් නෑ. අතරම දැන් ඇමරිකාව මීට දවස් කීපයකට කලින් කිව්වා අප මේ යුද්ධයක් කරන්නේ නෑ. අප කරන්නේ මේ යම් ආකාරයක ආරක්ෂක වැඩපිළිවෙලක්. ඊට පස්සේ ඉරානය කියනවා අප ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. හැබැයි දැන් අපි වෙනම ආකාරයේ උපක්‍රමික සංග්‍රාමික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියලා. දැන් බොහෝ වෙලාවට ඔබ කියපු ලෝක යුද්ධයේද කියන කාරණේදී අපිට කියන්න වෙන්නේ දැන් ඇත්තටම ඇමරිකාව ආරාධනා කළා යුරෝපා සංගමයේ රටවලට හෝමෝස් ආරක්ෂා කරන්න එන්න කියලා. ඔවුන් ඒ සඳහා ඉදිරිපවුනේ නැහැ. එතකොට අපි ඉරානය ගත්තොත් එහෙම චීනය ඉන්නවා, රුසියාව ඉන්නවා. මේ රටවල දෙක ඍජුව සහාය දෙන්නෙත් නැහැ. හැබැයි රහසිගතව වක්‍රාකාරව යම් ආකාරයේ සහයන් හිමි වෙනවා. දැන් ලෝක යුද්ධයක් දක්වා යන්න නම් ලෝකයේ රටවල් ගණනාවක් වලට සම්බන්ධ වෙන්න ඕනේ. නමුත් එහෙම තත්ත්වයක් ලෝකයේ තුල මේ වෙද්දී එහෙම අදහසක් නැහැ යුද්ධ කරා යන්නතර. මොකද රටවලට අභ්‍යන්තර ප්‍රශ්නත් ඕන තරම් තියෙනවා. ඒ අතරතුර තව එක කාරණයක් තියෙනවා. දැන් ඉරානය කිව්වා හෝමුස් වහනවා කියලා. හැබැයි ඔහු කියන ඔවුන් කියනවා මේ යුද්ධේ හරි මේ කාරණය නතර නොවුනොත් එහෙම හෝමුස් වලට අමතරව තවත් මාර්ග වසදමනවා කියලා. ඔවුන් නිශ්චිතව ප්‍රකාශ කළේ නැහැ. නමුත් හූතිවරුන්ගේ සහාය ලබා ගත්තොත් ඒ කියන්නේ රතු මුහුදේ කලාපයත් වසදැමීමට උත්සාහ කරાવි. එහෙම වුණොත් දැන් හෝමුස් හරහා 20%ක ඉන්ධන ප්‍රවාහණය වෙනවා. 20% නතර වීම ලෝකෙට මේ වගේ බරපතල ප්‍රශ්නයක් වුණොත් එහෙම රතු මුහුද හරහා යන කලාප වසදැමුවොත් එහෙම තවත් ගැටලු කාරී තත්ත්වයක් මතුවේ. නමුත් අපි ප්‍රාර්ථනා කරමු එසේ නොවේවා කියලා.
1: ඒ විදිහට තමයි මැද පෙරදිග යුදමය වාතාවරණය පිළිබඳව ඒ යුද උණුසුම අපිට දැනෙන්නේ. අපි කතා කරන සූදානම් මේ විරාමයෙන් අනතුරුව අමරිකානු කලාපයේ මේ වන විට පවතින තරංගකාරී උණුසුම සම්බන්ධයෙන් රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: ඕනම
4: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: සතියක ලක්හඩ.
1: වෙලාවක් හරියට ගැලපෙනවා නම් හරි වැඩේ හරි වෙලාවට කරන්න මේ දැන් උදේ 7 වෙනකොට 31යි.
2: අපි මේ කියන්නේ යෙදිනු මදින්නද ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ජයග්‍රහී ප්‍රතිඵල අපි පටන් ගමු. සුබ දවසක් ලොතරැයි තුලා ලග්නයේ වාසනාවන්ත අංක 759 සහ 66 තුලා ලග්නයේ 759 66 ජයග්‍රහී අංක විශේෂ අංකය 1359 විශේෂ අංකය 1359 NLB ජය ලොතරැයි T ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1851 T 1851 NLB ජය ලොතරැයි ජයග්‍රහී අංක අද සම්පත ලොතරැයි අංක රටාව අපි ඔබට කියන්නම් 759 75 1975 D 759 75 1975 D හඳහන ලොතරැයියේ කටක ලග්නයේ වාසනාවන්ත අංක 2629 සහ 58 කටක ලග්නයේ වාසනාවන්ත අංක 2629 සහ 58 දන නිදානේ B ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 18 28 42 සහ 48 V ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 18 28 42 සහ 48 මෙගා පව ලොතරැයියේ D ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයක 16 වාසනාවන්ත අංක 12 28 65 සහ 78 D ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයක 16 වාසනාවන්ත අංක 2 28 65 සහ 78 ගොවිසෙත ලොතරැයියේ T ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 8 25 28 සහ 79 T 8 25 28 සහ 79 මහජන සම්පත ලොතරැයියේ D ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක පිළිවෙලින් 791 975 D ඉංග්‍රීසි අක්ෂරය 791 975 මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වෙන්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔබේ

0: En Maranikai. Dengu, Daddy Avadhanam Kalapa, Ekasiya Hattaya Pahak, Ratapura, Panas Dekak, Basnahira Palatin, Dengu Mardaneeta Saha, Palaneeta Adala, Toruturu Labadima Sadaha, Jatika Dengu Mehiyu Mediriyata, Maturuwan Bowana Sthana Pilibada, Danum Denna. 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම ලක්කන සිතේ පරිතන පුතුපන සිතේමන පුතුපන
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: අසන්නට
2: කේන්ති ගන්න ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු මං වාට ගැහුවා කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අපරාධිනේ පොලිසිය ගන්න රස්තියාදු
3: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
4: මිනිහෙක්ගෙන් ගුටි කන්න හරි ඇඟේ පෙතේ හයිය තියෙන්න ඕන. නොකනොබේ හිටියොත් එහෙම හිත විතරක් නෙමේ ඇඟත් වැටෙනවා. ඔන්නෝක් බොනෝ හලෝ.
5: මෙතනින් හර මට මොකද වෙන්නේ තරි?
4: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
3: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
2: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
3: සම අනුග්‍රහය. අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: සත්‍යයක ලක්හඬ
1: ඔබ නැවතත් ලක්හඬ සමගින් සම්බන්ධයෙන් දැන් අපි ඊට පෙර කතා කරා ලෝකේ යුදමය වාතාවරණය සම්බන්ධයෙන් දැන් අපි කතා බහ කරන්න සූදානම් මේ ඇමරිකානු කලාපයේ තරංගකාරී උණුසුම සම්බන්ධයෙන් දැන් මේ වන විට 2026 FIFA ලෝක කුසලානය පැවැත්වෙමින් තියෙනවා සඳුදා අලුයම ලංකාවේ වේලාවෙන් 12:30ට ආරම්භ වීමට නියමිතයි අවසාන තරගය අවසන් මහා තරගය ආරම්භ වීමට නියමිතයි ආජන්ටිනාව සහ ස්පාඤ්ඤ අතරයි ඒ තරගය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ දැන් හෙට දවසේදී ලංකාවේ වේලාවෙන් 12:30ට අලුයම 12:30ට තුන්වන ස්ථානය සඳහා එංගලන්තය සහ ප්‍රංශය තරග වදින්න නියමිතව සිටිනවා ඉතින් අපි මේ සම්බන්ධයෙන් තොරතුරු කතා කරමු මොකද මේ වන විට ලෝකයේ මේ උණුසුම දැඩිව පවතින්නේ මේ FIFA ලෝක කුසලානය සම්බන්ධයෙන්.
2: ඔව් ඒක දැන් අපි 2026 න් ඉන්නේ. ඔව්. එතකොට අපි මේ කතා කරන්නේ 2026 සිද්ධ වෙන දෙයක් ගැන. ඔව්. දැන් ඒ ගැන කතා කරන්න කලින් මට හිතුණා පොඩ්ඩක් 1958 ට යන්න. කමක් නැහැ.
1: කමක් නැහැ.
2: අය පොඩ්ඩක් ගිහිල්ලාමු. දැන් මේ ඒ යන්නේ පාපන්දු තරගාවලියක් පිළිබඳවම තමයි අපි කතා කරන්නේ. අපි දන්නවා. ඒක ඔබ දන්නවා. බ්‍රසීලයේ පාපන්දු පුරාවෘත්තය කවුද කියලා අහුවොත් එහෙම ඕනෑම කෙනෙක් කියයි පෙලේ කියලා. දැන් මේ පෙලේ ලෝක කුසලානයට ඇඳපු ඇඳුම ඩොලර් මිලියන 4.9කට වින්දිසෙලා තියෙනවා. ඉතාම ඈතකදී සිද්ධ වෙච්ච දෙයක්. දැන් 1958 ලෝක කුසලන අවසන් මහා තරගය ජයග්‍රහණය කරද්දී ඒ ජයග්‍රහණයට උරදුන් ඔහුගේ ඇඳුම තමයි මේ ඩොලර් මිලියන 4.9කට අලෙවි කරලා තියෙන්නේ. එක්තරා වාර්තාවක් විදිහට සලකන්න පුළුවන්. මොකද පෙලේ ඉතාම විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඒ නිසා තමයි ලෙජන්ඩ් කෙනෙක් විදිහට හඳුන්වන්නේ. ඔය කියන කාරණාත් එක්ක දැන් ඒ ආපු ගමන් මග අද වෙද්දී මේ තරගකාරීත්වය ලෝක කුසලානයේ තරගකාරීත්වය වඩාත් වර්ධනය වෙලා පෙලේ වගේම තවත් නවගී ක්‍රීඩකයන් ගණනාවක්ම මේ තරගයටත් එකතුලා වෙන විශේෂ මෙසි වගේ ක්‍රීඩකීන්. දැන් අපිට පුළුවන් මං හිතන්නේ දැන් ඔබ ඒ පිළිබඳව වැඩිපුර සොයා බලන හිතවත් ඒ වගේම කැමැත්තක් ලැබියාවක් දක්වන කෙනෙක් විදිහට අපි දන්නවා දැන් මේ තරගාවලියේදී විශේෂ සිදුවීම් වගේක් වුණා. උදාහරණයක් ගත්තොත් එහෙම අමරිකාව මෙක්සිකෝ සහ කැනඩාව කියන සමසත්කාරකත්වයෙන් දරන්නේ රටවල් තුනක් පළමු වරට තමයි මේ විදිහට සමසත්කාරක දරන්නේ. විතර ඉතාලම සහ අපි අර කලින් කතා කරපු ඉරාන කණ්ඩායමට යම් යම් ප්‍රශ්නත් මතුණා මේ පැමිණීමට හදද්දි. හැබැයි මෙක්සිකෝව කිව්වා අපි උන්ට අවස්ථාව දෙනවා කියලා. දැන් ඔය කියන කාරණා එක්ක දැන් මේ වෙද්දි අවසන් අදියරට එළඹිලා තියෙන්නේ. සහ පහුගිය කාලේ අපි දන්නවා මේ අපි මේ නම් කියන ක්‍රීඩකයෝ වාර්තා පිට වාර්තා තැබුවා. අපි පොඩ්ඩක් කතා කරමු මොනවද මේ වාර්තා මොනවද පහුගිය දවස්වල උනේ කියලා පොඩ්ඩක් මතක් කරමු.
1: ඔව් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් ඔබ කිව්වා වගේ ප්‍රථම වතාවට පාපන්දු ලෝක කුසලානයක් සමසත්කාරකත්වයේ රටවල් තුනක් දරන්නේ 2026 අවුරුද්දේ. කියන්නේ මේ අවුරුද්දේ කැනඩාව මෙක්සිකෝව සහ ඇමරිකාව තමයි ඒ රටවල් තුන විදිහට හඳුන්වන්නේ. ඒ පිළිබඳව ඔබ සඳහන් කළා. ඒත් එක්කම දැන් ලෝකයක් පිළිගත් ක්‍රීඩකෙක්, ලෝකයක් ආදරය කරන ක්‍රීඩකෙක්, ලෝකයක් වැළඳගත් ක්‍රීඩකෙක් තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. පෘතුගාල කණ්ඩායමේ විශිෂ්ට ක්‍රීඩකෙක්, අතිවිශිෂ්ට ක්‍රීඩකෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඔහු මේ අවුරුද්දේ ඔහුගේ FIFA ලෝක කුසලාන තරගාවලි වලට සමුදුන්නා. හැබැයි තවමත් ඔහු ප්‍රකාශ කළ නැහැ ඔහු සම්පූර්ණයෙන්ම මේ පාපන්දු තරඟවලින් ඉවත් වෙනවා, පාපන්දු තරඟයෙන් ඉවත් වෙනවා කියලා.
2: ඒ කියන්නේ නිල වශයෙන් හරියටම ප්‍රකාශ
1: කළා නැහැ මේ වන විට. ඔව්. ඒත් එක්කම ලියනල් මෙසිත් සඳහන් කරනවා ඔහුත් මේ අවුරුද්දේ සමහර විට කුසලානවලට සමු දෙන්න ඉඩ තියෙනවා කියලා. අපි බලමු මේ පිළිබඳව තොරතුරු ඉදිරියට අපිට කතා බහ කරන්න හැකියාව ලැබෙයි.
2: දැන් අපි කිව්වොත් එහෙම කවුද මේ අපි ලංකා වේලාවෙන් සඳුදා තරඟ කරන්නේ කවුද?
1: සඳුදා තරඟ කරන කණ්ඩායම් දෙක තමයි ආජන්ටිනා කණ්ඩායම සහ ස්පාඤ්ඤ කණ්ඩායම. එතකොට ඔවුන් තමයි 2026 FIFA අවසන් මහා තරගයට සූදානම් වෙලා ඉන්න සහ තේරිපත් වෙලා ඉන්න රටවල් දෙක.
2: දැන් ඔවුන් ආවේ කවුරුන්ව පරාජය කරලා?
1: දැන් ආජන්ටිනා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම පරාජය කළා තමයි අවසන් මහා තරගයට ආවේ. ඒතෙක්ම ස්පාඤ්ඤ කණ්ඩායම ප්‍රංශ කණ්ඩායම පරාජයට පත් කළා මේ තරගයට තේරිපත් වෙලා ඉන්නවා මේ වෙනකොට.
2: දැන් මේ විදිහට අතර අපි අතට අර මෙසි වගේ ක්‍රීඩකයන් තුල යම් ආකාරයක මේ වාර්තා තැබීමක් සම්බන්ධනොත් තවහත් ලක් වෙනවා.
1: ඔව්. දැන් මෙසි මේ වෙන විට ෆිෆා ලෝක කුසලානේ 2026 ෆිෆා ලෝක කුසලානේ වැඩිම ගොලලාභිය බවට පත් වෙලා ඉන්නවා. ඒත් එක්කම දැන් එම්බම්පේත් හිටියා ඔහු සමග කරට කර සටනේ. නමුත් දැන් මේ වන විට ප්‍රංශය අපිට ඒක හරියටම සඳහන් කරන්න බෑ. මොකද තුන්වන ස්ථානය සඳහා ඉංගලන්තය සහ ප්‍රංශය තරඟ කරනවා. එතකොට සමහර විට එම්බම්පේටත් හැකියාව ලැබෙයි. නමුත් ලෝකයක් බලාගෙන ඉන්නේ මෙසි 2026 ලෝක කුසලානේ ෆිෆා ලෝක කුසලානේ වැඩිම ගොලලාභියා බවට පත්වේ කියලා තමයි ලෝකය හිතාගෙන ඉන්නේ.
2: හොඳ මම මේ අතුරු ප්‍රශ්නයක් මේ අහන්නේ නැතරම මේ මට මේක අහන්න හිතුණා. අහන්න හිතුන වෙන හේතුවක් නිසා නෙමෙයි තැන් තැන්වල කතා වෙන හින්දා. අපි බොහෝ වෙලාවට කතා වෙන ඇති. දැන් එක්තරා මතවාදයක් තියෙනවා මේ තරගාවලියේදී ආජන්ටිනා කණ්ඩායමට යම් ආකාරයක පක්ෂපාතී බවක් ඇති වුණා දෝ කියලා යම් යම් සාධක පදනම් කරගෙන. එහෙම සාධක තිබුණද?
1: ඇත්ත වශයෙන්ම අපිටත් දැන් මේ තරඟයේ නැරඹීමේදී යම් යම් අවහසි සහගත සිදුවීම් යම් යම් කණ්ඩායම් වලට යම් යම් අවහසි සහගත සිදුවීම් තිබෙනවා දෝ කියලා සැකයක් තිබුණා. නමුත් අපිට ස්ථිරව මේ සම්බන්ධයෙන් සඳහන් කරන්න බැහැ. මොකද අපි නරඹන්නන් පමණක් වෙන නිසා ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු තවමත් එහෙම ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි හරි තොරතුරක් සඳහන් කරන්න අමාරුයි. නමුත් විවිධ මතයන් තියෙනවා. දැන් විශේෂයෙන් ගත්තොත් දැන් ප්‍රංශය එම්බම්පේ ඇතුළු කණ්ඩායම තරඟයෙන් ඉවත් කළාද කියලා මතයක් තියෙනවා. අපි ඒ ගැන ප්‍රශ්නාර්ථයක් තියලම මේ කතාව අවසන් කරමු. මොකද අපිට නිශ්චිත තොරතුරක් සඳහන් කරන්න බැරි නිසා. කොහොම වුණත් ආජන්ටිනානු කණ්ඩායම දක්ෂ කණ්ඩායමක් විදිහට තමයි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ. ඒ සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කරලා ඊළඟ වැඩසටහන තුලින් තොරතුරු ඔබ වෙතගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
2: ඔව්, එතරම් මේ තරගකාරී තත්ත්වයේ උණුසුම්ව තත්ත්වයේ අපිට සඳුදා විත්ති දැනගන්න පුළුවන් කවුද මෙවර ලෝක ශූරෙන් බවට පත්වන්නේ කියලා. පාපන්දු කියන්නේ ලෝකේ ජනප්‍රියතම ක්‍රීඩාවක් විදිහට සැලකෙන්නේ. ඒ නිසාම ඒ තත්ත්වය දැක බලාගන්න බොහෝ පිරිසක් සම්බන්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා.
1: අපි ඒ කතා බහ කළේ ඇමරිකානු කලාපයේ ෆිෆා උණුසුම සම්බන්ධයෙන්. අපි මේ ළඟට යොමු වෙන සෝදානම් එංගලන්තයේ නව නීතියක් ගැන, ගෙන ඒමට බලාපොරොත්තු වෙන නීතියක් ගැන. දැන සිටින්න කියලා ආරාධනා කරන FM 93.5 ලක්හඬ එක්ක.

0: සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 9579.
1: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಭಾತೆವಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬೆ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಕ್ದ ಮಸಕಟ ರೂಪಾಯಿ 25000 ದಕ್ವ ಮಿಲತಿ ಗೆನಿಮ್ ಸಂದಹ ನಯ ಸಹನೆಯಕ್ದ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯೈ
2: ಶ್ರೀಲಂಕಾವೆ ಪ್ರಥಮ ವದಾವಟ ರೈನೋ ರೂಫಿನ್ ವಿತಿನ್ ಹಂದುನ್ವಾದಿನ ರೈನೋ ಪ್ರೀಮಿಯರ್ ಜಲ ಪ್ರತಿರೋಧಿ ಮತುಪಿಟ ಆರಕ್ಷಣೆ ಸಹಿತ ರೂಫಿನ್ ಶೀಟ್ Rhino Roofing within Hadun Madina. Rhino Premier Roofing Sheet. Fetivistar Sandha. Tahatunai Anuhaya Amatana.
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: ඔබනවතත් සම්බන්ධ වෙලා ඉන්නේ FM 93.5 93.7 ලක්හඬ විදෙස් තොරතුරු සමාලෝචනය සම්බන්ධයෙන්. අපි මේ විරාමයට ප්‍රථමව කතා බහ කළේ 2026 FIFA ලෝක කුසලානයේ උණුසුම සම්බන්ධයෙන්. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා එංගලන්තයේ සමාජ මාධ්‍ය සීමා කිරීම, මේ තරුණ ප්‍රජාවට සමාජ මාධ්‍ය සීමා කිරීම පිළිබඳව. දැන් වර්තමානයේ වෙනකොට තරුණ ප්‍රජාව සමාජ මාධ්‍ය වලට විශේෂ වශයෙන් වැඩි වශයෙන් ඇබ්බැහි වෙලා සිටිනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. දැන් රටවල් කීපයකම මේ සමාජ මාධ්‍ය සීමා කිරීම අපිට දක්නට ලැබුණා. දැන් එංගලන්තය මේ වෙනකොට ඇයි මේ විදිහට සීමා කිරීමකට එළඹිලා තියෙන්නේ?
1: ඔව්, දැන් කල්පනා කරන්නකෝ මෙන්න මෙහෙම එකක්. යව්වනේ, එහෙම නැත්නම් වැඩිහිටි යව්වනේ. දැන් ඔය කිව්ව තරුණ සහ ළමා පරපුරට ඇතිවන ප්‍රශ්න හින්දා ඕස්ට්‍රේලියාව වගේ රටවල් පහුගිය දවස්වල යම් යම් සීමා පැනිනවා. මේ සමාජ මාධ්‍ය වලින් ඇතිවන ගැටලු සමතටපත් කරන්න. දැන් එංගලන්තයේ කියනවා වැඩිහිටි යව්වනයන් සඳහා. අපි දැන් කවුද වැඩිහිටි යව්වනේ කියන්නේ? ඒගොල්ලෝ කියනවා අවුරුදු 16 17 වගේ. ළමුන් සමහරලාට උනහදලා වැඩිහිටි යව්වනේ කියලා. මේ අයට රාත්‍රී කාලේ සමාජ මාධ්‍යවලට ප්‍රවේශය සීමා කරන්න හදනවා. දැන් ඒගොල්ලෝ එක හඳුනන සමහර එක්තරා වචනයකින් උන් කියන්නේ සමාජ මාධ්‍ය ඇදිරි නීතියක් පනවනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. දැන් බ්‍රිතාන්‍ය අලුත් නීතියක් හඳුන්වා දෙන්න උත්සාහ කරනවා. ඒගොල්ලෝ යෝජනා කරලා තියෙනවා මේ මේ මේ මේ වයස් කාණ්ඩයේ ඉන්න අයට සමාජ මාධ්‍යවලට ප්‍රවේශ වීමේදී යම් සීමාවක් පනවන්න ඕනේ කියලා. දැන් ඔබ හිතන විදිහට මේකලා ලෝකේ දැන් අපි ගත්තොත් එහෙම ජනප්‍රියතම සමාජ මාධ්‍ය මොකක්ද කියලා හුත් එහෙම මොන වගේ අදහස් අද බල තියෙන්නේ?
0: Facebook
1: කියලා. Facebook සමාජ මාධ්‍ය. ඊට පස්සේ වර්ධනය වෙමින් පවතින අපි TikTok වගේ සමාජ ජාල. දැන් මේ TikTok වල ජනප්‍රියත්වය කොච්චරද කියලා නම් Facebook සමාජ ජාලයේ TikTok වලින් යමහර සමහර දේවල් ගන්නවා. ඒ උන්ගේ තියෙන රීල්ස් වගේ දේවල් අරගෙන තියෙනවා. ඒ නිසා දැන් මේ මේ යවන යනතර මේ TikTok වගේ දේවල් තාම ජනප්‍රිය වෙමින් පවතිනවා. දැන් Instagram, TikTok සහ YouTube වගේ සමාජ මාධ්‍ය වලට ප්‍රවේශ වීම සීමා කරන්න තමයි උන් උත්සාහ කරන්නේ. දැන් ඉංග්‍රීසි කියනවා අවුරුදු 16 17 වගේ අයට මධ්‍යම රාත්‍රියේ ඉඳලා මධ්‍යම 12 ඉඳලා අලුයම 6 දක්වා මේ භාවිතය සීමා කරනවා කියලා.
0: හැබැයි
1: පැහැ කාලයක්. හැබැයි උන් කියනවා අවශ්‍ය නම් මේ සියන සිස්ටම් එක මත ක්‍රම වේදේ වෙනස් කරලා උන්ගේ ගිනුම් ආපහු සකස් කරලා එකින් ඉවත්ලා ඉන්නත් පුළුවන්. එහෙම ලිහිල් භාවයකට ලබා දෙලා තියෙනවා. හැබැයි කියන්නේ ළමයි මේ සමාජ මාධ්‍යට ඇබ්බැහිවීම නිසා ප්‍රශ්න ඇති වෙනවා. එක පැත්තකින් අධ්‍යාපනයේ, පාසල් අධ්‍යාපනයේ ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ දැන් ඔබ හිතන්නේ දැන් අපි දැන් Facebook ගන්නකො. ඔව්. Facebook වලට අපි යනවනේ. දැන් අපි ඕක දැන් TV එක බලලා වගේ කරන්නේ නැහනේ. TV එක ගෙදර පොදු මාධ්‍යන්නේ. Facebook වගේ දේවල් කියන්නේ පෞද්ගලික මාධ්‍යනේ. ඒ කියන්නේ හුදකලා. වෙනවා. දැන් අර ගෙදර තියෙන පවුලේ අයත් එක්ක ඉන්න තියෙන අවස්ථාව නැති වෙනවා.
0: සම්බන්ධතාවය ගිලිහෙනවා.
1: බ්‍රිතාන්‍යත් එහෙම කියනවා. මොකද කියන මේ පවුලේ අයත් එක්ක තියෙන සම්බන්ධතා නැති වෙලා ගිහිල්ලා. යාළුවොත් එක්ක තියෙන සම්බන්ධතා නැති වෙලා ගිහිල්ලා. අධ්‍යාපනයේ තියෙන අවස්ථා නැති වෙලා ගිහිල්ලා. මේ දේවල් වෙනස් කරන්න ඕනේ. උන් කියන්නේ මේ දේවල් වෙනස් කරන්න මේ විදිහේ නීති හඳුන්වා දෙනවා කියලායි තමයි උන් කියන්නේ. වැඩිපුරම අවධානය යොමු කරලා තියෙනවා පවුලේ අය සහ යාළුවෝ එක්ක ඵලදායි සාකච්ඡාවල් නිරත වෙන්නේ නැහැලු මේ අය. يعني ඔහේ ඉඳගෙන අර අපි කියන්නේ සාමාන්‍යයෙන් උඩට යනවා පහළට යනවා උඩට යනවා. ඒක සාමාන්‍ය Facebook ගියොත් එහෙම මුකුත් නැහැ. ඉතින් ඔහේ යනවා
0: කාලය නිකරනේ වැය වෙනවා.
1: කාලය ගත කරගෙන යනවා. ඒ වගේ මේ තව එක්තරා අදහසක් ඕන කියලා තනිය තම හොඳ අදහසක් වැඩිහිටි අය බවට පත් වෙද්දී මේ අය නිරෝගී වැඩිහිටි පරපුරක් ඇති කිරීම සඳහා මේ යෝජනා ගහල් වෙනවා කියලා උන් කියනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම ගත්තොත් එහෙම Facebook වලට හෝ වෙනවා හරි තිරයකට මේ අබ්බැහි වෙන්නේ. තිරේ දිහා බලාගෙන ඉන්නවා කියන්නේම ඇස්වලට ප්‍රශ්නයක්. ඒක ඉතින් ඕන කෙනෙකුට දැන් අපි සාමාන්‍යයෙන් ඔබ වැඩිපුර තිරේ දිහා බලා ඉන්න නම් ඒක තේරෙනවා ඇති මලහට. දැන්පත් එහෙම ඇති බොහෝ අයට වැඩිපුර තමගේ ජංගම දුරකථනය වෙන්න පුළුවන් නැත්නම් පරිගණකය වෙන්න පුළුවන් මේ දීර්ඝ කාලයක් තිරයත් එක්ක ගනුදෙනු කරද්දී යම් ආකාරයක පෙනිය සම්බන්ධ ප්‍රශ්න එනවා. ඒක විද්‍යාත්මක තහවුරු කරලා තියෙනවා කුඩා ළමයින්ටත් ඒක අභ්‍යාස කරන්න එපා කියලා. මේ කියන සියලුම කාරණා පදනම් කරගෙන තමයි බ්‍රිතාන්‍ය මේ යෝජනාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේක සම්මත වුණොත් එහෙම අර විදිහේ යම් සීමාකම් පනවනයි වගේම අවශ්‍ය නම් තරුණයන්ට අවශ්‍ය නම් තමන්ගේ සැකසීම් වෙනස් කරලා තමන්ට අවශ්‍ය විදිහට යන්නත් පුළුවන්. හැබැයි එහෙම කියන්නේ බරපතල නීතියක් නෙවෙයි. ඔස්ට්‍රේලියාව ගත්තොත් එහෙම ඊට වඩා බරපතල තත්යකට නීතිය අරගෙන ආවා. ඒ තත්ත්වෙට නොයා යම් ආකාරයක සීමා කිරීමකට තමයි බ්‍රිතාන්‍ය යන්න හදන්නේ.
0: ලබන සෙනසුරාදාත් තවත් විදෙස් තොරතුරු පිළිබඳව ඔබ වෙත ගෙන මේ බලාපොරොත්තුෙන් අදට අපි මේ වැඩසටහනින් සමුගන්නවා. ඔබට සුබ දවසක්.

0: RTN රටට වග කියන රේඩියෝ ලකඩාගෙන ඉන්නේ උදේ 8යි විනාඩි 5යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය
7: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
0: අටයි විනාඩි 6යි වෙලාව අපි සයිබර්ජන් ඇතුලේ කතා කරන්නේ අපේ රටේ අනාගතය විශේෂයෙන්ම IT වලින් සම්බන්ධ එහෙම නැත්නම් ICT හරහා අනාගත දරු පරම්පරාව කොහොමද ගොඩනගන්න ඕනේ මේ සඳහා වන ඊළඟ පරම්පරාවේ බලාපොරොත්තු පිළිබඳවයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. අද වෙනදා වගේ නෙවෙයි අපි යෝජනා කරනවා මේ කතාව සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවෝ උසස් පෙළ විෂය තෝරා ගැනීම සඳහා සූදානමින් ඉන්න දරුවෝ සහ ඒ දරුවන්ගේ දෙමව්පියෝ ඒ වගේම ජීවිතේ කොහොමද ඉස්සරහට යන්න ඕනේ කියලා ප්ලෑන් කරන ඊළඟ පරම්පරාව සහෝන්ගේ බාරකරුවන්ට අනිවාර්යෙන් මේ කතාව අහන්න. මේ කතාව අර අපි වෙනදා කතා කරන මහා තාක්ෂණික කාරණාවලින් මේ පැත්තේ තියෙන අපි අවබෝධ කරගත යුතු ඔබේ ජීවිතේ තීරණය කරන කතාවක් කියන එක මුලින්ම රණිල් මතක් කරන්න ඕනේ.
8: ඉන්දියාව වගේ රටක් තොරතුරු තාක්ෂණයෙන් එහෙමත් නැත්නම් තොරතුරු තාක්ෂණ සේවා සපයන්නෙක් විදිහට ඇමරිකාවට පවා සේවා සපයන ප්‍රබල රටක් බවට පත් වෙනකොට ඒ රට ඇතුලේ තොරතුරු තාක්ෂණ විෂයයට තියෙන තැන තාම ඉහළ තැනක තියෙනවා. එතකොට ඉන්දියාව ලෝකෙත් එක්ක තරඟ කරන්නේ තොරතුරු තාක්ෂණික විද්වතුන් බුද්ධිමතුන් තනලා. හැබැයි අපේ රටේ තොරතුරු තාක්ෂණයට එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය කියන විෂයට අද වෙනකොට තියෙන තැන මොකද්ද? සමහරු කියනවා රැල්ලට කියනවා මදුසංග තොරතුරු තාක්ෂණය කළා දැන් එහෙම ජොබ් නැහැ කියලා. රැල්ලට එහෙම කියන එකේ මොකද්ද ඇත්ත කතාව? ඇත්තටම තොරතුරු තාක්ෂණයට තැනක් නැද්ද? එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය එදා වගේම අදත් ලෝකේ ජය ගන්න හොඳම තෝ තැනක්ද හොඳම අඩිතාලමක්ද? අද අපේ මාතෘකාව ICT කරන ඔබේ අනාගතයේ ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි අපි පෝස්ට් එක දැම්මේ. ICT කරන ඔබේ අනාගතයේ මොන වගේද කියලා තොරතුරු තාක්ෂණ උපදේශක ඉන්දික ජයසිංහ මහත්මයාත් එක්කයි අද අපේ දවසේ කතාව.
0: අයබර්න් සුබදාසනක් ඔබතුමන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා.
9: අයබර්න් රහින් සහ අවසන්ක මම හිතන්නේ මා සහායකට පස්සේ අපි සම්බන්ධ
8: වෙනවා. අනිවාර්යෙන් අපි කතා කරමු. මේ මුලින්ම කතා කරන්න හිතුණා මේ මදුශංකයි මමයි කතා වුණේ. දැන් ලංකාව ඇතුලේ කතා වෙන මේ තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළට හඳුන්වා දෙනවා එක වකවානුව. ඊට පස්සේ මේක උසස් පෙළ විෂය ධාරාවට හඳුන්වා දෙනවා කැම්පස් යන එහෙම නැත්නම් විශ්වවිද්‍යාලේ විවිධ කෝසස් වලට එහෙම නැත්නම් විවිධ පාඨමාලා වලට මේක ඇතුළත් වෙනවා. හැබැයි තොරතුරු තාක්ෂණය ගැන ලංකාව ඇතුලේ උදාහරණයක් විදිහට ටියුෂන් විෂය ගත්තත් ගුරුවරු දෙතුන් දෙනෙක් කැරෙන්න මේක මේ ප්‍රසිද්ධ විෂයක් බවට තාමත් පත් වෙලා නැහැ. ඒකෙම තේරෙන්න අරන් තියෙනවා ළමයි මේක තෝරගන්න එක්කෝ මැලි වෙලා තියෙනවා එක්කෝ බය වෙලා තියෙනවා එහෙමත් නැත්නම් මේකට ඒ තියෙන ගෞරවේ වටිනාකම කොහෙවත් දීලා නැහැ කියලා මේ අපිට හිතෙන කාරණාව.
0: සහරනිල් මේ තව කැලක් ඉතාම සීමිත ගුරුවරු ප්‍රමාණයක් තමයි මේ වැඩේ ඉන්නේ. අනිත් පැත්තෙන් බලපුවහම ඒ දත්තත් එක්ක අපි පැහැදිලි කරගන්න අවශ්‍ය ඉන්දික මහත්තයා මේ කතන්දර ටිකක් ගැඹුරින්. හැබැයි ප්‍රතිඵලයේ බලපුවහම ඒ තරම් සාර්ථක ප්‍රතිඵලයකට අපිට මේ වෙද්දි උසස් පෙළ දරුවෝ රැගෙන යන්න පුළුවන් වෙලාද කියන ඛේදවාචකයත් අපි හැමෝම තියෙන කේන්ද්‍රය. අපි ICT තෝරගන්න දරුවෙක් සඳහා උපරිම සාධාරණ රට ඇතුලේ කරලා තියෙනවා.
8: අපි මෙහෙම කරමු. ඉන්දික මහත්මයා අපිට කියන්නකෝ ඔබතුමා ගුරු උපදේශකෙක් තොරතුරු තාක්ෂණ ගුරුවරුන් තනපු කෙනෙක්. හරි. ඔබතුමා අපිට පැහැදිලි කරන්න තොරතුරු තාක්ෂණ විෂය එදා ඉඳලා අද වෙනකන් කොතනද තියෙන්නේ? ඔබතුමා ගාව තියෙන සංඛ්‍යා ලේඛන.
9: බොහොම වැදගත් කතාවක් තමයි අපි ආරම්භ කරන්නේ. අපි මීට කලින් අපි කතා කරා මාස 1කට කලින් මම මේ ගැන ඔයගොල්ලොත් එක්ක කුතුහලය ඇති කළ ගියා නේද?
8: ඔව්.
9: හැබැයි අද අවස්ථාව වෙනකොට ඊට වඩා ටිකක් වැරරුම් අපි මේ කතා කරමු. හේතුව තමයි 2007 වගේ තමයි අපිට සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට ඇතුළත් වෙන්නේ තොරතුරු තාක්ෂණ විෂය. 2007

0: මේක ගුහ ගොඩ දෙනෙක් දන්නේ නැති දෙයක්. එතකොට මෑත කාලීනව ගත්තොත් උසස් පෙළ විෂයන් අතරින් ඉහළම ප්‍රවණතාවයක් වාර්තා කරපු එකම විෂය ICT විෂය. ඒ කියන්නේ ළමයි තෝරා ගැනීමේ ප්‍රවණතාවය 51% වැඩි වෙනවා කියලා කියන්නේ ඉතා අසාමාන්‍ය සංඛ්‍යාලේඛනයක්. ඒත් අනිත් විෂයන් කඩාවැටලා තියෙනවා. සමහර උදාහරණයක් ගත්තොත් සිංහල කියන විෂය 24% අඩු වෙලා තියෙනවා ඒ අවුරුදු 3 ඇතුළත. එතකොට ළමයා එතකොට විෂයකින් අතහැරලා තව විෂයක් තෝරගන්නවා. මේකේ අනාගතය හොඳ ඇති කියලා හිතලා. ඉතින් අපි බලන්න ඕන සංඛ්‍යාලේඛනත් එක්ක ප්‍රතිඵලත් එක්ක මේක ඇත්තටම කොච්චර දුරට සාධාරණයක් සිද්ධ වෙලාද කියලා.
1: මේක අහගන්න අපි කියන්නේ මේ තොරතුරු තාක්ෂණ විෂය තෝරගන්න දරුවෝ එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණයෙන් ලංකාවද සයිබර්ජෙන් අහන හැමෝගෙම තියෙනවානේ අදහසක් තොරතුරු තාක්ෂණයෙන් එහෙම නැත්නම් ඩිජිටල් කරනේ ලංකාව මෙතන ඉන්න ඕනේ කියලා. අපිට තියෙනවා මේ රස්සාවලට සමහර වෙලාවට සුදුසුකම් තියෙන පිරිස නැහැ. එහෙම නැත්නම් රස්සාවලට ගැළපෙන උපාධි කරපු පිරිස නැහැ. තොරතුරු තාක්ෂණංශයේ දැනුම රජයේ සේවකයන්ට සහ හැමෝටම තියෙන අනිවාර්ය විෂයක්. ඕඩම විශ්වවිද්‍යාල පාඨමාලාවක මදුසංග මේ තොරතුරු තාක්ෂණයේ විෂයක් විදිහට සාමාන්‍ය ඉංග්‍රීසි විෂයක් විතර උගන්වන්න සිද්ධ වෙලා තිනවා. එහෙම තත්වයක් ඇතුළේ තමයි මේ තොරතුරු තාක්ෂණ විෂය තෝරා ගැනීම ගැන අපි කතා කරන්නේ. අපි අහගමු මොකද්ද මේ ඇත්තටම මේ විෂය තෝරා ගැනීමේ තියෙන ප්‍රවණතාවය කියලා.
0: ඒක තමයි මේකේ තියෙන වැදගත්ම කරුණ. කියනවා ඕනම ළමයට උසස් පෙළදී විෂයක් විතර ICT විෂය ගන්න පුළුවන් ඕනම ස්ට්‍රීම් එකක් ඇතුළේ.
1: ඒ කියන්නේ ඔබ කියන්නේ විද්‍යාංශයෙන් ගණිතාංශයෙන් කලාංශයෙන්
0: ආර්ට්ස් ඊළඟට කලා විෂය ධාරාව වාණිජ විෂය ධාරාව තාක්ෂණ විෂය ධාරා දෙකක් තියෙනවා ඉංජිනේරු සහ මොනවද අපි කියන්නේ
1: ටෙක් තාක්ෂණ
0: මොනවද සිංහල වචන මතක බයෝ සිස්ටම් කියන එක ඊට පස්සේ
1: ජෛව පද්ධති
0: තාක්ෂණ ඊළඟට භෞතික විද්‍යාව නැත්නම් ෆිසිකල් සයන්ස් අපි කියලා කියනවා ඊළඟ බයෝලොජිකල් නැත්නම් බයෝ සිස්ටම් සෝරි බයෝ කියන ස්ට්‍රීම් එක යටතේ ඉතින් මේ ස්ට්‍රීම් හයෙම විෂයක් විදිහට තෝරා ගන්න පුළුවන් බයෝ සහ මැත්ස් වල හැර අනිත් විෂයන් වලට විෂයක් විදිහට ප්‍රධාන විෂය ඒතකොට මැත්ස් වලටත් කරන්න පුළුවන් ළමයිට බයෝ කරන ළමයට කරන්න පුළුවන් ප්‍රවණතාවය තියෙනවා. ඒතකොට හැම ළමයටම කරන්න චාන්ස් එක තියෙනවා. අපි පහුගිය සංඛ්‍යාලේඛන අරගෙන බැලුවොත් මම 2023 ඉඳලා කියන්න පොඩ්ඩක් ICT විෂය තෝරගන්න ළමයි මුහුණ දීලා තියෙන විභාගෙට 37,000 ගණක්.
2: එතකොට අපි කියන්නේ උසස් පෙළ විභාගෙට මුහුණ දීලා
0: තියෙන්නේ. ඔව්. ඒ විෂය එතකොට 24 වෙනකොට ලොකු ප්‍රවණතාවකින් වැඩි වුණා 50,600 ගණකට වැඩි වුණා. ඒ කියන්නේ 39% වැඩි වෙලා තියෙනවා. 36%. ඒ කියන්නේ ලොකු වැඩිවීමක්. ඒක තමයි අවුරුදු වෙන විශාලතම ප්‍රවණතාවය. ඒක ඊළඟ ගිය අවුරුදු වෙනකොට 2025 වෙනකොට 56,500 ගණක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි 2023ට සාපේක්ෂව බලුවොත් 51% වැඩිවීමක්. එතකොට මම අනිත් විෂයන් දෙක තුනක කියන්න. එතකොට අපි ගත්තොත් ෆිසික්ස් කියන විෂය භෞතික විද්‍යාව ගත්තොත් 83,000 ඉඳලා 97,000 දක්වා වැඩි වෙලා තියෙනවා. 116% වැඩිවීමක්. එතකොට අපි ගත්තොත් කෙමිස්ට්‍රි කියන විෂය ගත්තොත් 82,000 ඉඳලා වැඩි වෙලා තියෙනවා 93,000 ගානකට. ඒ කියන්නේ 13% වැඩිවීමක්. එහෙම වැළුවම ICT විෂය තමයි ඉහළම තැනක ඉන්නේ විෂයක් විදිහට තෝරා ගැනීම ප්‍රවණතාවය.
2: කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් වෙලා උසස් පෙළ කියන විෂය ධාරාවට ICT කියන සබ්ජෙක්ට් එක තෝරාගත්ත ළමයින්ගේ ප්‍රතිශතය ගණනය කරලා බලපුවම අනිත් සෑම විෂයකටම වඩා ඉහළින් වැඩි ප්‍රවණතාවක් තියෙනවා.
0: තවදුරටත් කිව්වොත් කම්බයින්ඩ් මැත්ස් වලට 40,000 ගානක් තෝරා ගන්නකොට 23 25 වෙනකොට ඒක 44,000 ගානකට 11% වැඩිවීමක් තියෙනවා. දැන් ප්‍රතිඵල ගත්තොත් අපිට හිතෙන්නේ මොකද මේ ප්‍රතිඵලයත් වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද?
2: ප්‍රතිඵලය වැඩි වෙන්න ඕනේ මේ ළමයි ප්‍රමාණය වැඩි වෙනවා.
0: ප්‍රතිඵල කියන්න. එතන 23 ඉඳලා මම ගත්තා. 20 අපි දෙකේ ඉඳලා ගමුකෝ. 22 අපි ලියනවා ළමයි 37,600ක්. එතකොට ඒ සාමර්ථ ගන්නවා 1664ක්. ඒ කියන්නේ 104.4ක්. ඒ කියන්නේ වැඩිම ප්‍රතිශතයක් විදිහට පාස් වෙලා 2022. ඊට පස්සේ 23 ගත්තොත් ළමයි ප්‍රමාණය වැඩි වුණේ නැහැ, අඩු වුණා පොඩි ප්‍රමාණයක්, 37,364. ඒතකොට ඒ ගත්ත ප්‍රමාණය 1407ක්. ඒ කියන්නේ 103.8ක්. ඊළඟ අවුරුදු 24 ගත්තම ඔන්න ළමයි වැඩි වුණා 136කින් 50,629ක් දක්වා ලොකු ප්‍රවණතාවයක්. හැබැයි ඒ ප්‍රතිශතය 1888යි පර්සන්ටේජ් එකකට ගත්තොත් 3.7ක්. ඒතකොට 2025 වෙනකොට ඕගොල්ලෝ හිතන්නේ මොකක්ද? 56,000 ගණක් වැඩි වෙනවා, 56,538ක් දක්වා වැඩි වෙනවා. ප්‍රතිඵල මොනවද වෙන්නේ? වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද?
1: වැඩි වෙන්න ඕනේ.
0: වැඩි වෙන්න ඕනේ. ඔව්. මම කියන ප්‍රතිඵල සංඛ්‍යාලේඛන විභාග දෙපාර්තමේන්තුවෙන් ඉෂුව කරපු සංඛ්‍යාලේඛන 1284 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ 102.3ක් තමයි ඒ ප්‍රතිශතයක් තියෙන්නේ. එතකොට මම මේ අවුරුදු 15 30 බැලුවොත් විෂයන් වල සියයට තුනක ප්‍රමාණයට වඩා අඩු වෙලා තියෙනවා ඒ ලබා ගැනීම ප්‍රතිශතය.

0: විශේෂ කඩා වැටීමක් තියෙන ප්‍රතිපලත් එක්ක. මේක තමයි අපි අද ටිකක් වැඩිපුර පිළිබිඹු කරන්න ඕන. ඇයි මෙහෙම වුනේ කියන එක.
1: ඇයි මෙහෙම වුනේ කියන කාරණාව සහ තොරතුරු තාක්ෂණ උපාධිය හදාරපු. නැත්නම් තොරතුරු තාක්ෂණ විෂය A-level කරපු අවුරුදු ගානක දැන් ඔය කියන පිරිස ඇතුලේ අපේ දරුවෝ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ගුරුවරු ඉන්න පුළුවන්. තොරතුරු තාක්ෂණ විෂය මෙන්න මේ මේ ඇතුළත් කිරීම කරන්න ඕනේ. මෙන්න මේ සංශෝධන කරන්න ඕනේ. තාමත් මේක අප්ඩේට්ද නැද්ද කියලා කතා කරන්න ලෑස්ති පිරිසක් මේක අපි අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රටේ සාමාන්‍ය පුරවැසිය බදු ගෙවන ජනතාවට අයිඩියක් තියෙනවා මේ ගැන කතා කරන්න. හේතුව තමයි මේ ඔක්කොම ප්‍රතිපෝෂණය වෙන්නේ ඔබේ ඔබ ගෙවන බදු මුදලින්. ඔබේ පුරවැසියෙක් විදිහට ඔබගේ අදහස අනිවාර්යෙන් වැදගත්. ඒ නිසා අපිට අපි ඔබට අවස්ථාව දෙන්න කැමති අද මේ වැඩසටහන. ඇත්තට මේක මේ මහජනයාගේ කටහඬට එහෙම නැත්නම් මහජනයාගේ අදහස් වලට ඉඩ දෙන දැනක් බවට අපි පත් කරගමු. 0112 775 766 0112 775 766 වගේම 0112 775 285 කියන දුරකථන අංක විරුද්ධයි. අපේ WhatsApp නම්බර එක විරුද්ධයි. 0703 93 5 93 7. අපි කතා කරමු සමහර විට ඔබට මේ ICT විෂය ගැන ප්‍රශ්නයක් තියෙන දෙමව්පියෙක්. එහෙම නැත්නම් දරුවෙක් වෙන්න පුළුවන්. A-level වලට O-level වලට මේක විෂය තෝරගත්තොත් අපිට ඉස්සරහට මොනවද කරන්න පුළුවන් කියන කාරණා පිළිබඳව සමහර ඉස්කෝලේ මේ සම්බන්ධයෙන් මේ විෂය තෝරාගැනීම ඔබට ගැටලු ඇති වෙලා තියෙන පුළුවන්. මේ හැම දෙයක් ගැනම ඔබට පුළුවන් කතා කරන්න මේ දුරකථන අංක විරුද්ධ. අපි ගන්න පුංචි විරාමයක්. විරාමෙන් පස්සේ අපි කතා කරමු. උදේ 8:00 වෙලාව.

0: a new green life.
1: නොතරයේ පෙරලිකරන NLB Mega Power දවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට Super Remote රටයක් දිනන ලොකුම Super Tag දෙන එකම නොතරය NLB Mega Power ඔබ අදම මිලදී ගන්න.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 Cyber 10.
3: අටයි විනාඩි 24 අපි සයිබර්ජන් තුල කතා කරමින් ඉන්නේ ICT කරන අයට අනාගතයක් තියෙනවද කියලා. ඔක තමයි ඒ සරලම මාතෘකාව ICT කළා අනාගතේ කොට දාගන්න කොහොමද ප්‍රශ්න ගොඩාක් ප්‍රශ්නාර්ථ ගොඩාක් විවිධ දවස්වල අපි සයිබර්ජන් එක ඇතුලේ පවා අපිට සම්බන්ධ වුණු සම්බන්ධායකින් ටිකක් අවධාරණයෙන් කිව්වා ICT කරන්න ගිහිල්ලා අනාගන්න එපා දැන් හරියට හඳුනාගෙන මේ විශේෂපතේ ඇතුලේ ගමන් කරන්න ඕනේ මේ විශේෂපතේ යම් යම් වෙනස් වීම වලට භාජනය වෙන්න ඕනේ කාලිනු අප්ඩේට් වෙන්න ඕනේ මේ ආදී කාරණා ගොඩාක් අපි කතා කළා. එහි දිගුවක් විදිහට මේ හැමදේනම කියපු කතාවේ ඇත්ත නැත්ත මීටත් වඩා ගැඹුරින් දත්ත මත පදනම් හොයා බලන්න තමයි අපි ඉන්දිර විජයසිංහ මහත්තයාට ආරාධනා කළේ. එතුමා මේ විශේෂ ප්‍රාමාණික දැනුමක් සහිත අනාගත පරම්පරාව ගොඩ නගන්න නේද ප්‍රශ්න පත්‍ර ටික හදලා අනිත් පැත්තෙන් අවශ්‍ය දැනුම අලුත් අප්ඩේට්ස් ටික පොත්පත්වලට එකතු කරලා ඒවා මුද්‍රණාධාරයෙන් දරුවන් අතරපත් කරන ගුරුවරයෙක් උපදේශකවරයෙක්. ඒ නිසා එතුමාට මේ පිළිබඳව හොඳ කියවීමක් තියෙනවා කියලා අපි විශ්වාස කළා. ඒ නිසායි අපි එතුමාට කතා කළේ. අපිට තියෙන විශේෂ පණිවිඩයක් මතක් කරන්න
4: ඕනේ. අපේ අනුග්‍රහක පණිවිඩය අපි මතක් කරමු. 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කිය අදුන් ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමටත් රජයේ කාබද් අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 වෘද්ධි පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දිනක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් වගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දිනක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරුපැදි රන්කාසි වවුචර් පත්මි වාසනාවන්තින් රට පුරා බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලය ලැබන අපට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදල රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ මේවන විට දසවන සුපිරි ත්‍යාගලාභය මහජන සම්පත ලොතරැයි පමණක් බිහි කරන්නට හැකියාව ලැබී තිබෙනවා. රුපියල් 3,04,00,000 ඉක්ම වූ සුපිරි ත්‍යාගයේ වාසනාවන්තයා අනුරාධපුර ප්‍රදේශයේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට්පත් ගොන්නෙන් බිහි කරන්නටත් හැකියාව ලැබී තිබෙනවා. ඉතින් සුපුරුදු පරිදි නැවතත් රුපියල් කෝටි 2 සුපිරි ත්‍යාගයේ රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග ලක්ෂ්‍ය ත්‍යාග සමගින් අනිකුත් සෙසු ත්‍යාගත් ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
3: අපි දැන් යමුක කතාවට. අද ICT කරන ඔබේ අනාගතය ප්‍රශ්නයක්ද කියලා අපි කතා කරන්න තොරතුරු තාක්ෂණ උපදේශක ඉන්දික ජයසිංහ මහත්මයාට කතා කළා. එතුමත් එක්ක අපි කතා කරමින් ඉන්නේ. රනිල්, දැන් මේ කලින් විරාමයට පෙර අපි කතා කරපු සංඛ්‍යාලයේ කරන දත්ත දිහා බලන් ගියාම අපිට හිතෙනවා සමහර වෙලාවට රටේ අධ්‍යාපනය විනාශ කරන එක පැත්තකින් මේ ටියුෂන් ශේෂ්ත්‍රීන ගුරුවරුත් යම් කිසි ආකාරයක බලපෑමක් කරලා තියෙනවද කියලා. මොකද විභාගයට පෙනී සිටින දරුවන් ගාන මෙන්න මෙච්චරයි. අපිට පේන මේ දරුවෝ 30,000ක් විභාගයට එල් තින. හැබැයි ප්‍රතිඵලයේ තියෙන්නේ අන්තිමේදී ඒ සමහරත ලබාගත්ත පිරිස ඉන්නේ 1,500ක් විතර අතර ප්‍රමාණයක්. එතකොට මේ ප්‍රතිඵලය වර්ධනය නොවෙන්න බලපාන හේතු කාරණා මොනවද? හරි ප්‍රතිඵලයක් නැති නිසාද මේ දරුවෝ සමහර වෙලාවට විෂය තෝරා ගැනීමේදී අර කියන්නේ අපි දැන් පඳුරකට ගැහුවොත් ICT කාර්යය තමයි විසෙන්නේ.
4: හරි,
3: එහෙමනි කියන්නේ. ICT කරන දරුවෝ විශාල ප්‍රමාණයක් ගන්නවා. එතකොට ඒ අයගේ අනාගතය සුරක්ෂිතයිද? හරි, අනිත් පැත්තෙන් අපි දැක්ක මේ සංඛ්‍යාලේඛන ටික ඉන්දික මහත්තයා කියදී තමයි තේරෙන්නේ. සමහර ගුරුවරු කියනවා මගේ මේ සෙමිනාර එකේ විතරක් ළමයි 60,000ක් හිටියා කියලා. හරි, හැබැයි මේ පහුගිය අවුරුද්ද වෙනකොට ළමයි 30,000ක්වත් විභාගෙට
4: ගියා. ඒක සමහර විෂයන්
3: වල. සමහර විෂයන් වල. එතකොට දෙමව්පියොත් මේක තේරුම් ගන්න. ඒකයි මම කිව්වේ ඒ ලෙවල් කරන දරුවෝ, ඒ ලෙවල් කරන්න ඉන්න දරුවෝ සහ මේ දරුවන්ගේ දෙමව්පියෝ නිකන් උඩ බලාගෙන කවුරුත් කියනකොට රැල්ලට විෂයන් තෝරාගන්න ගිහින් අපි කොයි තරම් වරද්දාගෙන තියනවද? අර YouTube එකට ඇවිල්ලා ලස්සනට දුක හිතෙන කතාවක්, ආදර හිතෙන කතාවක් කියලා මම තමයි මෙච්චර ගානකට උගන්වන්න කියපු ගමන් අපි හරියට ඒක අවබෝධ කරගෙනද මේ වැඩේ කරන්නේ? අපි කියන්නේ ඕනම ගුරුවරයෙක්ගේ පන්තියට යන දරුවෙක්ට ඒ නිදහස තියෙනවා. හැබැයි ওই බොරුවෙන් අපි ඇත්ත හොයාගන්න තමයි ඉන්දික මහත්තයර කතා කළේ. අපි කතා කරමු අනිල් මේ කාරණාත් එක්ක. මේ ඔබටත් අවස්ථාව තියෙන ඔබේ අදහස් යෝජනා එකතු කරන්න. යෝජනා නැති වුණත් කමක් නැහැ, ප්‍රශ්න කන්දරාවක් දෙනවා. අපි ICT ගැන දන්නෙම නැහැ, විශේෂයෙන් දෙමව්පියෝ විදියට. මේ විෂය තෝරාගත්තට පස්සේ අපේ දරුවන්ට මොකක්ද වෙන්නේ කියලා අපිට කියවීමක් නැහැ. එහෙනම් ඉක්මනටම කෝල් එකක් ගන්න.
4: අපිට කෝල් එක ගන්න 0112 765 7 2 1 1 2 7 5 7 2 1 1 2 7 5 7 2 1 1 2 7 5 වගේම අපේ WhatsApp අංකය 0773 93 5 93 7. ඉන්දික මාතේ මේක තමයි ප්‍රශ්නේ. ඔබතුමා පැහැදිලි කළ සංඛ්‍යා ලේඛන ඇසුරින් මෙහෙම මෙච්චර ප්‍රමාණයක් මේ විෂයට ඇවිල්ලත් මේ විෂය කඩාවැටීමක්, ඒ කියන්නේ ප්‍රතිඵල අඩු වීමට හේතු විදිහට මොනවද ඔබතුමා අපිට හඳුන්වලා දෙන්නේ?
5: ඔව් රනිල්, ඒකට ප්‍රධාන හේතු ගොඩක් තියෙනවා. දැන් මම ඇත්තටම මේක රිසර්ච් එකක් වගේ හොයලා තියෙනවා. ගොඩක් මේක ඇත්තට රිසර්ච් එකක් මට හොයන්න ඕන කරුණක්. මේ ලංකා අධ්‍යාපනයේ ඇයි මෙහෙම කඩාවැටෙන්නේ කියන එක. ඒකකල් අපිට උත්තර හොයාගන්න බැරි වෙනවා. දැන් මම මගේ අත්දැකීම් අනුව මම කියන්න. පළවෙනි කාරණේ තමයි පාසල් අධ්‍යාපනයේ කඩාවැටීම. එතකොට 12-13 ඕගොල්ලෝ දන්නවා ප්‍රසිද්ධ කාරණේ තමයි පාසල් පැමිණීම ඉතාම අවමට්ටමක තියෙන ළමයිගේ. ඒක ප්‍රධාන කාරණයක් වෙනවා. උසස් පෙළ විෂයක් හදාරන්න බෑ සාමාන්‍ය පෙළ විෂයක් වගේ.
4: ඔව්.
5: එතකොට ඒකට අවශ්‍ය බර දෙමව්පියෝ ළමයි සහ ගුරුවරු මේ තුන් පාර්ශ්වෙම දාන්න ඕන. එතකොට මේ තුන් පාර්ශ්වෙම එක අතහැරලා වගේ මට පේනවා.
4: ඒකට හේතුවක් විදිහට නිදහසට කාරණයක් විදිහට දෙමව්පියෝ දරුවෝ කියන්නේ අන්තිම වෘද්ධි පාසල ඇතුළේ ඉගෙනීම් කටයුතු හරිය විදිහට කෙරෙන්නේ
5: නැහැ. අන්රයිට්. ඕක තමයි අපිට එලීට් එකේ උත්තරේ. නමුත් අභ්‍යන්තරේ බැලුවොත් පාසලවල විද්‍යාගාර තියෙනවා, ගුරුවරු ඉන්නවා. හැබැයි ඒවට ඒ නොයන්ද ඒකම හේතුවක් වෙන්න බෑ. අනික් කාරණේ තමයි මේ අප්ඩේට් නොවුණු ගුරුවරු ටිකක් තමයි අපිට ඉන්නේ. ඒ කියන්නේ මම දන්න විදිහට අපේ විෂය නිර්දේශය ආවේ 2009
4: නේ.
5: එතකොට දැන් අවුරුදු 18ක් විතරනේ. එතකොට මේ කාලය තුල මේකේ පොඩි වෙනසක් කරා ඇරෙන්න ලොකු වෙනසක් වෙලා නැහැ. එතකොට මේ විෂය අප්ඩේට් වෙලා නැහැ. එතකොට ගුරුවරයා කොහෙත්ම අප්ඩේට් වෙලා නැහැ. ඒක සාර්ථකව පිළිගන්න
4: බෑ. ගුරු පුහුණු වැඩමුළු තිබිලා නැහැ.
5: තිබුණට අපි විෂයත් එක්ක අප්ඩේට් වෙන්න බෑ. තාක්ෂණය වේගෙන් යනවනේ. තාක්ෂණය යන වේගිට අපි හැරිලවත් නැහැනේ. එතකොට අපි නොතන ලොකු දෝෂයක් තියෙනවා. ඊට පස්සේ ළමයා ඉස්කෝලේ නොයනකොට ගුරුවරයා අප්ඩේට් වෙන්නේ නැහැ. ගුරුවරයා විෂය ගෙන්නේ පළපුරුදු දෙන්නේ නැහැ. එකම ගුරුවරයෙක්වත් නැහැ මං හිතන්නේ ලංකාවේ මේ විෂයන් 13 මේකේ සබ්ජෙක්ට් එකේ තියෙනවා යුනිට් 13ක්. මේ 13ම උගන්වපු ගුරුවරයෙක් මං හිතන්නේ නැහැ ලංකාවේ. මේ 13ම උගන්වන්න අවස්ථාව හම්බෙලා නැහැ. ළමයි නම් එන්න එපා අඛණ්ඩව පාසලට.
4: ඔව්.
5: ඒතකොට ඒ ගුරුවරයාට ඒ එක්ස්පීරියන්ස් එක නැති නිසා ළමයි හිතනවා මොකද්ද මේ ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න
4: බැහැ
5: කියලා. ඊළඟ කාරණේ තමයි මේ ළමයි ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඕන විෂයක් පොතෙන් විතරක් ඉගෙනගෙන විභාග ලියනවා.
4: දැන් මම මේ අතුරු ප්‍රශ්නයක් අහන්නේ. දැන් ICT කියන විෂය ඇතුලේ නැද්ද ප්‍රැක්ටිකල් විභාගය?
5: තියෙනවා. ඔන්න ඔතන තමයි දෙකක්ම කරුණ ඊළඟට තියෙන්නේ. මේ පෙළ ගස්වල තියෙන පාඩම් 13කට.
4: ඔව්.
5: ඉතින් මේ 13 ඇතුලේ ප්‍රධාන විෂයන් තුනක් තියෙනවා. මේ යුනිට් තුනක් තියෙනවා.
4: ඔව්.
5: ප්‍රෝග්‍රෑමින්, ඊළඟට ඩේටාබේස් සහ වෙබ් ඩිසයිනින්. ඔන්න ඔය පාඩම් තුන ප්‍රැක්ටිකල් කරන්න ඕන විෂයන් තුනක්.
4: ඉතින්
5: මේ විෂයන් තුන මේ යුනිට් තුනම තියෙන්නේ 13 වසරට සම්බන්ධ කරලා. බෙගෙන් නියමට කියලා තිනවා කවලෙම උගන්නන්න පුළුවන් කියලා. නමුත් ප්‍රායෝගික වෙන්නේ නැති නිසා මේ 13 තියෙන පාඩම් ටිකෙන් අඩුම ගානේ ප්‍රෝග්‍රෑමින් සහ ඩේටාබේස් කියන පාඩම් ටික 12ට ගෙනාවොත්. ඔය කලින් ඇත්තටම තිබුණේ ඔය පාඩමෙන් ප්‍රෝග්‍රෑමින් කොටස තිබුණේ කලින් සිලබස් එකේ 12 අවසරට. හරි. එතකොට ගෙනාවොත් ඔයාට අපිට 12 අවසරේ තියෙන නෙට්වර්ක් සහ සිස්ටම් කියන පාඩම් දෙක ඔයාලට 13ට දාන්න පුළුවන්.
4: හරි.
5: එතකොට සිස්ටම් පාඩමක් ඉගෙන ගන්න බෑ ප්‍රෝග්‍රෑමින් සහ ඩේටාබේස් නැතුව. හැබැයි දැන් තියෙන්නේ කොහොමද? සිස්ටම් පාඩම තියෙනවා 12 වසරේ, ප්‍රෝග්‍රෑමින් ඩේටාබේස් තියෙනවා 13 වසරේ. ඒත් ඒක ගැලපෙන්නේ නැහැ. ඒතර මේ පාඩම දෙක උඩට ගෙනාවොත් ළමයි තව ටිකක් ඉන්ට්‍රෙස්ට් වෙයි. ප්‍රැක්ටිකලුත් එක්ක 12 වසරේ පාඩම ඉගෙන ගත්තොත් 13 පාසලට ඇවිල්ලා ඉතුරු ටික කරගන්න. ඉතින් ළමයාට තියෙන ගොඩාක් ඉගෙනගෙන 12 වසරේ ප්‍රැක්ටිකල් නොකරම ළමයා හිතනවා මේක ඉස්කෝලේ ගිහලා වැඩක් නැහැ කියලා. හැබැයි ටියුෂන් එකට ගියාට ටියුෂන් වල ප්‍රායෝගිකව කරන්න බෑ. ලොකු ළමයි ප්‍රොෆෙසර්ස්ක් ඉන්න වෙලාවක මේ ප්‍රායෝගික පාඩම් කරන්න බෑ. ළමයට පාසකම් දෙන්න බෑනේ. සත්‍යකරණයකනේ. පොඩි ක්ලාස් එක දෙක කරන්න පුළුවන්. ඉතින් 56000ක් විතර ළමයි මේ විෂය තෝරගන්නකොට කොහොමද එළිය පාසකම් දෙන්නේ? ඒත් හැබැයි විද්‍යාගාරේ තියෙන පාසලේ ඒක ප්‍රයෝජන ගන්න ක්‍රමයක් නැහැ.
4: ක්‍රමයක් නැහැ.
5: ඉතින් එන්නේ ළමයා. ළමයා આવොත් නේ අපිට සබ්ජෙක්ට් එක කරගන්න පුළුවන්.
4: එතකොට දැන් මේ A level විභාගේ එහෙම නැත්නම් උසස් පෙළ විභාගයේ ප්‍රැක්ටිකල් කියලා
5: නෑ. අන්න ඒක ඊළඟ අඩුව. අපි යෝජනා කරනවා. මම යෝජනා කරනවා මේ දැන් සමහර විෂයන් වලට ටෙක්නිකල් සබ්ජෙක්ට්ස් වලට ප්‍රැක්ටිකල් කොටස තියෙනවා. ඒකත් පාස් වෙන්න ඕනේ අවසන් ප්‍රතිඵලයට. හැබැයි ICT විෂය කියන්නේ අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් නේ.
4: හැබැයි
5: තාම අවුරුදු 20ක් ගිහිල්ලා 15ක් ගිහිල්ලත් මේක ප්‍රායෝගික මට්ටමේ පරීක්ෂණයක් තියලා විභාගෙට මුහුණ දෙන්න වටපිටාව පහසුකම් ටික පාස් වෙලා හැදිලා නැහැ. ඒක අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් විභාගෙ තියද්දි එකවර අපිට තියාගන්න පහසුකම් තියෙනවා, ලැබ පහසුකම් තියෙනවා, අන්තර්ජාල පහසුකම් හොඳට තියෙනවා. ඒ ටික ඩෙවලොප් වෙලා මේක ප්‍රැක්ටිකල් එකකට ගෙනාවොත් මම හිතන්නේ මේක ඊට වඩා සාර්ථක වෙනවා.
4: හරි දැන් පැහැදිලි. ඒ කියන්නේ විශ්ේ තියෙන තැන මේ මේක ලෝකේ දවසින් දවස අප්ඩේට් වෙන විශයක්. හැබැයි අවුරුදු ගානකට අප්ඩේට් වෙලා නැහැ කියලා. මේක ඇත්තනම චෝදනාවක් වුණාට කමක් නැහැ. හේතුව තමයි ඉතින් එහෙම විශයක් තිබිලා වැඩක් නැහැනේ. නමට විශයක් තිබ්බට ඒ නමට ඒ විශේ අප්ඩේට් වෙන්නේ නැත්තම් ඉතින් කොහොමද ජොබ් මාකට් එකකට අපි ඉලක්ක කරන්නේ නේ? රැකියාව වෙළඳපොළකට කොහොමද මේ සුදුසුකම් සහිත මිනිස්සු අපි දෙන්නේ කොහොමද?
5: අපිට තියෙන එකම බලාපොරොත්තු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නව රජයේ මගින් මේක හරියට හරියාකාරව කියවලා මේ ප්‍රශ්නේ තේරුම්ගෙන මේක රිසර්ච් මට්ටමින් තෝරා හොයාගෙන මේ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන මේකට හොඳ විසඳුමක් දුන්නොත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා උසස් පෙළ විශේෂ නිර්දේශය යාවත් කාලින් කරන්න මම හිතන්නේ මේ යෝජනා ටිකක් ඇවිල්ලා තියෙනවා. අපිට තව සම්බන්ධ වෙන්න බැරි වෙලා තියෙනවා. ඒක විතර විශයක් විදිහට නැතුව ඒ විශේෂ කොටස් කඩන්න දැන් අපි ගත්ත වෙබ් ඩිසයිනින් ප්‍රෝග්‍රෑමින් ඩේටාබේස් කියන විශයක් විදිහටම දාලා ළමයට ඉගෙන ගන්න අවස්ථාව දුන්නොත් මේක ඊළඟ දැන් අපි අලුත්ම කතා කරොත් මේ ඩේටා සයන්ස් AI සයිබර් සිකියුරිටි කියනවා තාම නැහැ සිලබස් එකේ.
4: නෝ.
5: ඒත් අලුත් සිලබස් එකට අපි බලාපොරොත්තු වෙනවා විශයන් විදිහට වෙන්න. ඒකෝට ළමයට තෝරා ගන්න පුළුවන් තමන්ගේ ස්කිල් එක අනුව එයා සයිබර් සිකියුරිටි පැත්ත කරනවද ඩේටා සයන්ස් පැත්ත කරනවද වෙබ් ඩිසයිනින් කරනවද එයා ඩිසයිනින් පැත්ත කරනවද කියලා ළමයට තෝරා ගැනීම හැකියාවක් දක්වලා දියුණුනොත් මේ විෂය ගොඩදා ගන්න පුළුවන් අපට.
4: මේක තමයි කතාව. අද දවසේ ICT කරන ඔබේ අනාගතය මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපි කතා කරන්නේ තොරතුරු තාක්ෂණ උපදේශක ඉන්දික ජයසිංහ මහත්මයාත් එක්ක. මේ විෂයේ තියෙන ප්‍රායෝගික කාරණා, එහෙම නැත්නම් මේ විෂයේ තියෙන අපි දැනගත යුතු දේවල්, උසස් පෙළ විෂයට සාමාන්‍ය පෙළ විෂයට ICT තෝරගත්තට පස්සේ අපි කොහොමද මේක යෙදෙන්න ඕනි කියන කාරණාව පිළිබඳව අපි පැහැදිලි කරගනිමින් ඉන්නේ. මේ විෂය සහ මේ විෂයට උනන්දු සියලු දෙනාට ඔබට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් මේ කතාබහට අපි කිව්වා වගේම 0112 765 762 0112 765 285 0107 093 93 7 අපේ දුරකථනංගේ. හරි, දැන් මම මේ මෙතනට යනවා. දැන් මේ අධ්‍යාපනයේ ඇතුලේ අපි කතා කරේ O level A level විෂය නිර්දේශය ගැන තමයි මේක පටන් ගත්තේ. මේක බේස් එක, ඒකනේ පදන මේකනේ. හැබැයි දැන් අපි ටිකක් ඉස්සරහට යන් වෘත්තිය ගත්තට පස්සේ අපි දන්නවා තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඩේටා එන්ට්‍රි ඔපරේටර් ඉඳලා වෙබ් ඉංජිනේරුව වෙනකන් එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ පද්ධති උපදේශකයෝ දක්වා විශාල පරාසයක්. ඊට පස්සේ අපි දකිනවා විශාල වැටුපක්. ඊට පස්සේ විදේශ රැකියා අවස්ථා මේ වගේ ගොඩාක් පැතිරුණු ප්‍රදේශයක තියෙනවා. හරි, ඊට පස්සේ අපි කතා කරනවා AI සම්බන්ධයෙන් ගත්තත් සයිබර් සිකියුරිටි සම්බන්ධයෙන් ගත්තත් ලෝකයේ එක එක ට්‍රෙන්ඩ් වලට ලෝකෙ බොහෝ දෙනා ඉල්ලනවා කියන රැකියාවට. හැබැයි ඒ තරම් සුදුසුකම් දින මිනිස්සු සමහර තැන්වල අපේ මේ පද්ධතිය ඇතුළේ හොයාගන්න බැහැ කියලා යම් ඇසිවිල්ලක් ඉදිරිපත් වෙනවා. දැන් ඔබතුමා කියන මේ O level A level වලට මේක එච්චර තකන්නේ නැතුව, හැබැයි ලංකාව පුරා සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඕනම ආර්ට් කරන සබ්ජෙක්ට් එකක් ගත්තා තොරතුරු තාක්ෂණයේ විෂය ආයමත් උගන්වනවා. එහෙම නැත්නම් ඕනම විෂයකට සමගාමීව සාමාන්‍ය ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ ආයමත් උගන්වන්න සිද්ධ වෙලා තියෙනවා. ඉගෙන මේක O level A level වල අතෑරලා දාලා විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ නැවත මේකේ ඌමනාව, එහෙම නැත්නම් ඕනෑකම මතුවෙලා මේක නැවත උගන්වනවානේ. ඒ නිසා සහ මේ ICT කරපු අයට මොන මොන විශ්වවිද්‍යාලවල අවස්ථා බිහි වෙලා තියෙනවනේ. ඒ නිසාද ICT මේ A level වලදී අතෑරලා තියෙන්නේ කියලා මම ඔබෙන් අහන්නේ. ඒ ගමන් මොනවද තියෙන අවස්ථා විශ්වවිද්‍යාල ඇතුලේ, මොන මොන කෝසස්ද දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල ඇතුලේ තියෙන්නේ ICT කරපු කෙනෙක්ට?
5: වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම මේ ICT විෂය දැන් අපි ඊළවලින් පස්සේ ගත්තොත් එයාට උපචරිත දෙකක් තියෙන එකක් තමයි උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. එහෙම නැත්නම් වෘත්ති අධ්‍යාපන මට්ටමකට යන්න පුළුවන්. ඒතකොට මම දැනට සේවය කරන්නේ මහනුවර තාක්ෂණ විද්‍යාලයේ ICT උපදේශකවරයෙක් විදිහට. දැන් මම ඇත්තටම පාසල් අධ්‍යාපනයේ නික්මලා වෘත්ති අධ්‍යාපන ක්‍රියාවලිය තමයි දෙන්නේ. ඒතර පාසල් අධ්‍යාපනයේ තමයි විධිබද්ධ අධ්‍යාපන ක්‍රියාවලිය ලංකාව තුළ. ඒක වෘත්තියකට නෙමෙයි යොමු කරන්නේ. මේ වෘත්ති අධ්‍යාපනය තුළ එහෙම නෙමෙයි, දරුවෙක් වෘත්තියක් වෙනුවෙන්ම වෘත්තිකයක් කරන්න තමයි අපේ අවසාන ටාගට් එක වෙන්නේ. එතකොට මේ ඒ වෘත්ති අධ්‍යාපනය තුලත් ඔය ඛේදවාචක ඔහොම තියෙනවා. එතකොට දැන් මම මේ ශාස්ත්‍රයේ අවුරුදු 10කට වඩා නියුතු වෙනවා. හැබැයි තාම අපේ වෘත්තිය පාඨමාලා අදාළ මට්ටමට අප්ඩේට් වෙලා නැහැ. ඒ කියන්නේ දැන් පරණ කෝසස් තමයි තාම ගොඩක් දුවන්නේ. ඒතට ICT විෂය ගත්තත් එහෙමයි. ඉතින් මේක මේ නවීන තාක්ෂණයත් එක්ක ළමයා ඉල්ලන, ළමයට අවශ්‍ය කරන වැඩ ලෝකයට අවශ්‍ය කරන මට්ටමට ගොඩක් මේක පුළුල් කරන්න පුළුවන්. එහෙම පුළුල් කරලා මේ විෂය නිර්දේශ හැදුවොත් අඩුම ගානේ ඒ පාසුකම් ටික දුන්නොත් ළමයා පෙළමෙනවා වෘත්තියක් විදිහට මේක තෝරගන්න. ඒ ප්‍රවණතාවයත් අඩු වෙලා තියෙනවා. ඒකත් ඉතා විශාල කඩාවැටීමක්. දැන් උදාහරණයක් විදිහට ගත්තා අපේ තියෙන කාර්මික විද්‍යාලවල ඉල වෘත්ති පුහුණු මධ්‍යස්ථානවල ලංකාවේ තියෙන පාසුකම් ඉතාම අල්ප මට්ටමක තියෙනවා. දැන් නව රජයෙන් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මම දැක්කා ගිය සතියේ ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් සාකච්ඡා දාලා තිබුණා 2027 ඉඳලා 30 දක්වායි පහසුක වැඩි කරන්න. ඒක හොඳ ප්‍රවණතාවයක්. අන්න එතනින් අපිට හරව ගන්න පුළුවන් මේක වෘත්තීය මට්ටමට ඉහළ ලඟව ගන්න. පාඨමාලාවේ කන්ටෙන්ට් එකේ වෙනසයි ඉඳලා ඒ අවශ්‍ය පහසුකම් ටික ලබා දීලා අවශ්‍ය ගුරුවරු හොඳට බඳවාගෙන ඒ ගුරුවරු නව තාක්ෂණයට පුහුණු කරලා මේක ගෙනාවොත් අපිට අවුරුදු දෙකක් තුළ මේක හොඳ මට්ටමකට හරව ගන්න පුළුවන්.
4: හරි, ඒ ගැන අපි තවදුරටත් කතා කරමු. මේ තුමා කියන මේ විෂය නිර්දේශයේත් එහෙම නැත්නම් පහසුකම් වල සහ විමධිකත අරමුදල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ පුහුණුව වෙන්න පුළුවන්, විශේෂඥ දැනුම වෙන්න පුළුවන්, මේවා මේ විෂය නිර්දේශයේ මුල ඉඳලා ඒවට ඇතුළත් කරලා ඒවා යවත් කාලීන වෙන්න ඕනි කියන කාරණාව, ඒකට මොනවද තියෙන බාධා කියන එකත් අපි කතා කරමු. ඔබට පුළුවන් අපිට කතා කරන්න මේ සම්බන්ධයෙන් ඔබේ අදහස, ඔබේ යෝජනා. අපි ඉක්මනටම විරාමයක් කරගෙන කතා කරමු. උදේ 8යි විනාඩි 46යි දැන් වෙලාව.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත, රටටම සම්පත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Fetimister Sandha. Dhatunai Anuhaya Amatana.
7: මුදලාලි
6: අලෝනා,
7: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
8: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උදව මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැහැ, සරත් නැහැ, මිරිස් පාටත් නැහැ.
6: විජය දාන්න ඔක්කොටම.
8: ඇයි මුදලාලි, නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
7: හොඳ වෙලාවට ඔයා හරි නැත්තම් අපි තහුවෙමු.
9: මිරිස් නම් මිරිස්, විජය මිරිස්.
10: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ. TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්.
11: කාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව
12: ලඛන මොමදී එස්.එල්.
13: සම අනුග්‍රහය
14: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
15: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.

0: Lakhanda Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 1.76

0: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12/2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0712-474-0112-0175-493 අමතන්න.
1: උදේටයි විනාඩි 49යි රනිල් අපි මේ මහජන සම්පත ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනේ.
2: අඩසිය වසකට වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජකිරුළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්ත 12 දිනක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් වගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දෙනෙකුත් ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරුපැදි රන්කාසි වවුචර් පත්හිමි වාසනාවන්ත රට පුරා බිහි කරන්නට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂයේත් මේ වන විට දසවන සුපිරි ත්‍යාගලාභී මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබී තිබෙනවා. රුපියල් 3,04,00,000 එක්ම වූ සුපිරි ත්‍යාගයේ වාසනාවන්තයා අනුරාධපුරයේ ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නට අපිට පුළුවන් වුණා. සුපුරුදු පරිදි නැවතත් රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාගය, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග, රුපියල් ලක්ෂ ත්‍යාග සහ අනිකුත් සෙසු ත්‍යාගත් ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: ICT කරන ඔබේ අනාගතය මොන වගේ වෙයිද කියලා අපි කතා කරන්නේ තොරතුරු තාක්ෂණ උපදේශක ඉන්දික ජයසිංහ මහත්මයාට අපි ආරාධනා කළා. අපි එතුමත් එක්ක කතා කරමින් ඉන්නේ. අපිට පණිවිඩයක් තියෙන මේ මෙසේජ් එකක් විදිහට WhatsApp ඔස්සේ මගේ දරුවා ඉගෙන ගන්නේ මතුගම තියෙන ප්‍රධාන පෙළේ පාසලක, පාසලේ නමත් කියලා දෙනවා කන්නංගර විද්‍යාලය. දැනට දරුවා 10 වසරේ ඉගෙන ගන්නවා. මේ වෙනකන් දරුවා ඒ පාසලේ ICT ලැබ් එකට ගිහිල්ලා නැහැ. වගේම තියෙන තැනක්වත් දන්නේ නැහැ. ඉතින් කොහොමද අපි ඉස්කෝලෙන් මේ විෂය උගන්වයි කියලා හිතන්නේ? ගමේ ඉස්කෝලෙන් ටවුමට යවුවේ ළමයින්ට ගමේ පාසලෙන් ලැබුණ නැති දැනුමක් ලබා ගන්න ලැබෙයි කියන බලාපොරොත්තුවකින්. ඒ පිළිබඳව ඔබතුමන්ලාට වැඩපිළිවෙලක් තියෙනවද කියලා දැනගන්න කැමතියි. අනික 6 ඉඳන් තියෙන සිලබස් එක මීට වඩා සරල තැනකින් පටන් අරගත්තොත් මීට වඩා ICT අතින් දියුණුවක් ලබා ගන්න පුළුවන් වෙයි කියන මගේ යෝජනාවකුත් තියෙනවා. 6-9 හරියට උගන්නන්නේ නැතුව 10-11 ICT තෝරගන්න ළමයට ඒක ඉගෙන ගැනීම අසීරු වීම පුදුමයට කාරණාවක් නෙවෙයි. ප්‍රතිසංස්කරණ වලට මේවා තමයි එන්න ඕනේ කියන කාරණේ තමයි මේ අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් යෝජනා කරලා තියෙන්නේ. ඉන්දික මහන්තයා, ඇත්තටම මේ විෂය සම්බන්ධයෙන් බලධාරියෙක් නැද්ද? දැන් මේක අපි කාටද මේ දුක් ගැනවිල්ල කියන්නේ? මේ අම්මා කෙනෙක් හරිනේ පාසලේ තියෙනවා ICT ලැබ් එක. දැන් රනිල්ටත් මේ අත්දැකීම තියෙනවා, මටත් තියෙනවා. අපේ පාසලෙත් තිබුණා, ඇමතිතුමා ඇවිල්ලා හරි ගෞරවයෙන් විවෘත කරපු ICT ලැබ් එකක්. ඒකට විතරක් AC යුනිට් එකකුත් තිබුණා. ඒක ඇතුළට යනවා කියන එක නිකන් මේ
2: අමාරු වැඩක් නෙවෙයි. පේ වෙලා යන්න ඕනේ.
1: ඒකට ඇත්තටම ගන්නෙ නැහැ. ඒකට ගිහින් එහෙම ලොකු දෙයක් කරන්නත් නැහැ. ඔය නිකන් කැරකි ඉඳලා එනවා මිසක් එතනින් එහාට ලොකු ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. හැබැයි මේ රටේ ජාතික ධනෙ, මේ අපේ අම්මලා තාත්තලා ගෙවපු බදුවල සල්ලි ටික. ඇයි මේක මෙහෙම වෙලා තින්නේ? මේක අපි කාටද යොමු කරන්න පුළුවන්? දැන් ගරු ආගමතිතුමිය, අධ්‍යාපන ඇමතිතුමිය විදිහට යම් ප්‍රතිසංස්කරණයක් සඳහා වන යෝජනාවලියක් සකස් කරමින් ඉන්නවා. අපි එතුමියගේ අවධානය සඳහා මේ කාරණාව මතක් කරමු.
2: මොකද දැන් ඔය අපි කියන කාරණාව, අපි කියන අපි පාසල් අතීතයේ කියන්නේ පරිගණකය කියන එක හරි මේ දුලබ ද්‍රව්‍යයක් විදිහට සැලකුණේ. එතකොට පරිගණකය හරි අමුතු දෙයක්, අපිට මැජික් එකක් ඒ කාලේ වෙනකොට. මොකද ඒ කාලේ තමයි ආවේ පරිගණකේ DOS ඉගෙන ගන්නත් වෙනම පන්ති තිබ්බා. හරි, එතකොට
1: DOS බේසික් කියලා කෝස් තිබ්බේ.
2: එතකොට මං කියන්නේ ඒක ඉතින් ඉහළ කියලා පරිගණකය කියන එක මේ වෙනකොට හරි සුලබ දෙයක් සහ මේ හරි පුංචි ළමයින් පටන් ගන්නෙම පරිගණක අතපත ගාගෙන දුරකථනය අතපත ගාගෙන. ඒ හිම තත්වයක් ඇතුළෙත් පාසල් විද්‍යාගාරයක් ඇතුළේ ඇයි මේක මේ මෙච්චර අමාරු මේක ප්‍රැක්ටිකල් එක ළමයින්ට ලං කරන්න? ඒ කියන්නේ අපි ඉස්සර ඔක අල්ලනකොටම කිව්වේ මේක නිකන් මේ අර වැරදි දෙයක් කරයි දෝ කියලා. එන්නේ හිම සැකයක් තියෙන අපරාධ භාණ්ඩයක් වගේ නඩු භාණ්ඩයක් අල්ලනවා වගේ තමයි පරිගණකෙට සලකන්න තිබෙන්නේ. දැන් ඒක වෙනස් ලොකුවට වෙනස් වෙලා නැහැ කියලා අපිට හිතෙන්නේ. මොකද්ද ඔබේ අත්දැකීම?
3: ඔව් අර මම සංග මතක් කරා වගේ ඇත්තටම මේක නිසි හොඳ බලධාරියෙක් නැහැ මම දන්න විදිහට. ඒ කියන්නේ අපිට නම ගිය පුද්ගලෙක් ඉන්න ඕන මේ ICT විෂය සම්බන්ධවම. සමහර දේවල් වලට පුද්ගලෝ ඉන්නවා ලංකාවේ. නමුත් ICT විෂයට ලොකු බරක් දරන්න පුළුවන් හැකියාවක් තියෙන බලධාරියෙක් අනිවාර්යම අත්‍යවශ්‍යයි. ඒ යාගේ සුපරීක්ෂණ යටතේ මේ සියලු දේවල් වලට උත්තර හොයාගන්න පුළුවන්. ඒත් අපිට ඇත්තට අපි අපෙන් වැඩක් ගන්න හරි කියන්න කෙනෙක් නැහැ. එහෙම තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒකට අපිට අවශ්‍ය මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ICT විෂය සම්බන්ධයෙන් මේක ඇදගෙන යන්න පුළුවන් හොඳ නායකත්වයක් අවශ්‍ය ලංකාවට. ඒක හදන්න කියන එක තමයි මමත් අර අග්‍රාමාත්‍යවරයා ඇතුළු මේ අමාත්‍යවරුන්ගේ ඉල්ලන්නේ. එහෙම නැතුව මම හිතන්නේ මේක ගොඩ දාන්න අපිට අමාරුයි. යම් විශේෂයට බෙදලා දුන්න නිලධාරීන් පිරිසක් ඉන්නවා. නමුත් මට පේන්නේ නැහැ මේ විෂය අවශ්‍ය ප්‍රමාණයට බර අරගෙන යන කෙනෙක් නැහැ. ඉතින් ඒකත් එක්ක ওই පාසල් වල තියෙන ප්‍රායෝගික ගැටලුව. ඉතින් ICT විෂය උගන්වන්න ඉන්නේ වෙන ජොබ් වලට ගිහිලා ඉතුරු ටික. එතකොට හොඳ ගුරුවරු ටිකක් මේකට එන්නේ නැහැ. හොඳ වැටුපක් හිමි නොවන හින්දා. ඉතින් මේ ශේෂ්ඨයේ ගොඩ ගන්න ඉතින් අර වගේ වැළුවම් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න එකින් එක විසඳ ගන්න ඕන. මේ ශේෂ්ඨයට හොඳ ප්‍රවීණයෝ ගේන්න ඕන. ඒගොල්ලෝ යාවත්කාලින් කරන්න ඕන. ඒ පාසකම් වලින් උපරිම ප්‍රයෝජන ගන්නවද කියලා හොයා බලන්න ඕන. ඒ පාසකම් දීලා ඒව නිරපරාද විනාශ වෙන්න දෙන්න බෑ. ඒ උපයෝජනය කරන්න උපරිමෙන්. ඒතර එහෙම වුණොත් ළමයාට මේ සිලබස් එක වෙනස් කරලා මේක අර එයාට කරන්න හිතන විශයක් විතර ගෙනාව සිලබස් එක ඔය ළමයි උත්තරේ යොමු කරගන්න ඉතා පහසු වෙනවා. ඉතින් මේ එකක්වත් සිද්ධ නොවුනොත් කේදවචකකින් තමයි අවසන් වෙන්නේ.
1: දැන් මේකේ තව මේ දරුණු ප්‍රතිකටක් තියෙනවා. දැන් ඔබතුමාර සංඝයා ලේකනත් එක්ක කතාව පටන් ගද්දිම පෙන්වා දුන්නු විදිහට අපිට ලැබෙන ප්‍රතිඵලය ඉතාම අඩු ප්‍රතිඵලයක්. ඒකිනුත් ඒ සමාර්ථ අරගෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා බලපුවම කෝසස් ඉතාම සීමිත ප්‍රමාණයක්නේ තියෙන්නේ. ICT වලට මේ රිලේටිව් තව කෝසස් ගණනාවක් තිබුණාට ඍජුවම මේක ICT වලට සම්බන්ධයි කියන උපාධි පාඨමාලා හැම ඉතාම සීමිත ප්‍රමාණයක් තියෙනවා. ඒකිනුත් තවත් කොටසක් පෞද්ගලික අංශයේ නැත්නම් විදේශ රටවල් වල සමාගම් වල සේවයට බැඳිලා තව කොටසක් තමයි ඉතුරු වෙන්නේ. ඇත්තටම ප්‍රතිඵලය මේ විශ්වවිද්‍යාලයේ යාම සඳහා මේ මාකට් කරන්නත් අපි දකින ටියුෂන් ගුරුවරු ඉතා අඩු රිසල්ට් එකක් කරුණා තවට විශ්වවිද්‍යාලය යන්න පුළුවන්. ඒ නිසායි ICT කරන්නේ. එහෙම නැතුව මෙහි සැබෑ පැතිකඩ හඳුනාගෙන නෙවෙයිනේ. මේ தත්ත්වයේ හමුවේ අපි කොහොමද මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ? ඔබතුමාට යම් කිසි කියවීමක් ඇති.
3: ඔව් මම මේක අවුරුදු පතා විශ්ලේෂණය කරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කමිෂන් සභාවේ නිකුත් කරන විශ්වවිද්‍යාල තෝරගැනීමේ අර ළමයිගේ පොත හදනවනේ. ඒ පොතේම හැම අවුරුද්දේම මේක විශ්ලේෂණය කර ගන්නවා. 21 ඉඳලා අරගෙන කිව්වොත් 21 තමයි මේ ICT ශාස්ත්‍රයේ පාඩමන 18යි තිබුණේ විශ්වවිද්‍යාලවල 21 වෙනකොට. එතකොට 21 තමයි හඳුනලා දුන්නේ AI කියන ඩිග්‍රී එක. Artificial Intelligence කියන එක හඳුනලා දුන්නේ 21 අවුරුද්දේ ළමයි 50කින්. හරි. එතකොට දැන් මේක ළමයි 80 ගන්න මම හිතන්නේ ඇවිල්ලා තිනවා. ඒ 50 ප්‍රමාණවත්ද? බිලියන 20ක් ඉන්න රටක AI software engineers ලා හදන්න පුළුවන් අපිට 50 අවුරුද්දට මේක ප්‍රමාණවත් නෑ. ඊට පස්සේ නැවත මේ අවුරුද්ද 25 පටන් ගත්ත පේරාදෙණිය විශ්වවිද්‍යාලේ. ඉතින් මේකේ 2021 පටන් ගත්ත විෂයට යන්න පුළුවන් physical science කරපු ළමයි සහ ICT විෂය තෝරගත්ත ළමයිට. හැබැයි ආයේ කේද වචකයක් තියෙනවා. 25 හඳුනලා දුන්නේ AI තාක්ෂණයේ සාහිත්‍ය පාඨමාලාවට යන්න පුළුවන් මැත්ස් කරපු ළමයිට විතරයි. ඒ කියන්නේ යා කම්බයින් මැත්ස්, කිමිස්ට්‍රි, ෆිසික්ස් කරපැට විතරයි. හැබැයි කම්බයින් මැත්ස්, ෆිසික්ස් කරලා IT කරපු ළමයට යන්න අවස්ථාවක්
1: නැහැ.
3: මං කියන්නේ මේක නිසි බලධාරියෙක් ඉන්න ඕන මේවා හරියට කළමනාකරණය කරලා මේ අවශ්‍යතාවය ඉටු කරගන්න. දැන් මේ නොයති වීමෙන් ප්‍රතිඵලය තමයි මේක දකින්න. ළමයි අපින් අහනවා ඇයි මේ IT කරන ළමයට AI කරන්න බැරි කියලා. අපි මොකක්ද දෙන්න උත්තරේ? එන්නේ එතන ගැටලුවක් තියෙනවා. ඉතින් මේවා එකින් එක ඇත්තට විසඳන්න ඕනේ. ඉතින් මේ ඩිග්‍රි වල එකතුව ගත්තොත් දැන් 2025 20ක් විතර තියෙන ඩිග්‍රීස්, ළමයි 3000ක් විතර තමයි විශ්වවිද්‍යාලයේ ඍජුවම ICT ඩිග්‍රියක් විතර එලිට් එන්නේ. ළමයි 45000ක් විතර විශ්වවිද්‍යාලයට එනකොට 3000ක් විතර තමයි IT වලින් ඩිග්‍රියක් විතර පාඨමාලා 20ක් විතර තියෙනවා. එතනින් ඍජු ඩිග්‍රියක් විතර හම් වෙන්නේ. නමුත් මේක රටේ අවශ්‍යතාවයට සහ ලෝකයේ අවශ්‍යතාවයට කරගෙන ඉතාලම අඩු සංඛ්‍යාවල එකනේ.
1: මේ සංඝයාලේකන මත පදනම් අපි මේ කාරණාව පැහැදිලි කරගනිද්දී අපිට පැහැදිලි විශ්වවිද්‍යාල යාන්ත්‍රණය ඇතුළට ICT වලට තියෙන ඉඩකඩ ප්‍රමාණවත් මදි කියන එක. හැබැයි දැන් ලංකාවේ අපි දැකලා තියෙනවා බහුතරයක් විශ්වවිද්‍යාල විශේෂයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවක තියෙන්නේ මැනේජ්මන්ට් සහ ICT. මේ IT යුනිවර්සිටිස් තමයි ගොඩාක් තියෙන්නේ. එතකොට ඒ පැමිණෙන මේ විශ්වවිද්‍යාල වලින් අපි ගත්ත තැන් පරිබාහිරව මුදල් ගෙවල ඉගෙන ගන්න එකනේ පෞද්ගලික අංශය සිද්ධ කරන්නේ. හැබැයි ඒ දැනුම සමානව ලැබිලා තියෙනවද ඒ අයට මේ රැකී ආරක්ෂා අවස්ථාවන්ට යොමු වීමේ තියෙන ඉඩකඩ කොහොමද? දැන් අපි සමහරට දකින්න පුළුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක හොඳ ප්‍රතිඵල සහිත හොඳ දක්ෂ දරුවෝ ටිකක් එළියට එනවා. ඒ අයටත් හැකියාව තියෙනවද මේ ක්‍රමවේදයට මුහු වෙන්න? දැනට එහෙම ඉඩකඩක් තියෙනවද?
3: රජයේ විශ්වවිද්‍යාලට වඩා ඇත්තටම යම් ප්‍රවණතාවයක් වැඩි වෙලා තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාල ICT විශේෂ තෝරගන්න. ඒකේ ඒගොල්ලන් රැකියාගත කිරීමේ අවස්ථාවත් උපරිමයෙන්ම තියෙනවා. ඒ කියන්නේ මම දන්න කීප දෙනෙක් ගියා AI සහ data science කියන සයිබර් සිකියුරිටි වගේ පාඨමාලවලට. ඒවා ඉවර කර සැනින් ඒගොල්ලන්ට රැකියා ශාස්ත්‍රයේ රැකියා තියෙනවා. ඒක හොඳ වැටුපකට යන්න පුළුවන්. නමුත් අපිට තාම රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා ඒක හදාගන්න බැරි වෙලා තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට සරල ලෙස නිසා පුජ්‍යලික ප්‍රමාණයනොත් යම් දායකත්වයක් දක්වනවා. ඒකත් අවශ්‍යයි. ඊට අමතර රජයේක මීට වඩා ව්‍යාප්ත වෙන්න ඕන කියන අදහස තමයි මගේ තියෙන්නේ.
1: අපිට ප්‍රවෘත්ති විරාමයේ සඳහා ආයතුයි මම ඊට කලින් අපි ඉදිරියේදී කතා කරන්න සූදානම් වෙන කාරණාවක් පිළිබඳවත් කියන්නම්. මේ විශ්වවිද්‍යාලයක දරුවෙක්ම කරපු චෝදනාවක් එක වැතෙන ඕගෙන මම පෞද්ගලික විශ්වවිද්‍යාලයට තෝරගන්න මට ප්‍රතිඵල තිබිලත් එහි සිලබස් එක අප්ඩේට් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඉගෙන ගත්තොත් මම මීට අවුරුදු ගානකට එහා පැත්තේ එකක් ඉගෙනගෙන තමයි මාකට් එකට එන්නේ. මම මේ කැප කරන කාලේ තේරුමක් නැහැ කියලා මගෙත් එක්ක මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සයිබර් සිකියුරිටි කරන දරුවෙක් කියපු කතාවක්. ඇත්තටම මේ පිළිබඳව අපි ටිකක් පැහැදිලි කරගන්න ඕනේ. මොකද ඔබේ දරුවාගේ අනාගතය අවුරුදු 4කින් නිකන් තේරුමක් නැතුව තැනක රස්ති අදු වෙවි ඉන්නවා නම් ඒක හරි අපරාධයක් නේ. ඒ නිසා අපි ඉන්දික මහත්තයත් එක්ක මේ පිළිබඳව කතා කරමු. අපිට අවසර දෙන්න විරාමයක් ගන්න ප්‍රවෘත්ති සඳහා ඉන්නතුරු යලි කතා කරමු.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: පොලිසිය සිදු කළ වැටලීම්වලදී නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් ගල්කිස්ස බොරුපන ප්‍රදේශයේ වැටලීමක් සිදු කළා. එහිදී මත්පැන් ලීටර 75ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 33 හැවිරිදි සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ගෝඩා ලීටර 10ක් සමග සැකකාරියකද දංකොටුව පොලිසිය මකින් අත්අඩංගුවට ගත්තා. 73 හැවිරිදි අය කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි කාරිණියක්. පමුණුව පොලිස් වසමේ සුදුවැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර 67කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඒ පමුණුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකුද සමගින්. අමරිකාව සහ ඉරානය අතර 7 වෙනි දිනටත් අඛණ්ඩව ගැටුම් පවතිනවා. දෙපාර්ශ්වයේම ප්‍රහාරවලින් හානි රැසක් සිදු ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. හෝමුස් සමුද්‍ර සන්ධි ආසන්නයේ ඉරානයේ පවත්වාගෙන යන අවිශක්තිය මර්ධනය කිරීමේ අරමුණෙන් අමරිකාව දකුණු ඉරානයේ නගර රැසකට ප්‍රහාර මාලාවක් එල්ල කළා. සිවිල් වැසියන් ජීවත් වන ප්‍රදේශ ඉලක්ක කරගනිමින්ද ප්‍රහාර එල්ල වී ඇති බවයි ඉරානය සඳහන් කළේ. ඉරාන වාර්තාවලට අනුව හෝමුස් ගන් කලාපයේ පාලම් පහක් ප්‍රහාරවලින් විනාශ වී තිබෙනවා. දකුණු ඉරානයේ විදුලි සැපයු මධ්‍යස්ථානයද ප්‍රහාරයට ලක්වුණා. උද්ගතව ඇති අවධානම හමුවේ විදුලි අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ඉරානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරානයද ගල්ෆ් කලාපයේ අමරිකා මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේළඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිස්ටම් එකේ තියෙන එකක්. මේ වෙනස් වීම ටික ඇත්තද මේ දරුවෝ කියන කාරණේ අපිට අර රාජ්‍ය විශ්වවිද්‍යාල විවේචනය කිරීමක් නෙමෙයි. නමුත් දරුවෙක් තමන්ගේ ජීවිතේ වටිනාම කාලේ කැප කරනවා නම් ඒක සාධාරණයක් වේ යුතුයිනේ. ඇත්තට මොකද මේ කියන කතාව?
1: ඒක සාධාරණ ප්‍රශ්නයක් ඇත්තටම. අපි ළම බලාපොරොත්තු වෙන්නේ ළමයින්ට හොඳම දෙන්නේ. එතකොට දරුවෝ බලාපොරොත්තු වෙන්නේ හොඳම දේ. එතකොට අපි හොඳම දේ දෙනවා කිව්වට දිනුලා නැත්තම් මොකද වෙන්නේ? ළමයා හොඳම දේ දින් දැන්න නිතරම යනවා. ඒක තමයි වෙන්නේ. එතකොට අපි විශ්වවිද්‍යාලවල තාම අසමත් වෙලා තියෙනවා. ඒ හොඳම දේ දී ගන්න බැරි කම. එතකොට පුජ්ජලකංශය කරන්නේ ලොකු ආයෝජනයක් කළා. ඒ හොඳම දේ ලෝකෙට අරන් දෙනවා. තාක්ෂණය වෙන්න පුළුවන්. ඒකේ පාසුකම් ටික වෙන්න පුළුවන්. හැබැයි අපි තිබුණා අර පසුගාමි මානසිකත්වයත් එක්ක ලංකාවේ. ඉතින් අපි ඇත්තටම මේවට අවශ්‍ය බර පහුගිය කාලවල තිබුණේ නැහැ. ඒ අදාළ විශ්වවිද්‍යාලයේ පාසුකම් වැඩි කරලා ළමයින්ට පාසුකම් දීලා ළමයට ඒක සූරුතනක් කරන මට්ටමට ඇවිල්ලා තිබුණේ නැහැ. දැන් තමයි අපිට ඒක අවදිලා තින්නේ. එහෙම පරිසරයක් හදන්න ඕන. හැදුවොත් තමයි අපිට අපි අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් කරන්න පුළුවන් කියන එක. ඉතින් එතෙන්ට ඇවිල්ලා තියෙනවා රජය. ඉතින් ඒක ගැන අපි සතුටු වෙනවා. හැබැයි තව පොඩි කාලයක් යනවා අපිට බලන් ඉන්න වෙනවා. ඒ මට්ටමට මේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල මේ තියෙන විෂයමාලා ප්‍රතිපත්තියක ඉඳලා වෙනස් වෙන්න ඕන. ප්‍රතිපත්තිය ඉඳලා වෙනස් වෙලා විෂයමාලා අප්ඩේට් වුණ දවසල තමයි ඇත්තටම රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා අපට ඔය කියපු දරුවෝ ටික හදා ගන්න පුළුවන් වෙන්නේ.
0: වනාන්තරෙලි බෙහෙලි ගැල්ලා නේද? මේ ගිනි තියලා පුළුච්චලා දාලා අලු ගසා දාලා ඔන්න දැන් පැල ටික ඉඳලා තමයි ප්‍රතිඵලය ගන්න වෙන්නේ. ඒ නිසා අද අපි කතා කරලා හෙට මේ වැඩේ කරන්න අමාරු. හැබැයි ඒකට හරි යාන්ත්‍රණයක් වර්තමාන රජය නිර්මාණය කරනවා නම් ඒ ප්‍රතිඵලය තව අවුරුදු 5ක් 6ක් 7ක් ඇතුලේ ජරුවන්ට විඳ ගන්න අවස්ථාව ලැබෙන විශ්වවිද්‍යාල පද්ධතිය තුල නේද නොමිලේ අධ්‍යාපනය ලබන්න ලැබෙච්ච වරප්‍රසාදයේ විශේෂයෙන් රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් මත මේ දරුවන්ට ලබා දෙන දේ හොඳම දෙයක් වෙනවා නම් ඒකට අපි කවුරුත් කැමති. ඒක තමයි රටක් විදිහට අපි කළ යුතු ආයෝජනය. රනිල් හරි ලස්සන තැනකට ආ මේ උපාධිය ගැතර පස්සේ මොකද්ද වෙන්නේ?
2: ඔව් මොකද්ද අපිට තියෙන රැකියා අවස්ථා මොනවද? අපිට ඍජුවම ලබා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ICT කරාම තව සපෝටිව් තව වෙනත් වෘත්තීන් තියෙනවද? මේ වැටු පරිමාණ කොහොමද? විදේශ රැකියා අවස්ථා කොහොමද? මේවා ගැන තමයි ගොඩක් අයට උනන්දුවක් තියෙන. අපි සටහන් කරමු කොහොමද මේක වෙන්නේ කියලා.
1: දැන් අපි දන්නවා ලෝකේ කතා කරන්නේ AI එකනේ නේද? අපි AI කියන එක නිකන් මොකක් වගේද දැන් අපිට නැතිම මෙරි වචන දෙකක් කියලා දෙනවානේ. උදේ නැගිටලා ඉඳලා මොකක් හරි දෙයකට හැබැයි AI tool එක පාවිච්චි කරනවා. හැබැයි අර ATM එකෙන් සල්ලි ගන්න බහුතරයක් ඉන්න රටක ATM එකෙන් සල්ලි ගන්න දන්නවා. හැබැයි ATM එකේ අභ්‍යන්තර කියාවලිය ඇහුවොත් කිසිම කෙනෙක්ට කියා ගන්න බෑ. ඉතින් අපි දන්නේ එළියේ තියෙන ඇප්ලිකේෂන් ලෙවල් එක භාවිතය දන්නවා. හැබැයි අභ්‍යන්තර ක්‍රියාවලිය දන්නේ නැහැ. ඒක ඇතුලේ ලොකු ඔපචුනිටි එකක් තියෙනවා. මේවා හදන්නේ මිනිස්සුනේ. ඒතර මිනිස්සු මෙතෙන්ට ඕන. ඒතර අපි ඇප්ලිකේෂන් ලෙවල් එකේ පාවිච්චි කරාට ඒක හදපු කෙනෙක් ඉන්න එපා. ඒතර අපි AI ද ලොකු මිනිහද ලොකු?
0: මිනිහලකුනේ.
1: AI හදන්නේ මිනිහෙක්නේ. එනනම් AI වලට ප්‍රමුඛතාව දෙන්න කලින් බලන්න ඕන මෙතෙන්ට මේ රටේ මිනිස්සුන්ගේ දැනුම අවුරුදු ගානක දැනුමක් තමයි මේ මිනිස්සු ගෙනලා තියෙන්නේ AI ටෙක්නොලොජි එකක් විදිහට. ඒතර මේ දැනුම ගබඩා කරලා තමයි අපිට මේ ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න දෙලා තියෙන්නේ. ඒතර අපි මේකේ කෝ එකට ගියොත් AI වල තියෙන කෝ එකට ගියොත් ලෝකේ ඕනතරම් රැකියා තියෙනවා. හරි. ඒතර අපි තාම අතවත් ගහලා නැහැ. අපි අතවත් තියෙනවා. අපි තාම බලන්නේ software engineer කෙනෙක්, web developer කෙනෙක්, graphic designer කෙනෙක්. ඒක එළියේ කෑල්ල. අපි ඔගේ අභ්‍යන්තර කොටස ගත්තොත් දැන් ලෝකෙම යන ප්‍රවණතාවය තමයි Google's ලා වෙන්න පුළුවන්, Microsoft's ලා වෙන්න පුළුවන්, YouTube's ලා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒගොල්ලෝ OS එකේ ඉඳලා හදන් යනවා මේ AI platform එක base කරගෙන system ලෝකෙට. දැන් ඒක හදනකොට අපට ඕනතරම් opportunities ලෝකෙ හැදෙනවා. මේ back end එකේ තියෙන රැකියා අවස්ථාව එක. අපිට තාම opportunity අඩුවෙන් ඉන්නේ හේතුව අපි තාම develop වෙලා නැති නිසා. ලෝකෙ විවෘත වෙලා තියෙනවා. ඒතර අපි එළියෙන් බැලුව software engineer කරලා වැඩක් නැහැ කියන මතය ප්‍රචාර කරන අතරේ අපි බලන්නේ ඇත්තටම software engineer වඩා දේවල් තව නැද්ද මේක ඇතුලේ. ඒතර අපිට එක opportunity එකක් වැහෙනකොට තව opportunity ගොඩාක් ඇති වෙනවා තාක්ෂණයත් එක්ක. ඒතර තාක්ෂණය අතහැරලා කිසිම කෙනෙක්ට කිසිම රැකියාවක් කරන්න බෑ
0: දැන්. දැන් අර මේ ලොකු ප්‍රශ්නයක් පහුගිය කාලේ ආවා. AI එනවා කියලා කියන්නේ හුඟක් දේවල් අපිට අහිමි වෙනවා. අපේ රස්සාවල් ටික නැති වෙනවා. මේක තමයි නිර්මාණය වෙච්ච බිල් ආයින්දික මහත්තයා. අපි හැමෝම බලන් ඉන්න කාරණේ දැන් අපි අපේ වෘත්තිය ගන්නකෝ. අපි ඉස්සර පෝස්ට් එකක් මොන හරි Facebook එකකට හදාගන්න ගියාම අපි ඒක එඩිට් කරන්න ඕනේ, මොකක් හරි ඇප් එකක් පාවිච්චි කරන්න ඕනේ. හැමෝම වැඩ ගොඩාක් තිබුණනේ. ඊට පස්සේ අපි තමයි ඒක කල හදාගන්න ඕනේ. අපි තමයි මොන ෆොන්ට් එකද ගන්න ඕනේ ඔක්කොම තීරණය කරන්න. දැන් එහෙම නැහැ. ඉන්දික ජයසිංහ මහත්තයා එනවා. මෙන්න මේක තමයි මාතෘකාව කියලා අපි අදාළ ඡායාරූප ටික දීලා විස්තර ටික දුන්නාම AI අපිට ලස්සන පෝස්ට් එකක් ක්‍රියේට් කරලා දෙනවා. එක පැත්තකින් බලන් ගියහම දැන් මේ වැඩේ කරන්න ටියුෂන් සිස්ටර් අපි දැකලා තියෙනවා ලංකාවේ ප්‍රවීණ ගුරුවරු හැම කෙනාගේම පෝස්ට් හදන වැඩේ ඉස්සර රුපියල් 3-4000ක් අරගෙන කරපු තරුණ නංගිල මල්ලේ හිටියා. දැන් ඒ අයටම තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා බැලු බැල්මට අපිට පේන්න තියෙනවා කෙනෙක්ගේ බඩට පහරක් වැදලා තියෙනවා. දැන් මේකට මොකද්ද කරන්නේ? ඇත්තටම AI වගේ එකක් දියුණු වෙනවා. එහෙම නැත්නම් මේ තාක්ෂණ

0: දියුණු වීම ඇතුලේ වෙන්නේ නව රැකියා උත්පාදනය වෙන එකද? එහෙම නැත්නම් තියෙන අයගේ බඩට පහර වදින එකද? මේකනේ සමාජයේ පොඩි අර අලුත් එකක් එනකොට බය වෙන කෑල්ල. අපි බය වෙන්න ඕනද ඇත්තටම තාක්ෂණයට?
1: හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. පිළිතුර දෙන්න බර ප්‍රශ්නයක්. ඉතින් අපි උදාහරණයක් ගමුකෝ මුහුදට ගිහිල්ලා රළ පෑගුවම අපිට මුහුද ගැන කියන්න පුළුවන්.
0: බෑ.
1: බෑ. අපි මුහුද ගැන කතා කරන්න පුළුවන්ද රළ පාගලා? බෑ. ඒක අතිශාල සාගරයක්. හ්ම්. ඒ වගේ තමයි අපි AI ටූල් එකක් පාවිච්චි කර සැනින් අපිට කියන්න බෑ. මේ AI හොඳද නරකද කියලා. ඒක මේකේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගත්තොත් අපි ඇත්තටම මේකේ පාවිච්චි කරන පාර්ශ්වයේ අපි ඉන්නේ මේ බෑක් එන්ඩ් එකේ නෙමෙයි. අපි ඉන්නේ ෆ්‍රන්ට් එකේ. අපි නිකන් ටූල් එකක් විදිහට මේක යූස් කරන්නේ. ඔව්. ඇත්තටම AI ටූල් එකක් විතරම නෙමෙයි. දැන් උදාහරණයක් ඔයා ඇහුවොත් කොළ නුවරට යන්න ඕන දුර. එයා දුර දෙනවනේ.
0: ඔව්.
1: හැබැයි තව කෙනෙක් අහනවා මට නුවරට යන්න තියෙන ට්‍රේන් මොනවද? මට එක බුක් කරගන්න ඕන කොහොමද කියලා ඇහුවොත්. ඒකත් විතර සවිස්තරාත්මකව දෙනවා. ඔය දෙක වෙනස තමයි එකක් වැඩ කරනවා AI bot කෙනෙක් කරා. ඒ bot කරන්නේ මොකද්ද? Just answer එකක් දෙනවා ඔයාගේ
0: question
1: එක. හැබැයි AI agent කෙනෙක් නිර්මාණය ඇතුළේ ඉන්නවනම් ඒ agent කෙනෙක් කරා නම් ඔයාට answer එක දෙන්නේ chat එක හරහා. අන්න එයා එතකොට මොකද කරන්නේ? Learning language එකක් විතර learning කළා තමයි ඔයාගේ ප්‍රශ්න learn කළා තමයි ඔයාට උත්තර දෙන්නේ. ඔයාට මෙන්න මේ ට්‍රේන් එක තියෙනවා මේක cancel වෙන්න වෙලා තියෙනවා මේකේ වට යන්න පුළුවන් මේක AC ට්‍රේන් එකක්. ඒ සියල්ල දෙනවා. එතකොට අපි දැනගෙන ඉන්න ඕන AI ටූල් එකේ ටූල් එකක් විදිහට නෙමෙයි. මේක අභ්‍යන්තරේ කෝ එක හදා ගන්න පුළුවන් මිනිස්සු ටිකක් හිටියොත් විතරයි ඔක යූස් කරන්න පුළුවන්. දැන් කවුරු හිතනවා AI ඔක්කොම දෙනවා හරියට කියලා නෑ. ඒක බොරු. ඒක බොරුවක්. ඒ කියන්නේ දැන් මම ගැන හොයන්න ඕන නම් Google ලන්ට මගේ නම ගහම විස්තර එනවා. එනවද නැද්ද?
0: එනවා.
1: ඒ කොහොමද එන්නේ?
0: දැනට සමහර විට ඔබ සෝෂල් මීඩියා වල පාවිච්චි කරලා
1: තියෙනවා. මම දැන් මම දාපු තොරතුරු වැරදි නම් මොකද වෙන්නේ?
0: බොරු උත්තරයක් එන්න
1: ඕන. අන්න බොරු උත්තරයක්. ඒ වගේ තමයි. මේකේ රිසෝර්සස් ටිකක් තියෙනවා. අදට මේ රිසෝර්සස් and sources. Sources කියන්නේ මොකද්ද? මූල ආශ්‍රය. රිසෝර්සස් කියන්නේ ඒකට තියෙන පාවිච්චි කරපු කොටස් ටික. ඒතර රිසෝර්සස් වැඩි වෙන්න දෙවි වෙන මොකද වෙන්නේ? ඒ දිනු වෙනවා. ඒතර අපිට මොකක් හරි සෝස් එකකින් තමයි අර රිසෝර්ස් ටික අරන් දෙන්නේ. ඔයා මම ගැන හොයනකොට මම ගැන කියයි. හැබැයි මම ඔයා ගැන හෙව්ව සමහර මට තොරතුරු එන්නේ නැති වෙයි. එයි ඔයා තාම මේක ටූල් එකක් විදිහට යූස් කරලා නේද මේ AI කියලා කියන්නේ අපින්ම වැඩ අරගෙන අපිටම දෙන එකක්. හැබැයි ඒක අභ්‍යන්තර ක්‍රියාවලිය හදන්නේ කවුද? මිනිස්සු. එන මේක AI developersලා, AI engineersලා. මම උදාහරණ කීපයක් කියන්නේ AI developer, AI engineer, cloud engineer, UI සහ UX designer කියන්නේ user interface හදන අය, user experience එක ඒ අවශ්‍ය ටූල් එක හදනකොට ඒ කොහොමද හදන්න ඕන කියන හදන designersලා, data analyst, මෙන්න මේගොල්ලෝ තමයි මේක ඇතුළේ ඉන්නේ. දැන් මේගොල්ලෝ හදනදී අනුව තමයි අර ටූල් එකක් විතර මිනිස්සු පාවිච්චි කරන්නේ. ඒත් මිනිස්සු හිතන මොකද්ද? වෙරළ පෑවගම මූද තේරනා වගේ. හරි, ඒ වගේ තත් එකක් ඉන්නේ. ඒත් මේක ඇත්තටම මේ හරියටම පාවිච්චි කරොත් මේක ප්‍රොම්ප්ටින් එකේ ඉඳලා ඉගෙන ගන්න ඕන ලොකු සබ්ජෙක්ට් එකක්. හැබැයි දන්න කෙනා හරියට පාවිච්චි කරන නොදන්න කෙනා හැම මොගලකටම පාවිච්චි කරා. අපි එහෙම කියන්නේ හැම මොගලම ඕකෙන් තමයි හොයන්නේ කියලා කියන්නේ. ඒත් ඒ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ මේක ඇතුලේ අපි හිතන තරම් දෙයක් මිනිස්සු දන්නේ නැහැ. දැන් හිතන මේකෙන් ඕනම එකක් කරගන්න පුළුවන් කියලා. ඒක වැරදි මතයක්.
0: ඒ එක්තරා හරි ලස්සන කෑල්ලකට නෝ රනිල් මේක අපි පහුගිය කාලේ ටිකක් දිගින් දිගට මොකද මේක විකිපීඩියා එකෙත් අපිට තිබුණානේ. සමහර තොරතුරු මේ කීප දෙනෙක්ට ලියන්න පුළුවන්, ඔබටත් ලියන්න පුළුවන්, මටත් ලියන්න පුළුවන්. හැබැයි මේක සත්‍යද? සමහර වෙලාවට පිටින එක විකිපීඩියා තිබුණා කියලා. හැබැයි ඒක ඇත්ත නෙවෙයි. දැන් AI වලදීත් ඔය ප්‍රශ්න ඔය විදිහට වෙනවා. රනිල් යම් කිසි එකක් සම්බන්ධයෙන් අපි හිතමු මොන හරි දේව සංකල්පයක් වගේ එකක් සම්බන්ධයෙන් රනිල්ද හිතලුවක් ලියනවා. මම මගේ අදහස් ටිකක් ලියනවා. ඉන්දික මහත්තයා තව එකක් ලියනවා. මේ ඔක්කොම එකතු කරගත්තේ AI. සමහර වෙලාවට අපිව අහපව් කරගිලා යන විදිහේ ප්‍රශ්නයක් අහනවා. මොකද්ද ඔයාලට මේකේ හරියට මොනේ කියලා. හරි, එහෙම දැනග තියෙන. එතකොට හුඟක් මිනිස්සු හිතන් ඉන්න කාරණේ තමයි AI යම් කිසි තීන්දුවක් තීරණයක් දෙනවා නම් යම් කිසි දෙයක් කියනවා නම් ඒක හරි කියලා. ඇත්තටම ඒක හරි කරන්න පුළුවන් ක්‍රමවේදයක්. දැන් අපිට ලෝකයේ මට්ටමින් ඇහෙන කාරණේ තමයි තමන්ටම හිතල වැඩ කරන්න පුළුවන් AI ලා නිර්මාණය කිරීම තමයි දැන් මේ වෙනකොට ඉංජිනියර්ස් ලාගේ නේ ඩිසයිනර්ස් ලාගේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. යම් කිසි ප්‍රශ්නයක් අපි රිජුව එහුවම අපිව සංවේදී කරන්න පුළුවන් තැනට මේ AI දියුණු කරන බලාපොරොත්තුවක් වර්තමාන වෙනකොට තියෙනවා. මේ වැඩේ ඇත්තටම කරන්න පුළුවන් එකක් දෙයක් කියන්නේ මිනිස්සුන්ගේ චින්තනයට සමාන්තර බොට් කෙනෙක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම ඒකේ යම් කිසි සාධනීය තත්ත්වයක් මේ වෙනකොට පෙනෙමින් තියෙනවා. දින්ද මහත්තයා කොහොමද
1: මේකේ තේරුම් ගන්න ඕනේ? AI කියන ලැන්ග්වේජ් එක අපි හතරවෙනි පරම්පරාවේ ලැන්ග්වේජ් එකක් විදිහට සලකන්නේ IT වලදී. තුන්වෙනි පරම්පරාවේ ලැන්ග්වේජස් තමයි අපි Java, Python වගේ ලැන්ග්වේජස් අපි ඉතින් 3rd generation. අතන මේ 4th generation ලැන්ග්වේජ් එකක් විදිහට සලකන්නේ AI. ඒක වෙනස තමයි ඒ ලැංග්වේජ් එක සක්සස් වෙන්නේ ඒකට දාන ට්‍රේනින් ප්‍රමාණය වැඩි වෙන්න වෙන්නේ. දැන් ඔය හදුවා කියනකො පොඩි ඩෙවලොප්මන්ට් කරපු ඩිවයිස් එකක් අපි පොඩි හතක් හදුවා කියනකො එයා ට්‍රේන් කරන තරමට තමයි සක්සස් වෙන්නේ. ඒත් මේක ට්‍රේන් කිරීම තියෙන රිසෝස් මත. එයාට වෙන්න පුළුවන් ඔපචුනිටි අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙන්න වෙන්නේ ඒක සක්සස්. ඒකට මේ AI ඇතුලේ තියෙන නේද සරල ප්‍රෝග්‍රෑම් එකක් තමයි. හැබැයි ට්‍රේනින් කරමු ලොකු තේරුම් ගන්න ඕන AI කියන්නේ ටූල් එකක් විදිහට යූස් කරනකොට ඔබට මේක 100% විශ්වාස කරලා මේක වැඩ කරන්න එපා කියන එක. ඒතර ඔයා දැනගෙන ඉන්න ඕනේ මේකේ වැඩ ගන්න. දැන් ඕක දැන් ගොඩක් අය ෆැමිලි වුණාම හරියටම chat කරන යාළුවෙක් වගේනේ. එයා කියන්නේ මේ පොසිටිව් විදියට. ගුඩ් මෝනින් කියලා ගුඩ් මෝනින් අද දවසේ වට මොකද්ද වෙන්න ඕන? ඊයෝ යා මෙතන වැඩි කරේ අද මොකද්ද වෙන්න ඕන? ඒ කියන්නේ එයා හැමදේම ගන්න පොසිටිව් විදියට අරගෙන අපි අන්දර පොඩ්ඩක්. ඒ කියන්නේ අපි දැනගා ආයෙනම් දැන් මෙයා නියමට උත්තර දෙයි මගේ වැඩියට කියලා අපි එතනට වට ගන්නවා. ඇත්තටම ඒක නෙමෙයි ක්‍රියාවලිය. එයා ළඟ තියෙන දේවල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේක තව ටික කාලයක් ගියම ගොඩක් දියුණු වෙයි. ඉතින් මේකට අපි ලාජ් මොකද LLM එකක් කියලා කියන්නේ. ඉතින් මේක ලාජ් ලෙවල් එකේ ලාජ් ස්කේල් එකේ ලැන්ග්වේජ් එකක් ලර්නින් ලැන්ග්වේජ් එකක් ලර්නින් මොඩියුල් එකක්. ඉතින් ඒක ලර්න් කර කර තමයි අපට අවශ්‍ය දේවල් දෙන්නේ. දැන් ඔයා කියපු ඉස්සෙල්ලා ප්‍රශ්නේ තමයි බොට් කෙනෙක් ක්‍රියා කරන්නේ සීමිත ප්‍රමාණයක දේවල් ටික. ඒ කියන්නේ අහපු එකට උත්තරයක් දෙන්න පුළුවන් මට්ටමට. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම බුකින් සිස්ටම් එකක් හදාගන්න බැහැ බොට්ට. ඒ බුකින් සිස්ටම් එක කියන්නේ AI ඒජන්ට් කෙනෙක්. ඇත්තටම ඔයා කියපු ප්‍රශ්නේට උත්තරේ තමයි AI ඒජන්ට්ලා තමයි දැන් නිර්මාණය වෙන්න ඕනේ. අන්න එතනට මිනිස්සුගේ ශ්‍රම ඉතා විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. AI ඒජන්ට් හදන්න ඕනේ මිනිස්සුනේ. දැන් මේ සිද්ධියට මෙහෙම කෙනෙක් ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? ඒක වෙන තැනකින්ද ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? තැන අනුව, කෙනා අනුව, රට අනුව, වෙලාව අනුව සියල්ල අනුව තීරණය කරන්න පුළුවන් මිනිස්සු තමයි අපට ඕන නිර්මාණශීලී අර ක්‍රිටිකල් තින්කින් කට්ටිය ඕන ඇත්තටම. එහෙම වුණොත් තමයි ඔබ කියපු පිළිතුර ඔබ හිතන දේම කරගන්න පුළුවන් විදිහට මේක දියුණු වෙන්නේ. ඒක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි යම්තාක් විශාල ඉහළ ලෙවල් එකකට නැත්නම් අපි හිතන මට්ටමකට ගේන්න සෑහන කාලයක් යයි. හැමදේම කරන්න බැරි වෙයි.
0: හැමදේම කරන්න බැරි වෙයි. නමුත් සෑහෙන දෙයක් කරගන්න පුළුවන් ජාතිය කෙනෙක් හැදෙයි අපි හිතුවේ නැහැ. මේ AI අඩුමතරමේ මෙහෙම මේ දැන් අපි සාමාන්‍ය මට්ටමේ කරන වැඩ ටිකවත් කළ දෙයි කියලා. නේද? අපි ඒවා වෘත්තීන් විදිහට ඉගෙන ගත්තා. ඉස්සර ෆොටෝෂොප් කියලා කියන්නේ වෙනම කෝස් එකක් වෙනම වැඩක්. එහෙමනේ තිබුණේ. ඉතින් මේක තාක්ෂණයේ දවසින් දවස වෙනස් වෙනවා. මේ වෙනස් වෙන තාක්ෂණයේ හරියට දරුවෝ ඉගෙනගෙන තියෙන දැන් අපි කතා කරන්නේ A level කරන දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්. මේ තවමත් අපි විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්, පාසලේ වෙන්න පුළුවන් උගන්වන්නේ ෆොටෝෂොප් නම් එතනින් ඒ අධ්‍යාපනයේ තේරුමක් නෑ. එතනින් එහාට ගිය අලුත් කරුණුකාරණ එකතු කරගෙන කොහොමද මේ දරුවන්ගේ අනාගතය කොට දාන්නේ පිළිබඳවයි අපි ජ්‍යෙෂ්ඨ තොරතුරු දාක්ෂණ උපදේශක ඉන්දික ජයසිංහ මහත්තයත් එක්කලා කතා කරන්නේ. අපි විරාමයක් අරගෙන මුරන්න.
2: ඔව් විරාමයක් කරගෙන මේ අතරේ පුළුවන් ඔබට අපිට කතා කරන්න. 0112-775-766 0112-775-285 අපේ WhatsApp අංකයේ තියෙනවා. 0702-393-5937 අපේ WhatsApp අංකයට ඔබේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. උදේ 9 විනාඩි 25යි වෙලාව.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන නැටතේ ඔබේ පසු බිට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
7: ලකන්ද Radio ITN.

0: නවයයි විනාඩි 28යි වෙලා.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා මිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: Satyag Lakhada.
4: FM 93.5. FM 93.7. Lakhada. Radio ITN. Cyber Team.
0: නවය විනාඩි 31යි. අපි ඊයේ දිනුම් මදිනලද ලොතරැයිවල ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිවල ජයග්‍රහී ප්‍රතිඵල ඔබට කියන්න සූදානම් වෙන්නේ. එන්එල්වී සුබ දවසක් ලොතරැයියේ තුලා ලග්නය වාසනාවන්ත අංක 759 සහ 66. තුලා ලග්නය වාසනාවන්ත අංක 759 66. විශේෂ අංකය 1359. 1359 විශේෂ අංකය. එන්එල්බී ජය ලොතරැයියේ ටී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1851. ටී 1851 එන්එල්බී ජය ලොතරැයියේ ජය අංක. අද සම්පත ලොතරැයි අංක රටාව 7595 1975 ඩී. 7595 1975 ඩී. හඳහන ලොතරැයියේ කටක ලග්නය වාසනාවන්ත අංක 2629 58. කටක ලග්නය 2629 සහ 58. ධන නිධානයේ ලොතරැයියේ වී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 18 28 42 48. වී 18 28 42 48. මෙගාපව ලොතරැයියේ ඩී ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 16 වාසනාවන්ත අංක 16 වාසනාවන්ත අංක ප්‍රසාද අංක 16 වාසනාවන්ත අංක 12 28 65 සහ 78. ඩී ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 16 වාසනාවන්ත අංක 12 28 65 සහ 78. ගොවිසිත ලොතරැයියේ ටී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 8 25 28 සහ 79. ටී 8 25 28 79. මහජන සම්පත ලොතරැයියේ ඩී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 791 975. ඩී 791 975. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වැඩි වැඩියෙන් අදත් ඔබට මිලදී ගන්න පුළුවන් වැඩිම වාසනාවන්තයින් ත්‍යාග දිනා ගන්න. ඒත් එක්කම ඔබට මතක් කරන්න තියෙනවා ഈ ദിവസം ജാതിക ലുത്തറായി മണ്ണിലെ ലുത്തറായി പ്രതിപാലവലട്ട് അമത്തറവ് തവത്ത് വിശേഷ തുറത്തു കീപ്പാക്കി അത്രയും അത് ദിവസേ അപ്പൊ ഈ കഥാകരണ് സമ്പദ്ദായക തെക്കാത്ത കഥാകരമീൻ സ്രഹട്ട് അപ്പൊ ഈ വെടസറാണ് ഇറങ്ങി ഞാനോ അപ്പൊ അനുഗ്രഹക്ക് ഭവത്ത് തെക്ക് ജാതിക ലുത്തറായി മണ്ണിലെ മഹാജന സമ്പത്ത് ലുത്തറായി പണി വിദ്യാർത്ഥി നോക്കി അപ്പൊ ഇക്കൊണ്ട് മതക്കരമു അടസിയ വസകര വട വരികാലയ കടറ്റം വാസനാവക്കി അതും ലുത്തറായി പ്രമുഖ വകയും ലുത്തറായി ലോബ രാജകീരുള്ള മഹാജന സമ്പത്ത് ലുത്തറായി റട്ടെ സംവർദ്ധനേറ്റ സൗഖ്യത്തെ അധ്യാപനേറ്റ മീൻ രാജ്യസേവയെ പവത്വാകി നിയമം അനുരാധപുര ഡിസ്ട്രിക്ട് അപ്പേ കഥാകരമേ നിന്നെ അത് ദിവസേ ഐ സി ടി കരണ് ഉബേ അനാഗതി സംബന്ധേൻ ഐ സി ടി കരണ് ഉബേ അനാഗതി സംബന്ധേൻ അപ്പൊ കഥാകരണി തൊറതുരു താക്ഷൻ ഉപദേശക് ഇന്ദിക ജയസിംഹ മഹാത്മ ഇന്ദിക മഹാത്മ അഭിമേ കഥാവ് പൈക്കഹമാര ആസന്ന കാലയ കൃഗിനാവ വിശേഷം തൊറതുരു താക്ഷനെ കരണ് കിനക്ക് അനാഗതേ സംബന്ധേ അപ്പൊ കഥാകൃഗിനാവ് ദൻ ഉപതുമാൻ ഗനത്ത് അപ്പൊ പൊട്ട കഥാകരമു അപ്പൊ പിന്നെ മാസ ഗാനഘട്ട കാലി ഉപതുമാ മേ സഹഭാഗന ഉപതുമാ ഗുരു ഉപദേശകെ വിധിയുടെ നൂറപ്രദേശയെ വിദ്യാപീഠേക്ക് ഉപകേ അധ്യാപനെ താക്ഷണിക പീഠേക്ക് ദങ് ഉപതുമാ വകേ കിനെ താക്ഷണിക പീഠേക്ക് വില മേ കരാന്നെ മുക്കാതെ തുറ തുറു താക്ഷനെ ഉഗണ്ണ ഗുരുവരുണ്ട് ഉഗണ്ണനും അദ്ദേഹം തമ്മിൽ ദറുവണ്ട അവശ്യ സിലബസ് ഹതനും അദ്ദേഹം തമ്മിൽ ദറുവണ്ട അവശ്യ തുറ തുറു യാവാളി കാലിന് കരാൻ ഉത്സാഹകരണം ഉപതുമാകെ ഉർത്തിയ ജീവിതത്തെ മേവിനെ കൂട്ടെ ലങ്കാവെ അവിടെ സമാഹാരം ഇത്ര പ്രസിദ്ധി നമുക്ക് അനുബേ ലങ്കാവെ നമ ഗീത്തിയെ തുറ തുറു താക്ഷന് ഗുരുവരുങ്കിൽ ഗുരുവരെയാ ഉപതുമാ അതിശോക്തി എന്നെ അപ്പം ഏതാണ് എത്തക്കിയാണ് ഉപതുമായി വാക്കിയാലും കേമത്തിനെ അതിനാട് മുഖത്ത് ഒബേ ഡ്യൂട്ടിയൊക്കെ ഒബേ ഡ്യൂട്ടി സീമാവല ഒബെ നിങ്ങൾ അത്തപ്പായ ബന്ധമില്ലാതെ ഒബ തൃപ്തി മാത്രം ഒബേ ഒബേ മേ വിഷയ പാത്ത ഒബ ഇന്നത്തെ അണു
6: നമ്മളെ ഗുരുവരക്ക് കേരള വിദ്യാലയം എടുക്കണം ഇട്ട് പക്ഷേ മമ ഏ അപ്പി പാവച്ചിക്കുന്ന പാസല അധ്യാപന നിക്മല മമ ഗിയ വൃത്തി അധ്യാപന അനുസരിച്ചിട്ട് മമ കാർമിക വിദ്യാലയില് ഐ സി ടി ഉപദേശകരേക്ക് ഇതിയിട്ട് സേവിട്ട് ബന്ധുന്ന ദിദാസ് ദാസി വർഷേ മേ വേണ്ടക്കാളും മമ സേവിക്കണോ ഇതായിട്ട് മമ വർത്തമാനം എടുക്കണുണ്ട് മഹാനപുരത്തെ താക്ഷര വിദ്യാലയ ഐ സി ടി ഉപദേശകർക്ക് ഇതിയിട്ട് അപ്പം മേ അവസ്ഥ അത്തരത്തുള്ള മമ പുഞ്ചിലിക്ക് ഗുണദേവളുടെ സംബന്ധം ഉണ്ടാ ഗുരു ട്രെയിൻ കറണ്ട് ലമായി ട്രെയിൻ കറണ്ട് അല്ലെങ്കിൽ ലമായി ഗിയ സെമിനാർ സ്വകദേവൾ കറണ്ട് ഇത്തിങ് അപ്പം താമ അവസ്ഥ ലഭ്യല്ല അപ്പം എത്ര മീറ്റോടെ പ്രയോജനം കണ്ട് പുളുവാനാട്ടുണ്ട് ഈ കണ്ട് ഒപ്പർച്യൂണിറ്റി താമ അപ്പം ഹമ്പിലുണ്ട് അപ്പം എം അവസ്ഥ ഹമ്പിലാണ് അപ്പം ഒപ്പയ്ക്കല്ലോ ഈ സന്ദഹ ഉദവക്കരണ കെമത്തി മമ പുജിലേക്ക് പോത്തിലി കണ്ട് പടം കത്ത ഉസസ്പില്ല വിഷയ ധാരാ വൈകിനെ കൊട്ട് ഈ കാലം വന്ന് ദക്ക അടുവ ദക്ക ലമായിട്ട് പരിശീലനം കണ്ട് പോത്തിപുണി പിന്നെ ഈ വിലായ്മ ദാസ് പഹലവാ മുൾമ പൊത്തമ ലമായിട്ട് ഇല്ലതുണ്ട അവിടെ ദഹായക് തീസം അപ്പോൾ ദഹായക്ക് ഇത്രക്കല്ല തീനോ അവിടെ ദഹായക്കിനോ ദശകക്കിനോ ഇനി മാ ഉത്സാഹകര തന്നെയും ഗമന ലമായിട്ട് മകയെ പെത്തി കറണ്ട് പുള്ള ഉദവ് കറണ്ട് നമ്മ താമ രജയെ വന്നേക്കലേ മീക്കിന്റെ മധ്യത്തില മിന്നു മീ വകി ലേഖക്കേ അട്ടേ ഹെമന എത്താം മീ ലമായിട്ട് അവശ്യ പുത്തപ്പത്ത് ഐ സി ടി വിഷയത്തേക്ക് സംബന്ധിക്കുള്ള വെടിപ്പിക്കുക താമനെ ലങ്കാവ് ഏകത്മേ ആരുടെ പ്രിൻസിപ്പൽ കണ്ട കഴിയുമ്പോൾ ഹേതുവാ ഇതിന് അപ്പം തനിമ ഗമനക്കണ്ട മാറി തനിമ ഉത്സാഹം ധരണവാ താ ഉദവ് കണ്ട പുലുവണ്ണ റജി ആയത്തിന് വലി അപ്പം ക്രിയാവലിയെ മീറ്റോടെ ഉടനെ പുളുവാ അപ്പൊ ഗുണാത്മക വർദ്ധന ബലപ്പെടുത്തു എന്റെ ഒന്ന് വിഷയത്തേക്ക് അല്ലെങ്കിൽ അട്ടേ ഡിജിറ്റൽ ഇക്കണോമിക് അത്തേക്ക് അനക്കൊട്ട് രട്ടേ ആർത്തിക്കേറ്റ് അപ്പൊ രജു ബാലഭ്യമാക്കാണ്ട് തീന് ഒന്നും ശേഷം തമ്മിൽ ഐ സി ടി ശേഷം
0: ഹോയാഗിനിമേ ലുക്കു അടുവാക്തീനോ വിശേഷൻ മേ രാജ്യസേവേട്ട് എനക്കോട്ട് മേ രാജ്യസേവാത് പൗദ്ഗലികാംശ്യാത്തത്ര വെട്ടുപ്പരിമാണുകളിൽ ലുക്കു കെപ്പേ കാക്തീനോ ഇനി തണുത്തുറട്ട് വിട്ടടകിയൊത്തേമ വിനർ ഇറക്കിയാവാക്കറൊത്തേമ മേ വകി ദശ ഗുണയൊക്കെ പാടിയ පොඩි ගැටලුවකුත් තියෙනවා නේද රටේ.
6: ඒක ඔපචුනිටි විදේශ විනිමය හොයන්න තියෙන හොඳම තෝතැන්න තමයි ICT විශ්ව. ඒකට ඒකටත් අපිට විවර කරලා දෙන්න පුළුවන් අවකාශය පාසල අධ්‍යාපනය ඉඳලා මේ උසස් අධ්‍යාපනය දක්වා. නමුත් මේ අපේ රටේ තාම හැදිලා නැහැ. අර හොඳ ගෙවීම් ක්‍රමයක් හැදිලා නැහැ. කියන්නේ අපි KPA එකට නෙමෙයි අපි තාම වැඩ කරන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ අර සම්ප්‍රදාය ක්‍රමයට රජයේ වෘත්තියකට බැඳිලා පඩියක් ගන්න. ඉතින් ඇත්තටම මේ ඒ වටිනාකම ලබා දෙන්න පුළුවන් නම් රජයකට විදක් ක්‍රමයකට හරි මීට වඩා මේ ශේෂ්ඨුරට ගන්න පුළුවන්.
0: අපිට ප්‍රශ්නයක් යොමු වෙනවා. එය ඉන්ද්‍රා මහත්මිය ඒ කියනවා මේ මගේ දරුවාට දැනට පුද්ගලික විශ්වවිද්‍යාලයක IT උපාධියක් තියෙනවා. IIT කැම්පස් එකේ. එතකොට මේ ඇයට රජයේ රැකියාව ඉල්ලන්න බැරිද කියලා. පුද්ගලික විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණ උපාධියක් තියෙන කෙනෙකුට රජයේ රැකියාවකට ඉල්ලුම් කරන්න බැරිද කියන කාරණේ. එයා අහන්නේ.
6: ඔය රාජ්‍ය ප්‍රතිපත්ති මත ගැසට් එකක් දැම්මොත් ඒකේ දානවා මොනවද බල මේ අවසුසුකම් කියලා. මේක විශ්වවිද්‍යාලයක රජය පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් නම් ගැටලුවක් වෙන්නේ නැහැ බොහෝ විට. ඒ තියෙන අවම කුසලතා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉල්ලුම් කරන්න පුළුවන්.
0: හොඳ ප්‍රශ්නයක්. මේ මෙතන මේක අපි පැහැදිලි කරගන්න ඕනේ. ඔබතුමා උගන්නන්නේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක තාක්ෂණික විද්‍යාලයක තාක්ෂණික අංශයේ විශ්වවිද්‍යාලයක. ඒතකොට මේ විද්‍යාපීඨ රජයේ පිළිගත් ආයතන රජයේ අභ්‍යන්තර විශ්වවිද්‍යාල මේව හරි. ඒවා උපාධිය රජය ඇතුළේ පිළිගන්නවා. අපි දැන් පිටරට කොහොමද කියන තත්ත්වයේ ඒ රෑන්ක් අනුව පිළිගන්නවා ඇති. හැබැයි අද වෙනකොට ලංකාව ඇතුලේ අපිට විශ්වවිද්‍යාලයක් තෝරගන්න ගියාම UGC approved කියනවා, UGC පිළිගත් කියනවා, UGC ලිස්ට් එකේ තියෙනවා කියනවා, සමහරවිට ලිස්ට් එකේ නැහැ. UGC පිළිගත් නැතුවට ලෝකේ වෙන රටවල පිළිගන්නවා කියනවා, බ්‍රිතාන්‍ය පිළිගන්නවා කියනවා. ඔහොම සමහර ඒවා සයිමන් බේසිස් විතරයි එක්සෑම් කරන්න ඕනේ නැහැ කියනවා, මේ විභාගවලට මුහුණ දෙන්න ඕනේ නැහැ කියනවා, උපාධියක් ලබා ගන්න පුළුවන් කියනවා. ඔහොම රුපියල් ගාන වැඩි වෙන තරමට විශ්වවිද්‍යාලයක නමකින් උපාධියක් දෝ උපාධියක් වෙච්ච ලියවිල්ලක් ඒක තොරතුරු තාක්ෂණය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සයිමන් බේසික් තොරතුරු තාක්ෂණය, ඒක ප්‍රැක්ටිකල් නැහැ. හැබැයි උපාධියක් ඒක කොහෙද පිළිගන්නේ කියලා අවුරුදු දෙකක් තුනක් ගියාම තමයි සහතිකය අරන් හොයාගන්න වෙන්නේ. ජොබ් එක හම්බුනේ නැති වුණා. මේ අම්මා ඒක අහන්නෙත් ඒක තමයි. يعني රජයේ විශ්වවිද්‍යාලයක උනත් ඒ කියන්නේ සමහරලාට සහතිකය අරන් බලනකොට මේව කොහෙවත් පිළිගන්නේ. මෙන්න මේකට යම් නියාමනයක් නිර්ණායකයක් නැහැ නේද? ඔබතුමාගෙන හරි සිලබස් එකටත් නියාමනයක් නිර්ණායකයක් අවශ්‍ය වෙච්ච වෙලාවක්. හැබැයි මේ තොරතුරු තාක්ෂණය ගැන අපි කතා කරමුකෝ. තොරතුරු තාක්ෂණයේ සම්බන්ධ උපාධියක තීතු ගුණාත්මක භාවයවත් අපේ රට ඇතුලේ නියාමනය වෙනවද?
6: ඔකට උත්තරේ තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. අර අපිට හඳ නියාමනය කරන්න පුළුවන් මේ හියුමන් බොඩි එකක් ඕන ලංකාවට. කියන්නේ අපිට නැහැ තමයි ICT ශේෂ්ත්‍රයේ මේ සුක්කාන වරන් ගන්න පුළුවන් ප්‍රධාන නිලතලයක් නැහැ ලංකාවේ. අපේ තියෙන සම්ප්‍රදාය ක්‍රමය අනුව තමයි නිලතල විදිහට තියෙන ආයතනවල, රාජ්‍ය ආයතනවල. මම කියන්නේ යෝජනාක් විදිහට ICT ශේෂ්ත්‍රයේ මේක අඩුම ගානේ ජනාධිපතිගේ බලතල අරගෙන වෙන අමාත්‍යංශයක් හා ඩිජිටල් අමාත්‍යංශයට අරගෙන මේ පාසල් අධ්‍යාපනයේ ඉඳලා රැකියාගත කිරීම දක්වා ICT ශේෂ්ත්‍රය නියාමනය කරන්න පුළුවන් හොඳ තනතුරක් ලංකාවේ දෙන්න ඕන. ඒ හේතුව නිසාම ඒකෙන් සිදු රිංගල යන්න පුළුවන් ක්‍රම දැන් තියෙනවා. ඒ කියන්නේ ඔබ කිව්වා වගේ ප්‍රැක්ටිකල් ඇතුළ ඩිග්‍රියක් ගන්න පුළුවන්. එහෙම ගත්තම ඒක සමහර UGC අප්‍රූව් කියලා දාලා තියෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ප්‍රායෝගිකව ගත්තම අපිට ඒකෙන් කරන්න පුළුවන් සමාජයට කරන්න පුළුවන් මෙහෙයක් නෑ. ඒ කියන්නේ එයාට ප්‍රායෝගිකව
0: දැන් ඔය මම උන්ට බාධා කරනවා පොඩ්ඩක්. දැන් චාටර්ඩ් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා. ඒකෝර නීති පීඨයට නීතිඥයන්ට වෙනම ආයතනයක් තියෙනවා, නියාමනය වෙන වෛද්‍යවරුන්ට වෙනම ආයතනයක් තියෙනවා, වෙනම සංගමයක් තියෙනවා. ඔබතුමාගේ ICT විශේෂේශ්‍රේටත් එහෙම එකක්ද යෝජනා කරන්නේ? වරලත් ආයතනයක්ද?
6: ඔව් පැහැදිලිවම ICT වල මේ තියෙන ප්‍රශ්න දෙකට උත්තර හොයන ගමන්ම මේකෙන් ගන්න පුළුවන් අවුට්පුට් එකක් එන්නේ. දැන් හොඳ අවුට්පුට් එකක් නැති නිසාමනේ අපි ICT වලින් පහළ රටක ඉන්නේ. ඒ කියන්නේ අපි ඉන්න ඕන තැන නෙමෙයි මේක. දැන් වත්මන් වෙනකොට ලෝකේ ඉන්නේ ගොඩාක් ඉහළ. අපි ඉන්නේ ගොඩාක් පහළ ලෙවල් එක. ඒතර මේක හරියට බලය යොදා ගන්න පුළුවන් පුජ්‍යලෙක් ලංකාවේ නෑ මම දන්න විදිහට. එහෙම බලධාරී හිටියනම් මේක විනියාමනය කරගෙන මේක අඩුපාඩු හොයාගෙන මේක වේගවත් අලුත් අප්ඩේට් කරන්න පුළුවන්. මේක මන්දගාමිනී අප්ඩේට් වෙලා තින්නේ. ඒතර අර ඒක බලපාලා තියෙන සියලු පද්ධතියටම විශ්වවිද්‍යාලය දක්වාම ගිහිල්ලා තියෙනවා. ඒතර විශ්වවිද්‍යාලයේ ඒක හදාරන කෙනාට විශ්වාසයක් නැහැ මේක හරිම දෙද මං කරේ මේකෙන් ජොබ් එකට යන්න පුළුවන් දෙකේ.
0: එහෙනම් ජාතික පාසල අධ්‍යක්ෂක වගේ විවිධ විෂයන් වලට අධ්‍යක්ෂවරයෙක් ඉන්නවනේ මේ අධ්‍යාපන.
6: අධ්‍යක්ෂරු ඉන්නවා. ඉන්නවා. මම අහන්නේ ඊටත් උඩ ලෙවල් එකකට එන්න ඕන මේ ICT විශේෂණිත. හේතුව තමයි හැම ශේෂ්ඨයටම ICT බලපානවා. දැන් ඔබ ඉගෙන ගන්න රැකියා කරන හැම ශේෂ්ඨරම ICT බලපානවා. ඒත් මේ ICT වලින් ගලවලා කිසිම ශේෂ්ඨයක් ඉගෙන ගන්න බෑ අපිට දැන්. එතකොට මේක ඍජු බලපෑමක් කරන ආයතනයක් නිසා වෙනම අමාත්‍යංශයක් දෙන්නබනේ. ඒ අමාත්‍යංශය හරි මම යෝජනා කරන්නේ මේකට තව බලධාරීන් ප්‍රමාණයක් පත් කරගන්න.
0: ඔබ යෝජනා කරන්නේ කොතනද? අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපන නියාමනය වෙනද, විශ්වවිද්‍යාල අධ්‍යාපන නියාමනය වෙනද?
6: පාසල් අධ්‍යාපනයේ සිට රැකියාගත කිරීම දක්වා. ඕරෝල් සම්පූර්ණ.
0: එතකොට විෂයපතයන් අතර ගැටුමක් ඇති වෙනවා
6: නේද? අපි දැන් සමාන තියෙනවා
0: අධ්‍යාපන අමාත්‍යංශයට සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට තියෙන විෂයපතය වෙනයි, වෘත්තීය රැකියා සහ ඒ අමාත්‍යංශයට තියෙන විෂයපතය වෙනයි, ඩිජිටල් අමාත්‍යංශයට තියෙන රැකියා හා ඒ සම්බන්ධ රජයේ ව්‍යාපෘති ඩිජිටල් කරන්නේ සම්බන්ධ. එතකොට මේ තුනම අතර අමාත්‍යංශ ගානක විෂයපතයක් එක තැනකට යනකොට ප්‍රශ්නයක්
6: වෙනවා. ඒක ඒක හබද නොවුනොත් වෙන්නේ අපි අර කියන අවුට්පුට් එක ගන්න බැරි වෙනවා. අපිට රැකියා ශාස්ත්‍රයේ ඩිජිටල් අමාත්‍යංශයේ බලාපොරොත්තු වෙන නිපුණයන් ටික ගන්න බැරි නම් අධ්‍යාපන අමාත්‍යංශ සරහින අවුට්පුට් එක වෙනන්නේ නැහැ.
0: ඕකම හැබැයි අනිත් විෂයන් වලිනුත් ඉල්ලුවොත් ඉංග්‍රීසි විෂයයට වෙන්න පුළුවන්, ඉංජිනේරු තාක්ෂණ විෂයයට වෙන්න පුළුවන්. එතකොට එතනත්
6: නෑ. ඊට වඩා මේක සුවිශේෂී රනිල්, මේ හේතුව තමයි ICT විෂය නැතුව එකක්වත් දුවන්න බෑ. දැන් අපි දන්නකෝ දැන් සිස්ටම් හදනවා ලංකාවේ. යම් සිස්ටම් ප්‍රමාණයක් හදනවා. දැන් අපි හදමු ට්‍රාන්ස්පෝර්ටේෂන් එකේ සිස්ටම් එකක්
0: හදනවානේ.
6: ඒත් ඒක අයිතිවන අමාත්‍යංශයටද?
0: ප්‍රවාහන අමාත්‍ය.
6: ප්‍රවාහන. ඒත් IT නැතුව පුළුවන්ද? බෑ. ඒත් ඩිජිටල් අමාත්‍යංශයක ප්‍රමුඛතාවය ගන්න ඕනේ. ඒ වගේ හැම ශේෂ්ඨම ICT කැලලක් තියෙනවා. එතකොට මම කියන්නේ මේක
0: ඔබතුමා කියන එක සාධාරණයි. ඔබතුමාගේ විෂය පතේ අනුව දැන් මේක අහගෙන ඉන්න කෙනෙක් දැන් අපි නිශ්ශබ්දවම ඉන්න බෑ. ඉංජිනේරුවෙක් කියන්න පුළුවන් මේක ඉංජිනේරු කොටසක් තියෙනවා කියන එක. මම මේ කියන තර්කය. වෛද්‍යවරයෙක් කියන්න පුළුවන් මේක වෛද්‍ය විද්‍යාත්මක කොටසක් මේක ඇතුලේ තියෙනවා කියන. හරි, අපි හිතමු තොරතුරු තාක්ෂණයේ ඉංජිනේරු විෂයට අන්තර්ග්‍රහණය කරලා තියෙන්නේ. ICT ඉංජිනියර්ස්ලා ඉන්නවනේ, IT ඉංජිනියර්ස්ලා. ඒතර මේක එහෙනම් ඉංජිනේරුවෝ තමයි මේක ඇතුලේ ඉන්න ඕනේ කියලා තර්කයක් ගිනවත් ඔබතුමා මොකද කරන තර්කය?
6: අපේ
0: ICT කියන්නේ ඉංජිනේරු විශේෂක කොටසක් කියලා. මොකද මොරටු තාක්ෂණ විශ්වවිද්‍යාලය, මොරටු විශ්වවිද්‍යාලය තියෙනවා. ඒ කියන්නේ ඉංජිනේරුවෙක් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර් වෙන්න පුළුවන්, කම්පියුටර් ඉංජිනියර් වෙන්න පුළුවන්, IT ඉංජිනියර් වෙන්න පුළුවන්, සිවිල් ඉංජිනියර් වෙන්න පුළුවන්. එතකොට ඉංජිනේරු විශේෂක කොටසක්. එහෙනම් හැම මාත්‍යංශෙම මේ විශේෂපතේට ඉංජිනේරු කොටසක් ඇතුළේ වෙන්න ඕනේ කියන තර්කය ගිනවත් මොකද කියන්නේ?
6: ඔව්, එහෙම තර්ක කරන්න පුළුවන්. නමුත් ඒක සාධාරණ තත්ත්වයට අඩු හේතුව තමයි ICT supported job තමයි ගොඩක් තියෙන්නේ. ඒතර ඉංජිනේර සපෝර්ටඩ් එක නෙවෙයි
0: තියෙන්නේ.
6: ඉංග්‍රීසි සපෝර්ටඩ් එක නෙවෙයි තියෙන්නේ. හැබැයි ICT supported. ඒතර ICT නැතුව බැංකුවට යන්න බෑනේ. ICT නැතුව accountant කෙනෙක් හදන්න බෑ. ICT නැතුව doctor කෙනෙක් හදන්න බෑ. මේ හැමෝටම මේක ඕන වෙනවා. ඒතකොට මම කියන්නේ මේක පුළුල්ල දැකලා ICT එක උඩට ගන්න ඕන. මම මේ ICT ශේෂ්ඨින්ද නෙවෙයි කියන්නේ. හරි? එහෙම ගත්තොත් මේක මීටර සාර්ථක කරන්න පුළුවන්. හොඳ බලධාරියෙක් ඉන්න ඕන මේ සම්පූර්ණ සිස්ටම් එකම හැන්ඩල් කරගන්න පුළුවන්, කමියුනිකේෂන් එක කරන්න පුළුවන් කෙනෙක්.
0: දැන් එතකොට දැන් උදාහරණයක් විදිහට ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශ ජනාධිපතිතුමාගේ යටතේ තියෙන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. ලංකාවේ ඩොක්ටර් හාන්ස් වගේ බලපෘදු උපදේශකවරු ඉන්නවා. එතකොට ඔවුන්ගේ පරිපාලනයේ මදි කියලාද ඔබතුමා කියන්නේ?
6: ඔවුන්ගේ වැදගත් වීම ICT අර පාසල් අධ්‍යාපනයට යොමු වෙන්න ඕන. දැන් අපිට පාසල්
0: ඒක තමයි ඒක තමයි මම අහපු ප්‍රශ්නේ ගැටුම. අගමැතිතුමිය යටතේ අධ්‍යාපන අමාත්‍යංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය තියෙනවා. ඒකට වෙනම අමාත්‍යවරයෙක් ඉන්නවා. වෘත්තීය පුහුණු අංශයට වෙනම අමාත්‍යවරයෙක් ඉන්නවා. එතකොට මේ ටික ඒ ටිකෙන් ඔක්කොම පරිබාහිරව ICT කියලා නිකන් වෙනම අමාත්‍යංශයක්
6: කියන්නේ ඍජු බලපෑමක් කරන්න පුළුවන් නම් හොඳයි. මේ විශේෂ නිර්දේශ හැදෙන තැන ඉඳලා.
0: ඔබ කියන එක මට
6: තේරෙනවා.
0: මම මේ ඝට්ටනයක් ඇති කරගන්න උත්සාහ කරේ නෑ. මේ මේක ඇත්තටම තව ක්ලියර් කරගන්න මට අවශ්‍යයි.
6: එතකොට මේක එහෙම ඍජු බලපෑමක් වුණොත් අර ශේෂ්ත්‍රයේ අවශ්‍ය පිටස ගන්න විදිහට සිලබස් හදා ගන්න කොහෙන් අර වක්‍රයෙන් හරි සම්බන්ධ හදාගත්තොත් අර සිලබස් එක හරියට හැදෙනවා.
0: මේක ස්ට්‍රීම් ලයින්.
6: දැන් අප්ඩේට් වෙන්නේ නැන්ද මට කියනකො මේ ප්‍රශ්නේ උත්තරයක් දැන් අවුරුදු 20ක් යනකල් අප්ඩේට් නොවුනේ ඇයි? ඔය සම්බන්ධතාව
0: ඒක තමයි මං අහන්නේ. එතන ඒක තමයි සම්බන්ධතාවය නැති නිසා කියන්නේ මට නැවතෙන ප්‍රශ්නේ. දැන් අපි දන්නවා දැන් කිමිස්ට්‍රි කියලා ගමුකෝ රසායන විද්‍යාවට ලංකාවේ මහාචාර්යවරු ඉන්නෝ මේ ප්‍රශ්න පත්‍රය හදන්න. තොරතුරු තාක්ෂණ විෂයයටත් ලංකාවේ මහාචාර්යවරු ඉන්නවනේ, ඉන්නව ඇතිනේ මේ තොරතුරු තාක්ෂණයේ විෂය සම්බන්ධයෙන් මේ ප්‍රශ්න පත්‍රය හදන්න. එතකොට ඒ මහාචාර්යවරුම නෙමෙයිද මේ සිලබස් එක හදන්න මැදිහත් වෙන්නේ? ඒ මහාචාර්යවරුම නේද මේ විෂය අප්ඩේට් කරන්නත් මැදිහත් වෙන්න ඕනේ?
6: ඔව්, ඒක මම කියන නිසි බලධාරීන් නැති නිසා මේක නියාමනය වෙලා නැහැ.
0: ඒක අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමාට මේකේ වගකීම නැද්ද?
6: තියෙනවා අනිවාර්යයෙන්ම. නිසි කාලයට නිසි වෙලාවට මේක අප්ඩේට් නොවීම ප්‍රතිපත්ති වල තියෙන දෝෂ නිසා මේක ඉස්සරහට ගියන්න බැරි බාධක ටිකක් තියෙනවා. දැන් ප්‍රතිපත්ති විභාග වශයෙන් සිලබස් එක අලුත් කරන්න බල අවුරුදු 5 ඒ ලෙවල් එකක්. එතන 5 එක ඇත්තටම අප්ඩේට් වුණාද? අපි ඒක විමසන්න ඕන. මම කියන්නේ නැහැ කියලා. හේතුව තමයි මම 2011 ගන්න සිලබස් එකේ පොඩි වෙනසක් තමයි දැන් 2026
0: තියෙන්නේ. ඒක ගැලපෙන්නේ නැහැ කියලා
6: මම කියන්නේ. 5 ඒක නිසි බලධාරීන් හරියට කළා නැහැ කියලා කියන්න පුළුවන්. පැහැදිලිව. එතකොට මේක ජොබ් මාකට් එකට ගියාම ආපෝ ගැටනවා. ඇයි? අවශ්‍ය නිපුණයෝ නෙමෙයි අවිල්ල
0: නිපුණයෝ නෙමෙයි අවිල්ල තියෙන අප්ඩේටඩ් නෙමෙයි පැරණි එකක් තමයි ඉගෙන
6: ගන්නේ. ඒක අර සම්ස්තයෙන් බලන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕන. හරියට මේකෙන් අපි රටට වැඩක් ගන්න. එහෙම නැත්නම් අපි තාම පසුගාමි වෙනවා. අපි අර අපි මේ තියෙන ඩිජිටල් ආර්ථිකයේ තියෙන ඉලක්ක වලට යන්න බැරි
0: වෙනවා. හරි නෑ. ඔබතුමා කියන තර්කය මට මතු කර ගන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ විෂයකටත් එහෙම අප්ඩේට් එකක් එන්නේ නැත්නම් අපිට ඕන අපිට ඕන කොහොමද වෘත්තිකයෝ බිහි කරන්නේ? ලෝකෙට ඕන මිනිස්සු බිහි කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේක පොතට විතරද අපි තොරතුරු තාක්ෂණය මෙච්චරකල් ඉගෙනගෙන තියෙන්නේ.
6: මම ප්‍රතිපාදකෙනෙක් වුණා නේද, මට එක වෙලාවක ඔය මාට ශේෂ්ඨ ඉන්න අය හම්බුණා. හම්බුනෙලා කැහුවා ඒගොල්ල ඉල්ලනේවා සමට අපි දන්නේ නැහැ. දැන් අපි හැබැයි ශේෂ්ඨ උගන්න නැහැ. අපි අප්ඩේට් වෙලා නැහැ මාකට් එක තියෙන මොනවද කියලා බලා ගන්න. ඒ කියන්නේ ගුරුවරයට තාම ශාස්ත්‍රයක් හම්බෙන්නේ නැහැ ලංකාවේ. මාකට් එක මොන ඔපචුනිටි තියෙන කියලා ගුරුවරයා දන්නේ නැහැ. ඉතින් හිතන්නකෝ අපි උගන්නන එකක් ඉල්ලන්නේ තව එකක් ගැලපෙන්නේ නැහැ. මෙන්න මේ නොගැලපීම තියෙන සමහර හිනා වෙනවා. ඕගොල්ලෝ උගන්නන්නේ මේකද කියලා අහනවා. ඒ කියන්නේ එච්චරම අප්ඩේට් වෙලා නැහැ අපේ සිලබස්. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් ගන්නකොල්ල ICT level 4 කියන වෘත්ති පාඨමාලාව දැන් අවුරුදු ගානක් තිස්සේ උගන්නනවා. එකම සිලබස් එක චුට්ටක් වෙනස් වුණා. හරි? ඒතර ඔෆිස් පැකේජ් එකක් උගන්නනවා සිලබස් එකක අවුරුදු ගානක් තිස්සේ. දැන් ඔෆිස් පැකේජ් එක අවශ්‍ය නැති වට්ටපිට ඇවිල්ලා තියෙනවා. හැබැයි සිලබස් එකේ යාර ඩේටා සයන්ස් කොටසක් නැහැ මේක ඇතුලේ. සයිබර් සිකියුරිටි කොටසක් නැහැ. ඊළඟට නෙට්වර්කින් පාඩමක් හොඳට ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ. ඒවට පාසු ගන්න එකක් නැහැ. පාසල් මොනවාද මේ අපි ගත්තොත් වෘත්ති ආයතන වල කොම්පිටිටිව් පේපර් දැන් හිතන්න කොම්පිටිටිව් ලැබ් එක තිබ්බට බෑ ICT වලට ගේන්න. තව පාසුකම් ගොඩක් අවශ්‍යයි. ඒ තාක්ෂණ පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. නෙට්වර්කින් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. සයිබර් අවකාශයේ තියෙන දේවල් පාවිච්චි කරන්න අවස්ථාවක් තියෙනවා. ඒක පුළුල් වෙලා නැහැ තාම. ඉතින් රාජ්‍ය යෝජනාවල මේ අන්තර්ගතවල ඇති කියලා හිතනවම මේ යෝජනාත් එක්ක තමයි අපිට මේක අලුත් කරගන්න පුළුවන්. ඉතින් මේක ලොකු අභියෝගයක්. ලොකු අභියෝගයක්. අවුරුදු ගානක් යයි මේක උඩට ගෙන්නේ.
0: එතුමා මේ හැබෑම හිතේ අමාරුවකින් සහ හැබෑම මේ විෂයට තියෙන ආදරයකින් කතා කරන පුද්ගලයෙක් මීට මාස ගානකට කලින් අපි නැවත මෙතුමා මේක ගේන්න හේතුව ඒ කියන්නේ මේ කාටවත් මේ චෝදනා කරනවා නෙවෙයි. මේක මිනිස්සුන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් මේක මෙතනට යන්න ඕනේ කියන පැහැදිලි තර්කය තමයි මෙතුමා ගේන්නේ. ඒ කියන්නේ ඔබට අහන් ඉනකොට ඔබට තේරෙනවා ඇති. ඒ කියන්නේ යල්පැන ගිය දෙයක් උගන්නලා පොත් පුරවනවා සහ රජයේ මුදල් කාබාසිනියා කරනවා වෙනුවට මේකේ අප්ඩේට් දෙයක් තිබ්බොත් ළමයි අනාගතයක් හදාගනි රටෙන් වෘත්තිකයෝ පිරිසක් බිහි වෙයි. රටේ අනාගතය මීට වඩා සුබදායක වෙයි. ඒ උදෙසා තමයි ඔහු මේ
6: යෝජනා කරන්නේ. 2025 අවුට්පුට් එක අරගෙන අවසරෙන්න. 2025 ඒලල් රිසල්ට්ස් වල අවුට්පුට් එක ගන්නකො. එතන ඉඳලා ආපස්සට ආවනම් හරි මේකට උත්තර හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඔතනට වැටුනේ නෙයි. ඉතින් අපි ඔතනට වැටෙන්න ඕනේ නෑනේ.
0: ඔව්.
6: අවුරුදු 15ක් තිස්සේ අපි විෂන් නිර්දේශය පවත්වාගෙන ගිහිල්ලා උසස් පෙළ ළමයිගෙන් 5%ක්වත් ඒ සාමර්ථ ගන්න මට්ටමට විෂන් නිර්දේශය අප්ඩේට් කරගන්න බැරි වුණා නම් අපි අසර්ථකයි. අර එතනින් පටන් ගන්න පුළුවන් මේක නැවත මේ අපේ නව ප්‍රතිසංස්කරණ වලදී යෝජනාවක් විදිහට මොකද කරන්න ඕනේ.
0: හරි අපි අන්තිම විනාඩි කිහිපයට එන්නේ. විනාඩි කිහිපෙදී අපි කතා කරමු මෙහි මේ මේ මේ එහෙම කරන්න ඔබතුමාගේ එක යෝජනාවක් තමයි මෙච්චර වෙලා අපි කතා කරේ. තව යෝජනා තියෙන්න පුළුවන්. තව කරන්න ඕන වැඩපිළිවෙල තියෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අපි අන්තිම විනාඩි කිහිපේ කතා කරමු. ඊට කලින් අපි ඉක්මනට වෙලා බලමු. 9:51 දැන් වෙලාව.

0: නොතරයි පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයි NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: දිනවය විනාඩි 52යි. මීට කාලය ගිවිල යනවා. හැබැයි මේ කාලය තුල ඉතාම බලදායි සංවාදයක් අපිට ගොඩ නගන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන් අපි ස්තුතියි යන්නුනේ ඉන්දික ජයසිංහ මහත්තයාට තොරතුරු තාක්ෂණ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක්. ඔහු සතු දැනුම, ඔහු සතු කරුණු ගන්න.
1: මදුසංග දැන් මේ මිතුමා එන්නේ මේ උදේ නුවර ඉඳලා පාන්දර බස් රථයේ ඇවිල්න්නේ මේ වැඩේට. කියන්නේ එතුමාට මේකේ අපි කිසිම ගෙවීමක්වත් අමතර ප්‍රතිලාභයක් නැහැ. ඒ කියන්නේ රට වෙනුවෙන් මේ වැඩේ වෙනුවෙන් කතා කරන්න තියෙන අපි කියන ඇඟේ අමාරු. ඇත්තට මේක තමයි. ඒ කියන්නේ මේ එතුමා කියන්නේ මේවා අහන්න මිනිහෙක් නැහැ. මේවා උඩට ගෙනියන්න කෙනෙක් නැහැ. එතකොට හැබැයි මම කතා කරන්න ඕනේ. මමත් කටවහගෙන හිටියනම් ඒක වැඩක් නැහැ කියන එක තමයි මෙතුමාගේ යෝජනාව.
0: මේ කතාව කොයිතරම් පළදායිද මේ කතාව මේ අපි ඔබට යෝජනා කරනවා මේ පිළිබඳව සංවාදයක් රට ඇතුලේ ගොඩනගන්න. එහෙම නැත්නම් මේ විනාශ වෙන්නේ ඔබේ දරුවන්ගේ අනාගතය. මේ සබ්ජෙක්ට් එකේ ඉන්න ප්‍රවීණෙක් විදිහට දරුවන්ට අවශ්‍ය කරන පොත් ගණනාවක් සම්පාදනය කරපු ICT සම්බන්ධයෙන් පොත් ගණනාවක් පළ කරපු චරිතයක් ඉන්දික ජයසිංහ මහත්තයා. එතකොට එතුමා ලියපු පොත් ටික තමයි අදටත් සමහර ගුරුවරු
1: ආදේශකනේ. ඒ කියන්නේ එහෙම වෙලා නැහැ. ඒ වැඩේ වෙලා නැහැ. අපි මේ අවසානයේට ඇවිල්ලා ඉන්නේ. මන්ට මං අපේ අනුග්‍රහක බවතුන් මතක් කරන්නම්. අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටට වාසනාව කියා දුන් ලොතරැය්‍ය ප්‍රමුඛයා වගේම ලොතරැය්‍ය ලොව රජකිරුළ මහජන සම්පත ලොතරැය්‍ය රටේ සංවර්ධනයේට සෞඛ්‍ය අධ්‍යාපනයේට වෙනම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජ ඒකාබද්ධ අරමුදල ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 තරෙක් සුපිරි මෝටර් රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක් රුපියල් ලක්ෂ 10 ජයග්‍රහකයන් 5 දිනක් සහ ලක්ෂපතියන් 5000කට අධික පිරිසක් යතුරුපැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින්ද බිහි කළා තියෙනවා. ජාතික ලොතරැය් මණ්ඩලයට 2025 වර්ෂයේ රජ ඒකාබද්ධ අරමුදල රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් හැකියාව ලැබුණා. මේ වර්ෂයේ මේවන විට දසවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැය්‍ය පමණක් බිහි කරන්නට හැකියාව ලැබුණා. රුපියල් 3,04,00,000 එක්ම වූ සුපිරි ත්‍යාගයේ වාසනාවන්තයා අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නට ජාතික ලොතරැය් මණ්ඩලයට පුළුවන් වුණා. රුපියල් කෝටි 2 සුපිරි ත්‍යාගයේ රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග, ලක්ෂයේ ත්‍යාග සමගින් අනිකුත් සෙසු ත්‍යාග මහජන සම්පත ලොතරැය්‍යෙන් ඔබට දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන රුපියල් 40ක් විතරයි. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැය් මණ්ඩලය. මොදුසංග අපි අන්තිම විනාඩි 5 න් ඉන්නේ. අවසාන වශයෙන් ඉන්දික මහත්මයා මම මෙහෙම අහන්නම්. දැන් අපි තව මේක කතා කරන්න ගොඩක් කැලි තියෙනවා. ඒක හරි. ඒව හැම ඉවර කරන්න බෑ. දැන් අපි යෝජනා කරනවා ඔතන මාසයකට සැරයක් ඇවිල්ලා හරියන්නේ නැහැ. මාසයකට දෙකකට සැරයක් හරි ඇවිල්ලා මේකේ අප්ඩේට් එක දෙන්න. මොනවද විශේෂ අලුත් කාරණා? මොනවද අපි දැන් මේක දැන් මේකේ ෆීඩ්බැක් එකක් තියෙනත් හැබැයි මේක අපි ආදාළ බලධාරීන්ටත් යොමු කරමු. අහගෙන ඉන්නව නම්, ඒ කියන්නේ මේක රණ්ඩු වෙන්න නෙවෙයි, මේක මේ කවවත් කපාගෙන යන්න නෙවෙයි, මේක පුළුවන් නම් ඉහෙලම තැන් වලට දෙන්න. දැන් අපිටත් අපේ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ඩිජිටල් අමාත්‍යාංශ උපදේශකවරුන්ට මේකේ අපි රෙකෝඩින් එක යොමු කරනවා. ඩිජිටල් අමාත්‍යාංශයේ ජනාධිපති කාර්යාලයට මේක අපි යොමු කළා. මේකේ මොකද්ද තව එන්න තියෙන්නේ? මේකට සමහර විට යෝජනා චෝදනා ඕන එකක් තියෙන පුළුවන්. අපිට පුළුවන් මේක යොමු කරන්න. එතකොට අපි බලමු මේක කොහෙන්ද නතර වෙන්නේ? ළමයින්ට සාධාරණයක් වෙයිද? රටේ අනාගතයට සාධාරණයක් වෙයිද කියන කාරණාව. එතකොට අවසාන වශයෙන් ඔබතුමා කියන ඉලක්කයට ලංකාවේ ICT වලට යන තව අවුරුදු කීයක් යයිද? මේක දැන් මේ අවුරුද්දේ හදලා ඉවර කරා කියමුකෝ. අයවැය යෝජනා යටතේ මේකේ අවශ්‍ය යටිතල පහසුකම් ටික හදලා, දරුවන්ට අවශ්‍ය විශ්වවිද්‍යාල පහසුකම් ටික හදලා, පාසල් වල පහසුකම් ටික හදලා අපි අවුරුද්ද දෙකකට අතට අපේ ඉලක්කය කොතනද? අපි කොතනටද යන්න හදන්නේ? අපි විනාඩි දෙකක් තියෙනවා අපිට කතා කරන්න.
2: ඔව්, දැන් අතරම ගත්තොත් එතන තියෙන හොඳ උත්තරයක් නෙවෙයි. දැන් අපි try කරා මේ අවුරුද්දේ මුල ඉඳලා අපිට පහසුකම් ටිකක් වැඩි කරගන්න අපේ කාර්මික විද්‍යාල වල. තාම කනගාටු කරන තමයි කිසිම දෙයක් ගන්න බැරිලා තියෙනවා. සැලකිය දෙයක් අපිට ගන්න බැරිලා තියෙනවා. හේතුව තමයි මේව මන්දගාමී වෙලා තියෙන මේ රාජ්‍ය ක්‍රියාවලිය ඇතුළේ මන්දගාමී. ඒකට මේක මෙහෙම ගියොත් කරන්න අමාරුයි.
1: මෙහෙම ගියොත් බෑ.
2: ඒක පැහැදිලිව පිළිගන්න වෙනවා. මේක සක්‍රිය කරන්න ලොකු දායකත්වයක් දක්වන්න ඕන. මං කිව්වා අපිට පෝස්ට් කරන කෙනෙක් ඉන්න ඕන මේකට. මේක වුණාද නැද්ද කියලා පසුවිපරමක් කරන්න ඕන. දැන් වෙලා නැත්තම් රජයේ කොච්චරක් අයවැයෙන් ප්‍රතිපදන වෙන් කරත් 27 ඉඳලා 30 දක්වා ප්‍රෝග්‍රෑම් එකට වෙන් කරාට ඒක ප්‍රයෝජනෙ උනේ නැත්තම් ඒක අපයෝජනයක් වෙනවා අවසානයේ. ඒ කියන්නේ අපි සල්ලි වෙන් කරා ප්‍රයෝජන කරගෙන නැහැ. ඒ නිසා මේකට සායන කාලයක් ගත වෙයි. නමුත් මට තියෙන කියන්න කරුණු ටික අපිට තියෙන අභියෝග ටිකක්. එකක් තමයි යටිතල පහසුකම් ඉතා ඉක්මනින් අප්ඩේට් වෙන්න ඕන. රජ යෝජනා කරනවා ප්‍රතිපාදන තෙන් කරනවා. ඒක ඉතා ඉක්මනින් අප්ඩේට් කරලා දෙන්න ඕන. ඊළඟට මේ ඉන්න අපේ ශ්‍රම බලකාය නැත්නම් අපි කියමු සම්පත්දායකෝ ටික ඉතා ඉක්මනින් අප්ඩේට් කර ගන්න ඕන. අපි තන්නේ වමය වරුදු 10ක් වෙනවා. අපිට තාම විදේශ රටක ශිෂ්‍යත්වයක් හම්බෙලා නැහැ. ICT ශිෂ්‍යත්වයේ කිසි ගොඩක් ශිෂ්‍යත්වවල. ඒකට ඒක විදේශ මට්ටමට ගෙනියන්න අප්ඩේට් කරන්න. ඒක ප්‍රතිපත්ති තියෙන රාජ්‍ය ප්‍රතිපත්ති වල තියෙන දෙයක්. ඊට පස්සේ තමයි මේ සිලබස් විෂයමාලා ඉතා ඉක්මනින් කරඩමින් යාවත්චලන කරන්න ඕන. කල් මරන්න නැතුව. දැන් කල් මැරීමක් තියෙනවා. අපි ඒක ඉතා පැහැදිලිවගෙන මේ කල් මැරීම වැඩි දැන්. ඒ කියන්නේ අධ්‍යාපන ශිෂ්‍යත්වය තමයි රටක කොඳුරාරටි. දැන් මේක කල් මරන්න බෑ. මේක තමයි උඩටම ගෑ ඉන්න ඕනේ. මේකට ඒ අවශ්‍ය බර තියන්න ඕන රටේ ප්‍රධාන ඒක වගකියුතු නිලධාරි සහ රජ වගකියුතු අමාත්‍යවරුන්ගේ ඉඳලා. අන්නේ බරතවීම කරත් ඔය කාරණා තුන සිද්ධ වුණොත් මිනිස්සු සූදානම්, ළමයි සූදානම්, අපි සූදානම් මේක ඉදිරියට පවත්වාගෙන යන්න ඉතා කෙටි කාලය තුළ මේක අපිට කරගන්න පුළුවන්. හැබැයි ගොඩ කාලයක් ඇදෙන්න පුළුවන්. ඒ අවශ්‍ය බර ඒ කාලේ ඉදුණේ නැත්තම්
0: මේ පිළිබඳව ඉතාම පුළුල් සංවාදයක් අපි ගොඩනැගුවා. ICT කරන ඔබේ අනාගතය යහපත් කියන කාරණේ අපිට පැහැදිලි. හැබැයි යහපත් භාවය ගොඩනැගීම වෙනුවෙන් අපි හැමෝටම අවංකව මේකට කැප වෙන්න සිද්ධ වෙනවා. ඉන්දික මහත්තයා කතාව මැද්දෙත් කිව්වා මේකට නිසි බලධාරියෙක් නැහැ. ඒ නිසා ICT කියන විශ්වපතේ සම්බන්ධයෙන් හරි තීන්දුව తీරන ගන්න පුළුවන් යාන්ත්‍රණයක් නිර්මාණය වීම, දරුවන්ට අවශ්‍ය උපරිම පහසුකම් ටික සලසා දීම, විශේෂයෙන් පාසල්වල විදුහල්පතිතුමන්ලට අපි කියනවා බඩු තීන්න කැඩෙන්න නේද, ඉංගන් හොදන කොට නිපිංගන් බිනෙන්. ඒ නිසා මේක ඉන්වෙන්ටරිය තියෙනවා, මම යනකොට මේක බාර දීලා යන්න ඕන කියන තැනින් එළියට ඇවිල්ලා දරුවන්ට මේව ප්‍රායෝගිකව අතපත ගාලා අධ්‍යයනය කරන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන්න. එහෙම තමයි අපිට ICT වලින් ශ්‍රී ලංකාව බලාත්මක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිජිටල් ශ්‍රී ලංකාව හදන, ඩිජිටල් ආර්ථිකය හදන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. අද අපි ගෞරවනීය ආරාධනාව පිළිගත්තාට ඉතාම ගෞරවයෙන් අපි ස්තුතිය කියනවා තොරතුරු තාක්ෂණ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉන්දික ජයසිංහ මහත්මයාට. දුරබැහැර ඉඳලා අපි වෙනුවෙන් රට වෙනුවෙන් පෙමිණියාට. ආයෙත් දවසක අපි ළඟදීම මුණ ගිහිලා කතා කරමු. මොකද මේ මාතෘකාව තව දුරටත් ඉදිරියට අපි සාකච්ඡා කළ යුතුයි. අපිට සමුගන්න අවසරයි. මම මදුශංක.
1: මම රණිල්.
2: බොහොම ස්තුතියි.

0: අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: අපරාධයක් සඳහා සූදානම්ව සිටි ඇරැවුල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා. මහරගම පොලිස් ස්ථානයේ අපරාධාංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ. කොළී රැකියාවල නිරත සැකකරු වයස අවුරුදු 40ක පුද්ගලයෙක්. ඔහුට එරෙහිව මත්කුඩු සම්බන්ධ නඩු කිහිපයක්ද විභාග වෙමින් පවතිනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා. මෙක්සිකෝවේ මැඩෙරෝ ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. ඒ රිච්ට පරිමාණය 1.74ක ප්‍රබලත්වයකින් වාර්තා වී ඇති බවයි අමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ. පොළොව මතුපිට සිට මෙම භූචලනය කිලෝමීටර 10ක් ගැඹුරින් කේන්ද්‍රගතව සිදුවනවා. භූකම්පනයෙන් සිදුව ඇති ජීවිත හා දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මේළඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: මෝනිින්ක්ස් බෝදසනක් වෙලාවදේ දහයයි විනාඩි හතයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: Mama nanne maaram relax.
5: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්
7: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579

good morning subodesanak assalamu alaikum kale vanakkam ඉතින් කොහොමද සතිය අන්තය පටන් ගත්තනේ අද සෙනසුරාද 2026 අවුරුද්දේ 7 වෙනි මාසේ 18 ඉතින් සතිය අන්තය සුවදායි ගත කරන්න කට්ටිය ලෑස්තිද ඒගමන් ඉතින් සතියක ලක්කඩ අහන්නත් පුළුවන් මේ පැත්තෙන් ඔයාලට මෙසේජ් එකක් දාන්නත් පුළුවන් 0703 93 5 93 4 මම සතියක ලක්කඩ පටන් ගනිද්දි මෙන්න මෙහෙම දෙයක් කියනවා මොකක්ද දන්නවද ඔයාලා දන්නව නේද මේ උසෙන් බෝල්ට් නොදන්න කෙනෙක් නෑනේ නේද කවුද ලෝකේ වේගවත්ම මිනිසා කියලා විරුදාවලියලත් මෙයා තමයි මේ පුද්ගලයා කවුද හුසෙයින් බෝල්ට් මේ දැන් එයාගේ කොහොමද එයාගේ ගත්තොත් එයා 2018 බීජින් ඔලිම්පික් වල මීට 100-200 ඉසව් වලින් ප්‍රථම වාරට ඔලිම්පික් රන් පදක්කමක් දිනාගෙන තියෙනවා එයාගේ පළවෙනි රන් පදක්කම ඊට පස්සේ 2012 ලන්ඩන් ඔලිම්පික් වල මීට 100-200 සහේදීමේ ඉසව් වලින් රන් පදක්කම් අරගෙන තියෙනවා ඒ වගේම 2016 තිබ්බ රියෝ වල තිබ්බ ඔලිම්පික් එකිනුත් මෙයා මීට 100-200 සහ සහේදීමේ ඉසව් වලින් නැවත වරක් රන් පදක්කම දිනාගෙන තියෙනවා වින් කරලා තියෙනවා දැන් මොකද්ද මේ උසෙන් බෝල් ගෙන් අපිට ගන්න තියෙන දේ ඔයාලා දන්නවද උසෙන් බෝල්ට් මේ කියලා තියෙනවා පොඩි දෙයක් එයා අපි ඉතින් ඉන්නවනේ කට්ටිය එක එක දාර්ශනිකයෝ විද්වත්තු ඉන්නවා එක එක ප්‍රකාශ කරනවා මෙහෙමයි ඔබ මෙහෙමනම් මෙහෙම වෙන්න ඒ වගේ කියන කට්ටිය ඉන්නවනේ ඒ අතරේ උසෙන් බෝල්ට් මේ

මොනහරි වැඩක් පටන් ගත්තට පස්සේ ඔයා ඒ වැඩේ පටන් අරගෙන හරිම ටික කාලෙකින් අයියෝ මේකේ මොනවද කරන්න බෑ, මේක කිසිම ප්‍රතිඵලයක් නැහැ මෙහෙමයි කියලා අන්තිමට අතහැරලා දානවා වෙන්න පුළුවන්. බලන්න, දැන් ඔයා එක්සෑම් එකක් ගත්තත් එහෙමයි. ඔයා අවුරුදු ගාණක් තිස්සේ එක්සෑම් එකට රෙඩි වෙනවා. ඒ කියන්නේ තියරි ඉගෙන ගන්නවා, ප්‍රශ්න කරනවා, මේ තව එක එක අභ්‍යාස කරනවා, එක්සර්සයිස් කරනවා. ඊට පස්සේ අන්තිමට ඔයාට ඔය එක්සෑම් එක ලියන්න හම්බෙන්නේ පැය 3ක් නැත්නම් පැය 2ක ප්‍රමාණයක් නේද? බලන්න, ඔයා අවුරුදු 4ක් 5ක් තිස්සේ ඉගෙන ගන්න දේ ඔයා පැය 3කින් ලියන්න ඕනේ. එහෙමත් නැත්නම් පැය 2කින් ලියන්න ඕනේ. ඒ වගේ තමයි හුසේන් බෝල්ට්. එයා අවුරුදු 9ක් එයාගේ සම්පූර්ණ පුහුණු කාලය ගත්තොත් අවුරුදු 20ක් විතර වෙන්න පුළුවන්. මෙයා කියලා දෙනවා අවුරුදු 9ක් ට්‍රේනින් වුණාලු අර තප්පර කීපෙ දුවන්න. ඉතින් ඇයි අපි එහෙම එකේ අච්චර අවුරුදු 9ක් පුරුදු වෙලා එයා තප්පර කීපෙයි දුවලා තියෙන්නේ සහ එතන ජයග්‍රහණයක් කරගෙන තියෙන්නේ. ඇයි අපිට බැරි? අපි මේ හරිම පොඩි කාලයක් සමහර දේවල් අපි කරන්නේ මාස 6ක් වෙන්න පුළුවන්, මාස 3ක් වෙන්න පුළුවන්. ඇයි අපිට බැරි? ඔය පුංචි කාලේ උපරිම කැපකිරීම කරලා දරා ගැනීම හොඳට තියාගෙන අවසානයත් හොඳටම ලබා ගන්න. ඉතින් ඔයාලත් ඔයාලගේ වැඩ පටන් ගත්තට පස්සේ අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාගේ උත්සාහය අතාරින්න එපා. උසේන් බෝල්ට් වගේ වෙන්න. මොකද උසේන් බෝල් අවුරුදු 9ක් ට්‍රේනින් උනේ තප්පර කීපයක් දුවන්න. වෙලා උදේ 10යි විනාඩි 13යි.

සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12/2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112-774-424-0112-775-493 අමතන්න.

වෙලවදේ 10යි විනාඩි 22යි දැන් සතිය ගලක් කඩාගෙන ඉන්නේ 93.5 93.7 දැන් ඉතින් මොකද වෙන්නේ සතියන්තේ මොකද වෙන්නේ කට්ටිය FIFA World Club Cup එකේ ෆයිනල් එක බලන්න ලෑස්ති වෙනවද කවද්ද තියෙන්නේ ෆයිනල් එක ෆයිනල් එක තියෙනවා අවසන් මහා තරගයේ තියෙනවා ස්පාඤ්ඤ සහ ආජන්ටිනාව අතර ස්පාඤ්ඤ සහ ආජන්ටිනාව තමයි මේ පාර ෆයිනල් එකට ආවේ ගිය පාර ෆයිනල් එකට ආවේ කවුද ප්‍රංශයයි ආජන්ටිනාවයිනේ ආජන්ටිනාව නම් එහෙමමයි හැබැයි ප්‍රංශය මාරු වෙලා තියෙනවා දැන් ඉන්නේ ස්පාඤ්ඤ ස්පාඤ්ඤය අවුරුදු බර ගානකට පස්සේ තමයි නෑ මෙහෙම වර්ල්ඩ් කප් ෆයිනල් එකට අවිලා තින්නේ ඉතින් මම හිතන්නේ ස්පාඤ්ඤ වැසියෝ ගොඩාක් සතුටු වෙනවා ඇති මේ ෆයිනල් එකට ආපු එක ගැන ඒගොල්ලෝ බලන් ඉන්නවා ඇති කොහොමත් මේ පාර නම් ආජන්ටිනාට අපි ගහන්න ඕනේ කියලා. එතකොට දැන් කවද්ද තියෙන්නේ ෆයිනල් එක? ෆයිනල් එක තියෙන්නේ ජූලි 20 සඳුදා ශ්‍රී ලංකා වේලාවෙන් තියෙන්නේ පෙරවරු 12:30ට. පෙරවරු 12:30ට. ඒ කියන්නේ මධ්‍යම රාත්‍රියේ 12:30ට තියෙන නිව්යෝක් නිව් ජර්සි ක්‍රීඩාංගණේ තමයි තියෙන්නේ. කට්ටිය එහෙනම් ෆයිනල් එකත් බලන්න ලෑස්ති වෙන්න ඕනේ. මොකද ෆුට්බෝල් කියන්නේ ගොඩක් කාලවලට සාමාන්‍යයෙන් විනාඩි කීපයක් ඇතුළත කාල සීමාවක් දීලා එක දිගට සෙල්ලම් කිරීමක් නෑ. ඒ කියන්නේ දවස් පුරා මෙහෙමයි අපි ඊළඟ ඉනිං එක මෙහෙම ගහනවා එහෙම එකක් නෙමෙයි. මේක ඇවිල්ලා බොහොම කාල සීමාවක් ඇතුළේ කෙරෙන ක්‍රීඩාවක්. ඒ නිසා අපිට බලලා ආටක් ගාලා මේ වෙලාවේ තමයි මේ ස්පෝට් එක තියෙන්නේ. එහෙනම් මේ වෙලාව වෙන් කර ගන්න අපි මේක බලන්න කියලා ටක් ගාලා බැලුවා. අපේ වැඩත් කරගත්ත අපිත් සතුටුයි. එතකොට ඒගොල්ලොත් සතුටුයි. ඉතින් ඔයගොල්ලෝ එහෙනම් ඒකත් බලන්න. මේ තව එකක් තියෙනවා. ඒ තමයි මේ තෙවැනි ස්ථානයේ සඳහා ප්‍රංශය සහ එංගලන්තය තරඟ කරනවා. ඒක තියෙන්නේ නම් හෙට ජූලි 9 ඉරිදා පෙරවරු 2:00 තියෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 2:00 තියෙනවා තමයි තියෙන්නේ. ඒකනම් තියෙන්නේ මියාමි ක්‍රීඩාංගණේ. ඉතින් ඔයාලා ෆයිනල් එක වගේම ඒකත් බලන්න. ක්‍රීඩාව කියන්නේ අපේ මනසට සුවදායි දෙයක්නේ. ඉතින් සතියන්තේ ඔන්න ඉරිදා. සතියන්තේ හෙට සතියන්තේ අවසාන දවස් ඉරිදා. ඉතින් ඔයාලට පුළුවන් ෆුට්බෝල් මැච් එකකුත් බලලා සුවදායිව සතියන්තේ ගත කරන්න. වෙලාව උදේ 10:00 විනාඩි 24යි.

FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. Satyaga, La Khanda.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Lakhana, Sita Nimane, Budupane, Sita Nimane, Budupane.
1: Satyante, Ratri, Sumadhira Dharmadeshanaya, Sinasurata, Ratri Naveta.
2: Minisat Kamagan, Bana Padain Mohaya.
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

மாறாத்திகாய். டெங்கு தடி அவதானம் கலாப 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාත්තිකයි. සතියක ලක්.

එලවුදේ 10යි විනාඩි 39යි සතිය ගලක් කඩ අහගෙන ඉන්නේ මේ පැත්තට මෙසේජ් එකක් දාන්නත් පුළුවන් ඔයාලට මොකද කරන්නේ මේ සතිය අන්තයේ මොකද කරන්න කියලා හැම මෙසේජ් එකක් දාන්න වඩ 0703 935 934 අන්න 50ට නැගලලු මොනවද ඩෙංගු මරණ අපි සතුරු වෙන්න ඕනද නෑ නෑ නෑ අපේ වැරද නිසාම තමයි මේ මරණ වෙලා තියෙන්නේ කියලා අපි පිළිගන්න වෙනවා අපිටම පිළිගන්න වෙනවා අපේ වැරද නිසාම තමයි මේ මරණ 50 වුණේ කියන එක හරි ඇයි මොකද්ද අපේ වැරද්ද අපි ගොඩාක් අය නේද PHI මහත්තයා නැගන් ඉන්නවා PHI මහත්තයා නැත්තම් මේ පරීක්ෂණ කණ්ඩායම පරීක්ෂා කරන කණ්ඩායම ගෙදරට එනකන් ඉන්නවා නිවුස් එක දෙනවා අරින් මේ අර පැත්තට ඇවිල්ලා තියෙන්නේ අර පැත්තට ආවා අර ගම් පැත්තට නම් ඇවිල්ලා තියෙන්නේ දැන් මේ ඊළඟ දවස්වල අපිටත් එයි මේ ඔන්න මේ නඩු කන්න කැමති නැත්තම් මේ හස් කරලා දාමු ඊට පස්සේ කියනවා හරි හරි සතියන්තේවත් බලමු නේද බලන්න දෙයක් නැහැ දැන් ඩෙංගු මරණ 50ත් වෙලා තියෙන්නේ ඉතින් තව මොනවද අපි බල බල ඉන්නේ අපි පුළුවන් තරම් අපේ කසල කළමනාකරණ ඉඳන් මේ දැන් ඉඳන් කසල කළමනාකරණ ඉඳන් හරියට කරන්න ඕනේ මොකද ඔයා දාන ෂොපින් බෑග් එකෙන් පවා සමහර වෙලාවට ෂොපින් බෑග් එක තියෙන විදිහ අනුව ෂොපින් බෑග් එක මෙහෙම නිකන් වක්‍ර වෙලා වක් වෙලා වගේ තිබුණොත් ඕක වැස්සට වතුර එකතුලා උතර ඩෙංගු කීටයෝ මදුරු කීටයෝ හැදෙන්න පුළුවන් ඊට අමතරව ඔයා දාන පොඩි පොඩි ඩප්පිය පිනු යෝගට් එකක් කරනවා ඊට පස්සේ හරි තැනකට දාන්නේ එහෙම දාල්දි උතන වතුර රැඳෙනවා ඩෙංගු කීටයෝ බෝ වෙනවා මොකද වෙන්නේ ඒ නිසා කසල කළමනාකරණයේ ඉඳන් මේ වෙද්දි හරියට බැහැර ගලන්නේ නැති කසල දක්වාම අපි හරියට මේ ටික පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කළොත් තමයි ගෙවත් ඉඳන් සමහරු ඉඳන් තමන්ගේ ගෙවත්තරම තමයි කසල ටික දාන්නේ එහෙමත් ඉන්නවා සමහරු නම් සමහරු දැකලා තියෙනවා සෝෂල් මීඩියා වල කට්ටිය දැකලා ඇති වාහනේ යන ගමන් හොඳ වාහනයක් නේ හොඳ වාහනයක යන ගමන් ෂටර ගැරියා ඩක් ගාලා දැම්මයි හැපැත්තට ඒ නිසා ඒ වගේ වැඩත් කරන්න එපා මොකද මේ සමහර ඩෙංගු නැතිපති වලට ඩෙංගු හැදෙන ඩෙංගු ඔය රෝගේ එන්න පුළුවන් ඔය වගේ වැඩ නිසා ඒ නිසා තමන්ගේ ගෙවත්ත ඉඳන්ම තමන්ගේ ගෙදර කසල කළමනාකරණේ ඉඳන් තමන් දැන් දාලා තියෙන කසල ටික හරියට කොහොමද කළමනාකරණේ වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ මොකද මේකට අදාළ වෙන්නේ ඔයාගේ පුතා වෙන්න පුළුවන් ඔයාගේ දුව වෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ අම්ම වෙන්න පුළුවන් ඔයාගේ තාත්තා වෙන්න පුළුවන් ඔයාගේ සමීපතමේට ඩෙංගු හැදුණු මේ ඉරණම එයාටත් අත් වෙන්න බැරි ගමක් නැහැ ඒ නිසා තමන්ගේ පරිස්සම තමන්ම හදා ගන්න ඕනේ. ඒ නිසා තමන්ගේ ගෙදර සුද්ධ පවිත්‍ර කරන්න අමතක කරන්න එපා. එළවුවේ 10යි විනාඩි 42යි.

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN. ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: ලොවක් සනසන

0: 97.7 Lakhana Radio ITN.
1: Yeah.

0: අසන්නට
1: කේන්ති ගන්න ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු. මං වාට ගැහුවා කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අප අදිනේ පොලිසි ගන්න රස්තියාදු
2: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
3: මිනිහෙක්ගෙන් ගුටි කන්න හරි ඇඟේ පෙතේ හයිය තියෙනවෝ. නොකනොබේ හිටියොත් එහෙම හිත විතරක් නෙමේ ඇඟත් වැටෙනවා. ඔන්නෝක් බොනෝ හලෝ.
4: මෙතනින් හර මට මොකද වෙන්නේ තරි?
3: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ஒப்பவே

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: හඟුරන් කෙත දියතලා කඳු වැටියට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා. ගින්නෙන් කඳු මුදුනේ අක්කර 10කට අධික ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රාත්‍රියේ පැවති අධික සුළං හේතුවෙන් ගින්න කඳු රක්ෂිතය පුරා පැතිර ගියා. ඒ හේතුවෙන් සා ප්‍රවේශ මාර්ග නොමැතිවීමෙන් ගින්න නිවා දැමීම දුෂ්කර වූ බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත් අලුයම් කාලයේ ඇදහැළුණු වර්ෂාවත් සමග ගින්න නිවි ගොස් තිබෙනවා. සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් දියතලා කඳු වැටියට ගිනි තබා ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ. මොහොදු මට්ටමේ සිට අඩි 5005ක් උස මෙම කඳු වැටිය වික්ටෝරියා සහ රන්දෙනිකල ජලාශවල ප්‍රධාන ජලපෝෂිත ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ. පේරු රාජ්‍යයේ බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පේරු රාජ්‍යයේ ඇන්ඩීස් ප්‍රදේශයේ කඳුකර මාර්ගයක ගමන් කළ කුඩා බස් රථයක් මෙලෙස පෙරළී යාමෙන් අනතුර සිදු වුණා. බෑවුම් සහිත මාර්ගයේ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් බස් රථයටද දැඩි හානි සිදු වුණා. අනතුරට ලක් වූවන් ගොඩට ගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා. ලකඬ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
3: 24 පෑම සිරුවෙන් ලකඬ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාව 11යි විනාඩි 7යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න
3: ක්ෂේත්‍රයට නව පනක් ලපා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට්

වෙලාවේ 11 විනාඩි 9යි දැන් සතිය ගලක් කඩහගෙන ඉන්නේ 93.5 93.7 මේ පැත්තට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න ඕනේ ගොඩක් කට්ටිය මෙසේජස් දාලා තියෙනවා බලමු කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ කියලා මුලින්ම මෙසේජ් එකක් දාලා තියෙනවා අපි කළුතර 50 පිටියේ මේ වෙලාවේ කට්ටිය එකතු වෙලා එයා සිසිර කන්නම් කරලු මේ වෙලාවේ කට්ටිය එයාලගේ වසමේ කට්ටිය ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවලු කවුද මේ අගෙන්න ඕනේ කට්ටියක් කළුතර 50 පිටියේ කට්ටියක් තමයි මේ වැඩේ කරන්නේ එතකොට මේ වෙලාවේ ලක්කඩ අහගෙන ඉන්නවලු සතුරින් ලක්කඩ අහන ගමන් ශ්‍රමදායනය කරනවා නේ නියමයි නියමයි අන්නේම තමයි ඉන්න ඕනේ කට්ටිය එකතු වෙලා නේද මේ වැඩේ ඩෙංගු වසංගතය මර්ධනය කරන්න වැඩ කරන්න ඕනේ කවුද තව මේ එකතු කරගන්න කියලා දෙන්නේ එයාලගේ ග්‍රාම නිලධාරීතුමිය ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමල්ලා ඇවිල්ලා ඉන්නවලු පොලිස් නිලධාරීතුමල්ලා ඉන්නවලු ඉතින් හොඳයි නේ බලන් ගියාම කට්ටිය මේකද වෙලා වැඩේ හොඳට එහෙනම් කරන්න ඕනේ මොකද මේ වගේ කට්ටිය තමයි අපිට ඕනේ ඒ වගේ හිතලා වැඩ කරන්න ඕනේ හරි එහෙනම් තැන්කියු මෙසේජ් එකක් දැම්මට තව මෙසේජ් එකක් දාලා තිනවා කවුද මේ තව දාලා තියෙනවා සුබෝදසනක් ලස්සන දවසක් වේවා ඕපනින් ටෝක් එක ලස්සනයි අපිත් අහගෙන ඉන්නේ මගේ ෆැමිලි එක හැමෝම මේ වෙලාවේ ලක්කඩ අහගෙන ඉන්නවා ඉතින් ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා මෙසේජ් එකක් දාලා තිනවා හරි එහෙනම් ඉතින් ඔයාවත් අපි ආදරෙන් එකතු කරගන්නවා හොදේ තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ තව දාලා තියෙනවා ගුඩ් මෝනින් ඉතින් කොහොමද මමත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ මම කොටිගාවත්තේ චන්දිමා අබේ ගුණවර්ධන හරි එහෙනම් ඉතින් මේ කට්ටියත් එකතු කරගෙන අපි යමු මේ පැයේ පළවෙනි සින්දුවට වෙලාව 11:00 විනාඩි 10යි

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

වෙලාව 11 විනාඩි 20යි. සතිය ගලක් හඳහාගෙන ඉන්නේ 93.5 93.7. ඔයාට තමයි මම කියන්නේ. ඔයා එයාට කොච්චරක් ආදරෙයිද? ඔයා එයාට කොච්චරක් ආදරෙයිද? ගොඩක් ආදරෙයි කියනවා. මූද වගේ ආදරෙයි කියනවා. මං අහසතරම් ආදරෙයි කියනවා. මගේ ඇස් දෙක වගේ කියනවා. මගේ පණ කියනවා. ගොඩක් දේවල් කියනවනේ. මං හැබැයි ඇහුවේ ඔයා එයාට කොච්චරක් ආදරෙයිද කියලා. මං කිව්වේ නෑනේ කවුද පුද්ගලයා කියලා. ඔයාගේ පෙම්වතියද, අම්මද, තාත්තද, යාළුවාද, කවුරු වෙන්න පුළුවන්, ඕන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මේ ඔයාලා දන්නවද, ඔය මේ තමන්ගේ ආදරණීයන්ව තමන්ගේ ප්‍රථම රාජකාරිය කරගන්නේ ගැන තියනවනේ අපේ පොඩි නේද මතයක්, මෙහෙමයි ඒක තමයි හොඳම දේ කියලා කියනවනේ. දැන් ඒකට තියනවනේ පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. එහෙම කට්ට අර දුවෙක් ගිහින් තාත්තාෙන් අහනවා මේ තාත්තේ ලොකු වැඩක්ද කියලා. එතකොට මේ තාත්තා කියනවා ඔව් මේ ගෙයක් ඩිසයින් කරනවා කියලා. එතකොට දුව කියනවා මොකද්ද කියන්නේ මේ, එහෙනම් මේ ගෙදරට මේ ඒ ගෙදරට මේ වගේ කාමරයක් හදන්න එපා, මොකද එතකොට ඒ තාත්තා දුවත් එක්ක කතා කරන්න ගන්නෑ කියලා. දැන් මේ කාලෙත් නොවෙන්න පුළුවන්, නැත්නම් තව අවුරුදු 10කින් විතර දුව කිව්වොත් මොකද්ද කියන්නේ තාත්තේ, එහෙනම් ඒ ගෙදරට මේ වගේ කාමරයක් හදන්න එපා කියලා තාත්තගේ සමහර විට මේ හරි එහෙනම් මම ඔයා කියන විදිහට දුවේ මේ වැඩේ කරන්නම්, මේ මම ගත්ත උපාධිය හැටියට මේ ඒ වැඩේ නොකර ඔයා කියන විදිහට කරන්නම් කියලා එහෙමත් කියන්න පුළුවන්. හරි සමාජය යන හැටියට නේද, එහෙම වෙන්න හොඳ නැහැ. දැන් මේ ඔයාලා දන්නවද ඔය තමන්ගේ ආදරණීයයන් එක්ක ඉද්දී ඕකෙදි අපිට හම්බ වෙන ජීව විද්‍යාත්මක පසුබිමක්. ගොඩක් කලාවට කට්ටිය මේක දන්නේ නැහනේ. ආ මේක මෙහෙමයි කියලා අද යනවා පොඩ්ඩක් ගෑම් ළමයි හම්බෙන්න, අද අම්මව තාත්තව පොඩ්ඩක් එළියට එක්කන් යනවා කියලා එහෙම හිතාගෙන සතුරු කරන්නේ එහෙම යනවා. පොන්න දන්නේ නැත්තම් දැනගන්න මම ඔයාලට පොඩ්ඩක් නිකන් උඩින්ම වගේ පසුබිමෙන් කියන්න කොහොමද මේක ජීව විද්‍යාත්මක අපිට වැදගත් වෙන්නේ කියලා. ඔයාලා දන්නවද ඔය මේ හෝමෝන ක්‍රියාකාරීත්වය තමයි පළවෙනිම ප්‍රමුඛතම කාරණය ඔය තමන්ගේ ආදරණීයන් තමන්ගේ ප්‍රථම රාජකාරී කරගන්න එක සහය සමීපතමයන් එක්ක ඉදදී හෝමෝන ක්‍රියාකාරීත්වය තමයි ගොඩක් කාලවට උඩින්ම වැඩ කරන්නේ. හෝමෝනයක් තියෙනවලු ඔක්සිටෝසින් කියලා. එතකොට මෙන්න මේ හෝමෝනේ තමයි ආදරණීය හෝමෝනය. ආදර හෝමෝනේ කිව්වොත් හරි ඒත් හරි මොහොතේ ආදරණීය හෝමෝනේ කියන එක තමයිලු ක්‍රියා කරන්නේ තමන්ගේ සහකරුව නැත්තම් තමන්ගේ සහකාරිය නැත්තම් ගොඩක් කාලවට අම්මා සහ දරුවා අතර අලුත උපන්න දරුවා සහ තමන්ගේ අම්මා අතර දැඩි බැඳීමක් ඇති කරන්න ප්‍රබලම බලපාන්නේ ඔය හෝමෝනේ. මොකද හෝමෝනේ ඔක්සිටෝසින් හෝමෝනේ. හරි එතකොට මේකට මේ ගොඩක් කාලවට මේ තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න තමයි මේ මොළය පෙළඹවන්නේ ඔන්න ඔය හෝමෝනේ නේද. බලන්න පුංචි හෝමෝනේකට පුළුවන් තමන්ගේ ආදරණීයයන් තමන්ගේ සමීපතයම ආදරෙන් තියාගන්න තමන්ව පොළඹවන්න. බලන් ගියාට පස්සේ අපි නිකන් සිස්ටම් එකක් විතරයි. අපි ඔය පොළඹවන්නේ එක එක හෝමෝන. තව එකක් තියෙනවා මේ හෝමෝනේ නම මේ ඩොපමයින්. ඩොපමයින් හෝමෝනෙන් කරන්නේ අපි කැමතිනේ අපේ ආදරණීයන් එක්ක කාලය ගත කරන්න. ගෙදර සතියන්තයේ ඔන්න මේ වෙලාවේ නම් අම්මා තාත්තා දුව පුතා ආච්චි සීයා කට්ටියත් එක්කම ගෙදර ඉද්දී පොඩ්ඩක් ෆිල්ම් එකක් බලලා නේ සින්දුවක් අහලා සතිය ගලක් කඳහගෙන ඉඳලා එතකොට සින්දුවක් අහලා ඔහොම ඉදී මේ පැතර මෙසේජ් එකකුත් දාලා ඔහොම ඉද්දී කට්ටිය කැමති තමන්ගේ ආදරණීයන් එකට ඉන්න එකට එක දවසක් හරි කෑම කන්න මේ තියෙන වැඩ ක්‍රමයේ ඇතුළත ඒ වගේ ගොඩක් කට්ටිය කැමති. ඉතින් ඔන්න ඔය වගේ වෙලාවල් වලට තමන්ගේ මොළය පොළඹවන හෝමෝනේ තමයි ඩොපමයින් කියන හෝමෝනේ. බලන්න නේද පුංචි හෝමෝන දෙකකට පුළුවන් අපිව අපේ ආදරණීයන් එක්ක බැඳිලා රඳවලා තියන්න. ඉතින් ඔයාගේ ආදරණීයන් ඔයාගේ සමීපතම යන්න ප්‍රථම රාජකාරිය ඔයාගේ පළවෙනි ඩියුටි එක කරගන්න අමතක කරන්න එපා. වෙලාව 11:25.

වෙලාව 11 විනාඩි 33යි. සතිය ගලක් හදාගෙන ඉන්නේ 93.5 93.7. මේ පැත්තට මෙසේජ් එකක් දාන්න පුළුවන් 0703 93.5 93.4 0703 93.5 93.7. ඉතින් එහෙම මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න ඕනේ මේ පැයේදී අපිට කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ. මෙසේජ් එකක් දාලා තියෙනවා කවුද මේ මෙසේජ් එකක් දාලා තියෙන්නේ නම නම් සඳහන් වෙලා නැහැ. කවුද එයාගේ යාළුවෙක්ට බර්ත්ඩේ විෂ් එකක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. දිස්නා සඳමාලි තමයි මෙසේජ් එක කියවලා තියෙන්නේ. හරි, ඔන්න හම්බුණා දිස්නා සඳමාලි මෙසේජ් එකක් කියවලා තියෙනවා. එයාගේ මිසිස් නිලුවට එයාගේ කවුද යාළුවෙක්. හරි, ඉතින් එයාට බර්ත්ඩේ විෂ් එකක් දෙන්න කියලා. හරි, එහෙනම් හැපි බර්ත්ඩේ ඔයාට, නිදුක් නිරෝගී සුවදායි උපන්දිනයක් වෙන්න ඕනේ. තව කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? තව දාලා තිනවා ආදරණීය දවසක් වේවා ආදරණීය ලක්කඩ. ඉතින් අපි හැමදාම ඔයාගේ ආදරණීය ලක්කඩ තමයි ලක්කඩහගෙන ඉන්න ඕනේ. කොහොමද ඔයාලා හොඳින්ද? හැලිය ගොඩින් තමයි මෙසේජ් එක දාලා තින්නේ. හැලිය ගොඩින් විනීතා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි, එහෙනම් ඉතින් විනීතාවත් අපි එකතු කරගමු. තව කවුද මෙසේජ් එකක් දාලා තින්නේ? තව දාලා තිනවා අපිවත් සින්දුවකට එකතු කරගන්න. අපි පොතු පිටියෙන් පොතු පිටියේ වාද්දුවෙන් සමන්ත තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ලක්හඬට ජය වේවා කියලාත් දාලා තියෙනවා. හරි, එහෙනම් ඉතින් ඔයාලට ජය වෙන්න ඕනේ. එහෙනම් ඉතින් මේ වෙද්දි මෙසේජ් එකක් දාලා තියෙන කට්ටිය එකතු කරගෙන අපි යමු තව සින්දුවකට. වෙලාව 11:00 විනාඩි 35.

වෙලාව 11යි විනාඩි 46යි සතිය ගලක් හදාගෙන ඉන්නේ. මම ඔයාගෙන් ඇහුවොත් මොකද්ද මම වගේ මොකද අහන්නේ? මම අහනවා ඔයා වැඩියෙන්ම ප්‍රිෆර් කරන්නේ, ඔයා වැඩියෙන්ම පිළිගන්නේ, ඔයා වැඩියෙන්ම බාරගන්නේ ටීවී සීරීස්ද නැත්නම් ෆිල්ම්ස්ද? චිත්‍රපටද නැත්නම් එපිසෝඩ්ස් විදිහට යන ටීවී සීරීස්ද? මොකද්ද ඔයාගේ උත්තරේ? ඔයා දන්නවද ලෝකේ ජනගහණයෙන් වැඩිම පිරිසක් ප්‍රිෆර් කරන්නේ, කියන්නේ එයාලා බලන්න කැමති සහ ගොඩක් බාරගන්නේ ටීවී සීරීස්. ඒකට හේතුව තමයි ටීවී සීරීස් එකක තියෙන විශේෂත්වය තමයි චිත්‍රපටයකින් අතින් ගත්තට පස්සේ වෙනස, ඩිෆරන්ස් එක තමයි ටීවී සීරීස් එකක ඒ කතා වෙන්නේ එපිසෝඩ්ස් විදිහට. හරි, ඒ කියන්නේ එපිසෝඩ්ස් විදිහට කතාවෙන් කතාව. හරි, මැදින් ඇඩ්වර්ටයිස්මන්ට් නෑ, අරව මේව නෑ, මැදින් පැන්ලි මේව නෑ, එහෙන් මේ මෙහෙමයි මෙහෙමයි මෙහෙම කේක් ඒවා නෑ. හැබැයි මේ ටීවී සීරීස් එක මිනිස්සුන්ට කොටස් වශයෙන් ක්‍රමවේදයට බලන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? එපිසෝඩ් එකක් තියෙනවා, ඔන්න එපිසෝඩ් 1 එක තියෙනවා, සීරීස් 1 එක, සීසන් 1 එක, එපිසෝඩ් 1 එක තියෙනවා. හරි, මම මේ සතියේ බලන්නේ එපිසෝඩ් 1 එක, ඉතුරු වෙලා මම වැඩ කරනවා, නැත්තම් දවසින් දවස බලනවා. ඒත් එහෙමයි, මම අද රැට මොකද්ද, මම අද රැට වෙලාවක් දා ගන්නවා මේ එපිසෝඩ් එක බලන්න. ඉතුරු වෙලාවයි මම මගේ වැඩ ටික කරනවා. ඒ වගේ අර මිනිස්සුන්ගේ පහසුව, ඉගෙනේ ජනගහණය ඉන්න ජනතාවගේ පහසුව, මිනිස්සයාගේ පහසුවට දෙයක් හැදුවට පස්සේ මිනිස්සු එක බාර ගන්නවා වැඩි. හැබැයි එහෙමයි කියලා ෆිල්ම් බලන එක නතර වෙලා නැහනේ නේද? ෆිල්ම්ස් උත් ගොඩාක් තියෙනවා. දැන් මේ දවස්වල අලුත් ඒවා රිලීස් වෙනවා, ඔය ස්පයිඩර්මෑන් එහෙම ෆිල්ම්ස් එහෙම ගොඩක් රිලීස් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවද ෆිල්ම් එකේ සහ ටීවී සීරීස් එකේ තියෙන වෙනස ගත්තට පස්සේ චිත්‍රපටේ ගොඩක් ප්‍රිෆර් කරන්නේ දිගු කාලයක් රැඳෙන්න පුළුවන් මිනිස්සු. ඒ කියන්නේ පැය එකක්, පැය දෙකක් රැඳෙන්න පුළුවන් මිනිස්සු. එයාලා කොතුහලෙන් හරි මේ පැය දෙකම කොහොම හරි බලනවා කියලා හිතාගෙන ඒගොල්ලෝ ඒ එක අරමුණක් වෙනුවෙන් මේ වැඩේ කරනවා. ෆිල්ම් එකනේ නේද, කවුද කැමති නැත්තේ ෆිල්ම් එකක් බලන්න එක දිගට? ඒ වගේ කට්ටිය ඉන්නවනේ. එතකොට මේ ඕකේ ඉස්සරහට එන්න ඕකේ බලපෑම වෙන්නේ සමාජයට, සොසයිටි එකට, නැත්තම් මේ ලෝකේ ඉන්න ඉස්සරහට එන පරම්පරාව වලට තමයි ඕකේ බලපෑම වෙන්නේ. ඒක බලපාන්නේ මෙන්න මෙහෙමයි. කොහොමද දන්නවද? ඒක බලපාන්නේ දැන් ඉස්සර ඔය තිබුණ නෑනේ අපිට ෂෝට් වීඩියෝස්, රීල්ස් කියයි එක එක තිබුණ නෑනේ. ඉස්සර තිබුණේ පැය දෙකයි, පැය තුනයි, එහෙම නැත්තම් පැය භාගයයි, පැයයි, ඔහොම දීර්ඝ කාලිනේ. ඒ කියන්නේ ලොකු ඩියුරේෂන් එකක් තියෙන වීඩියෝස් වගේ තමයි තිබුණේ. YouTube ඒවා නැත්තම් මොනාර වෙබ්සයිට් එකේ වීඩියෝස් ඒවා ඔහොම ටිකක් ඩියුරේෂන් වැඩි ඒවා තමයි තිබුණේ. හැබැයි දැන් කොහොමද තියෙන්නේ? දැන් ඔයා ටක් ගාලා ෆෝන් එක ගන්නවා, උඩ පල්ලෙ යන එක නේ කරන්නේ, ස්ක්‍රෝල් කරන එක තමයි ඔයා කරන්නේ. සමහර වෙලාවට ඒ තියෙන පොඩි වීඩියෝ එක ඩියුරේෂන් ගොඩක්ම මිනිමම් ඩියුරේෂන් එකක් තියෙන සමහර වෙලාවට ෂෝට් වීඩියෝ එක තප්පර 30යි, විනාඩියයි, විනාඩියට අඩු කාලේ නැදීනේ. ඔයා ඒ තප්පර 30ත් බලන්නේ නැහනේ සමහර වීඩියෝස්. ඔයාට වැදගත් දෙයක් වෙන්න පුළුවන්, නොවැදගත් දෙයක් වෙන්න පුළුවන්. ඔයා ඒක බලන්නෙත් නැහනේ, ටක් ගාලා උඩට යනවා. බලන්න ඔයගොල්ලෝ ඉගෙන දැන් ඉස්සරහට යන සමාජේ ඉස්සරහට මේ වෙද්දිත් ගොඩක් මිනිස්සු රැඳෙන්න කැමති නැහැ. එකම දේක රැඳෙන්න කැමති නැහැ. ටක් ගාලා යවනවා. හරි. එහෙම ටක් ගාලා යවනවා. ඒ නිසා අපි ෂෝට් වීඩියෝස් රීල්ස් බැලුවාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක බලන්න. බලලා කන්ටෙන්ට් එක ගන්න. ඒ මොනවද තියෙන්නේ, වැදගත් දෙයක් තියෙනවද, ඒ දේවල් බලන්න. තමන්ගේ එන්ටර්ටේන්මන්ට් එක ඒ දේවල් ගත්තට කමන්නේ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ ඔය ඕනෙම දෙයකින් ඩිජිටල් ස්ක්‍රීන්ස් වලින් පවා අපේ අර තියෙන එෆිෂන්සි එක නැත්තම් කන්සිස්ටන්සි එක අපිට දරා ගැනීමේ හැකියාව ටික ටික අඩු කරනවා කියලා. ඒ නිසා ඔයා දන්නවද ගොඩක් මේ විද්‍යාඥයෝ කියනවා ඔයා රෑට නිදා ගන්න කලින් අඩුම ගානේ පැයකට කලින්වත් පැයකට කලින් වෙන්න පුළුවන්, සමහර වෙලාවට පැය භාගයකට කලින් කියලා තියෙනවා. හැබැයි ගොඩාක් අය මතය තමයි පැයකට කලින්වත් ඔය ඩිජිටල් ස්ක්‍රීන්ස් වලින් අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ ෆෝන් එකෙන්, ටීවී එකෙන්, ටැබ් එකෙන් හැම දෙයක්ම අයින් කරලා තියලා ඕනේ ඔයාගේ නින්දට යන්න. මොකද ඒක ඔයාගේ මොළයට සහ ස්නායු පද්ධතියට ගොඩක් බලපාන්න පුළුවන්. හරි, මං එහෙනම් මේ සින්දුවෙන් පස්සේ ඔයාලට මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන ෆිල්ම්ස් කියලා කියන්න ලෑස්ති. එහෙනම් මේ සින්දුව පස්සේ ඒ ටිකක් අහමු. වෙලාව 11යි විනාඩි 50යි.

0: විලාව මධ්‍යහන 12යි. විලාව ඔබ වෙත ගෙන ආවේ.
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: నేస్తాను.
1: బంధనాగార గట్టలు కఠినమైన విసందన్నాయి చన్నపతి గెన్ నిలధారింటూ ఉపదేశ్. వర్త్మాన్ రాజ్య సమగ్ర శ్రీలంక ఆర్థికే దేవంత పిబిది మకెతాయి చీనకియాయి. రుపేల్ కోటి హత్రకు కొకేన్ కటునాయక గ్వంతుడుపలేది అత్తనంగుట. డెంగు మాడిన జాతిక క్రియాన్వితే రాటపురా. అమెరికా ఇరాన్ యుద్ధఘటం తవత్ ఉత్సన్నవే. ఎల్పిఎల్ తవత్ తరంగ దేకాక్ పాస్వర్వి. లఖండ ప్రధాన ప్రవృత్తి సమగిన్ మమ సమీర కార్యవసం ప్రవృత్తి సంస్కరణే మహింద బిబిలే. బంధనాగార పద్ధతియే మతు ఎతి గెటలు కఠినమే నిరాకరణే కర గనిమ పిలిబంద జనాధిపతి అనురకుమార్ దిశానాయక మహతాగే అవధానే యొమునా. ఏ జనాధిపతి వర్యాసా బంధనాగార నిలధారి నత్ర పెవతి హమోకది. బంధనాగార నియామక వరుణ్ జైలర్ వరుణ్ గతులు నిలధారిన్ పెరిసాక్ జనాధిపతి వర్యా హమూనే జనాధిపతి లేఖం కార్యాలయది. మేమనుయిట్టు బంధనాగార పద్ధతియే మతు ఎతి గెటలు సహా ఇవా విసనా గనిమట గతయుతు కఠినం పెవర పిలిబంద మేది సాకచ్చా కెరునా. మేఘము బంధనాగార సిదువిమ పిలిబంద సాకచ్చా వేదే విశేష అవధానయాక్యము తిబెనవా. ఎవని సిదువిం యాలి అతి నవీమ సందహా గతయుతు పెవర పిలిబంద మెహిది సాకచ్చా కలా. బంధనాగార నిలధారిన్ మూనది అతి గెటలు సహా ఓన్గే శుభ సాధన కటయుతు పిలిబందువద్ మేది జనాధిపతి వర్యాగే విశేష అవధానయట లాక్కునా. తమ గెటలు జనాధిపతి వర్యకు వెత రిజువం ఇదిరిపత్ కిరీమట అవస్థావ లభునే ఫలము అరట బబాయ్ ఓన్ పెన్బాదుండే. ఏ పిలిబందు బంధనాగార నిలధారిన్ జనాధిపతి వర్యాట సే స్తుతియ పలకలా. హర్షణ నానాయకార సా అనిల్ జయంత ప్రణాందివ నామా తురున్ నతులు పిరిసాక్ మేమ సాకచ్చావట సహభాగి ఉనా. కాంతా సహభాగిత్వ సీమాకరణ బాధక బిందు దమా ఓన్గి హెకియావన్ వర్ధనయ కరగనిమట లంకా కాంతా వ్యవసాయక మండలి గెనతి పియవరు అగ్రామాత్య ఆచార్య హరిణి అమరసూర్య ఎగయిమట లక్కలా. ఈ లంకా కాంతా వ్యవసాయక మండలి సంవిధానేకల జాత్యాంతర సముడు ఒకటే క్వెమిన్ కాంతావన్ సవిబల గన్ని మెతులు శ్రేష్ఠ రస పిలి మందువు అగ్రామాత్ వెరియ మెహిది కరుణు పెహదిలి కల.
2: ఐ థింక్ వెన్ వీ థింక్ ఆఫ్ ఫ్యాషన్ వెన్ వీ టెండ్ టు థింక్ అబౌట్ క్లోదింగ్ డిజైన్ అండ్ స్టైల్ అండ్ ఆల్ ఆఫ్ దీస్ ఆర్ అన్ ఇంటిగ్రల్ పార్ట్ ఆఫ్ ఫ్యాషన్ ఐ థింక్ ఇట్స్ ఆల్సో వెరీ మచ్ అ పార్ట్ ఆఫ్ ఐడెంటిటీ.
3: మమ హితాన్నే అపి విలాసితా గన్ హితనకొట అపిట మతక్ వెన్నే అందుం పెలదుం నిర్మాణ కరణే హా శైలియ గెనై. మే హెమదయక్మ విలాసితావల అత్యవశ్య కొటాస్. నముత్ మమ హితనవా విలాసితా కియనదే అనెకుత్ అనన్యతావయంట వగేమ కాంతావన్గే ప్రతిరూపేటాత్ అతిశయిన్ వెదగత్ కియలా. ఏ వితరక్ నిమే సమాజే కాంతావన్ దెస బలన ఆకారయాత్ ఓన్ వినిశ్చయ కరణ ఆకారయటాత్ కాంతావకగే ప్రతిరూపేట ఏక ఇతామ వెదగత్.
2: ఐ థింక్ దిస్ ఇస్ ఎన్ ఆపర్చునిటీ ఫర్ us to push those boundaries in an arena or in a forum which is traditionally considered a bit limiting for women.
1: శ్రీ లంక రాజ్య ప్రతిపత్తి క్రియాత్మక ఆకారే చీనే ములుమణిన్ మెకంగన బాబు శ్రీలంకావే చీన తానాపతి కీషెన్ హోన్ మహతా ప్రకాశ కళా. ఏ చీన తానాపతి వరే ఆ మల్లొతు అస్కరి మహానాయక స్వామిన్ మహాన్సే బెహదకిమిన్ పసు మాధ్వీ దినే అదహస్ దాకుమిన్ మల్వతు పార్శ్వే మహానాయక అతిపూజ్య తిబ్బటు ఆవే శ్రీ సుమంగళ స్వామిన్ వహన్సే బెహదకిమేన్ తానాపతివర్యా ఆశీర్వాదుల బాగాతా. తానాపతివర్యా మిరట సేవే కల కాలేది సిదుకల మెహే అతిశయన్ మాగే కలియుతు బవాయ్ మహానాయక స్వామిన్ వహన్సే హిది సందహన్ కలే. ఇమెన్మ తానాపతివర్యా అస్కిరి పార్శ్వే మహానాయక అతిపూజ్య వరకాగుడు శ్రీ జ్ఞానరత్న స్వామిన్ వహన్సేదు హమూనా. ఉన్వహన్సేదు తానాపతివర్యాగే సేవావు అగే కర తిబినవా. అనతురు మాధ్వేది నమూయ దహస్తా కుమిన్ చిన్న థానాపతి వరయాకి ఆసిటియే శ్రీలంకావే ఆర్థిక తత్వే క్రమేన్ యహపత్ అతట పత్వ ఎతి బవాయి.
4: మగే హంగీమనం నవరాజే బలేట పత్తునాట పస్సే శ్రీలంకావే ఆర్థికే క్రమక్రమేన్ యహపత్ వెమిన్ పవతినపా. వత్మన్ రాజే కార్మిక ప్రతిపత్తి రాజ్య వ్యవసాయ ప్రతి సంస్కరణ సహా అపనయన సందహా విశాల అవధానయ కెముకర్ల తేనపా. శ్రీలంక రాజే ఇమ ప్రతిపత్తియ సమగ అపి సంపూర్ణేమ ఎకంగవనపా. అపి శ్రీలంకావట దిగిన్ దిగటమ సహాయ దినపా.
1: అమెరికా ఎక్సాస్ జనపదే సహా శ్రీలంకా వతర వాణిజ్య సంబంధిత సహా సముద్రీయ ఆరక్షక సహయోగితావ శక్తి మత్కిరిమ పిలిమంద అవధానేయుము తిబినవా. ఏ అమెరికా రాజ్య డిపార్ట్మెంట్ దేశపాలన కటయుతు లేకంబరియ సహా అమెరికావే శ్రీలంకా తానాపతి మహింద సమరసింగ మహతాతర పెవతి సాకచ్చావకది. වසර 250ක ඉතිහාසය තුළ ඇමරිකාවත් ශ්‍රී ලංකාවත් අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල සුවිශේෂ අවස්ථා ඇතුළත් කල්පවතින මිත්‍රත්වයේ ග්‍රන්ථය ඇමරිකා රජයට පිළිගැන්වීම වෙනුවෙන් සුවද හමුව පැවැතුණා. එෙහිදී මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ඇලිසන් හූක මහත්මිය පෙන්වා දී ඇත්තේ දෙරට අතර වාණිජ සම්බන්ධතා සහ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ අවධානය යොමු කර ඇති බවයි. ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල තීරණාත්මක කාල සීමාවක් තුළ මහින්ද සමරසිංහ මහතා රාජ්‍යතාන්ත්‍රිකව දැක්වූ නායකත්වයේ පිළිබඳ ඇලිසන් හූක මහත්මිය සිය කෘතඥතාවය පළ කළා. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. රුපියල් කෝටි 4ක් පමණ වටිනා කුකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගිලදමා මෙරටට පැමිණි අප්‍රිකානු කාන්තාවක කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. 54 හැවිරිදි ඇය ඇංගෝලා ජාතික ගුරුවරියක්. තමන් HIV ආසාදිත කාන්තාවක් බවට පවසමින් රෝදපුටුවක ආධාරයෙන් කටුනායක ගුවන් තොටුපළින් පිටව යාමටයි උත්සාහ දරා ඇතේ. ඒ අත්අඩංගුවට ගැනීමෙන් පසු මීගමු මහරෝහල්ට ඇතුළත් කෙරුණා. වෙරේක ලබා දී මෙම කාන්තාවගේ උදරයේ තිබූ මත්ද්‍රව්‍ය ගුලි 33ක් මෙවන විට පිටතට ගෙන තිබෙනවා. මත්කුඩු සහ මත්ද්‍රව්‍ය වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා අවධානයෙන් ක්‍රියා කළ යුතු බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ප්‍රකාශ කළා. ඒ සුරක්ෂිත හිටක් සඳහා දරුවන් වෙනුවෙන් අපගේ මෙහෙවර යන බැයින් හැටනෙහිදී පැවති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට එක්වෙමින් පවුලක එක් අයකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවොත් පවුලට මෙන්ම රටට සිදුවන බලපෑම ලලිත් පතිනායක මහතා මෙලෙස පැහැදිලි කළා.
0: මේ හැටන් ප්‍රදේශයේ තුල මත්ද්‍රව්‍ය නැහැ කියලා අපි හිතුවට අපි නිවැරදි ක්‍රමවේදයක් නොගෙනිච්චොත් තව අවුරුදු 10ක් යනකොට මේ අම්මල තාත්තලට කියන්නේ මේ කොළඹ වගේ අපිත් හැම ගෙදරම ළමයි මත්ද්‍රව්‍යයට බැහැවිලා කියලා. පොලිසිය විදියට අපි හඳුනා ගනිමු ප්‍රමාණය විතරක් මේ වෙනකොට ඉන්නවා. හැටන් මේ කොට්ටාසය තුල ළමයි 1186ක්. මේ ප්‍රමාණය ගත්තොත් ඇත්ත වශයෙන්ම අනාරක්ෂිත ප්‍රමාණය නෙවෙයි. මේ වගේ අඩුම ගානේ 3 ගුණයක් ඉන්නවා. ළමයි කොච්චර ප්‍රමාණයක් මධ්‍යම පළාත තුල 14,865ක් ඉන්නවා අපි හඳුනා ගනිමු. මත්ද්‍රව්‍යයට බැහැවිලා ජීවිත විනාශ කරගන්න දැරියෝ ප්‍රමාණය වර්ධනය වුණොත් කලමනාකරණය කරගත නොහැකි තත්ත්වයකට අපිපත් වෙනවා. වසර ගණන් බන්ධනාගාරගත වෙලා ඉන්නකොට ඔවුන් තමයි පවුලේ ආදායම් උපදවන පුජ්‍යලයා. එතකොට ඒ ගෙදර අම්මා කොහොමද ආරක්ෂිතව තමන්ගේ දරුවා නිවැරදි පුජ්‍යලයෙක් බවට පත් කරලා දරුවන්ව ඉදිරිපත් කරන්න තියෙන හැකියාව. ඔවුන්ගේ දරුවනුත් අපරාධකාරව බවට පත් වෙලා සමාජයට පිළිලයක් කින් එක වළක්වන්න සමාජයේ විදියට අපිට වගකීමක් නැද්ද? ගම් මට්ටමින් සකස් කරලා තියෙනවා මහජනාරක්ෂක කමිටුව කියලා එකක්. මේ කමිටුව විධිමත්ව යම් අධීක්ෂණ ක්‍රමයකට ගත්තොත් අපිට මේ දරුවෝ ටික වැරදි මාර්ගයට යන එක වළක්ව ගන්න පුළුවන්.
1: ඩෙංගු හේතුවෙන් මේ වසරේ මේ දක්වා මියගිය සංඛ්‍යාව 53 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළා. ඩෙංගු රෝගීන් 74,478 දෙනෙකු මේ වසරේ ගත වූ කාල සීමාව තුළ හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. එෙහිදී හඳුනාගත් පරිශ්‍ර ආශ්‍රිත හිමිකරුවන්ට දඩ නියම කිරීමටයි කටයුතු කර ඇත්තේ. කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ කලමුල්ල ප්‍රදේශයේ විශේෂ ඩෙංගු පරීක්ෂාවක් සිදු කළා. එහිදී ඩෙංගු මදුරුවන් බෝ කළ නිවාස සහ ආයතන කිහිපයකට මෙරීම අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඩෙංගු ව්‍යාප්ත වීමට ඉඩහැර තිබූ පුත්තලම දිස්ත්‍රික්කයේ පිරිසකට එක් දිනක් තුළ රුපියල් 1,03,000කට අධික දඩ මුදලක් නියම කෙරුණා. එක් අයකු රුපියල් 10,000 බැගින් පුද්ගලයන් 35 දෙනෙකුට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ දඩ නියම කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොරුණෑකල දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු ආසාදිතයන් වාර්තාවන්නේ පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයෙන්. එහි සීග්‍රයෙන් ව්‍යාප්ත වන නව මදුරු කීට ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. ඒ සමග පන්නල ග්‍රාම සේවා වසම් 4ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. ඩෙංගු ආසාදිතයන් 232 මෙම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. මේ අතර ඩෙංගු ව්‍යාප්තිය උසස් පෙළ විභාගය සඳහා කිසිදු බාධාවක් කර නොගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළා. ඒ මහනුවරදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.
5: අපි හිතනවා අගෝස්තු මාසය වෙනකොට රෝගීන් වාර්තා වීම සෑහෙන ප්‍රමාණයකින් අඩුවේවි කියලා. ඒ වගේම මාසය ලවට ඇත්තටම ඩෙංගු කීටයන් අපිට හමු වුණා ගොඩක් මුල්ම දවස්වල. දැන් නම් ඒ තත්ත්වය නැහැ. දැන් හැම කෙනෙක් වගේම තමගේ පරිශ්‍රයන් පිරිසිදු කර ගැනීම කරනවා. ඒ වගේම අපි දඩ ගහන එකේදී ඇත්තටම අපි පාසල් වලටත් දඩ ගහලා තියෙනවා. රෝහල් සෑහෙන ප්‍රමාණයකටත් දඩ ගහලා තියෙනවා. ඒක නිසා අපි දඩ ගහනකොට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන වල තිබුණත් ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි පොලිසියට කියලා දෙන්නේ. උසස් පෙළ විභාගය ළඟදී තියෙනවා. එතකොට අපි උසස් පෙළ විභාගය තියෙන මධ්‍යස්ථාන ගැන විශේෂ අවධානය යොමු කරනවා. ඒ මධ්‍යස්ථානයේ ආවට පරිසරය සහ ඒ පරිසරය සෞඛ්‍ය ආරක්ෂිත පැවැත්වීමට අවශ්‍ය ඒ තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ල අපි ගන්නවා.
1: නිවාස නොමැති පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 115ක් සඳහා නිවාස ආධාර ලබා දුන්නා. ආධාරවල වටිනාකම රුපියල් ලක්ෂ 1150ක්. මේ වසරේ නිවාස දසදහසක් ඉදිකිරීමේ වැඩපිළිවෙලක් නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කළා. ඒ තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් යන තේමාවෙන්. ඒ අතරේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස නොමැති පවුල් 115ක් සඳහා නිවාස ආධාර බෙදා දීම සිදු කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම මුදල් ප්‍රතිලාභීන්ගෙන් යළි අය කර නොගැනීම විශේෂත්වයක්. ඔවුන් තමන්ගේ ශ්‍රමදායකත්වයෙන් නිවාස ඉදිකර ගත යුතුයි. ආධාර බෙදා දීමේ උත්සවයේදී නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා අදහස් පළ කළා.
6: අපි කිව්වා මේ රටේ ජනතාවට සුවපහසු නිවසක් ලබා දෙන්න අපි කටයුතු කරනවා කියලා. අපි එන්න කලින් බලේ හිටපු ගොඩක් කාණ්ඩු අපේ රටේ නිවාස ප්‍රශ්නේ විසඳන්න මහා විශාල නිවාස ව්‍යාපෘති

0: සැලස් මැතුලිති.
1: මෙතර මන්නාරම දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඉදි කළ නිවාස ප්‍රතිලාභින් සඳහා බෙදා දීමේ වැඩසටහනක් නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එක් නිවසක් සඳහා රජය රුපියල් මිලියනයක් වැය කරනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් 215 දෙනෙකු සඳහා නිවාස ඉදි කිරීමයි සැලැස්ම. මෙම වැඩසටහනට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා අදහස් පළ කළා.
2: නිවාසක් සාදා ගැනීම සඳහා මූලික මිනුම් අපි දෙනවා. අතුව අපි අර ගිය ආණ්ඩුව වගේ ලක්ෂ 3 5000 දීලා ඒවල් මාර්කට් නවත්තන්නේ. ඒකනම් අපේ ආණ්ඩු කාලය තුල අඩුම ගානේ. මම අවුරුදු 5ක්වත් යනකොට මේ නිවාස හිමිකම සහ හැමෝටම ලස්සන සුන්දර නිවාසක් ලැබීමේ අයිතිය අපේ නිසාම අපේ රටේ නෞකාදලක දෙනවා අපි ආණ්ඩුවට තුනේ.
1: විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය දැවැන්ත පෙරළියකට මුල පිරුවා. එම මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීයව නිෂ්පාදනය කළ පළමු විකිරණශීලී ඖෂධ මාත්‍රාව සාර්ථක ලෙස රෝගියෙකු වෙත ලබා දෙමින්. ස්වාධීන රූපවාහිනියේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියංග රත්නායක මහතාය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.
3: අපේ රෝගීන්ට කරන්ට් අල්ලනවා කියන ටෙලිතෙරපි මැෂින් වල පාවිච්චි කරන කොබෝල්ට් 60 සමස්ථානිකයේ කෘතිමයි. ඒක අපි හදන්නේ වෙන රටවල්වල නියෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුල. අපි ගාව ඉතර ප්‍රබල ශක්තියක් තිබෙන්නේ නැහැ. නමුත් අපිටත් ඕනේ වුණා කෘතිම විකිරණශීලීතාවයට ගිහිල්ලා විකිරණශීලී ඖෂධ නිෂ්පාදනය කරන්න. මේ සඳහා තමයි අපි මේ සයික්ලොට්‍රෝන් කියන යන්ත්‍රය ගෙනාවේ. සයික්ලොට්‍රෝන් කියන එකේ තේරුම තමයි මේක වලයාකාරව අංශුවක් ත්වරණය කරනවා කියලා. සරලව ගත්තොත් අංශුතරකය. මේක ඇතුලේදී හයිඩ්‍රජන් පරමාණුව අරගෙන හයිඩ්‍රජන් පරමාණුවට අපි ඉලෙක්ට්‍රෝනයක් එකතු කරනවා. එතකොට හයිඩ්‍රජන් ඍණ අංශුවක් හැදෙනවා. මෙයාව විද්‍යුත් සහ චුම්බක ක්ෂේත්‍රයකට ලක් කරලා මෙයා අපි මේ යන්ත්‍රය තුලදී මෙම් කරකවනවා. මෙයා 16.5 මෙගා ඉලෙක්ට්‍රෝන් වෝල් කියන ශක්තියකට එනවා. එතකොට මෙයාව අපි යම් ද්‍රව්‍යයක නියෂ්ටියට එල්ල කරාම මේ නියෂ්ටිය වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ සඳහා තමයි අපි මේ යන්ත්‍රාගාරය හැදුවේ. එතකොට මෙතන තියෙන වෙනස් කරන නියෂ්ටිය තමයි වතුර. වතුර වල තියෙන ඔක්සිජන් නියෂ්ටිය වෙනස් කරන්න තමයි මේ යන්ත්‍රාගාරය අපි මූලිකව හැදුවේ. ඉදිරියේදී ඉතිරි අවුරුදු 30 තුල විතර මේ යන්ත්‍රාගාරය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරලා තියෙන්නේ. ඉදිරියේදී තව තව පරමාණු වෙනස් කරන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. කෘත්‍රිම විකිරණශීලීතාවය ලංකාවට ගෙනාවා. ඒක තමයි මේ යන්ත්‍රයෙන් සිදු කරන්නේ. සාමාන්‍යයෙන් අපිට බොහෝ පිළිකා හඳුරගන්න මේ FDG කියන ඖෂධයේ ප්‍රමාණවත්. නමුත් ඒ සඳහා දැන් සුවිශේෂී ඖෂධ ගොඩක් තියෙන නිසා අනාගතයේදී මේ වගේ ඖෂධ අනිවාර්යයෙන්ම මේ අපේ යන්ත්‍රාගාරය හරහාම ලංකාවට හඳුන්වා දීමට අපි කටයුතු කරනවා. මොකද මේ යන්ත්‍රාගාරය අපි නිර්මාණය කරේ අවුරුදු 30ක අනාගතය බලලා ලංකාවට අවුරුදු 30ක් අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා. මේ තාක්ෂණයට විතරක් නෙමෙයි. දැන් රජය අපිට යෝජනා කරනවා තව තව සාමකාමී දීම්වලට යන්න, ප්‍රවර්ධනය කරන්න. තව පුළුවන් තරම් තාක්ෂණයන් මේ වගේ ලංකාවට ගේන්න. ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය සහ රාජ්‍යයෙන් ලැබිය යුතු සියලුම සහයන් අපි වෙත ලැබෙනවා කියලා මට තව සතුටෙන් කියන්න පුළුවන්.
1: අමරිකා ඉරාන යුද්ධ ගැටුම් තාත් උත්සන්න වේති වෙනවා. සටන් විරාමය බිඳ වැටීමෙන් පසු දෙරට අතර 7 වෙනි දිනේටත් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අමෙරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස සිරියාවේ අල්ටන් ප්‍රදේශයේ පිහිටි අමෙරිකා හමුදා විශේෂ අණදෙන මෙහෙයුම් මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කළා. ඉරානයේ ඉරාන් ෂාර් ප්‍රදේශයට අමෙරිකාව එල්ල කළ ප්‍රහාරයකින් සොල්දාදුවන් ඝාතනයට ලක් වුණා. ඊට ප්‍රතිචාර ලෙස අමෙරිකා හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කරන බවයි ඉරානයේ කියා සිටියේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනයේ 100%ක්ම තමන් සතු බවත් අමෙරිකාව ප්‍රහාර නතර කරන තෙක් කිසිම ඉන්ධන හෝ ගෑස් ප්‍රවාහන නෞකාවකට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ නොතබන බවද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනය කර තිබෙනවා. ඉරානයේ හදවත බඳු ප්‍රධාන වරාය නගරයක් වන කණ්ඩාර අබ්බාස් ප්‍රදේශයට සැලසුම් සහගතව අමෙරිකාව ප්‍රහාර එල්ල කළා. ඉන්දේපල හානි රැසක් සිදුව තිබෙනවා. ඉරාන වැසියන් 8 දෙනෙක් මියගොස් 20 දෙනෙකු පමණ තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හෝමුස්කන් කලාපයේ පාලම් 5ක්ද විනාශ වී තිබෙනවා. දකුණු ඉරානයේ විදුලි සැපයු මධ්‍යස්ථානයකටද ප්‍රහාර එල්ල වුණා. උද්ගතව ඇති අවධානම හේතුවෙන් විදුලි අරපිරි මැස්මෙන් භාවිත කරන ලෙසයි ඉරාන රාජ්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය ගැනීමට ගෝල් ගැලන්ස් කණ්ඩායම සමත් වුණා. තරගය පැවතුනේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. ප්‍රථමයෙන් පන්දුවර පහර දුන් ගෝල් කණ්ඩායම පන්දුවාර 20 දී කඩු 6කට ලකුණු 213ක් රැස් කළා. චරිතාසලංකර ලකුණු 65

0: පෙළතුරින්ම ක්‍රීඩා කළ ජැප්නා කිංග්ස් කණ්ඩායමට පන්දු අර 19යි පන්දු 4කදී සියලු දෙනා දැවි ලබා ගත හැකි වූයේ ලකුණු 177ක් පමණයි. දොනිත් වෙල්ලාලගේ ලකුණු 40යි. තරඟයේ ලකුණු 36කින් ජය ගැනීමට ගෝල් ගැලන්ස් කණ්ඩායම සමත් වුණා. මේ අතර LPL තරගාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වෙනවා. දඹුල්ල සික්ස සහ කැන්ඩි රෝයල්ස් අතර තරඟයේ SSC ක්‍රීඩාංගණයේදී පසළු 3ටයි ආරම්භ වන්නේ. කලම්බෝ කැප් සහ ගෝල් ගැලන්ස් අතර තරඟයේ ආරම්භ වන්නේ රාත්‍රී 7:30ටයි.
1: ලක්කන්දු ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: බන්ධනාගාර ගැටලු කඩිනමින් විසඳන්නයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. වත්මන් රජය සමග ශ්‍රී ලංකා ආර්ථිකයේ දැවැන්ත පිබිදීමක් ඇතැයි චීනය කියයි. රුපියල් කෝටි 4ක කොකේන් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට. ඩෙංගු මඩින ජාතික ක්‍රියාන්විතයේ රට පුරා. අමෙරිකා ඉරාන යුද ගැටුම් තවත් උත්සන්න වෙයි. LPL තවත් තරඟ දෙකක් පසුරු වෙයි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පසුරු එකට. Then be the change Vishishangaya.
2: Be the change Venasa Upavenna.
3: විද්‍යාත්මක පසුබිම සරලව සටහන් කරන්නේ නම් මේ පැසිෆික් සාගරයේ කේන්ද්‍ර කරගෙන සිදුවන ගෝලීය විපර්යාසය. සාමාන්‍ය තත්ත්ව අතරේ ගත් කල සාමාන්‍ය කාලවලදී පැසිෆික් සාගර කලාපයේ හමන ප්‍රබල සුළන් මගින් සාගරයේ මතුපිට ඇතිවන උණුසුම් ජල තට්ටුව ආසියාව සහ ඕස්ට්‍රේලියාව දෙසට තල්ලු කරනු ලබනවා. නමුත් එල්ලිනෝ කාලයේදී මේ සුළං රටාව දුර්වල වෙනවා. එවිට ආසියාව දෙසට යා යුතු උණුසුම් ජල ධාරාව දකුණු ඇමරිකාව දෙසට ගලා යනවා. ප්‍රතිපලයක් ලෙස මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ මතුපිට ජල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ප්‍රබල ලෙස අසාමාන්‍ය ලෙස ඉහළ යාමයි. ලෝකයට සහ ලංකාවට වෙන බලපෑම අතරේ ගත් කල සාගරයේ මෙසේ උණුසුම් වීම නිසා මුළු ලෝකයේම වර්ෂාපතනය සහ සුළං රටාව උඩු යටිකුරු වනවා. ඇතැම් රටවලට අධික වැසි ඇතිවනවා. සාමාන්‍යයෙන් වීලි කලාපයක් වන දකුණු ඇමරිකාවේ වෙරළබඩ ප්‍රදේශවලට අධික වැසි සහ ගම් වතුර ඇතිවනවා. ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවට නියඟයක් ඇතිවිය හැකි බවට සාගර විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා. සාමාන්‍යයෙන් වැසි ලැබිය යුතු ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවලට ලැබෙන මෝසම් වැසි ප්‍රමාණය සීමාපි දැඩි උණුසුම් කාලගුණයක් සහ දිගු කාලීන නියඟයක් නිර්මාණය වෙනවා. කෙටියෙන් කිවහොත් එල්නිනෝ යනු පැසිෆික් සාගරයේ උණුසුම් වීම නිසා මුළු ලෝකයටම බලපාන ආසියාවට නියඟිය සහ රශ්මිය රැඟින එන ස්වාභාවික දේශුණුක චක්‍රය. ලංකාවේ සමස්ත ආර්ථිකයේ කෘෂිකර්මාන්තය සහ පොදු මහජනතාවගේ බත්පත තීරණය කරනු ලබන ප්‍රබල සාධකයක්. මේ වන විට ජාත්‍යන්තර දේශගුණ විශ්ලේෂකයන් විසින් ගෝලීය වශයෙන් එල්නිනෝ තත්ත්වය සක්‍රිය වෙමින් පවතින බව නිවේදනය කර තිබෙනවා. පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වයේ සාමාන්‍ය අගයට වඩා ඉහළ යාම මත පදනම් වන මෙම සංසිද්ධිය දකුණු ආසියානු කලාපයේ මෞසම් වර්ෂාපතනයේ 20% සිට 30% දක්වා බිඳහෙළීමේ අවදානමක් පවතිනවා. මේ සඳහා රාජ්‍ය ආයතන මෙන්ම රටේ පොදු ජනතාවද විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ තම වගකීම ඉටුකළ යුතුය. මල් පැල වගා කරනවා වෙනුවට පොල් පැලයක්, පළතුරු පැලයක් කෑමට ගත හැකි කුමන හෝ අලබසින හෝ වැලකොළ අතු ඉති සහිත ආහාර ශාකයක් සිටුවන්නේ නම් අගයන්නේය. රාජ්‍ය ආයතන සතු විද්‍යාත්මක වකීමක් තිබෙනවා. සැලසුම් කරණයේ සිට ක්‍රියාත්මක වීම දක්වා උපායි මාර්ගික ජල කළමනාකරණයේ වැදගත්. දැනට පවතින ජලාශවල ජල මට්ටම සහ වාෂ්පීකරණ වේගය දත් ඇසුරින් ගණනය කර ඉදිරි යලකන්නේ සඳහා ජලය මුදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම, පානීය ජල අවශ්‍යතාව සඳහා ප්‍රමුඛතාව දෙමින් වාරිමාර්ග ජල සලාක ක්‍රමයට කළමනාකරණය කිරීම, කෘෂි දේශගුණික කලාපකරණය සහ භෝග විවිධාංගීකරණය අධික ජල ප්‍රමාණයක් ඉල්ලා සිටින වගාවන් වෙනුවට කෙටි කාලීන සහ නියඟයට ඔරොත්තු දෙන විකල්ප භෝග හෝ පාරම්පරික සහල් බේද වගා කිරීමට ගොවි ජනතාව දිරිමත් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය බීජ කඩිනමින් සැපයීම භූගත ජල මට්ටම නිරීක්ෂණයද වැදගත් වෙනවා. නියඟය උග්‍රවන විට භූගත ජල මට්ටම සීක්‍රීන් පහත වැටෙනවා. ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය විසින් නලලින් සහ භූගත ජල ප්‍රභේදවල තත්ත්වය නිරීක්ෂණය කරමින් ලවණතාව ඉහළ යාම වැළැක්වීමට පියවර ගැනීමද කළ යුතුයි. රටේ ජනතාව සතු වගකීම වැදගත්. පරිභෝජන රටාවේ විද්‍යාත්මක වෙනසක් කළ යුතුයි. ජයාන්ත්‍රණයේ කෙතරම් සැලසුම් සකස් කළද ජනතාව තම දෛනික ජීවිතය තුළ සාධාරණ සහ විද්‍යාත්මක පරිභෝජන රටාවකට හුරු නොවන්නේ නම් මේ අර්බුදයේ ජයගත නොහැකි. දෛනිකව පානීය ජලය සහ ගෘහස්ථව ජලය භාවිතයේදී උපරිම අරපිරි මැස් මැලෙස කටයුතු කිරීම කළ යුතුයි. ආහාර නාස්ති අවම කිරීම සහ ගෙවතු වගාව සිදු කළ යුතුය. ගෝලීය වශයෙන් ආහාර මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් නිවෙස් තුල ආහාර නාස්තිය ශුන්‍ය මට්ටමට ගෙන ඒම වැදගත්. එල්නිනෝ යන හුදෙක් උණුසුම් කාලගුණයක් හෝ වැසි නොලැබී යාමක් පමණක් නොවේ. ඒ රටක සමස්ත ජන ජීවිතය සහ ආර්ථිකයේ ස්ථාවරත්වයේ පරීක්ෂණයට ලක් කරන දේශගුණික යුද්ධයකි. මේ ජය ගන්නට සියල්ලෝම රට පෙරට තියා වචනීය කියමනක් ලෙස පමණක් ක්‍රියාත්මක නොකර යථාර්ථයක් කළ යුතුය. රජය විසින් කල් තියා ආයතනික මට්ටමින් සැලසුම් සකස් කිරීම අතිශයින්ම ප්‍රශංසනීයයි. මෙය මහ පොළොවේ ක්‍රියාත්මක කළ යුතුය. ඒ සැලසුම් යථාර්ථයක් කර ගැනීමට නම් රාජ්‍ය නිලධාරීන්ගේ සිටම සාමාන්‍ය පුරවැසියා දක්වා සෑම කෙනෙකුම දේශගුණික විද්‍යාත්මක දත්ත වටහාගෙන වගකීමෙන් සහායිකාබද්ධව වැඩ කිරීම මේ මොහොතේ රටේ අනාගතය වෙනුවෙන් ඇති එකම විකල්පයයි.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාවදවල් 12 විනාඩි 28යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
1: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

මෙලව දවල් 12 විනාඩි 30යි දැන් සතිය ගලක් කඩාගෙන ඉන්නේ 93.5 93.7 ඉතින් ඔයාලට පුළුවන් සතිය ගලක් කඩ අහන්න විතරක් නෙමෙයි අහගෙන ඉන්න ගමන් මේ පැත්තට මෙසේජ් එකක් දාන්න 0703 93.5 93.7ට දැන් මේ වෙලාව දවල් 12යි 12:00 හරිද ඔයාලා දන්නවද වෛද්‍යවරු කියනවා දවල් 12ත් දවල් 2ත් නැහ හවස 2නේ හවස 2ත් අතර ඔය කාල සීමාව ඇතුලේ ඔය ඩියුරේෂන් ලිමිට් එක ඇතුලේ තමන්ගේ දවල් ආහාරය ගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි කියලා තමන්ගේ ඇඟට සෞඛ්‍ය ආරක්ෂිත يعني සෞඛ්‍යට ඉතා හිතකර තත්ත්වයක් තමයි එහෙම ගන්න පුළුවන් නම් කියලා අපි දන්නවා එහෙම ගන්න බෑ කියලා හැමෝටම මොකද එක එක වැඩවල එක එක කට්ටිය ඉන්නේ එහෙම හරි හැබැයි මේ සතියන්තේ ඔයා ගෙදර නම් ඉන්නේ වාඩ පුළුවන් නේද මේ වෙලාවේ සතියක ලක්කඩ අහලා ඉවර වෙලා බත් කන ගමන් එහෙම ෆිල්ම් එකක් එහෙම බලන්න හිතන් ඉන්න කට්ටිය ඉන්නවනේ දැන් ඔන්න මම ඔයාලට අර කලින් TV series වල වෙනස TV series සහ ෆිල්ම් එක අතර වෙනස කිව්වනේ. ඉතින් ඒකත් එක්ක මම මතක් කරන්න හිතුවා ඔයාලට මොනවද අලුතෙන් මෙන්න දෙන ෆිල්ම්ස් කියලා. අපි බලමු ජූලි අගෝස්තු 2026 අවුරුද්දේ මොනවද එන්න දෙන ෆිල්ම්ස් කියලා ජූලි 15 රිලීස් වෙලා තියෙනවා. The Odyssey ක්‍රිස්ටෝපර් නෝලන්ගේ අලුත්ම චිත්‍රපටය දෙවන්ත චිත්‍රපටයක් කියලා තමයි කට්ටිය කියන්නේ මේ. අර හෝම අහලා තියෙනවද දන්නේ හෝමගේ සුප්‍රසිද්ධ ග්‍රීක කියන පොයට්‍රි කියන මහා කාව්‍ය සොරින් තමයි මේක මේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ කවුද මැට් ඩේමන් සහ ටොම් හෝලන් කියන ඈන් හැත්තේ කියන කට්ටිය මේ මේකේ ප්‍රධාන චරිත නගපානවා ඉතින් ටොම් හෝලන් එහෙම කිව්වට පස්සේ කට්ටිය ගොඩක් තරුණ පරම්පරාවෙන් හරි ආස නළුවෙක්නේ දැන් තව එකක් තියෙනවා ස්පයිඩර්මෑන් බ්‍රෑඩ් නිව් ඩේ එක ජූලි 31 රිලීස් වෙන්න තියෙනවා ටොම් හෝලන් තමයි මේකත් අධ්‍යක්ෂණය කරන්නේ ඉතින් ඔයාලටත් පුළුවන් ඉතින් මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න එහෙනම් වෙලාව කීයද වෙලාව බලමු වෙලාව දවල් 12:33

0: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

වෙලාව දවල් 12යි විනාඩි 43යි දැන් සතිය ගලක්කඩ අහගෙන ඉන්නේ. ඉතින් දැන් ඉතින් ඉන්නේ අපි සතිය ගලක්කඩ අහගෙන අන්තිම පැය දවල් 12යි 43යිනේ. ඒ කියන්නේ තව විනාඩි 10කටත් 10කට නේද විනාඩි 15කටත් අඩු කාලයක් තමයි තියෙන්නේ වාඩ සතිය ගලක්කඩ අහන්න. ඉතින් සතිය ගලක්කඩ ඉවරුණාට එකට අපේ නලින් අය එනවා ගී රශ්මි අරගෙන. ඉතින් ඔයාලා ගී රශ්මි තහන්න කියලා අපි ආරාධනා කරනවා. හරි, අපිට මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්න ඕනේ. මොකද ගොඩක් කට්ටිය මෙසේජස් දාලා තියෙනවා. අපි ඔන්න උඩින්ම තියෙන කට්ටිය මතක් කරන තමයි හදන්නේ. මුලින් මෙසේජ් එකක් දාලා තියෙනවා. අපි අහගෙන ඉන්නේ ඔයාලා ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. කන්ටෙන්ට් මාර ඉන්ටරෙස්ටිං. හරි, thank you. අපිවත් ලස්සන සින්දෝකර එකතු කරගන්න. ශාරදා, මාලා, සමන්, ගුණපාල සීය, සිරියාවතී ආච්චි ඇතුළු මේ කට්ටිය එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තින්නේ. හරි, එහෙනම් ඉතින් අපි ඔයාලා ඔක්කොම එකතු කරගන්නවා. තවත් කෙනෙක් මේ දැන් මෙසේජ් එකක් දැම්මා. අපි ඒවත් කියමු. කවුද මේ? මමත් ලක්කඩ අහන ගමන් ඇඳුම් බහනවා. ෂා, නියමයි. ඇඳුම් බහන ගමන් ලක්කඩ අහගෙන ඉන්නේ. මම වත් එක මේ ශාමා කියලා තමයි මෙසේජ් එකක් දාලා තින්නේ. හරි ශාමා, thank you මෙසේජ් එකට. එහෙනම් අපි ඔයාවත් එකතු කරගන්නවා. තව මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? ලක්කඩ රේඩියෝ ITN අපි සතියන්තය අහගෙන ඉන්නේ. හලාවතින් පැට්‍රික් තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හරි පැට්‍රික්, එහෙනම් ඔයාවත් අපි එකතු කරගන්නවා. ඔන්න අපිත් ඔයාව අහගෙන ලස්සනට වැඩ කරගෙන යනවා. නියමයි. ලස්සනට ඕනේ වැඩ කරගෙන යන්න. ලස්සනට පිළිවෙලට වැඩ කරගෙන යන්න. කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? මෙසේජ් එක දාලා තියෙන්නේ කට්ටිය, ගොඩක් කට්ටිය. කීර්ති, උදන්ත, සඳරුවන්, ප්‍රදීප්, නාලින්ද ඇතුළු ගොඩක් කට්ටිය තමයි මේ මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි, එහෙනම් ඉතින් ඔයාලා ඔක්කොම ඒ වගේම මේ වෙද්දි මෙසේජ් එකක් දාලා තියෙන කට්ටිය හැමෝම එකතු කරගෙන අපි යනවා සින්දුවකට. එළවදවල් 12යි විනාඩි 45යි.

FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. Satyagar, La Khanda.

වෙලාවදවල් 12 විනාඩි 56යි දැන්. ඒ කියන්නේ ඉතින් සතිය ගලක්කඩින් ඔන්න අදට මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් කට්ටියට සුවදායි සතියන්තයක් වෙන්න ඕනේ. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා. මං ගිල්ලෙන්නම්.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ඉසෙන්ටියලට වැඩුණු වනාලියකු පෑය 10ක දුෂ්කර මෙහෙයුමකින් පසු ගොඩට ගැනීමට වෙහෙරගල වනජීවී නිලධාරීන් සමත් වුණා. මාදුරුවේ රක්ෂිතයේ සිටි වයස අවුරුදු 35ක වනාලියකු මෙලෙස ඉසෙන්ටියලට වැටි ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. වනාලියා දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩටගෙන රක්ෂිත කලාපයට පළවා හැර තිබෙනවා. මේ දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපෑ ඇති නියඟේ හේතුවෙන් කුඩා වැව් සිඳියාමෙන් ජලය සොයන අලිරංචු වැව්වලට සහ ඇලමාර්ගවලට පැමිණෙන ආකාරය දැකගත හැකි. එමෙන්ම සංචාරක පක්ෂීන් ලක්ෂ ගණනක් මේ දිනවල දිවයිනට පැමිණෙමින් සිටිනවා. ඔවුන් නිදහසේ ආහාර සොයමින් යන ආකාරයද දර්ශනීයව දැකගත හැකි. බ්‍රිතාන්‍යයේ පාලක කම්කරු පක්ෂයේ නව නායකයා ලෙස ඇන්ඩි බර්න්හැම් තෝරාගෙන තිබෙනවා. ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ අනිද්දා නිල වශයෙන් වැඩබාර ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තමන් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට පෙර පවතින කැබිනට් මණ්ඩලය අවසන් කරන බවද ඇන්ඩි බර්න්හැම් ප්‍රකාශ කර ඇතැයි BBC ප්‍රවෘත්ති සේවය සඳහන් කළා. කේ ස්ටාමගෙන් පසු මොහු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයේ බාර ගැනීමට නියමිතයි. සිය කැබිනට් මණ්ඩලයේ සිටින අය සම්බන්ධයෙන් තවමත් තීරණය කර නොමැති බව ඇන්ඩි බර්න්හැම් ප්‍රකාශ කර තිබෙනවා. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
3: විලව් පසරු එකයි විනාඩි 4යි.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

වාසනාවන්ත සුන්දර දවසක අද අපේ මුණගැහිම ජූලි මාසයේ 18 වෙනිදා සෙනසුරාදා දවස. දැන් අද දවස කොයි විදිහටද වැදගත් වන්නේ කියලා කිව්වොත් එimhe කළු සුදු ભેදේ පිළිබඳව ලෝකෙට පණිවිඩයක් නිකුත් කරන්න විශාල සලනක් දියත් කරපු කෙනෙක් නේ නෙල්සන් මැන්ඩෙලා නේද? නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් අද දවස වෙන් කළ තියෙනවා. මිනිත්තු 67ක කාලයක් තුල සමාජයට එහෙම නැත්නම් අන් අය වෙනුවෙන් යහපතක් කරන්න කියලා ඉල්ලීම කරපු දවසක් විදිහට තමයි අද දවස ගන්නේ. ඉතින් ලස්සන සුන්දර දවසක අපේ හමුවීමත් එක්ක ප්‍රාසංගික අත්දැකීම බෙදා හදා ගන්න සූදානම් වෙනකොට මේ වෙලාවේ 07:03:93:5:93:7 මැසේජ් එක දාන්න. මැසේජ් එක දාලා මාරලවට අද වැඩේ පටන් ගනිද්දිම අපිව කියා විද එහෙම කල්පනා කරන අතරතුරේදී රෝහණ WP රෝහණ එයා ඉතින් ප්‍රසංග වේදිකාව ප්‍රමිති කරන්න නිතුව ඔබට දායාද කරන්න ලබා දෙන දායකත්වය පිළිබඳවත් මතක් කළා. අද සුන්දර ප්‍රසංගය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඔබ සමහර වෙලාවට මගතොටේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නිවහනේ නිදහසේ රැඳෙන වෙලාවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වැඩබිමේ ඉන්නවා නම් ඒ පාළුව කාන්සිය මකාලන්න හැකි අවස්ථාවක් බවට පත් කරගනිද්දී මැසේජ් එකක් දාන්න. මාත් අහගෙන ඉන්නේ ප්‍රසංගය කියලා. කවුද ඉන්නේ? ඒ අතරතුරේදී මම කැමති දැන් මගේ මිත්‍රයෝ ටික ඔක්කොම බලාපොරොත්තු තියාගෙන වැඩබිම් වල ඉන්න බොහෝ දෙනෙක් මේ වෙනකොටත් මැසේජ් කරලා තියෙනවා. ඉතින් විවේක කාලේ විවේකයේ සමහරුන්ට ඉවර වෙන වෙලාව, සමහරුන්ට විවේකයේ පටන් අරගෙන මැදක් යන වෙලාව. සාමාන්‍යයෙන් ඉතින් 12:30ට විවේකයේ ගන්න ස්ථාන තියෙනවා, 12ට විවේකයේ දෙන අවස්ථා තියෙනවා. ඉතින් කොහොම වුණත් දැන් මේ විවේකී වෙලාව සතුටු හිතෙන හිත නොරිද්දෙන වෙලාවක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ලස්සන සුන්දර ප්‍රසංගය ආරම්භ කරන මම නලින් විරාජ් ලස්සනයි මෙන්න මේ විදිහට ආරම්භ කරොත් කියලා හිතුවා.

0: ලව පසරුවේ කයි විනාඩි 18යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: වෙලාව පසුරුයි කයි විනාඩි 22යි.
1: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

0: ரேடியோ ITN காட்டாக்களின் பத்தர விஸ்தர சமக அலுத்தும துரத்துரு தனகல்ல உனுசும்முன தேஷுபாலனைய விதிஸ் கிரிடா துரத்துரு சவிஸ்தரம்
1: லக்கன மோனின் ஏசல்
2: சம அனுக்கிரகாய
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: අසන්නට
4: කේන්ති ගන්න ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු මං වාට ගැහුව කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අපරාධිනේ පොලිසිය ගන්න රස්තියාදු
2: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
5: මිනිහෙක්ගෙන් ගුටි කන්නාරේ ඇඟේ පැත්තේ හයිය තියෙන්න ඕන. නොකා නොබි හිටියොත් එහෙම හිත විතරක් නෙමේ ඇඟත් වැටෙනවා. ඔන්න ඔක් බොනෝ හලෝ.
6: මෙතනින් එහාට මට මොකද වෙන්නේ තාරි?
5: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න.
7: අසන්දිමිතා

ආදරේ කළාට පෙරදා සිතාදියට හිත ගියාට පස්සේ ගමේ ආදරවන්තයා අමතක වෙන්නට බොහෝ දිනකට පුළුවන්. අහලා බලන්නකෝ, මෙන්න ගන්නට ආරාධනා ප්‍රවීණ ගායන ශිල්පී නිමල් ගුණසේකර ලක්කණගී රශ්මියට.

0: විලාව පසුරුවේ කයි විනාඩි 30යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න
1: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කඩ ක්‍රීඩා මිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච්ලයිට් ලයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 93.5 93.7 සර්ච්ලයිට් සමාජ ගවේෂණය.

මේ වෙලාව ඉතින් මැසේජ් එකක් දාලා බලාපොරොත්තු සහගතව ඉන්න වෙලාව නේද? දැන් ඉතින් කියන්න ඕනේ කවුද ඉන්නේ කියලා. තරුසි බස්නායක ඉන්නවා ධර්ණිය ගලින්. එයා ඉතින් අහනවා නලින් අයියේ අද ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි ඔයා අද හරියටම එකට මැසේජ් එක දැම්ම නේද? ඒ කියන්නේ හරියටම එකට මැසේජ් එක දාලා උත්සාහ කරා. මම තමයි අද මුලින්ම මැසේජ් එක දාන්නේ කියලා. එහෙම තමයි ඉතින් මැසේජ් එක දාන්න උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතරේදී සහෝදරයා කියලා කියන්නේ මට යා කියන්නේ නලින් සහෝදරයා කියලා. ඔයා සුපිරියට වැඩේ කරනවා. එහෙම තමයි යා මාව ටිකක් උඩින්ම එකතු කරලා දෙන්නේ. මේ ගොඩෙන් විලාස ගාමන්ට් එකේ කට්ටිය ඉන්නවා. සමන් ඔගලගේ සර් කෙනෙක්. මොනිකා ඉන්නවා. රුවනි චම්පි ප්‍රේමා. ප්‍රේමා ලෝකයේ නිවී ගියා මට. එහෙම කියන ගීතයක් තියෙනවා නේද? මල්ලිකා, ඒ වගේම චමිලා, ලක්මාලි, චන්දිමයින්. ප්‍රේම කියන්නේ ඉතින් හිනා වෙලා ඉන්න ටිකක් ඇඟපත ශරීරයෙන් ටිකක් උස මහද එහෙම කෙනෙක් තමයි ප්‍රේම කියලා කියන්නේ. ප්‍රේමට ප්‍රේමය එකතු කරනවා නම් කොයි තරම් වටිනවද කියලා හිතෙන යාළුවෝ ටික හිනා වෙලා අන්න ප්‍රේම ඔයාගෙන තමයි කියන්නේ. එහෙම තමයි කියන්නේ. දැන් හරි එහෙම කියන අතරතුරේදී මං යනවා මෙන්න මේ පැත්තට. යනකොට ලස්සන සින්දුවක් දෙන්න. මං හැමදාම අහනවා ප්‍රෝග්‍රෑම් එක කියලා තමයි කියන්නේ. ගිය දවස් ටිකේ පොඩ්ඩක් කලබලයි. ලස්සනට වැඩේ කරද්දී අපිවත් එකතු කරනවා නේද? මාවයි අම්මවයි, ඒ වගේම 2009 සීලානන්ද විද්‍යාලයේ අපොසු සාමාන්‍ය පෙළ කණ්ඩායම නේද? යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. මගේ පවුලේ සියලු දෙනාව එකතු කරගන්න කියන්නේ. කවුද ඔයා? දෙන්න පුළුවන් සින්දුව මොකද්ද? ඉල්ලලා තියෙන එක නම් දෙන්න බැරි වෙයි. බුලත් කෝපිටියේ අහිංසා තමයි මැසේජ් එක දාන්නේ. අහිංසා. අහිංසක විදියට මැසේජ් එක දිගට ලිව්වට නිර්මාණශීලීව ලියනවා නම් කෙටි කරන්න පුළුවන් විදියක් තියෙනවා කියලා තමයි මම කියන්නේ. කටුනායක පැත්තට ගියොත් හයිලන්ඩ් ප්ලයිස් එකේ කට්ටිය සද්දෙනම අහගෙන ඉන්නවා. වැඩේ යාගේ භාෂාවෙන් කියන්නේ ටිකක් වෙනස් විදියකට. එක එක භාෂා රටාවන් භාවිත කරනවා. ඒ භාෂාවන් ඉතින් හැම එකම මට මාධ්‍ය කියන්න බැරි කමකුත් තියෙනවා. අනේ ඉතින් මාවත් එකතු කරගන්න කියලා රුවිනි ලී කියන මත්තිකුඩ ඉඳලා රූපලාවන්‍ය ශිෂ්‍යී දක්ෂ ශිල්පිනියක්. ඉතින් එයා හැඩ කරනවා රූපය. අපි දෙසවනින් ඔබේ දෙසවන හැඩ කරලා වැඩේ පාළුව කාන්සිය මගලා වැඩේ කරන්න පොඩි හයියක් දෙනවා. ගීරශ්මිය අහගෙන ඉන්නවා. ඉතින් මටත් ලස්සන සින්දුවක් දෙන්න. ගිය කවුද මේ? ආපහු ඔයාමයි මැසේජ් එක කියවන්නේ නේද? හරි පොඩ්ඩක් ඉන්න. මැසේජ් ගණනාවක් තියෙනවානේ. ඒ අතරෙදී මම කියන්න උත්සාහ කරනවා මෙන්න මෙහෙම මැසේජ් එකක් තිබුණා. නලින් පුතේ ඔයානම් හරි කටකාරයි. සෙනසුරාදර ගීරශ්මිය රජ වෙයි. එහෙම නෑ, ඉරිදරත් එහෙම තමයි. ඉතින් කවදත් එක විදිහ දෙනවා. 2:15 ඔගොල්ලෝ යනවා කියලා කියනවා නේද? ඒ කියන්නේ රැකියාවේ වැඩ නිමා කළාද වරුවයි. නදීක ඉන්නෝ, ගුණේ ඉන්නෝ, සේපාල ඉන්නෝ, නිලු ඉන්නෝ, දේවි. දේවි කියලා කියන්නේ උතුරෙන් එන දුම්රිය දේවි. මෙයා උතුර නෙමෙයි, මෙයා හොරණ පැත්තට ගියාම තමයි හමු වෙන්නේ. ඉතින් යසන්ති ඉන්නවා, නවෝද්‍යා ඉන්නවා, ප්‍රසාන්ති ඉන්නවා, ඉන්දිකා, රමණි, කාංචනා, මුදිතා, මැණිකේ, සුරංගි, විශාඛා ඉන්නවා. නිලංග වෙන්න ඕනේ, නිලංගාද. අශෝක ඔගලන්ගේ මිස් ඉන්නවා හොරණ සත්තලේකේ. ඉතින් ඒ අතරේදී අර හොරණින් ආපු දේවි. අපිට අද දවසේදී බොහෝ දේවල් ලබා දෙවි. එහෙම කියලා හිතපු හැමෝටම දැන් ඔය කටකාරයි කියලා කිව්වේ කටක් තියෙන හින්දානේ. මම ප්‍රශ්නයක් අහනවා මේ විදිහට. කටක් නැහැ, සද්දයක් ඇහෙනවා, පයක් නැහැ, ලෝකේ වට යනවා. උන්න තේරවිල්ලක්. කටක් නැහැ, සද්දයක් ඇහෙනවා, පයක් නැහැ, ලෝකේ වට යනවා. 0.7 0.3 5 3 4 තමයි මැසේජ් එක දාන්න ඕනේ. අතරදී කළුතරට ගියාම දුම්රියපළ ස්ථානයේ ඉදිරිපිට තියෙනවා ලිහිණි කැපේක. ඒකේ ඉන්නවා ලසන්ත කියලා කොල්ලෙක්. මුණ්ඩේ කවුටර කපලා අද කාර කොල්ලා සමන්තිත් ඉන්නවා එතන.
සමන්දි කියන්නේ දඟලන මහන්සි වෙලා වැඩ කරලා ඉන්න කෙනෙක්. ඉතින් සමන්දිට මහන්සි නේද? අනේ ඇති වෙලා ඉන්නේ කී කී වැඩ කරනවා. සල්ලි ඉතින් කෝටි ගණන් හම්බ කරන සමන්දි. අනේ ඉතින් ඔයා ඔහොම කිව්වහම අපිට සල්ලි තියෙනවා කියලා හිතයි. ඇයි නැද්ද? තියෙන කවුද තියෙනවා කියලා කියන්නේ නෑ කියලා හොයන එක තමයි කරන්නේ.

0: මේ වෙනද වගේම ලස්සන සින්දුවක් දෙන්න දුවින්න ඔය ඔමායා මහත්තයා රොෂාන් ගයත්‍රි තමයි මැසේජ් එක දාන්නේ පරගස්තුටින්. ඉතින් පරගස්තුට ලස්සන සුන්දර පරිසරයක් තියෙන පාලමූලේ ඉඳලා බැලුවහම පරගස්තුට පළාතම හරි ලස්සනයි. මේගොල්ල හිතුත් ඉතින් ඒ වගේ ලස්සනයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. එහෙම ලස්සන හිත් තියෙන අය ප්‍රසංග වේදිකාවත් එක්ක ඉක්ුත් වෙලා ඉන්නවා. ප්‍රසංග හැඩ කරනවා වැඩකාරයෝ ගොඩක් ඉන්නවා. ඉතින් දැන් ප්‍රශ්නයක් අහලා ඔන්න උත්තර දානවා. කටක් නැහැ, සද්දයක් ඇහෙනවා, පයක් නැහැ, ලෝකෙ වටේ යනවා. අතරෙන් මං යනවා වස්කඩුවට. වස්කඩුවේ ඉන්නවා CNC ගාමන්ට් එකේ කට්ටිය, අපේ මංජුසා ඇතුළු යාළුවෝ සෙට් එක. ඒගොල්ලෝ ඔක්කොම ඉන්නවා. දැන් ඒ අතරදී ඔය ලයින් අතරට ගිහිල්ලා විවාහ වෙලා ඉන්න සියලු දෙනාට ඔය ශශිකලා මොනවද කියන්නේ? ශශිකලා මෙන්න මෙහෙ එන්න. ශශිකලා කියන ඒවා මං අහගෙන හිටියා. බැරිම තැන තමයි මම මේ ශශිකලාට කතා කරේ. එයා ඉන්නේ ඔය මල්ලත්ත කියන සුන්දර ගම්මානේ. එයාට හැබැයි ඉතින් මල්ලතු පේන්න බෑ. මල් කඩන ශශිකලා මල්වත්තේ ඉන්න නිසා දැන් ඉතින් ඕතන ඉන්නවා තව කට්ටියක්. ඒගොල්ලෝ කියනවා මේ කවුද මං ගැන කිව්වේ? ඔයාට වැඩක් නැහැනේ කියපු කෙනා. මම අහගෙන හිටියා, බලාගෙන හිටියා. ඒ නිසා තමයි මට මේ විදියට ශශිකලාට කියන්නේ. 0703935937 මැසේජ් එකක් දාන්න. ගොඩක් දේවල් කියන්න පුළුවන් ඉන්නේ කටක් තියෙන නිසා නේද? කටක් නැහැ, සද්දයක් ඇහෙනවා, පයක් නැහැ, ලෝකෙ වටේ යනවා. ප්‍රශ්නයක් ඇහුවා 0703935937 මැසේජ් එකක් කියවන්න කියලා තමයි කියන්නේ.
1: දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවි. ඒ හැම මොහොතේ ළඟින් ඔබ හිටියොත් නැති දවසක් ඒවි අපිත්
2: සදල
1: අපේ
2: යමයි.
1: ඒ හැම මොහොතේ ඔබ හිටියොත් නැති.
2: All right, are you born one? Here we go.

Like a big hit moon. Nubh hiti yo tin ne thi. Thank you.

0: பிராட்டத்தை வாங்க கியன ரேடியோ.
1: சத்யாக்கு லக்கட
2: அனுராகத்தை புல்
3: பிரியந்த் பிரணாந்து நிர்மாணயாக் சமரைய
4: මහිතෝ ගිහිල්ලත් ඇති කියලා. අද ඕටි කරනවා කිව්වනේ. බෑ කියලා හිතුණා ෂේප් එකේ පැනගන්න. අර ගෑණිව තරහ කරගන්න. එයා කොහොමත් මාත් එක්ක තරහයි. අය අමුදෙන් තරහ කරගන්න දැන්.
3: සම්වරය.
4: ඇයි මොකද?
5: තරහටද උසයන්නේ නැත්තම් ඇඳුමටද නිර්ලා පේන්නේ?
4: තොට තියෙන රුදා මොකද්ද?
5: නෑ අවුලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ.
3: සති අග රාත්‍රී 9:00 ITN බලන්න සමරය.

0: 95.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: දෙකයි වෙනඩකයි වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: රුපියල් මිලියන 90.8ක් වටිනා කොකේන් තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු බාරයට ගෙන තිබෙනවා. විදෙස් ජාතිකයෙකු ඩුබායි සිට මෙරටට ගුවන් මගින් කොකේන් තොගේ රැගෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ආහාර බහලුම් තුළ ඉතා සූක්ෂම ලෙස මේවා සඟවා තිබුණා. කොකේන් ග්‍රෑම් 1816ක් රේගු නිලධාරීන් බහරයට ගෙන තිබෙනවා. රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ මූලික විමර්ශන සිදු කළා. වැඩිතුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා කොකේන් තොගේ හා සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දී තිබෙනවා. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ශ්‍රීමත් ගාෆිල් සෝබර්ස් මහතාගේ අභාවය වෙනුවෙන් බාබඩෝස් රජය දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බටරින්ද කොදෙව් කණ්ඩායමට අමිල සේවයක් ඉටු කළ සෝබර්ස් මහතා අභාව ප්‍රාප්ත වන විට 89 වෙනුවේ පසු වුණා. සිය 90 ජන්මදිනය සැමරීමට දින 11ක් තිබියදී ඔහු අභාව ප්‍රාප්ත වුණේ. දින දෙකක ශෝක කාලයක් තුළ කිසිදු රාජ්‍ය උත්සවයක් නොපවත්වන බවයි බාබඩෝසී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. රට ජාතික දජයද අඩකුඹු කොට තබන ලෙසද දැනුම් දී තිබෙනවා. බේලඟ ලක්කන්න ප්‍රවෘත්ති පස්සලු තුනට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: වෙලාව පසුරු 2:04.

0: Пратете Вагафия на Радио.
1: Сатиаг Лакаде.
2: Посанг Ведикаве Радио Каранея. Лакханда Ги Рашми.
3: මං යන්න හදන්නේ දුබායි වලට. දුබායි වල ඉන්නවා චලිත රත්නායක, එයාගේ බිරිඳ තමයි නිසංසල රත්නායක. දුවලා දෙන්නෙක් ඉන්නවා, ගයත්මි සිහෙලි නේද? සිහෙලි තමයි ටිකක් චන්ඩියනේ. ජෙහෙල් ගමුවෙන් තමයි මේ රොක්සිටි ඇපරල් එකෙන් මේගොල්ලෝ එකතු වෙන්නේ. ඉතින් ශාමල රත්නායක ගුලන්ගත්ත මතක් කරලා ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙනකොට උත්තර දීලා තියෙනවා ගොඩාක් දෙනෙක්. ගොඩක් අය අහලා තියෙනවා ගුවන් විදුලියද උත්තරේ කියලා. ගුවන් විදුලිය නෙමෙයි උත්තරේ. හැත දෙකයි 44 අන්තිමට දුරකථන අංකය දියන්නේ. ඉතින් නම දාන්න අමතකුණා නේද ඔයාට? පැල්පොල මනෝජ් මේ වෙලාවේ අහගෙන ඉන්නවා. මනෝජ්ජත් මතක් කරනවා මේ පැල්පොල කියන්නේ ඉතාමත්ම සුන්දර පරිසරයක් තියෙන ප්‍රදේශයක් නේද? පැල්පොල ඉතින් මැණික් එහෙමත් තියෙනවා. නවපින්න අමිල, ඒ වගේම සම්පත් බන්දුල, ඒගම ඉන්න කට්ටියක් මේගොල්ලෝ කට්ටියම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. කට්ටියම අර එකට එකතු වෙලා ඉන්නවා. දැන් මෙයා උත්තරේ දෙනවා හරි කියලා හිතාගෙන. එයාගේ නම චන්දිමා. මම චන්දිමා. මම කියන්නේ ගුවන් විදුලියයි උත්තරය. එහෙම තමයි චන්දිමා අර පාසල් යන කාලේදී නැගිටලා උත්තර දෙන්නේ. හැබැයි ටීච කියනවා වැරදි චන්දිමා. එහෙනම් ඉතින් චන්දිමාටත් වැරදුනා නේද? හරි, බලමු කවුද හරියට උත්තරේ දෙන්නේ කියලා. බුලත් කෝපිටියෙන් ජයසිංහ ලොක්කයියා. ගෙදර හැමෝමත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ ලොක්කයියා. ඉතින් ලොක්කයියට කොහොමද දැනෙන්නේ කියලා ලියාවි මැසේජ් කරාවි. ජීරශ්මි වලට සාමාන්‍යයෙන් ආදරයක් නෙවෙයි මෙයා කියන්නේ පට්ට ආදරී කියලා. ඉතින් එහෙම තමයි ආදරය ගැන ටිකක් වැඩියෙන් කියනකොට, වැඩියෙන් දැනෙනකොට හවස 6 වෙනකන් යන්න බැරිද කියලා අහනවා. එහෙම බෑ, එහෙම පුළුවන් කමක් නෑ. හවස 4ට ඉවරයි. දුව තමයි දෙවුමි. බිරිඳ කවුද? නදී ඉන්නවා. පුතා කල්ප. ආනන්ද රත්නායක මහියංගනේ 7 කණුවෙන් තමයි මැසේජ් එක දාන්නේ. ආනන්ද රත්නායක කියලා කියන්නේ හොඳ යාළුවෙක්. ඒ අතරදී දැන් සමහර ඔය බාගෙට මැසේජ් එක දාලා නම දාන්න අමතකුණාන් පස්සේ මැසේජ් එක සම්පූර්ණ කරනවා. එහෙම සම්පූර්ණ කරලා සෝරි කියලා දාන්න තරම් කාරුණික වෙනවා. ඉතින් එහෙම වුණාට මට ආපහු කියන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. මහරගමට යන්න සූදානම් වෙන්නේ ඔපල් එකේ කට්ටිය ඉන්නව නේද? ගයන් ඉන්නව සිරිවංශ ගාමිණී ලසිත, ඔය ඉන්නේ චුට්ටි. චුට්ටිව තියාගෙන ඉන්නව දැන් ජනවාරි වලදී. එහෙම කියනවා චුට්ටිට, චුට්ටි ගේන්න මුට්ටි. කිරි උතුරවන්නයි අපි හදන්නේ කියලා කියන්නේ චුට්ටිට තමයි. අනුර ඉන්නව, කුමාර ඉන්නව, ශාන්ති ඉන්නව, නිරෝෂා ඉන්නව, හර්ෂණී ඉන්නව, සුභා ඉන්නව. හැමෝටම සුභවදන සුභා. දිනුෂා ඉන්නව, කමනී ඉන්නව, චන්දානි, ඉරේෂා, නයනි, දෙල්පචිත්‍ර, ඒගොල්ලෝ ඔක්කොම මහරගම ඉන්නේ. ඉතින් මහරගම වැඩ කරන්න ආවට මහරගමම නෙමෙයි.

0: යහමුල්ලති එන්නේ අකුරැස්සේ අකුරැස්සේ තියෙන යහමුල්ලේ ඉන්නවා සුජීව සුජීව මේ වෙලාවේ අහගෙන ඉන්නවා සියලු දෙනාව එකතු කරගෙන සුජීවට දැනෙන විදිය ලේලා නැහැ සුජීව හැබැයි අපි බලාපොරොත්තු වෙන සුජීවට දැනෙන්නේ කොහොමද මේ ප්‍රසංගය කියලා සුජීවගේ අදහස එකතු කරයි කියලා ප්‍රශ්නයක් ඇහුවා මේ කටක් නැහැ සද්දයක් ඇහෙනවා පයක් නැහැ ලෝකේ වට යනවා කියලා ගොඩක් අය ගුවන් විදුලිය කියලා දැම්මා ඉතින් ගුවන් විදුලිය ලෝකේ වට යන්නේ නැහැ ගුවන් විදුලි ලෝකේ වට ඇහෙන එක තමයි වෙන්නේ හැබැයි ඉතින් සුළඟ ලෝකේ වටේ යනවා සුළඟ නුඹ වගේ ඒකින්ද උත්තරේ තමයි තරු සිබස් නායක දෙන්නේ එයා තමයි ප්‍රශ්නයක් ඕනේ කියලා කිව්වේ එයා ප්‍රශ්නයක් ඕනේ කියලා උත්තරේ හරියට දුන්නා තරු සිබස් නායක තමයි උත්තරේ හරියට දීලා තියෙන්නේ සත්ලේකේ කට්ටිය අහන ෆෝන් එකද කියලා ඔයාගේ ෆෝන් එක ලෝකේ වටේ නෙමෙයි ගේ වටේ යන්නේ ඔයා තමයි මැසේජ් කරුවේ කියලා සත්ලේකේ ඔල්ලයක් ආවම ගේ වටේ යන්නේ ඔයා. අනේ යාළුවෝ ටික කියනවා ඇත්තම තමයි කියලා. සත්ලේකේ ඉන්නේ මගේ යාළුවෝ ටිකක් ඒ නිසා බය නැතුව ඕන දෙයක් මට කියන්න අයිතියක් තියෙනවා. හැබැයි ඉතින් වැඩේ කරන්න උන හරියට සත්ල ගාමන්ට් එකේ විතරක් නෙමෙයි දැන් ගාමන්ට් ගොඩාක් මාත් එක්ක මේ වෙලාවේ අහගෙන ඉන්නවා වැඩ බිම්වල ඒ අතරතුරේදී බස් රථයේ පදවන රියදුරු මහත්තුරු වෙන වෙලාවට වගේ නෙමෙයි මේ වෙලාවේ කියන්නේ කරකවන්නේ ඔන්න අපේ වැඩේ තමයි ගීරශ්මි අහන එක කරකවන්න කියලා කියනවා. මල්ලි පොඩ්ඩක් එන්නකෝ පිටිපස්සේ ඉන්න මල්ලිට කියන්නේ කොද්දොස්තර මල්ලිට එයාට කියනවා දාන්න ලක්කඳ වැඩේ පටන් ගන්න තියෙන්නේ කියලා කියනවා. එයා දන්නව හවස 4 වෙනකන් නැලවෙන පැද්දෙන රිද්මෙට අහන එහෙම සුදුරු ගීතාවලියක රසය විඳින්න පුළුවන් තැන තමයි ප්‍රසංගයක් නරඹනවා වගේ. ඒ නිසා එහෙම කියලා කල්පනා කරන අය මේ වෙලාවේ අහගෙන ඉන්නවා. දැන් අහගෙන ඉන්න වෙලාව මතක් කරොත් 2:12.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත ලකන්ද Radio ITN.
0: එහෙනම් ඉතින් වැඩි ප්‍රශ්න දෙන්න ඕනේ නැහැ. ඒ නිසා මේ තියෙන ප්‍රශ්න හොඳටම ඇති. දැන් රෝහල් එහෙම පිරි ඉතිරි කියලා තිනෝ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව එන්නෙන් වැඩි වෙනවා. ඒ නිසා මේ සංගීත ප්‍රසංගයේ රස විඳිනවා වගේම ප්‍රසංගයේ රස විඳින අතරතුරේදී වත්ත පිටිය පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරමු. අල්ලපු ගෙදර කවුරුත් නැත්නම් ඒ අය දැනුවත් කරමු. දැනුවත් කරලා මේ සුද්ධ පවිත්‍ර කරගන්න කටයුතු කරමු. ප්‍රශ්න ඇති කරගන්නවට වඩා හොඳයි සුද්ධ පවිත්‍ර කරගන්න එක. ඒ නිසා මේ පිරිසිදුව තියාගෙන මදුරුව බෝවෙන ස්ථාන අඩු කරාට පස්සේ බොහෝ දෙනෙක් කියනවා දැන් නම් අපි වෙත්තේ මදුරු ටිකක් අඩුයි කියලා. අනේ ඉතින් හැමදාම මේ විදිහට පිරිසිදු කරලා තියාගන්නවා නම් මදුරු නැත්තරම නැති වෙලා යාවි. එහෙම දවසක් අපි බලාපොරොත්තු වෙනවා. සින්දුවේ කිව්වා වගේ අපි සිහිනවලට යාවි කියන වගේ එකක් තමයි කියන්න තියෙන්නේ මදුරුව නැති වෙන දවසක් බැලුවොත්. හැබැයි ඉතින් මදුරුව ওই තරම් කුඩා සතෙකුට මේ තරම් විශාල ශරීරයක් බිම දාන්න පුළුවන් කියන එක පසක් කළා තියෙනවා. සංඛ්‍යාත්මකව ගත්තොත් 50ක් මියදිලා තියෙනවා මේ වෙනකොට. 50 කියන්නේ ලේසි සෙල්ලමක් නෙමෙයි, සාමාන්‍යයෙන් ක්‍රිකට් පිටියට ගියාම අර්ධ සතකයක් නේද? එනිසා ජීවිතත් එක සෙල්ලම් කරන්න එපා කියලා තමයි අහල පහලයට කියන්න තියෙන්නේ. ඒ නිසා අහල පහල ඉන්න ඔයා මං කියන දේ අහලා කංකම් බූරු කරනවා කියලා හිතාගෙන වත්ත පිටියේ සුද්ධ කරන්න ඕනේ. හරි, එමුනම් ප්‍රසංගය අතරට යමු. යලි අපි කතා වහ කරමු. ප්‍රශ්න යෝජනා චෝදනා එක රසය බෙදා හදා දෙන තැනයි ලක්කඩ ගීරශ්මි. ලක්කඩ ගීරශ්මි කියලා කිව්වහම හැමෝම ආදරය කරන සුන්දර ප්‍රසංගික රසාලිප්ත මෙහෙවර අරගෙන එනකොට වැඩබිමේ ගොවිපොලේ මගතොටේ වාහනේ මේ වෙලාවේ අහගෙන ඉන්න ඔයා වෙනුවෙන් දෙනවා මෙන්න මේ විදිහට ලස්සන සින්දු ටිකක්.

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 21යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: සතියක ලක්හඩ.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ආණ්ඩුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වෙන්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
2: සතියක ලක්හඩ
3: මගේ පෙරලි පෙම්වති නුඹ
4: අනිතරේ පහන්නට එහෙම දෙයක් කියයි කි. ඒකින් පහන්ගේ හැටිනේ මම ඔයාලට කල්නොත් කියලා දෙනවා. පහන් කියන්නේ මහා අවසාවාදී මිනිස්සේ
2: අධ්‍යක්ෂණයා ඉන්තික ධර්මතිලකා.
4: අපි මූඩ් එක චේන්ජ් කරන්නත් එක්ක පොඩි බ්‍රේක් එකක් ගන්නත් එක්ක යන් අපි ගිහලා මූවි එකක් බලමු.
5: මෑ මූඩ් එක ගන්න මට.
4: එන්නේ මූඩ් එක හදාගමු. එන්න මූවි එකක් බලන්න. එන්න.
2: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: මේ වෙලාවේ මම යන්න සූදානම් වෙන්නේ පුලියාපිටියට. පුලියාපිටියට ගියහම මෙයාගේ අම්මා අයිරාංගනී, තාත්තා කරුණාදාස, නංගි තමයි ධනුෂ්කා, නිලක්ෂි තමයි මෙසේජ් එක දාන්නේ. නිලක්ෂි කියන්නේ ටිකක් එත මෙහෙට දුහලා පැනලා වැඩ කරන බොහොම කඩිසර කෙනෙක් නේද නිලක්ෂි? මං කිව්ව හරිද කියලා මෙසේජ් එක දාන්න ඕන. ගොඩක් අය උත්තරේ දීලා තිබුණා හිත කියලා නෑ, මං උත්තරේ කිව්වා. මේ සුළඟ තමයි උත්තරේ වුණේ. කටක් නෑ සද්දයක් ඇහෙනවා, පයක් නෑ ලෝකේ වටේ යනවා කියලා. ඒ නිසා සුළඟ උත්තරය දැන් උත්තරේ දීලා ඉවරයි. දැන් මේ සබහාදහම පරිසරය අද දවසේදී පිරිසුදුව තබා ගන්න කියලා කියද්දී ඔය ප්ලාස්ටික් බෝතල් අරන් ගෙල්ලා නෑ මං අද විතරක් මෙතන වීසි කරලා යනවා කියලා හිතන අය කල්පනා කරන්න, අනිත් අයට බලන්න ඉතුරු කරන්නේ ප්ලාස්ටික් බෝතල් පිරුණු තැනක්ද? ප්ලාස්ටික් එහෙම නැත්නම් පොලිතීන් භාවිත කරලා ඒවා විනාශ කරලා පරිසරය නැති කරලා දානවා. නැති කරලා දාද්දී කල්පනා කරන්න නොමිලේ මොනතරම් දේවල් දෙනවද? ගහ, කොළ, ඇල දොළ, අපිට දෙන ජීවිතය, ඒ ජීවිතය ජීවත් කරවන්න අපි සබදාහමේ කොටසක් හැටියට එකතු වෙලා ඉද්දී අපිට නොමිලේ ගොඩාක් දේවල් දෙනවා. හැබැයි එයාට රිද්දුවොත් වන්දි ගෙවන්න වෙන්නේ ලේසි පහසු විදිහට නෙමෙයි, මුදලින් ගත්තම කෝටි ගණන් වලින් වන්දි ගෙවන්න වෙනවා. ඒ නිසා සබදාහම විනාශ කරන්න එපා, පරිසරය රැකගමු කියලා තමයි මතක් කරන්නේ. මතක් කරන්නේ මුකුත් ඉඳන් නෙමෙයි. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50 දක්වා වර්ධනය වුණා, 70,000 ඉක්මවලා රෝගීන් වාර්තා වෙනවා. ඉතින් ඇඳේ ඉඩමදි, රෝහල් වල ඉඩමදි, ප්‍රතිකාර කරන එක ලේසි නෑ. වෛද්‍යවරුන් ඉන්නේ සීමිත සංඛ්‍යාවක්. මේ සියල්ල ගැන හිතලා, ජීවිතය ගැන හිතලා වටපිටාව සුන්දර කරගන්න, පරිසරය රකින්න, ඒ විතරක් නෙවෙයි මදුරුවන් බෝ වෙන ස්ථාන නැති කරගන්න කටයුතු කරන්න. කියන්න මොනේ තන තමයි මේ ඔය පීල්ල, වැහි පීල්ලේ කුළු පිරලා නම් සුද්ධ කරගන්න ඒ ස්ථානය. ඒ විතරක් නෙවෙයි වටපිටාවේ පොලිතින් දාලා තේනවා නම් ඒවැ වතුර පිරෙනවා, ඒවැ තමයි මදුරුව බෝ වෙන්නේ නොහිතන තැන්. ඒ වගේම සමහර ගහකොළ තියෙනවා, ඉතින් ඒ ගහකොළ වල වතුර රැඳෙන ස්ථාන තියෙනවා. ඔය ටින් බෙලෙක්ක ඒවා සියල්ල වලවල දැම්මත් කමක් නෑ. ඉතින් මේ මොකද මේ වෙලාවේ දැන් යම්කිසි විදියකින් පරිසරයට මූලිකම කාරණේ වෙලා තියෙන්නේ ඩෙංගු රෝගීන් නියදෙන සංඛ්‍යාව අඩු කරගන්න එක. ඒ නිසා මේ දැන් බොහෝ දෙනෙක් වත පිටිය පිරිසිදු කරලා ළඟම තියෙන තැනකට ගිහිල්ලා අතාරිනවා. මගදොර යනකොට තේරෙනවා මේ ඔය සාමාන්‍යයෙන් අපි කියන්නේ සොපින් බෑග්, ඒවැ කුණු මල්ල පුරෝලා, ඒකේ ඔක්කොම දේවල් ටික තියෙනවා. ඒවත් එක්ක ගිහිල්ලා පාරේ හැලලා යනවා. එහෙම කරන්න එපා, මොකද මේ සුන්දර රටක් නිර්මාණය කරන්න දායක වෙන්න ඕනේ ඔබ. හරි, ඉතින් මම මේ වෙලාවේ ආරාධනා කරන්නේ 0703939357 මැසේජ් එකක් දාන්න කියලා. එහෙම දානකොට වසන්ත කුමාර හෙට්ටි තම්ත්‍රි කියන්නේ ඡායාරූපයක් සහිතව Facebook එකට ගිහිල්ලා මගේ ඡායාරූපේ යලි මට සෙන්ඩ් කළා. හැමදාමත් පුංචි පුංචි දේවල් එකතු කරන මිත්‍රේ, කියා තමයි මුංගේන ජනපදයටම ලක්කඩ අහන්න කියලා විටින් විට කඩින් කඩ නිතර ගොස් ඇවිටිලි කරලා ලක්කඩ අහන්න කියලා කිව්වහම බොහෝ දෙනෙක් අහන තැනටපත් කරේ වසන්ත කුමාරේට ඉදන්දි. දැන් මේ මුංගේනේ වැඩි දෙනෙක් වසන්ත කුමාරේට ඉදන්දිව දන්නෝ විතරක් නෙමෙයි, ඒ අය වසන්ත නිසා ප්‍රසංගේ රස විඳිනවා. ඒ රසය බෙදා හදා ගන්න බව මේ මැසේජ් වලින් තේරෙනවා.

बहुत एक प्रसंग हो रहा है එකෙකුතු වෙලා ඉදදි දැන් අපිට තව මොනෝහරි දෙයක් එකතු කරන්න පුළුවන් නම් වටිනවා කියලා අදහස එකතු කරලා තියෙනවා. ඒ අතරෙදී ප්‍රශ්නයක් අහන්න කියලාම තමයි කියන්නේ. ඉතින් ප්‍රශ්න එහෙම දිගින් දිගටම ප්‍රශ්න දෙන්න අරගයි. මොකද ජීවිතය කියලා කියන්නේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න පත්‍රයට උත්තර හොයනකොට දවසින් දවස ගෙවිලා යනවා. ඒ දවසින් දවස ගෙවිලා යන දේවල් වලට කියන්නේ බලාපොරොත්තු කියලා. ඒ බලාපොරොත්තු සමහර ඒවා ඉටු වෙනවා, සමහර ඒවා ඉටු වෙන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් මම කල්පනා කළා ප්‍රශ්න අහනකොට නෝදයි මාත් එක කේන්තියෙන් ඉන්න අයට පොඩි වාක්‍යයක් ලියන්න දෙනවා. මේ වාක්‍ය ලියලා 0.7 0.3 93.5 93.4 තමයි සෙන්ඩ් කරන්න ඕනේ. කේන්තිය නිසා මොකක්ද ඔයාට වෙන්නේ? කේන්ති ගත්තාම ඉතින් මම වයසර යනවානේ. හෝග ඉතින් සාමාන්‍යයෙන් දන්නේ ගන්නේ. ඒ නිසා ඊට වඩා එහා ගිය එකක් ලියමු. හතයි 0.3 93.5 93.4 කේන්තිය නාය කේන්තිය ගැන ලියන්න ඕනේ. හරි ඉතින් සුමනලා, කමනලා, සමන්දිලා, නයනලා ඒ ඔක්කොම අහගෙන ඉන්න අතරතුරේදී රුවිනි ප්‍රියංගනි එයා මේ මැසේජ් කරන කෙනෙක් අපිට මොරටුවේ ඉඳලා පහුගිය කාලෙම නැත්තේ ඇයිද කියලා කල්පනා කළා. අද ඉතින් මේ කටුනායක පැත්තට තව පොඩි වෙලාවකින් එන්න. මොකද ගමන් ගොඩකාය මැසේජ් කරලා තියෙනවා. ඉතින් ඒ මැසේජ් කියන්නත් ඕනේ, ප්‍රසංගය රස විඳින්නත් ඕනේ. වෙලාව 5:02:38 ලක්කඩ ගී රශ්මි සමගයි ඔබ

0: taşıma paha, anıltın ay taşıma hata.
1: Latin anı, Latin anı, Latin anı.
0: Lakanda Radio ITN.
2: Satyagı Lakanda.
3: Osang Vedikavi Radio Karanaya Lakhanda G. Rashmi
4: Vinita Airangani message karanne tamange aadarane putawat ekathu karaganna kiyala paanudure inna puta iting yawat ekathu karagena lassana sinduwak denna kiyala ne kiyanne neida e atharedi me oyata kiyanna thiyenne 1732 durakathana anke thiyenne iting me ආයතනේ නම නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ නම් ටික එවන්න මැසේජ් එක කියන්න පුළුවන් කමක් තියෙනවා ඒ නිසා මේ බොහොම ආදරෙන් ඉල්ලීමක් ඒකම මතක් කරනවා දැන් අද මේ විදිහේ අහගෙන ඉන්නවා මහානාම විද්‍යාලයේ 93 කණ්ඩායමේ රෝෂිත් අබේ ආසිරි හේමන්ත ක්‍රේෂි ජේ ඒ වගේම සුජිත් ඉන්නවා රණවක ඉන්නවා සංජය ලක්ෂුමගේ හරි ඒගොල්ලෝ කට්ටිය තමයි මේ වෙලාවේ අහගෙන ඉන්නේ ඉතින් මැසේජ් එක දාපු ඔයාවත් ආදරෙන් මතක් කරනවා ඒ අතරෙදි මම යන්න සූදානම් වෙන්නේ දැන් මැසේජ් කළා මෙච්චර වෙලා අපිව කිව්වේ නැහැ බලන්නකෝ පොඩි චෝදනාවක් මට නැතුව නෙවෙයි චෝදනාවක් තියෙනවා හැබැයි ඉතින් හැමෝම කියන්න උත්සාහ කරනවා කෑගල්ලේ ඉන්නවා නිද්දෙනිය ගමේ උපනන්ද කොහොමද උපනන්ද වැඩේ මරු කියලා තමයි උපනන්ද කියන්නේ ඉතින් අපි දරණියකලේ ඉඳලා නේද සද්දේ අහගෙන ඉන්නවා සින්දුවක් දෙන්න චිරත් අය ඉන්නවා චමත් අයියා ගිහන් අයියා ආකාශ් ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න අමරේ මල්ලි තමයි මැසේජ් එක දාන්නේ අමරේ කියන්නේ මැරෙනවට අයන්න දැම්මහම අමරේ වෙනවා ඒ කියන්නේ නොමැරි ජීවත් වෙන්න පුළුවන් නම් එයා තමයි අමරේ අමරණීය වෙනවා කියලා කියන්නේ ඒකයි ඉතින් ඒ නිසා මේ එතන ඉතින් නිවන මොක්සුව එහෙම කෙලිවෙලා ගොඩාක් දේවල් කියලා තියෙනවා ඉතින් නොමරන තැනට පත් වුණාට පස්සේ මයංගනේ මාපාගඩ 21 කණුවේ ගාමන්ට් එකේ බොස් ඇතුළු සෙට් එක මතක් කරනවා ඔයගොල්ලෝ කොමව එකතු කරගන්න කියලා තමයි කියන්නේ ඒ අතරෙදී යනවා සතියක ලක්කඩ අපිත් අහගෙන ඉන්නේ බුලත් සිංහල දහරා බුලත් සිංහලෙන් අම්මා තාත්තා ලොකු මල්ලි චූටි මල්ලි ධෝනි ඉන්දුනිල් ප්‍රණීත් ඉන්නවා කෞෂි ඉන්නවා මදු ඉන්නවා තුහින බබයි ආදී බබයි මතුකම් පළවතෙන් එයාගේ ආදරණීය හබි රංග රයිට ඒගොල්ලෝ මතක් කරනවා මගේ චූටි වැණික ඉනුකි තරුසි බස්නායක නංගිවත් මතක් කරන්න කියලා කියනවා ලක්කන්ඩ යාළුවෙක් වැඩසටහන කරන ඔයාව එකතු කරගන්න නලින් අයිය ඔයාට කොහොමද මම ඉතින් හොඳින් බව මේ හඬ ඇහෙනකොට ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ කියලා තමයි කියන්නේ ගුවන් විදුලිය කියලා උත්තරේ දුන්නට ෂූ ෆැක්ටරි අය වැඩ කරන ගමන් ඔයගොල්ලෝ කට්ටියගේ නම් නොකිය කර්මාන්ත ශාලාවේ වැඩ කියලා කියන්නකෝ මම නේද දැන් ඉතින් අද දවසේ වැඩේ නියමයි එහෙම කියලා බර්ත්ඩේ එකක් තියෙනවා සයුනි කිත්නුරා නේද සයුනි කිත්නුරා හරි ඔයාලට සුබම සුබ උපන්දිනයක් කියලා කියනවා අම්මා චතුරංගනි චතුරංගි අම්මා චතුරංගි තාත්තා අනිල් ඔගොල්ලන්ගේ සීයා පද්මසිරි ආච්චි තමයි රංජනි ඒගොල්ලෝ කට්ටිය එකතු වෙලා තමයි මේ විදිහට මැසේජ් එක දාන්නේ සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ඉතින් ලක්කන්ඩ ගීරශ්මි මං කියන්නේ නිරෝගී වේවා ජය වේවා කියලා අලව්වේ කූල් ස්පොට් එකේ කූල් එකේ අහගෙන ඉන්නවා මේ වෙලාවේ අහගෙන ඉන්න කට්ටිය කවුද ඉන්නේ ගොඩක් අය ඉන්නවා තව විනාඩි 4ක කාලයක් තියෙන නිසා මම ප්‍රසංගය අතරට යන්නයි සූදානම් ඊට පස්සේ පැය ප්‍රවෘත්ති අහන්නත් තියෙන නිසා

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: දියලුම දියල්ල ආසන්නයේ ඌව මාවලගම කඳුපන්තියේ විශාල ගින්නක් කඩගත්තා. ඊයේ පස්සුරුවේ හටගත් ගින්න කඳුපන්තිය පුරා පැතිර ගොස් තිබෙනවා. ඉන්ද්‍රක්ෂිතයේ අක්කර 20කට අධික ප්‍රදේශයක් විනාශ වුණා. වේලි කාලගුණයේ සහ තද සුළන් හේතුවෙන් ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා. මේ අතර හඟුරන් කෙතේ දියතලා කඳු වැටියට කිසියම් පිරිසක් ඊයේ ගිනි තබා තිබුණා. මෙය වික්ටෝරියා සහ රන්දනිගල ජලාශවල ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශයක් ලෙසටයි සැලකෙන්නේ. ඒ කඳු මුදුනේ අක්කර 10කට අධික ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා.
3: ලකඩ විදේශීය ප්‍රවෘත්ති
2: 2026 ලෝක કૃතිම බුද්ධි සමුළුව සහ ගෝලීය કૃතිම බුද්ධි කළමනාකරණය පිළිබඳ ප්‍රමුඛ පෙළේ හමුවක් පැවැතුණා. ඒ චීනයේ ෂැන්හයි නුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් මෙම සමුළුවේ සමාරම්භක දේශනය සිදු කළා. සාධාරණ සහ යුක්ති සාගත ගෝලීය કૃතිම බුද්ධි කළමනාකරණ පද්ධතියක් එක්ව ගොඩනැගීම මෙවර තේමාවයි. ජනතාව කේන්ද්‍ර කරගත් ත්‍යාගශීලී සාහිත්‍යකර සංකල්පයකට අනුගත වීම චීනයේ ස්ථාවරයේ බව ෂී ජින්පින් මෙහිදී ප්‍රකාශ කළා. કૃතිම බුද්ධි තාක්ෂණය පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින් පොදු ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් ගාමක බලවේගයක් බවට උත්සාහ කළ යුතු බවද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එෙහිදී සිව්වැදෑරුම් යෝජනාද ඉදිරිපත් කර තිබෙනවා. මෙලඟ ලක්ෂණ ප්‍රවෘත්ති පස්වරු හතරට
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
6: වෙලාව පසු 3:03.

0: වෙලා පස්සෙ 3යි විනාඩි
1: 13යි. මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.
4: සතියක ලක්හඩ. ලොවක් සනසන ඕ

0: නොමියන හඬ
1: ආරණ්‍ය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය.

දානෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: En Maranikai. Dengu, Daddy Avadhanam Kalapa, Ekasiya Hattaya Pahak, Ratapura, Panas Dekak, Basnahira Palatin, Dengu Mardaneeta Saha, Palaneeta Adala, Toruturu Labadima Sadaha, Jatika Dengu Mehiyu Mediriyata, Maturuwan Bowanasthana Pilibada, Danum Denna. 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු
1: සතියක ලක්හඩ
2: සංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
3: මොමේ එකතු වුණොත් ඉතින් පරද්දන්න පුළුවන් කියලානේ කියන්නේ ඩෙංගු මාරාන්තිකයි දැන් 70000 ඉක්මෝලා රෝගීන් වාර්තා වෙනකොට රෝහලේ ඉඩ මදි වෙනකොට දැන් පවුලේ ඥාතියෙකුට මේ රෝගී තත්ත්වය උදා වෙලා මේ පේටඩ් අඩුවේගෙන යනකොට ජීවිතය ගැන බිය ඇති වෙනකොට තමයි මතක් වෙන්නේ අනේ ඩෙංගු වෙනුවෙන් අපි යමක් කරන්න ඕනේ කියලා. එහෙම හිතෙන දවසක් උදා නොවෙන්න අපි වැඩ කරමුයි කියලා තමයි ආරාධනා කරන්නේ. අවට වටපිටාව පිරිසිදුව තියාගන්න. ඒ විතරක් නෙමෙයි මදුරුව බෝ වෙන ස්ථාන පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න කියලා තමයි ඉල්ලන්න වෙලා තියෙන්නේ. අලව්ව කොහොලානෙන් ජයකලණී සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. දැන් මේ ඔයාව එකතු කරගන්නවා. උපාලි ඉන්නවා, චිත්‍රාණී ඉන්නවා, මාධව, කසුන් ඇතුළු මේ ලකඩහන සියලු දෙනාව එකතු කරගන්න කියලා කියන්නේ. ඒ අතරෙදි මම නුවරට යනවා. නුවර සංජීව, ඔයා අහගෙන නේද තාම? ප්‍රසංගයේ රසවිඳින අතරතුරේදී හැලියගුර පැත්තට ගියොත් එහෙම මොවි ඉන්නව, නඳුන් ඉන්නව, බුද්ධික සරුංගල හතර ගමල්ලු ඉන්නේ. සරුංගලේ කියලා කියන්නේ ජීවිතයට සමාන කරන්න පුළුවන්. මොකද සමහර ලාවට ඔය සරුංගලේ අල්ලගෙන ඉන්නේ නූලකින්. සමහරලාට නූල කැඩලා ගියාට පස්සේ සරුංගලේ කොහේ යනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා ජීවිතය කියලා කියන්නේ සරුංගලේ වගේ එකක්. කොයි වෙලාවේ අපේ ජීවිතය නිමා වෙනවද කියලා කියන්නත් බැහැ. අලවින සුභාෂිනී සහ ප්‍රභාෂි, ඒ දෙන්නා මගේ යාළු. හොඳ යාළුවෝ කාලයකට පස්සේ තමයි හමු වෙන්නේ. තමන්නේ ඉතින් කොහොමුණත් මිත්‍රත්වය පදනම් කරගෙන මැසේජ් එකක් හරි දාන්න මතක් වෙන එකත් ලොකු දෙයක් නේ. බණ්ඩාරගම උමා ගාමන් ටිකේ කට්ටිය ඉන්නවා. එතන ඉන්නවා කුමාරි, දිනුෂ ඉන්නවා, ශ්‍යාමලි ඉන්නවා, දිරුරුක්ෂි ඉන්නවා, රංජනී ඉන්නවා, අමේලා, චන්ද්‍රිකා තමයි මැසේජ් එක දාන්නේ. චන්ද්‍රිකා මැසේජ් එක දානවා කුමාරියක් වගේ අපට බහදීලා ඇති. එහෙම කියන කුමාරිද මේ? දිරුම් පිටියේ ආර්ජියකේ නිවන්ත අයියගේ උපන්දිනේ. එයාට ඉතින් ළඟින් නංගිලා දෙන්නට විශේෂයෙන්ම සින්දුවක් දෙන්න කියලා කියනවා. ඒකේ මොකද නංගිලා දෙන්නේ දෙපස්සින් ඉන්නව නේද? හරි. ආර්ජීයි එකේ කට්ටිය සියලුම දෙනාම මතක් කරන්න කියලා කියනවා. ඉතින් මේ මැසේජ් එක දැම්මේ කවුද කියලා නම් දන්නේ නැහැ. කොහොම වුණත් එයා ටිකක් අරයා

දෙන්න තුන් දෙනා එක්ක ඉන්නේම ගැන හොයන්න නැතුව යාගේ වැඩක් කරගත්තා නම් මොකද වෙන්නේ? තෙලින් මේ ෂාට මේ යා අසනීප තත්ත්වයකට පත් වෙන්නේ කොහොමනත් සුවේ ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ දියුරුම් පිටියෙන් එයාගේ ආදරණීය දිනුක. එයා වැඩි මාස වැඩිමල් ඔබේ හිතට කියලා තමයි කියලා සින්දුව දෙන්න කියලා කියන්නේ. ඇයිද දන්නේ එහෙම ඉල්ලන්නේ? කොහොමනත් මට දෙන්න පුළුවන් විදිහට තමයි දෙන්න වෙන්නේ මේ වෙලාවේ. ලක්ෂ්මණින්නෝ තමරයින්නෝ නිශානින්නෝ චේතනා තේජ අවෝර් පුංචි පුතා මහග්ගිය අවිෂ්ක සමග සේරුවවිල කෙඩි සමරසිංහ පවුලේ සියලු දෙනා ඉන්නෝ සුවපත් වේවා කියලා තමයි යා හැමදාම මැසේජ් එක නිමා කරන්නේ. නලින් අයිය අපි කටුනායක HF එකින් HF එකේ කට්ටිය නම් ඉතින් මන් නොදන්නවයි. බර්ත්ඩේ එක තිබුණා නේද සචිනිගේ? සචිනි සුභම සුභ උපන්දිනයක්. අයියෝ ඔයා කොහොමද ඔය තරම් දේවල් දන්නේ? මෙරට ගාමන්ට ශ්‍රේෂ්ඨයේ ඔක්කොම දෙලා මේ ප්‍රසංගේ රස විඳිනවා. මගේ යාළුවෝ ගොඩාක් ඉන්නවා. නඩබිමේ විතරක් නෙමෙයි ගොවිපලේ හිටියත් මාව අහගෙන ඉන්නවා. මගතොටේ ඉන්න වාහනවල ගමන් කරන මගේ මිත්‍රයෝ ටික, ඒ අතරේ කඩේට වෙලා ඉන්න රයිගම කඩේ නේද, ගලේ කඩේ සරච්චන්ද ඩයස් කොහොමද මේ වෙලාවේ බිස්නස් කරන ගමන් අහගෙන ඉන්න ඔන්න ඉතින් අපිව තමයි කියන්නේ කියලා තමයි කඩේට ඇවිල්ලා ඉන්න කට්ටියට කියන්නේ. අහන්න 93.5 93.7 කියලා ඔයා මැසේජ් එක දෙන්න ඕනේ. හරි, ඉතින් මුළු ලංකාවම අහන වෙලාවක් නිසා අමුදේ මොනවා කියන්නද නේද? දැන්නේ ඉඳලා කඩේට වෙලා අහගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මැසේජ් එක දාලා තියෙනවා 17:32 දුරකථන අංකය. සියලුම දෙනා මතක් කරනවා. දුව ඉන්නවා, ඒගොල්ලන්ගේ නෝනා ඉන්නවා. කවුද කියලා නම් මැසේජ් එකේ නම දාලා නැති එක තමයි කියන්න තියෙන්නේ. ධර්මීගල ඉන්දන පෙරහුම් මල ඉදිරිපිට කඩේට ගැන තමයි කිව්වේ. මම ප්‍රසංගය අතරට යන්න සූදානම් වෙනකොට සේවාදායක පණිවිඩයක් තියෙනවනේ නේද?

0: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
1: සතියක ලක්හඩ
2: අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු.
3: මේ ඔයාට ආරංචි නැද්ද? අපේ අම්මා එහෙන්දල කරපු වීඩියෝ එක ටීවී එකේ පෙන්නලා.
4: ඊරුමක් නැහනේ අයිසේ. ඔය ගිහින් හරියනෝ නම් අපිත් යනවනේ.
3: අම්මා ඉන්නවා කියන්නේ. කොහොම හරි ගෙන්න ගන්න බලන්න ඕනේ.
4: ඒවයි ඒවයි බේන් කියලා.
2: සති අග රාත්‍රී 9:00 ITN බලන්න. සමරය.

Lakhanda Radio ITN Prasanga Vedikave Radio Karanaya Lakhanda G. Rashmi ලාංකීය ජනමනස පෝෂණය කරමින් රසාලිප්ත මේවරකට එකතු වෙමින් දායකත්වය ලබා දෙමින් පුරා දශක දෙකකට ආසන්න කාලයක් තුල හෙළ කලාකෙත අසද්දපු ආදරණීය කලාකරුවන් එකම වේදිකාවකට එකතු කළා. ඒ ප්‍රසංග වේදිකාවේ ප්‍රමිතිකරණයෙන් යුතු ප්‍රසංගයක් ඔබට තිළිණ කළා නම් ලක්කඬ ගී රශ්මී තමයි. හැමදාමත් ඔබ ආදරය කරන ලක්කඬ ගී රශ්මී මේ

0: වෙලාව පසර තුනයි විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
1: දෙකියා සුරකින් මගතොට
3: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
0: ලක්හඬ ගීරශ්මිය කේතුලයි වෙලාවේ දැන් 0703935937 මැසේජ් එකක් දාන්න පුළුවන් කමක් තියෙනවා තාමත්. වෙලාව පසරු 3:38.

දැබ්‍රහිතු තුනි අද ලස්සන සුන්දර ප්‍රසංගයක් ඔබට අරගෙන එනකොට පුරා දශක දෙකකට වැඩි කාලයක් තුල එළ කලාකිතේ රසයේ උද්දීපනය කළ ප්‍රසංග වේදිකාව රේඩියෝ කණ්ණේ කරා නම් ලක්කඬ ගුවන් විදුලියයි ඒ ලක්කඬ ගුවන් විදුලිය ගෙන ආපු ලක්කඬ ගී රශ්මි අදත් ඔබ රස විඳින්නේ ගොඩාක් ආදරයෙන් ඒ ආදරය පෙරටුව මේ වෙලාව ප්‍රසංගය නිමා කරන්න තවත් මිනිත්තු 9ක කාලයක් විතරයි ඉදිරිව තිබෙන්නේ හැමදෙනාම වගේ සතුට බෙදා හදාගන්න රසාලිත මෙහෙවරකට ඔබව කැඳවාගෙන යන ගමනේදී මේ රසයේ නොනසා දෙසවනින් අසා මනසින් රසවිඳින ප්‍රාසංගික අත්දැකීමක් බවට පරිවර්තනය කරගනිද්දී වැඩබිමේ ගොවිපලේ මගතොටේ නිවහනේ නිදහසේ වාහනේ යනේන ගමන් අපිව රසවිඳින ආදරණීය හිතවතුන් සියලුම දෙනා 0703935934 මැසේජ් එකක් දාලා විවිධ අදහස් යෝජනා එකතු කළා. ඒ හැමෝටම බොහොම ස්තුතියි. එමනම් සමුගන්න අවසරයි ඔබත් එක්ක එකතු වුණු මම නලින් විරාජ් ලස්සන සුන්දර සන්ධ්‍යාවක්.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: දඹුල්ල බකමූණ ප්‍රධාන මාර්ගයේ රිදියැල්ල ප්‍රදේශයේ මාර්ගය අත්සල දමාගොස් තිබූ MP MG වර්ගයේ ජීව උණ්ඩ 22ක් සොයාගෙන තිබෙනවා. ඒ දඹුල්ල පොලිසිය විසින් මාර්ගය අත්සල ලඳු කැලෑවක තිබී ජීව උණ්ඩ හමු වූ බවයි පොලිසිය පවසන්නේ. ඒවා කිසියම් පුද්ගලයෙකු මෙම ප්‍රදේශයට රැගෙන බෙත් දමාගොස් ඇති බවට පොලිසිය සැක කරනවා. උණ්ඩ නිෂ්ක්‍රිය කිරීම සඳහා යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රියාංශයට භාර දීමට නියමිතයි. ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයට ඇතුළුවන ප්‍රවේශ මාර්ග අවහිර කර තිබෙනවා. උතුරු ජෝර්දාන් නිම්නේ රාසල් අහමර් වෙත ගමන් කිරීම සඳහා තිබූ මාර්ගද මේ දිනවල වසාදම ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඊශ්‍රායල් සොල්දාදුවන් සහ පදිංචිකරුවන් එම ප්‍රදේශයේ මුර සංචාරවලදී සිටිනවා. ඔවුන්ගේ භූමිකාවන් හඳුනා ගැනීම නොහැකි තරමින් ඊශ්‍රායල් හමුදාව සිය පදිංචිකරුවන් වෙනස් කර ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානයට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ළඟා කර ගැනීම මෙවුන්ට තවත් දුෂ්කර තත්ත්වයකට පත්ව තිබෙනවා. ලක්කඬ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
2: 24 පෑම සිරුවෙන් ලක්කඬ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

RTN රටට වග කියන රේඩියෝ සතියක ලක්හඩ

0: ਉਸ ਹਤਰਾ ਹੀ ਬਨਾੜੀ ਕੋਲ ਹੈ
1: අවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
3: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
7: ලක්හඩ

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: හවස 4 විනාඩි 30 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Ahana Kridavalin, Ahana Kridavakata, Lakhanda Kridavidya. Sama Sinasuradavakama, Savas Hatarai Theatre, Lakhanin. Kridavidya.
1: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝලි මිතුරු මිතුරුවනි, අදත් සූදානම් සුපුරුදු විදියට අද අපේ දෙවැනි දවස ක්‍රීඩා පිටියේ තොරතුරු ඔබට වාර්තා කරන ක්‍රීඩා පිටිය ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. අපි අද ක්‍රීඩා පිටියේ ආරම්භය ලබා ගන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වසන්තය ආරම්භ වී තිබෙනවා. LPL තරගාවලිය ආරම්භ වුණා ඊයේ දවසේදී. SSC ක්‍රීඩාංගණයේදී සමාරම්භක උත්සවය සවස 6:30ට ආරම්භ වුණේ. දෙවැනි සතර දිග්භාගයේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාලෝලීන් දැස් දල්වාගෙන බලාගෙන සිටින ක්‍රිකට් සැණකෙළිය තමයි ශ්‍රී ලංකාවේ ලීග් එක, ප්‍රීමියර් ලීග් එක. ඉතින් මේ ඊයේ දවසේදී SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. මේ තරගාවලිය ආරම්භය සනිටුහන් කරගත්තේ සවස 6:30ට සමාරම්භක උත්සවය සමග. ඒ අවස්ථාවට අපි දැක්කා ක්‍රීඩා අමාත්‍යවරයා සුනිල් කුමාර ගමගේ මහතා, ඒ වගේම පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ඉරාන් වික්‍රමරත්න මහතා සහ ක්‍රිකට් ඉහළ නිලධාරීන් රසක් ඒ අවස්ථාවට සහභාගී වෙනවා. ඒ වගේම ඒ අවස්ථාවට ලංකාවේ ජනප්‍රිය කලාකරුවන් රැසක් එකතු වෙනවා. වගේම තරගාවලියේ ක්‍රීඩා තරගාවලියේ බාර අධ්‍යක්ෂවරයා සමන්ත දොඩංගල මහතාත් මේ අවස්ථාවට එක්ව සිටින ආකාරය දැක්කා. ඒ වගේම ක්‍රීඩා උළෙල, එහෙම නැත්නම් සමාරම්භක අවස්ථාව වර්ණවත් කරන්න විවිධ ක්‍රමෝපායන් භාවිත කර තිබෙන ආකාරයක් ක්‍රීඩා පිටියේදී ඊයේ දවසේදී අපිට දැක ගන්නට හැකියාව ලැබුණා. ඊයේ කලාකරුවන් රැසක්, දේශ විදේශ කලාකරුවන් රැසක් ඊයේ දවසේ SSC ක්‍රීඩාංගණයට එකතු වුණා. ඒ වගේම සමාරම්භක උත්සවය ආරම්භ කරන අවස්ථාවේදී කණ්ඩායම් පහේම කණ්ඩායම් නායකයන් ක්‍රීඩා පිටියේ පැමිණ සිටියා කණ්ඩායම් සමග. ඒ වගේම නිල කුසලානය නිරාවරණය කිරීමේ අවස්ථාවත් ඊයේ දවසේදී දැක ගන්නට හැකියාව ලැබුණා කණ්ඩායම් සහ ක්‍රීඩා මාත්‍යරයාගේ ප්‍රධානත්වයෙන්. ඊට අමතරව අපි දැක්කේ ඊයේ දවසේදී ඩ්‍රෝන යානා 500ක් උදා ගනිමින් වර්ණවත් උත්සවයක් සංවිධානය කරලා තිබුණා. අහස සිපගන්න ගුවන්ගත කරා ඩ්‍රෝන යානා. එහිදී විවිධ රූ රටා මවමින් අහස වර්ණවත් කරන්නට ඊයේ දවසේදී හැකියාව ලැබුණා. SSCPTE අහස ඉතාම අලංකාර අයුරින් දිස්වන ආකාරය දැක ගන්නට ලැබුණා. ඊයේ පැමිණි ක්‍රීඩා ලෝලින්ට අපි දැක්කා විදේශ මාධ්‍යවේදීන් පවා මවිතීර පාත් කරමින් විවිධ රූ රටා අහසේ මවමින් මේ ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කරන ආකාරය, කුසලානේ වගේම ලංකාවට ආවේනිකෝ විවිධ රූප රාමු පෙන්නුම් කරමින් ඊයේ දවසේදී SSCPTE අහස් ගැබ වර්ණවත් කරන ආකාරය දැක ගන්නට හැකියාව ලැබුණා. ඉතින් ඒ ආදියේ ඉතා සුවිශේෂ වූ සමාරම්භක උත්සවයකින් තමයි ක්‍රීඩා තරගාවලිය ආරම්භ කරන්නට ඊයේ දවසේදී හැකියාව ලැබුණේ. එනිසා ක්‍රීඩා උළෙල දිගටම පැවැත්වෙන අගෝස්තු 8 වෙනිදා දක්වා දිගටම තරඟ පැවැත්වෙමින් තිබෙනවා LPL තරගාවලියේ. ඊයේ සමාරම්භක උත්සවය ආරම්භ කරේ ගෝල් ගැලන්ස් කණ්ඩායම සහ ජැප්නා කිංග්ස් කණ්ඩායම අතර තරඟෙන් තමයි සමාරම්භක උත්සවයෙන් පස්සේ රාත්‍රී 7:45ට පමණ තරඟයේ ආරම්භ කරන්නට කටයුතු සූදානම් කරලා තිබුණා. තරඟයේ ආරම්භය ඒ විදිහට ලබා ගත්තා. අපි ඊයේ දවසේ දැක්කා ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ක්‍රීඩාංගණයට එක්ව සිටින ආකාරය. සතියේ දවසක් වුණත් LPL වලට ආදරය කරන LPL තරගාවලිය නරඹන්න කැමති ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් රැසක් ඊයේ දවසේදී SSCPTE පැමිණ සිටින ආකාරය දැක ගන්නට හැකියාවක් ලැබුණා. අද දවසේදීත් තරඟ දෙකක් පැවැත්වෙනවා. අද පැවැත්වෙන තරඟ දෙක තමයි දඹුල්ල කැන්ඩි රෝයල් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම. එවැගේම රාත්‍රී 7:30ට ආරම්භ වෙනවා ගෝල් ගැලන්ස් කණ්ඩායම සහ කලම්බෝ කැප්ස් කණ්ඩායම අතර තරඟයේ SSCPTE. ඊයේ තරඟයේ තිබෙත් SSCPTE, අද තරඟයත් SSCPTE. හෙට දවසේදී තරඟ දෙකක් පැවැත්වෙනේ තමයි දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ ජැප්නා කිංග්ස් කණ්ඩායමත්, එවැගේම කලම්බෝ කැප්ස් කණ්ඩායම සහ කැන්ඩි රෝයල් කණ්ඩායම අතර තරඟ දෙකකුත් SSCPTE පැවැත්වෙනවා. කොළඹ පැවැත්වෙන තරඟ තුන පිළිවෙලට පැවැත්වෙනවා. ඉන් පස්සේ අපේ තරඟ පැවැත්වෙන සියලු තරඟ දඹුල්ල සහ පල්ලේකැලේ ක්‍රීඩාංගණ වලට අරගෙන ගිහිල්ලා තිබෙනවා. අවසන් අර්ධවසන් මහා තරඟයේ, ඒ වගේම අවසන් මහා තරඟයේ තමයි ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අරගෙන අවිලා තිබෙන්නේ සංවිධායක මණ්ඩලය. දැන් ඊයේ දවසේ පැවති තරඟයේ අපි පිළිබඳව කතා බහ කරද්දී අපි දැක්කා ඊයේ දවසේදී මුලින්ම පාන්දුර පහරදීමේ අවස්ථාව හිමි කරගත්තේ දඹුල්ල කණ්ඩායම. දඹුල්ල කණ්ඩායමේ නායකයා දසුන් ශානක කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් තරගාවලිය ආරම්භ කළා. මුලින්ම පන්දුර පහරදීමට පිටියට අවතීර්ණ වුණේ සෑම් හාපර් සමග ලාසිත් ක්‍රූස් පුල්ලේ. සෑම් හාපර් ඉතාමත්ම අගනා ඉනිමක් ක්‍රීඩා කරන ආකාරය දැක්කා පිටියේ. පන්දු 19කදී ලකුණු 40ක් රැස් කරගත් 4 පාර 8ක් සහ 6 පාර 1ක් සමග ලසිත් ක්‍රූස් පොල් ඊයේ දවසේදී සාර්ථකුනේ නැහැ. ඒක ලකුණයි ලබාගත්තේ පන්දු 4කට මුහුණ දුන්නා. ලසිත් ක්‍රූස් පොල් කියන්නේ දඹුල්ල කණ්ඩායම සතු දක්ෂ ක්‍රීඩකයෙක්, ගාල්ල කණ්ඩායම සතු දක්ෂ ක්‍රීඩකයෙක්. නමුත් ආරම්භක ප්‍රතිකරුවා ලෙස ක්‍රීඩා පිටියට අවතීර්ණ වුණා. ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. චරිත අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා, ඔහු දක්ෂතා ඊයේ දවසේදී පෙන්නුම් කළා. ඔහු ලකුණු 65ක් ලබා ගන්නේ පන්දු 38කදී 4 පාර 7ක් සහ 6 පාර 3ක් ඔහුගේ ඉනිමට අන්තර්ගත කර ගන්නට ඔහු සමත් වුණා. අගනා ඉනිමක් වර්ණවත් ඉනිමක් ක්‍රීඩා පිටියේ දියත් කළා. ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් චරිත අසලංකගේ පිත ක්‍රියාත්මක වුණා. එවැගේම මේදි හසන් ඊයේ දවසේදී ලකුණු 10 ලබා ගන්නේ පන්දු 17කට ඔහුට මුහුණ දෙන්න සිද්ධ වුණා. ලකුණු 10 ලබා ගැනීමද T20 තරගයකදී සිදුවිය නොවිත්තක්. විශේෂම පන්දු 17ක් ලකුණු 10 ලබා ගන්නේ 4 පාරක් පමණයි. සාන ආරච්චිගේ ප්‍රීති ක්‍රියාත්මක වුණා ඊයේ දවසේදී. තාමත් මනරම් ප්‍රහාර කීපයක් එල්ල කරන්නට ඔහුට ප්‍රතිවාදීන්ට දේව හැකියාව ලැබුණා. සාන ආරච්චිගේ ප්‍රීති ක්‍රියාත්මක වෙනවා. ඔහු පන්දු 24කදී ලකුණු 35ක් ලබා ගන්නවා. 4 පාර 3ක් ඔහුගේ පිටින් ලැබෙනවා. ඒ වගේම 6 පාර 2ක් ගෝල් ගැලන්ස් කණ්ඩායමට හිමි කර දෙන්නට සාන ආරච්චිගේ සමත් වුණා. ඒ වගේම දසුන් ශානක කණ්ඩායමේ නායකයා පස්වෙනි විකට් එක විදිහට කඩුල්ලට අවතීර්ණ වුණේ. දසුන් ශානක ඊයේ දවසේදී ප්‍රවේගවත් ඉනිමක් ක්‍රීඩා කළා. මුළු ක්‍රීඩාංගණයම මවිත කරමින් ඔහුගේ ප්‍රහාර එල්ල වුණා. ක්‍රීඩා පිටි 4 සීමාවෙන් එහාට, ඒ වගේම ප්‍රේක්ෂකාගාරයෙන් උත් ඉවතට ඔහුගේ ප්‍රහාර දියත් කරන ආකාරය අපි දැක්කා. පන්දු 9ක් තුලදී ලකුණු 31ක් වැනි දෙවන්ත ලකුණක් ඔහු එකතු කර ගන්නා ඔහුගේ කණ්ඩායමට සහ ඔහුගේ නම ඉදිරියේ 4 පාර 2ක් සහ 6 පාර 3ක් ඔහුගේ ඉනිමට අන්තර්ගත වුණා. දසුන්ට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළා ගාල්ල කණ්ඩායම වෙනුවෙන් මොහමඩ් නවාස්. ඔහු ලකුණු 21ක් ලබා ගන්නේ පන්දු 9කදී 6 පාර 3ක් පිට එල්ල කරන ආකාරයත් අපිට දැක ගන්නට හැකියාව ලැබුණා. ඒ විදිහට ඊයේ දවසේදී පැමිණි ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් උන්මාදයේ ඇතිවන ආකාරයට ප්‍රහාර එල්ල කළා ගෝල් කණ්ඩායම. ලකුණු 213ක් ඔවුන් රැස් කර ගන්නා IPL තරගාවලියක අපිට දකින්න ලැබෙන ලකුණු ප්‍රමාණයකට ගියා 213 කඩලු 6කට ගාල්ල කණ්ඩායම. නමුත් ජැප්නා කිංග්ස් කණ්ඩායම පිළිතුරු ඉනිම ආරම්භ කිරීම සඳහා පිටියට අවතීන වන ආකාරය අපිට දැක ගන්නට හැකියාව ලැබුණේ ඉන් පස්සේ. නමුත් ඔවුන් සාර්ථකුනේ නැහැ. ලකුණු 177යි ලබා ගන්නේ පන්දු 19යි පන්දු අර 19යි පන්දු 4කදී ලකුණු 177යි සියලු ක්‍රීඩකයන් දැවී යනවා. එයිදී අවිෂ්ක පනෑඬු ආරම්භක ප්‍රතිකරුව හැටියට කමිල් මිෂාර සමග පිටියට අවතීන වුණා. එයිදී ලකුණු 34ක් ලබා ගන්නවා පන්දු 21කදී 4 පාර 2ක් සහ 6 පාර 3ක් සමගින්. කමිල් මිෂාර ලකුණු 28ක් ලබා ගත්තේ පන්දු 14කදී 4 පාර 6ක් ඔහුගෙන් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඔහුගේ පිත්ත ක්‍රියාත්මක වුණා. කමිල් මිෂාර වමතින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයා. 4 පාර 6ක් ඔහුගේ පිත්තෙන් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඉබ්‍රාහිම් සජන් ලකුණු 2යි ලබා ගත්තේ. ඔහුට පන්දු 3ක් මුහුණ දෙන්න සිදු වුණා. නුවනේ දුපනෑඬු ඊළඟට ක්‍රීඩා පිටියට අවතුරුන්නේ. ලකුණු 4යි ලබා ගත්තේ පන්දු 10ක් වැය කළා. දුනිත් වෙල්ලාලගේ වමතින් ප්‍රවේගකාරී ඉනිමක් ආරම්භ කරපු ක්‍රීඩකයා ඊයේ දවසේදී අපි දැක්කා. ඔහු ලකුණු ලබා ගත්ත ලකුණු 40ක් ලබා ගන්නවා ඊයේ දවසේදී පන්දු 24කට මුහුණ දෙමින් 4 පාර 4ක් සහ 6 පාර 2ක් ඔහුගේ පිටින් ලබා ගැනීමට හැකියාවක් ලැබුණා. දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා කණ්ඩායම සතු දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු ක්‍රීඩා කරන්නේ ජැප්නා කිංග්ස් කණ්ඩායමටයි. එවැගේම චමින්දු වික්‍රමසිංහ නවක ක්‍රීඩකයා, ඔහු තරුණ ක්‍රීඩකයෙක් දක්ෂයෙක්. අපි දැක්කා ක්‍රිස් ගේල් වගේ ඔහු පන්දුර පහර දෙන ආකාරය. ලකුණු 24ක් ලබා ගන්නවා පන්දු 10කදී 4 පාරක් සහ 6 පාර 3ක් ඔහුගේ පිටින් ලබා ගත්ත ජැප්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන්. බානුක රාජපක්ෂ කණ්ඩායම නායකයා සාර්ථකුණේ නැහැ. ඊයේ දවසේදී අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් දැවි ගියා. ඒ අනුව ප්‍රතිඵලය තමයි උනේ ජැප්නා කිංග්ස් කණ්ඩායමට තමන්ගේ කණ්ඩායම ජයග්‍රහී මාවතකට අරගෙන යන්නට හැකියාවක් ලැබෙන්නේ. ඔවුන් පරාජයට පත් වුණා. ලකුණු 177යි ලබා ගත්තේ පන්දු 19යි පන්දු 4කට පමණක් මුහුණ දෙමින්. ඒ තමයි ඊයේ පැවති තරගයේ පිළිබඳව තොරතුරු අපි වාර්තා කළේ. ඔබට අපිට මේ තරගාවලියේ තවත් තරග ගණනාවක් තිබෙනවා. මේ පිළිබඳවත් අපි කතා කරන්න ඕනේ. කෙටි විරාමයක් ලබා ගන්නවා. ඊන් පස්සේ අපි යාලි හමුවෙමු ක්‍රීඩා පිටිය සමග.
0: ජයග්‍රහණයේ සතුට, පරාජයේ අභියෝගය, එකට අමුණන ක්‍රීඩා පිටිය.
1: 4:40
0: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: මම නම් දැන් මානම රිලැක්ස්. අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: පටස් කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක්, 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. ක්‍රීඩාවේ නාඩි වැටෙන රිද්මය, ක්‍රීඩා පිටිය ලක්කඩි ලක්කඩි.
1: අපි යාලේ ක්‍රීඩාපීඨිය සමගයි ඔබ රැඳෙන්නේ. ක්‍රීඩාපීඨිය අපි තොරතුරු වාර්තා කරමින් සිටියේ මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය තිබෙන්නේ LPL තරගාවලිය නිසා වෙන්නේ. LPL පිළිබඳවයි දැන් පැවැත්වෙන තරගයේ තරග තොරතුරුත් අපිට වාර්තා කරන්න පුළුවන්කම ලැබෙනවා. කැන්ඩි කණ්ඩායම සහ කැන්ඩි රොයල් සහ දඹුල්ල සික්සර්ස් අතර තරගය පැවැත්වෙනවා මේ මොහොතේදී. මුලින්ම පන්දුර පහරදීමේ අවස්ථාව ලබාගත්තේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම. මේ මොහොත වන විට ලකුණු 180ක් ලබාගෙන තිබෙනවා. කඩුලු 6ක් දැවේ පන්දු ආර 18යි පන්දු 5ක් තුලදී. තවත් එක් පන්දු ආරයක් ඉතිරිව තිබෙනවා. දඹුල්ල කණ්ඩායමට ලකුණු 120ක් ඕන් ලකුණු 180ක් ලබාගෙන තිබෙනවා කඩුලු 6ක් දැවි. කැන්ඩි රොයල් කණ්ඩායම පන්දු යවමින් සිටිනවා ක්‍රීඩාපීඩියේ. අපි LPL පිළිබඳව කතා බහ කරමින් සිටින අතරවාරයේදී අපිට පුළුවන්කම ලැබෙනවා දැන් අද තරගය සහ හෙට තරගය පැවැත්වෙනවා දඹුල්ල සික්සර් සහ ජැප්නා කිංග්ස්, එවැගේම කලම්බෝ කැප් සහ කැන්ඩි රොයල් අතර. මේ තරඟවලින් පස්සේ පැවැත්වෙන සියලු තරඟ දඹුල්ල සහ පල්ලේකැලේ ක්‍රීඩාංගණවලට යනවා. හෙට SSC තරඟය පැවැත්වෙනවා. මේ ක්‍රීඩාංගණවල අපි ඊයේ දැක්කා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කළා. ඒ වගේම සියලුම පහසුකම් මේ ක්‍රීඩා පිටණිවලට ලබා දීලා තිබෙනවා පැමිණෙන ප්‍රේක්ෂකයන්ට තරඟ නැරඹීම සඳහා. ඔබේ පැමිණීමත් එක්ක තමයි මේ තරඟාවලි සාර්ථකත්වයේ කරා යන්නේ. ක්‍රීඩාව නරඹන්න බොහෝ පිරිසක් ඉන්න ඕනේ. එවිට තමයි ක්‍රීඩාවේ උද්‍යෝගය වැඩි වෙමින් තරඟ ජීවගුණය ලැබෙන්නේ තරඟයට. ඉතින් ඒ නිසා මේ තරගාවලි පුරාවටම ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙන්නට ඕනේ. ඒ නිසා තරගාවලියේ අධ්‍යක්ෂවරයා අපිට සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබුණා අද දවසේදී. අපි ඕගෙනුත් විමසුවා මේ ප්‍රේක්ෂකයන්ට ලැබෙන පහසුකම් ආරක්ෂාව දැන් කොළඹින් පස්සේ පල්ලේකැලේ සහ දඹුල්ලට යනවා. අපි ඒ නිසා ඔහුගෙන් විමසීමක් කළා. ක්‍රීඩාවලියේ අධ්‍යක්ෂවරයා, තරගාවලියේ අධ්‍යක්ෂවරයා සමන්ත දොඩංගල මහතාගෙන් පහසුකම් සහ ආරක්ෂාව පිළිබඳව මේ පිළිබඳව සමන්ත දොඩංගල මහතා දක්වන අදහස්.
6: අපිට තියෙනවා ඩබල් හෙඩර් එකෙන් මැච් දෙක දෙක ගහනවා. ඒවටත් අදත් සෙන්සස් තියෙනවා SSC ක්‍රීඩා පිටියට ඇවිල්ලා. ඒකම හෙට මම හිතන්නේ ඔබතුමාලා දන්නවා ඇති හෙට අපි පින්ක් ඩේ කියලා පින්ක් මැච් එකක් ගහනවා තායික ඇඳගෙන. ඒක කරන්නේ අපි බ්‍රෙස්ට් කැන්සර් රෑනස්. ඒකට තමයි ඒ තරඟය පවත්වන්නේ දඹුල්ල සික්සර්ස් ඕනගේ ඉනිෂියේටිව් එකක් හැටියට තමයි අපි ඒක කරන්නේ. අපි 2024 ඒක කරා. ඒකම ඊට පස්සේ යනවා දඹුල්ලට යනවා. දඹුල්ලෙත් මේ වගේම පාර්ට් පන් අපි සල්පලා තියෙන්නේ. කිසිම වාහන තදබදයක් නැති වෙන්නේ. ඒ වගේම ප්‍රවාහන පාර්ට්නකුම සපයලා තියෙනවා. ඒ වගේම ඕන ප්‍රේක්ෂකයන්ට ඇවිල්ලා ටිකට් එක අරගෙන ඇවිල්ලා ඒ හැම පාසුකම්ම ක්‍රීඩාංගණයේ තියෙනවා. කෑම බීම හැම දෙයක්ම අපි ඒ විදිහට ස්ටෝල්ස් දාලා තියෙනවා. ඊට පස්සේ ත්‍රිපාද ත්‍රිවර්ත යනවා. නුවර තමයි අපිට හැමදාම පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ පල්ලකැලේ යනකොට. පල්ලකැලේ ක්‍රීඩා පිටිය තියෙන්නේ අපේ නගර සීමාවෙන් පිටත. හැබැයි අපි දැනුවත් කරලා තියෙන්නේ ගමනාගමන මණ්ඩලයට ඒ දවස් ටිකේ වැඩියෙන් බස් රෑ 9 පස්සේ වැඩියෙන් බස් ධාවනය කරන්නේ පැත්තට කියලා. ඒ වගේම අපි ප්‍රයිවට් කම්පනීස් වලටත් කියලා තියෙනවා වාහන බස් ප්‍රයිවට් බස් ධාවනය පැත්ත වැඩි කරන්න කියලා. අපි වෙනම වාහන ටිකක් දානවා. ඒකම ඊට පස්සේ නුවරින් පස්සේ අපි කොළඹ එනවා අන්තිම ස්ටේජ් එකට. කොළඹ කෙත්තාරාම ක්‍රීඩා පිටියේදී පවත්වන්න. මම මේ ක්‍රීඩා කෙත්තාරාම කියන්නේ හැම එකම දන්න ක්‍රීඩා පිටිය. පහසුකම් ඔක්කොම තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට වැඩි ප්‍රේක්ෂකයන්ට නරඹන්න අවස්ථාව ලැබෙනවා. මොකද එතන තමයි වැඩිම කැපැසිටි එක තියෙන ග්‍රවුන්ඩ් එක. 34,000 අතර ප්‍රේක්ෂකයන් අතර ඒ ක්‍රීඩා පිටියට දාන්න පුළුවන්. මම හිතා හොඳ තරගාවලියක් තියෙන අපට අටවැනිදා තරගාවලිය හොඳට නිම කරන්න අවස්ථාව ලැබෙයි.
1: අපි සම්බන්ධ කරගත්තේ තරගාවලිය අධ්‍යක්ෂවරයා සමන්ත දොඩංගල මහතා. අපි සමග අදහස් ප්‍රකාශ කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී පවා වූ මේ පිළිබඳව මාධ්‍යවේදීන් හමුවේ අනාවරණය කළා මේ තොරතුරු. නමුත් අපි තවදුරටත් ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් අපෙන් විමසීම් කරනවා මේ තරගාවලිය ලැබෙන පහසුකම් බස් ඒ වගේම ප්‍රවාහන පහසුකම් ආරක්ෂාව මේ පිළිබඳව කොහොමද තත්ත්වය කියන පිළිබඳව. ඒ නිසායි අපි ඔහුව සම්බන්ධ කරගත්තේ අද දවසේදී. ඔහුගේ සම්බන්ධයෙන් පස්සේ අපි යනවා තරගාවලියේ හෙට තරඟ පිළිබඳව අපි මතක් කරා. අටවෙනිදා තමයි අවසාන ආසන් මහා තරගයේ පැවැත්මට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන ඉතින් ඔබට ආරාධනා කරනවා අපි එන්නේ LPL තරගාවලිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛම ක්‍රිකට් තරගාවලිය එවාගෙම ලෝකේ පැවැත්ෙන ලීග් තරඟ අතරේ ශ්‍රී ලංකාවේ පැවැත්ෙන LPL තරගාවලිය තිහෙලින් කතා බහට ලක් වෙනවා අපි දකිනවා පාකිස්තානයේ වගේම බංග්ලාදේශයේ ඉන්දියාවේ මේ විදිහට ලීග් තරඟ පැවැත්වෙනවා ප්‍රීමියර් ලීග් ඉතින් ඒ අතරින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන LPL උත් ඉහෙලින් කතා බහ කරන තරගාවලිය බවට දැන් පරිවර්තනය වෙමින් තිබෙනවා මේ 6 වෙනි තරගාවලියයි පැවැත්වෙමින් තිබෙන්නේ
7: ලක්කඩින් ක්‍රීඩාවේ විප්ලවයකට ක්‍රීඩා මිඩිය
1: අපි LPL ගැන කතා කරනවා වගේම ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් පිළිබඳවත් කතා බහ කරන්න ඕනේ. කාන්තාවන්ට තරගයක් තිබෙනවා හෙට අනිද්දා පැවැත්වෙනවා ජූලි 23 25 සහ 28 දිනවල පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා කාන්තා කණ්ඩායම චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට අනුමැතිය ලැබී තිබෙනවා පරිවර්තන කමිටුවේ අනුව චමරි අතපත්තු විශ්මි ගුණරත්න හාෂිනි පෙරේරා හර්ෂිතා සමරවික්‍රම එවැගේම හන්සිමා කරුණාරත්න කවිෂා දිල්හාරි නිල්ලික් සිල්වා අනුෂ්කා සංජීවනී චේතනා විමුක්ති නෝකා රණවීර නිමාෂා එවකේම ඉමේෂා දුලානි දෙවුමි විහංගා රාශ්මිකා සෙව්වන්දි කාව්‍යා කාවින්දි කණ්ඩායමට මේ 15 දෙනාට තමයි පරිවර්තන කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ. අපි මේ කාන්තා ක්‍රිකට් තරගයේ පිළිබඳව මතක් කරේ 25 සහ 28 එවැගේම 23 වෙනිදා ජූලි පැවැත්වීමට නියමිතව තිබෙන තරගාවලිය හම්බන්තොට ක්‍රීඩාංගණයේදී තමයි තරඟ සියල්ල පැවැත්වෙන්නේ එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ලෙස. ඊළඟ අපි ක්‍රිකට් ගැනම කතා කරන නිසා ඊළඟට අවධානය යොමු කරන්නේ ලෝකේ 3 වෙනි තැනට එන්න අපේ ක්‍රීඩකයෙක්ට හැකියාව ලැබී තිබෙනවා. ලෝ හොඳම ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩකයන් 3 දෙනා අතරට ශ්‍රී ලාංකිකයෙකු වන ෂෙවොන් ෆොන්සේකා ඇතුළත් සිටිනවා. ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම අනුව ඉහළම ස්ථානයට යන්න පුළුවන් වෙලා තියෙන්නේ ෂෙවොන්ට. ඔහුට අපි ක්‍රීඩා පිටිය තුළින් සුබ පතන්න තෝරේ. පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ පැවති ගෘහස්ත ක්‍රිකට් ලෝක උසලන් තරගාවලියේදී ඔහු දැක්වූ සුවිශේෂී දස්කම් හේතුවෙන් ෂෙවොන්ට මෙම ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 2 පමණයි. ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙන්නට මේ ක්‍රීඩකයාට හැකියාව ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරන්නේ ෂෙවොන්. ගෘහස්ත ලෝක උසලන් තරගාවලියේදී වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත් වුණේ ඔහු. ඔහු තරඟ 11කදී ලකුණු 193 රැස් කරගන්නවා. කඩු 17ක් දවා ගනිමින් පිටෙන් මෙන්ම පන්දුවෙන් දස්කම් දක්වන්නට හැකියාවක් ලැබුණු ක්‍රීඩකයෙක්. කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන ෂෙවොන් තමන්ගේ පාසල් දිවියෙන් පස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා. ඊට පස්සේ 2017 වසරේදී තමයි ශ්‍රී ලංකා ජාතික ගෘහස්ත ක්‍රිකට් කණ්ඩායමට ඔහුට එකතු වන්නට හැකියාව ලැබෙන ඉතින් මෙවැනි දස්කම් දක්වන ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකාව තුල සිටිනවා. ඒ නිසාම තමයි අපි අර LPL සඳහන් කරා වගේම නවක ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන්නේ LPL උත් පාවිච්චි කරනවා භාවිත කරනවා කියලා සංවිධායකින් සඳහන් කළේ. එමනම් අපි ඒ ක්‍රීඩා අතරතුරත් එක්ක යනවා ගීත විරාමයකට. ඉන්පස්සේ යාලි ක්‍රීඩා පිටිය තුලින් ඔබව මුණ ගැහෙනවා.
7: ක්‍රීඩාවේ නාඩි වැටෙන රිද්මය ක්‍රීඩා මිටිය ලක්කඩි.

0: හතරයි විනාඩි 52යි.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකෙන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117697979.

0: කොවි සතලොතරෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න. FM 93.5 FM 93.7 ලකනා Radio ITN ලකනින් ක්‍රීඩාවේ විප්ලවයකට ක්‍රීඩා මිඩිය.
1: යලි ඔබ ක්‍රීඩා පිටිය සමගයි රැඳෙන්නේ. අපි කතා බහ කරමින් සිටියේ ක්‍රිකට් පිළිබඳව LPL වලට වැඩි අවධානයක් යොමු කළා. ඊළඟට ලෝක ක්‍රීඩා ලෝලින්ගේ ප්‍රධාන අවධානය දිනාගත්තේ පසුගිය දින කීපේ පුරාවටම පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව. දැන් ඒ උණුසුම් අවස්ථාව හෙට දවසේදී උදා වෙනවා. පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය හෙට දවසේ පැවැත්වෙන්නේ. පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අවසන් පූර්ව වටේ එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවති තීරණාත්මක තරගයේ 2-1 ලෙස ජය ගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඒ පරාජයත් එක්ක එංගලන්ත කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වන්න සිදු වුණා. ඒ අනුව ප්‍රංශය පරාජය කරමින් අවසන් මහා තරගයට සුසුකම් ලබා සිටින ස්පාඤ්ඤ කණ්ඩායම සමග හෙට දවසේදී ආර්ජන්ටිනාව අවසන් මහා සටනට සූදානම් වෙනවා. ඇමරිකාවේ නිව්යෝක් නිව් ජර්සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයට පෙර සමාප්ති උළෙල පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කළා තිබෙනවා. මෙහිදී සත්කාරක රටවල් 3ක් සහ සත්කාරක නගර 16ක් පුරා කණ්ඩායම් 48ක් පැමිණි අමතක නොවන ගමන් මඟ සැමරීමට නියමිත බව තමයි විදේශ ක්‍රීඩා තොරතුරු වාර්තා සඳහන් කරන්නේ. තරගය ආරම්භ වීමට පෙර පැවැත්වෙන මෙම උත්සවය සඳහා ලෝක ප්‍රකට සංගීත සහ විනෝදාස්වාද ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක් කරලා විශේෂ වැඩසටහනක් විශේෂ විනෝදාස්වාද වැඩසටහනක් ඉදිරිපත් කරන්න සූදානම් කර තිබෙන බව විදේශ ක්‍රීඩා තොරතුරු වාර්තා කරනවා. වගේම සමාප්ති උළෙල ඇමරිකා වේලාවෙන් පසුරු 1:30ට ආරම්භ වෙනවා. ඒ කියන්නේ තරගය ආරම්භ වීමට විනාඩි 90කට කලින් තමයි සමාප්ති උළෙල පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙන්නේ. මේක ප්‍රේක්ෂකයින්ටත් මෙහි සක්‍රීය කොටස්කරුවන් වීමට අවස්ථාව ලබා දෙනවා කියලා ඔවුන් සඳහන් කරනවා. ඒ නිසා මේ තරගය ආරම්භ කිරීමට කලින් ඇවිත් ඒ සඳහා අසුන් ගන්න කියලා තෝනිල්ලා සිටිනවා අපි වගේම. ඉතින් මේක ලෝකයක් බලා සිටින ලෝකයක් බලාගෙන ක්‍රීඩා ලෝලීන් ආදරය කරන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ හෙට දවසේදී පැවැත්වෙන. ඉතින් අපි බලමු අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤ කණ්ඩායමත් ආර්ජන්ටිනා කණ්ඩායමත් අතර පැවැත්වෙන්නේ කවුරු ජයග්‍රහණය කරයිද කියලා අපි ලබන සතියේ පිළිබඳව තොරතුරු විමසා බැලීමක් කරමු. අපි ඊළඟට අවධානය යොමු කරනවා ආසියානු නෙට්බෝල් තරගාවලියට. තව දින 24යි තියෙන්නේ. හොංකොං හිදී පැවැත්වෙන 14 ආසියානු කුසලාන නෙට්බෝල් තරගාවලිය ආරම්භ වීමට තවත් සති 3ක් වගේ පුංචි කාලයක් ඉතුරු වෙලා තිබෙනේ. ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වෙන ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියට ආසියානු කලාපයෙන් සුසුකම් ලබන කණ්ඩායම් 2 තෝරා ගන්නේ මේ තරගාවලිය ආශ්‍රයෙන්. ඒ නිසා මේ සුසුකම් ලබා ගැනීමට නම් මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව තරගයට සහභාගී වීම අනිවාර්ය වෙලා තිබෙනවා. එය යම් පමණකෝ අභියෝගයක් වී තිබෙන්නේ මෙවර සිංගප්පූරුව සහ මැලේසියාවට අමතරව සත්කාරක හොංකොං කණ්ඩායමට තර්ජනාත්මක කණ්ඩායමක් බවට පත්ව තිබෙනවා හොංකොං කණ්ඩායමත්. නමුත් ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ මැදිහත් වී නවසලන්තයේ ප්‍රබල ලින්කන් විශ්වවිද්‍යාලයේ නෙට්බෝල් කණ්ඩායම මෙරටට ගෙන්වා පවත්වන ලද පෙරවරු තරගය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ අඩුපාඩු මගහරවා ගැනීමට බොහෝ ප්‍රයෝජනවත් වුණා. නෙට්බෝල් කණ්ඩායමට ඒක වාසියක් ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම මෙවර ආසියානු කුසලාන නෙට්බෝල් තරගාවලියට කණ්ඩායම 11ක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ලෝක කුසලාන සුසුකම් ලබා ගැනීම සඳහා වන කුසලාන කොටසින් තරඟ වදින්නේ සිංගප්පූරුව, මැලේසියාව, හොංකොං, ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් 6 පමණයි. ඉතින් අපි ඒ පිළිබඳව තොරතුරු වාර්තා කළා. අපි ඊළඟට අවධානය යොමු කරනවා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලිය පිළිබඳව. සමන් කුමාරට පදක්කම් 6ක් ලබා ගැනීමට වාසනාව ලැබෙනවා. මාලදිවයිනේ පැවති දෙවන වටත් පවත්වන ලද ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ ඇදුණු ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක කෝපරල් සමන් කුමාර රිදී පදක්කම් 5ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වෙනවා. ඉතින් ඒක තමයි අපේ ක්‍රීඩකයන්ට ලැබෙන තැන. පදක්කම් 6ක් ලේසි පාසු නෑ ජයග්‍රහණය කිරීම. ඉතින් ඒ නිසා අපි යත් සිහිපත් කරන්න ඕනේ. ඒ විදිහට තමයි අද දවසේදී ක්‍රීඩා තොරතුරු රැසක් අපි ඔබට වාර්තා කරන්න හැකියාව ලැබුණේ. අපිට ලැබෙන වෙලාව කාලයත් එක්ක අපි කැමති ඔබේ ක්‍රීඩා තොරතුරුත් ලක්කඳ ක්‍රීඩා පිටිය තුලින් ප්‍රචාරය කරන්න ඔබටත් අවස්ථාව ලබා දෙන්න අපිත් එක්ක සම්බන්ධ වන්න. අපි ඒ නිසා ඉන්න ප්‍රස්තාව ලබා දෙනවා. ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට ලියන්න ක්‍රීඩා පිටිය ලකන වික්‍රමසිංහපුර බත්තර මුල්ල කියන ලිපිණියට ඔබේ තොරතුරු අපිට එවන්න. අපි සූදානම් ඔබේ ක්‍රීඩා තොරතුරු වලට ඔබ සංවිධානය කරන ක්‍රීඩා ඉසව්වට වඩා වැඩි ඉඳි කඩක් වෙන් කර දෙන්නත් අපි සූදානම්. ඒ පිළිබඳව මතක් කරමින් අද දවසේදී සමුගන්නයි සූදානම් වන්නේ ක්‍රීඩා පිටියේ තොරතුරු වලින් යලි ලබන සතියේ හමු වීමේ බලාපොරොත්තු වෙන්. එතෙක් ඔබට සුදායි සතියන්තය ප්‍රාර්ථනා කරනවා. මම සමීර කාර්යවසම්.
2: ක්‍රීඩාවේ නාඩි වැටෙන රිද්මය ක්‍රීඩා පිටිය ලකඩි.

යාලුවනේ හවස පහ විනාඩි දෙකයි කොහොමද ඔයා බලාගෙන හිටියනේද මේ සතියක ලක්ඛඬ අපි හවස පහට අද පටන් ගන්න. ඉතින් සතියක ලක්ඛඬ වීකෙන්ඩ් මික්ස් එකත් එක්ක ලංකාවේ කොහේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් මාත් එක්ක එකතු වෙලා ලස්සන සින්දු ටිකක් අහගෙන නිවි හැන සෙනසිල්ලේ සතියන්තයේ ගත කරන්න ඕන මේ සෙනසුරාදාත් ඔයාට හැකියාව තියෙනවා. ඉතින් ඔයා ඉන්න තැනක ඉඳන් මට මැසේජ් එකක් තියන්න 0703 93 5 93. හැත සමහර අය තමන්ගේ අදහස් වැකි වලින් ලියනවා, සමහර අය තමන්ගේ අදහස් කවි වලින් ලියනවා. ඒ මොන විදිහට ලිව්වත් මම අහගෙන ඉන්න ඔයාගේ අදහස් හසට එහෙම නැත්නම් ආදරය කරන එකතු කරගන්නවට අපි කැමති. වඩ තියෙන්නේ අපේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් තියන්න. දන්නවනේ ඉතින් නම්බර එක නේද 0703 93 5 93 7. එහෙමනම් ලස්සන සිඳුරිකක් අහගෙන මේ සති අග අපි ගත කරමු සැනසිල්ලේ.

0: او صباح وینری دهایي
1: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

0: හවස 5 විනාඩි 21යි.
1: මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝ

0: భవిష్యత్తులో తెలియదు. శ్రీలంకావే ప్రథమ వతావట రైనో రూఫింగ్ విధిన్ హందున్నా దిన రైనో ప్రీమియర్ జల ప్రతిరోధి మతుపిట ఆరక్షణ సహిత రూఫింగ్ షీట్ రైనో రూఫింగ్ విధిన్ హందున్నా దిన రైనో ప్రీమియర్ రూఫింగ్ షీట్ వెడి విస్తర సంధా దాతునై అనుహయ అమతన్న.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
3: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

යාළුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වෙන්දනිය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 376 176 අංකයට

0: සංවරය.
1: උඹුරු වැඩත් එක්ක මට වෙලාවක් හදාගන්න අමාරුයි. හෙට අපේ ආයතන වතුර හරවනවලු. හෙටවත් කුඹුරු වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට පුළුවන් නේ? මං ත්‍රිවිල්ලා කතා කරලා දෙන්න.
2: අනේ මේ මට නම් ඕවා තේරෙන්නේ නැහැ. ඉතින් ওই පුතෙක් ඉන්නේ ගිහින් කියන්නකෝ.
1: කියන්නේ ඉතින් ඌ ගෙදර ඉන්නෙපෑ.
2: දැන් මම මේ හැමතිස්සෙම ගෙදර ඉන්න හින්දානේ හැමදේම මට පවරන්නේ. මාත් යනවා යන්න බෝඩිමක් හොයාගෙන.
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
3: මේ මිනිස්සුත් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි. අනේ මන්දා. මට තේරෙන්නේ අපි අපේ ළමයට වැරද්දක් කරන්න කියලා.
4: නංගේ! මදු නංගේ!
5: මොකෝ?
4: නන්දර ගෙදර නැහැ නේද?
5: නැයි?
4: මේ මුළු ගම පොලිසිය වට කරලා. දන්නේ නැද්දති? මම යන්නම්. හදිසියේ වතාවච්චියට ගෙදර ඉන්න එපා කියලා.
0: සති අග රාත්‍රී 9:00 ITN බලන්න. සම්වරය.

0: හවස 5 විනාඩි 34යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: Silom Green Life Plantation Private Limited. I'm
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
3: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිණේට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.

0: තනතුරෙන්
1: සහයෝගීත අනුග්‍රහය
0: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ඩෙංගු රෝගීන් 74,000 ඉක්මවයි ගත වූ පෑ 24ට මරණ 3ක් සමගින් සමස්ත ඩෙංගු මරණ 53ක් මදුරු මර්ධනය වසර පුරා ඇමති නලින්ද කියයි හිටපු පොලිස්පතිගේ මරණය සිදු ස්ථානයේ තිබූ පිස්තෝලයේ රස පරීක්ෂකට තරුණ පිරිසකගේ වකුගඩු රෝග ගැන භයානක හෙළිදරව්වා ඉරාන ඇමරිකා සටන තවත් දරුණු වෙයි
3: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
6: සතියග ලකනේ

0: හවස 5 විනාඩි 54යි වෙලාව.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින. දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: සතියක ලකඳ
0: හවසහයට තව විනාඩි 5ක් තියෙන්නේ. මේ සද්ද නැතුව හිටියට ගොඩක් අය සින්දු අහගෙන අහගෙන ඉන්නවා. හුඟක් අය මෙසේජ් සුද්දාලා තිබ්බ. ඔක්කොම එකතු කරගන්න හවසහයෙන් පස්සේ අතර ඔයාගේ මෙසේජ් එක තාම ඉුවේ නැත්නම් ඉක්මනට මෙවන්න 07.03 93.5 93.7ට.

0: അവ സഹായവിനായിട്ടുള്ള ഹൈ വിലാവ്
1: ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් ප්‍රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
3: දැඩි අවධානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: ලඛන මොමලින් ඒසයි.
6: සම අනුග්‍රහය
7: ඔබේ උන්නති සිහිරාජ්‍ය
6: බැංකුවට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
8: සතියක ලක්හඬ.

එහෙන ගීතයත් එක්ක අදට අපි වීකෙන් මික්ස් වලින් සමුගන්න ප්‍රවෘත්ති හන් ලෑස්තිලා ඉන්න හතර හැඟුම් බොරසාවෙත් අහන්න තියෙන අදට ගිහිල්ලා එන්නම්. අර කියන වගේ හැමෝමත් එකතු කරගෙන ලස්සන ගමනක් යන්න පුළුවන්. ඔය හැමෝම ටිකටම ලක්කනත් එක්ක හිටියොත්. එහෙනම් හැමෝටම ආදරේ, සුබම සුබ දවසක්. මම රනිල්.

0: නාස්තල
1: ඩෙංගු රෝගීන් 74,000 ඉක්මවයි. ගත වූ පැය 24ට මරණ 3ක් සමගින් සමස්ත ඩෙංගු මරණ 53ක්. මදුරු මර්ධනය වසර පුරා ආක්‍රාත්මක බව ඇමතින් අලින්ද කියයි. තවත් සෞඛ්‍ය කාර්ය සහායක වෘත්තිකයන් 582 දෙනෙකුට පත්වීම. හිටපු පොලිස්පතිගේ මරණය සිදු වූ ස්ථානයේ තිබූ පිස්තෝලයේ රස පරීක්ෂකට. වීමිලදී ගැනීම සාර්ථකව ගොවීන් යොදාගෙන දේශපාලනය නොකරන්නයි පාර්ශ්ව රැසකින් ඉල්ලීම. තරුණ පිරිසේ වකුගඩු රෝග ගැන භයානක හෙළිදරව්වක්. ඉරාන අමරිකා ගැටුම් තවත් දරුණු වෙයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලි. මේ වසරේ මේ දක්වා මූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000කට ආසන්න වී තිබෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ ඩෙංගු මරණ 3ක් සිදු වුණා. ඒ අනුව ඩෙංගු හේතුවෙන් මියගිය සංඛ්‍යාව 53 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළා. ඩෙංගු රෝගීන් 74,478 දෙනෙකු මේ වසරේ ගත වූ කාල සීමාව තුළ හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ගෙවුණු දින 17 තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 19,100ක්. වැඩිම පිරිස හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතින්. ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය සහ අවධානම් පිළිබඳ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අදහස් පළ කළා.
2: බස්නාහිර පළාතේ අපිට පාලනය කරගත හැකි නම් මේ වාර්තා වෙන රෝගීන්ගෙන් 50%ක් අපිට අඩු කරගන්න පුළුවන්. ගම්පහ තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ 26.94% බවට පත් වෙලා තිබෙනවා. ඒකේ වැඩිවීමක් අපිට පේනවා. ඊළඟට කොළඹ මාසයකට ඉස්සෙල්ලා අපි වෙලවට වඩා ඉතා කුඩා අඩුවීමක් තියෙන 19.95% බවට පත් වෙලා තිබෙනවා. සහ කළුතර වාර්තා වෙනවා 6.61%. දකුණු පළාතේ හම්බන්තොට ගාල්ල මාතර කියන ඒ දිස්ත්‍රික්ක තුනෙත් යම් වාර්තාවීමක් සිදු වෙනවා. නමුත් ඒවා යම් කිසි අඩුවීමක් පෙන්නුම් කරනවා. තවරගම පළාතේ රත්නපුර සහ කෑගල්ල මධ්‍යම පළාතෙන් මහනුවර ඌව පළාතෙන් බදුල්ල අපිට වැඩිවීමක් වෙන්නුම් කරනවා. එතකොට වයම පළාතෙන් පුත්තලමත් අපේට වැඩිවීමක් වෙන්නුම් කරනවා. ලංකාව පුරම අපිට දක්නට ලැබෙන්නේ ඒ ගත්ත ලේ සාම්පල් වලින් ඩෙංගු 2 DNV 2 කියන වෛරස් ප්‍රභේදය තමයි පැතිරලා යන්නේ. 2026 වර්ෂයේ රෝගය වැළඳලා තියෙන රෝගීන්ගෙන් 88% තියෙන්නේ ඩෙංගු 2 කියන ප්‍රභේදය. ඒක නිසා මේකට ජනතාවගේ තියෙන ප්‍රතිශක්තිය අඩුයි. ඒ නිසා රෝගී බවට පත්වීමේ හැකියාව මේ වන විට මරණ සංඛ්‍යාව 53ක් බවට පත් වෙලා තිබෙනවා.
1: ඩෙංගු මදුරුවන් බෝවියක ස්ථාන පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. එෙහිදී හඳුනාගත් පරිශ්‍රාශ්‍රිත හිමිකරුවන්ට දඩ නියම කිරීමටයි කටයුතු කර ඇත්තේ. කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ කලමුල්ල ප්‍රදේශයේ විශේෂ ඩෙංගු පරීක්ෂාවක් සිදු කළා. එෙහිදී ඩෙංගු මදුරුවන් බෝ කළ නිවාස සහ ආයතන කිහිපයකට මෙරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඩෙංගු ව්‍යාප්ත වීමට ඉඩහැර තිබූ පුත්තලම දිස්ත්‍රික්කයේ පිරිසකට එක් දිනක් තුළ රුපියල් 1,03,000කට අධික දඩ මුදලක් නියම කෙරුණා. එක් අයෙකුට රුපියල් 10,000 බැගින් පුද්ගලයන් 35 දෙනෙකුට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ දඩ නියම කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු ආසාදිතයන් වාර්තා වන්නේ පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයෙන්. ඒ සීග්‍රෙන් ව්‍යාප්ත වන නව මදුරු කීට ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. ඒ සමග පන්නල ග්‍රාම සේවා වසම් 4ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. ඩෙංගු ආසාදිතයන් 232 දෙනෙකු එම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඩෙංගු ව්‍යාප්තිය උසස් පෙළ විභාගය සඳහා කිසිදු බාධාවක් කර නොගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළා. ඒ මහනුවර දීප ඇති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්
3: අපි හිතනවා අගෝස්තු මාසය වෙනකොට රෝගීන් වාර්තා වීම සෑහෙන ප්‍රමාණයකින් අඩු වේවි කියලා. ඒ වගේම මාසය ලවට ඇත්තටම ඩෙංගු කීටයන් අපිට හමු වුණා ගොඩක් මුල්ම දවස්වල. දැන් නම් ඒ තත්ත්වය නැහැ. දැන් හැම කෙනෙක් වගේම තමගේ පරිශ්‍රයන් පිරිසිදු කර ගැනීම කරනවා. ඒ වගේම අපි දඩ ගහන එකේදී ඇත්තටම අපි පාසල් වලට දඩ ගහලා තියෙනවා. රෝහල් සෑහෙන ප්‍රමාණයකට දඩ ගහලා තියෙනවා. ඒක නිසා අපි දඩ ගහනකොට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන වල තිබුණත් ඒ සම්බන්ධ නීති ක්‍රියාත්මක කරන්න කියලා තමයි පොලිසියට කියලා දෙන්නේ. උසස් පෙළ විභාගය ළඟදී තියෙනවා. එතකොට අපි උසස් පෙළ විභාගය තියෙන මධ්‍යස්ථාන ගැන විශේෂ අවධානය යොමු කරනවා. ඒ මධ්‍යස්ථානයේ ආවට පරිසරය සහ ඒ පරිසරය සෞඛ්‍ය ආරක්ෂිත පැවැත්වීමට අවශ්‍ය ඒ තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරියේ අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ල අපි ගන්නවා.
1: වසර පුරාම මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙල සකස් කර ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ.
0: මේ වෙනකොට ඇත්තටම අපි සැලකතු මට්ටමකට මේ තත්ත්වය පාලනය කරගන්නමින් පවතිනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ යම් හෝ බුඩ්ලක් ලබා දිය යුතු කියලා ඩෙංගු මර්ධන කටයුතු වෙනුවෙන් ඩෙංගු රෝගීන් රෝහල් ගතවීම ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. ඒ රෝගීන් වෙනුවෙන් අපි ඒක නිසා සමහර තැන්වල විශේෂ වාට්ටු ආරම්භ කළා. සමහර තැන්වල SDU වැඩි කළා තියෙනවා. මේ ආදී සියලු පහසුකම් ලබා දීම ඇතුළේ මරණ ප්‍රමාණය
1: මේ අතර පොලිස් කොට්ටාෂ 48ක් ආවරණය වන පරිදි පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු මගින් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහ ඒ සම්බන්ධ නීතිය බලාත්මක කිරීමට පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු ව්‍යසනයේ වැළැක්වීම සඳහායි මෙම පියවර ගෙන තිබෙන්නේ. යම් පරිශ්‍රයක මදුරුවන් භෝජන ස්ථාන පැවතීම හෝ මදුරුවන් බෝවීමට ඉඩ සැලසෙන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන අයට එරෙහිව දැඩිව නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා දැනුම් දුන්නා. නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී වැරදිකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය සඳහන් කළා. මේ වසරේ පළමු මාසය තුළ එවැනි පුද්ගලින්ට එරෙහිව නඩු 4672ක් පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාෂය සඳහන් කළේ. බන්ධනාගාර පද්ධතියේ මතු ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමු වුණා. ඒ ජනාධිපතිවරයා සහ බන්ධනාගාර නිලධාරීන් අතර පැවති හමුවකදී බන්ධනාගාර නියාමකවරුන් ජේලර්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ජනාධිපතිවරයා හමු වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මෙවනිට බන්ධනාගාර පද්ධතියේ මතු ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. මේගම බන්ධනාගාර සිදුවීම් පිළිබඳ සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු තිබෙනවා. එවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා ගත යුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡා කළා. බන්ධනාගාර නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු සහ ඔවුන්ගේ සුබ සාධන කටයුතු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක් වුණා. තම ගැටලු ජනාධිපතිවරයෙකු වෙත ඍජුවම ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණේ පළමු වරට බවයි ඔවුන් පෙන්වා දුන්නේ. ඒ පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් ජනාධිපතිවරයාට සිය ස්තුතිය පළ කළා. හර්ෂණ නානායක්කාර සානිල් ජයන්ත ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වුණා. ජලකන්නේ වීමිලදී ගැනීමේ වැඩපිළිවෙල දිස්ත්‍රික් රැසක සාර්ථකව සිදු කරමින් පවතිනවා. ඒ සඳහා දිවෙන පුරා අවශ්‍ය සියලු ගබඩා පහසුකම් සකස් කර අවසන් බවයි රජය පවසන්නේ. අම්පාර, මඩකල්පුව, ත්‍රිකුණාමලයේ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්වල ජලකන්නේ වියස්වන නෙළමින් පවතින බව රජය සඳහන් කළා. එම දිස්ත්‍රික්වල වී ගබඩා රැසක් විවෘත කර වීමිලදී ගැනීම මේ වන විට සිදු කරනවා. රජයේ වීමිලදී ගැනීමේ වැඩපිළිවෙල පසුගිය 13 වෙනිදා ආරම්භ කෙරුණේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 120කට මිලදී ගැනීමටයි රජය තීරණය කළේ. සම්බා වී කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 130යි. කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 140ක මිලට මිලදී ගැනීමට රජය තීරණය කළා. වී මිලදී ගැනීම සඳහා වී ඇලවි මණ්ඩලයේ ගබඩා මෙන්ම අනෙකුත් රජයේ ගබඩාද විවෘත කෙරුණා. මෙම මිල ගණන්වලට පෞද්ගලිකාංශයේද විමිලදී ගැනීමේ කටයුතු මෙවන්ට සිදු කරනවා. අම්පාර දිස්ත්‍රික්කයේ පසුගිය දින කීපේ පුරා විමිලදී ගැනීමේ කටයුතු සාර්ථකව සිදු වූ බවයි ගොවි ජනතාව පවසන්නේ.
4: ඇත්තටම අපිට හිතෙනවා සාධාරණ ගොවියට විමිලක් වැඩි වීගෙන එනවා කියන එක. මේ වැඩපිළිවෙල ගැන සතුටුයි. ඇත්තටම කන්න ආරම්භයේම විමිලදී ගැනීමට ගබඩාව විවෘත කිරීම පිළිබඳවම අපි ලොකු සතුටකින් ඉන්නේ.
5: ඊට පස්සේ විමිලදී ගැනීම ගොයන් කපනවත් එක්කම පටන් අරන් තියෙනවා ගබඩාවල. සමහර අය කියනවා මෙහෙමයි කියලා. ඒක අපිට පිළිගන්න බෑ. අපේ ප්‍රදේශේ නම් එහෙම ගැටලුවක් ඇත්තෙම නෑ. ඇත්තටම අද පාලංකදුර වීගබඩාවේ වී බිලදී ගන්නවා, වීරකොඩ වීගබඩාවේ වී බිලදී ගන්නවා.
6: දැනට කරලා තියෙන එක, රජය විසින් කරලා තියෙන එක බොහොම අපිට සතුටු වෙන්න පුළුවන්. මේ තියෙන තත්ත්වයේ හැටියට ගොවියන්ට සහනයක් ලැබිලා තියෙනවා මේ වෙනකොට.
1: මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලද වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ වුණා. ඉදිරි සති දෙක තුල අස්සන්න නෙලීමේ කටයුතු හෙළියනු ඇතැයි අපේක්ෂා කරනවා. ඊට අවශ්‍ය සිළු ගබඩා පහසුකම් මෙවන විටත් සකස් කර අවසන්. මෙවැනි තත්ත්වය පවතිද්දී ගොවි ජනතාව සහ ගොවි ගැටලු දේශපාලනීකරණය කරමින් විපක්ෂයේ කණ්ඩායම් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා ප්‍රකාශ කළා. ඒ මහියංගනේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
7: තොර විපක්ෂ බලාපොරොත්තුන දෙවන්ත පොහොරේ ගියා. හැබැයි අපි මේ පොහොරේ ගියේ නිර්මාණය වෙන්න දුන්නේ නැහැ. මේ ප්‍රතිශත හැම ගොවියටම අවශ්‍ය පොහොර ටික අපිට දෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම ඊළඟ මහ කන්නට අවශ්‍ය පොහොර ප්‍රමාණයත් මේකට අපි ලංකාවට ආනයනය කරමින් ඉන්නවා. සමහර ප්‍රමාණයක් අපි ආනයනය කරලා තියෙනවා. ඒ නිසා ඊළඟ මහ කන්නෙත් අපි මේ පොහොරේ ගිය ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ අපි. හැබැයි දැන් විපක්ෂයේ තමන්ගේ නොහැකියාව වහගන්න ගොවියන් පාවිච්චි කරමින් ඉන්නවා. ඒ සඳහා ඇතම් ගොවි සංවිධාන සභාපතිවරුන් උඩගෙඩි දෙන බව අපි දන්නවා. හැබැයි ඔබ ඔබගේ හෘද සාක්ෂිය තට්ටු කරලා බලන්න. දැන් මේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ගොයන් කැපෙන්නේ නැති කාලක රටක උද්ඝෝෂණයක් කරා නම් වී මිලදී ගනියු කියලා. ඒ උද්ඝෝෂණය කරමේ අපේ රටේ ගොවියගෙන් ගත්ත වී ටික ඇතම් මුදලාල ළඟ තියනකොට ඒ වී ටික මිලදී ගන්න කියලා උද්ඝෝෂණය කරපු මෙහෙවුවනම් ඒ මෙහෙව්වේ මේ විපක්ෂය. අපි මාස 18ක් ඇතුළත වී ගබඩා 256ක් ප්‍රතිසංස්කරණය කරා. ඉතින් දැන් මේ අවුරුද්දේ අපි ගොවියන්ගේ වී මිලදී ගැනීම සඳහා රජයේ විසින් රුපියල් කෝටි 600ක් වෙන් කරලා තියෙනවා.
1: මේ අතර වීමිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරු අදහස් පළ කළා.
8: වීමිලදී ගන්න වැඩේට අදාළව ඉතිහාසයේ වැඩිම වීමිලදී ගැනීම වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙන 2026 ආණ්ඩුවක්. මේකට කලින් මේ අම්මලා තාත්තලා අහලා තියෙනවා මිලියන 16000ක් කෝටි 1600ක් වීමිලදී ගන්න රජයක් වෙන් කරා කියලා. මේ අවුරුද්දේ මහ කන්නට කෝටි 10 මිලියන 10000ක් වෙන් කරා. දැන් මේ යල් කන්නට මිලියන 6000ක් වෙන් කරලා තියෙනවා. දැන් අපි වී ගන්න පටන් ගත්තා. දැන් එතකොට රුපියල් 90ට 85ට බහැපු වී දැන් වී අලෙවි මණ්ඩලේ රුපියල් 120ට මිලිමීටර ගන්න පටන් ගන්න තියෙනවා. සුදු සහ රතු නාඩු වර්ග තියෙනවා 180ක් විතර ඔක්කොම. අනිත් සම්බ කීරි සම්බ දෙක තියෙනවා 115කට ආසන්න ප්‍රමාණය. අනිත් ඔක්කොම තියෙන්නේ 105ටත් අඩුවේ. හැබැයි පරිභෝජනය ගත්තාම කීරි සම්බ සඳහා ඉල්ලුම තියෙනවා 115ක්. ඒ නිසා තමයි එතන මේක නිසා වෙළඳ පළාතේ මේ හිගයට උත්තරයක් හොයන්න ඕන.
1: හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ මරණ සිදු ස්ථානයේ තිබූ සොයාගත් පිස්තෝලයේ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. අධිකරණයට කරුණු වාර්තා කිරීමේ අනතුරුව මෙම පියවරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මාළඹේ තලාහෙන ප්‍රදේශයේ පිහිටි සීඩී වික්‍රමරත්න මහතාගේ නිවසේදී වෙඩිවැදීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් වුණා. මෙම මරණය සම්බන්ධයෙන් අංශ කීපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක වනවා. පෞද්ගලික හේතුවක් මත සිය පෞද්ගලික ආරක්ෂකයාගේ පිස්තෝලයෙන් ඔහු වෙඩි තබාගෙන තිබව තයි වාර්තා වන්නේ. එම නිවසේ CCTV දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි. ඔහුගේ පපුවේ දකුණු ප්‍රදේශයට වෙඩි වැදී තිබුණා. මේ යන විට වික්‍රමරත්න මහතාගේ වයස අවුරුදු 63ක්. අභාවප්‍රාප්ත සීඩි වික්‍රමරත්න මහතාගේ දේහය කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා සිදු කිරීමට නියමිතයි. තවත් සෞඛ්‍ය කාර්ය සහායක වෘත්තිකයන් 582 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. ශ්‍රේණි 6ක 1400ක පිරිසකට ලබන පළමුණ දා නව පත්වීම් ලබා දීමටද අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ මෙරට නිදා සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම හා ගුණාත්මක බව ඉහළ නැන්වීමේ අරමුණින්. ඒ අනුව ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායක වෘත්තිකයන් 582 දෙනෙකුට පත්වීම් ලබා දුන්නා. එය පත්වීමේ ලබා තීමේ දෙවන අතිරයි. පත්වීම් ලිපි ප්‍රදානය කරනුයේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. දේශපාලන ભેදයකින් තොරව ඇඳුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසු අය සඳහායි පත්වීම් පිරිනැමුණේ. මෙම කණ්ඩායමට තුන්දින විශේෂ පුහුණුවක් ලබා දීමටද නියමිතයි. රාජකාරියට නිවැරදිව බැඳී සිටීමට හා රාජකාරිය නොබ්බට ගොස් මනුෂ්‍යත්වයෙන් යුතුව සේවා සැපීමට වගකීමක් පත්වීම් ලාභීන් සතුව පවතින බවයි අමාත්‍යරයා මෙහිදී කියා සිටියේ. රුපියල් මිලියන 96.8ක් වටිනා කොකේන් තොගේ කටුනායක ගුවන්තොටුපලේදී රේගුභාරයට ගෙන තිබෙනවා. විදේශිකයෙකු ඩුබායි සිට ගුවන් මගින් මෙරටට කොකේන් තොගේ රැගෙන අවස්ථාවේදී අත්අඩංගුවටගත් බවයි රේගුව සඳහන් කළේ. ආහාර බහලුම් තුල ඉතා සූක්ෂම ලෙස ඒවා සංගවා තිබුණා. කොකේන් කිලෝ 1 ග්‍රෑම් 816ක් මෙලෙස රේගු නිලධාරීන් බහරයට ගත්තා. රේගුවේ මද්‍රව්‍ය පාලනයකගේ මූලික විමර්ශන සිදු කර තිබෙනවා. ඉන්පසු වැඩිදුර විමර්ශන සානීතිමේ කටයුතු සඳහා කොකේන් තොගේ හා සැකකරු පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දුන්නා. මේ අතර රුපියල් කෝටි 4ක් පමණ වටිනා කොකේන් මද්‍රව්‍ය තොගයක් ගෙල දමා මෙරටට පැමිණි අප්‍රිකානු කාන්තාවක කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 54 ඇවිරිදි අය ඇංගෝලා ජාතික ගුරුවරියක්. තමන් HIV ආසාදිත කාන්තාවක් බවට පවසමින් රෝදපුටුවක ආධාරයෙන් කටුනායක ගුවන්තොටුපලින් පිටව යාමටයි උත්සාහ දරා ඇත්තේ. ඒ අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ ගම මහරෝවල්ට ඇතුළත් කෙරුණා. වෙරේක ලබා දීමේම කාන්තාවගේ උදරයේ තිබූ මද්‍රව්‍ය ගුලි 33ක් මෙවනිට පිටතට ගෙන තිබෙනවා. මද්‍රව්‍ය වුවතුර මෙරටින් තුරන් කිරීම සඳහා වත්මන් රජය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කළා. ප්‍රජා පාදක මද්‍රව්‍ය නිවාරණ හා ප්‍රතිකාර ජංගම වැඩසටහන සමග එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යරයා මේ බව කියා සිටියා. එය පැවතුනේ මට්ටක්කුළිය වික්‍රමපුර ක්‍රීඩාංගණයේදී. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කර ඔවුන් නිවැරදිව සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් රජයේ ක්‍රියාත්මක කර ඇති බවයි සුනිල් වටගල මහතා සඳහන් කළේ.
9: ලංකාවට මද්‍රව්‍ය එන්නේ එක්ක මුදෙන් නැත්තම් ගුවනින්. ඊට අදාළ ඍජු මැදිහත්වීම් ප්‍රමාණයක් කරලා දැන් ඒවා කිසියම් ජයග්‍රහණ මට්ටමකට ඇවිල්ලා තිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශීය සහ ජාත්‍යන්තර ගිහිල්ලා ඒ අත්අඩංගුවට ගැනීම කටයුතු වෙනවා. මේ ව්‍යසනයෙන් මිදෙන්නේ කෙසේද යන්න හඳුනාගත්තට පස්සේ ඔවුන්ට අවශ්‍යයි ප්‍රතිකාර, පුනරුත්ථාපනය අවශ්‍යයි. ඊට පස්සේ ඔවුන්ට රැකී රක්ෂා ප්‍රමාණයක් ලබා දෙන්න කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වෙලා තිනවා. විදේශ රැකියා ප්‍රමාණයක් ඔවුන්ට ලබා දෙන්න අග්‍රාමාත්‍ය හරණි අමරසූරි සහෝදරිය ඇතුළු ඒ වෘත්තීය පුහුණු අධිකාරීන් භාරව සිටින අමාත්‍යවරුන් පොරොන්දු වෙලා තියෙනවා. කර්මාන්ත සංවර්ධනයේ භාරින් අමාත්‍යතුමා මෙවැනි ආකාරයේ හඳුනාගත්තු දරුවන් වෙනුවෙන් රැකියා 5000ක් ලබා දෙන්න එතුමගේ අමාත්‍යංශයට. නීතිය වල් වැච්ච රටක්, නීතිය මූණ බලබලා ක්‍රියාත්මක වෙච්ච රටක්. අපි විශ්වාසය හදලා දිනවා නීතිය ඉස්සරහා සෑම පුරවැසියෙක්ම සමානයි කියන නීති සිද්ධාන්තයට අද උස්මිටිකම් බලන්නේ නැතුව වරදක් කරොත් නීතිය ක්‍රියාත්මක කරමින් යනවා.
1: මත්කුරු සහ මත්ද්‍රව්‍ය වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා අවධානයෙන් ක්‍රියා කළ යුතු බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පත්නායක මහතා ප්‍රකාශ කළා. ඒ සුරක්ෂිත හේටක් සඳහා දරුවන් වෙනුවෙන් අපගේ මෙහෙවර යන මෙයින් හැටන්හිදී පැති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට එක්වෙමින් පවුලක එක් අයකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පවුලට මෙන්ම රටට සිදුවන බලපෑම ලලිත් පත්නායක මහතා මෙලෙස පැහැදිලි කළා.
10: හැටන් මේ කොට්ටාෂි තුල ළමයි 1186ක්. මේ ප්‍රමාණය ගත්තොත් ඇත්ත වශයෙන්ම අනාරක්ෂිත ප්‍රමාණය නෙවෙයි, මේ වගේ අඩුම ගානේ තුන්ගුණයක් ඉන්නවා. ළමයි කොච්චර ප්‍රමාණයක් මධ්‍යම පළාත තුල 14865ක් ඉන්නවා අපි හඳුනා ගනිමු. මද්‍රව්‍යයට බැහැවිලා ජීවිත විනාශ කරගන්න දරුවෝ ප්‍රමාණය වර්ධනය වුණොත් කලමනාකරණය කරගත නොහැකි තත්ත්වයකට අපිපත් වෙනවා. වසර ගණන් බන්ධනාගාරගත වෙලා ඉන්නකොට ඔවුන් තමයි පවුලේ ආදායම් උපදවන පුජ්‍යලයා. එතකොට ඒ ගෙදර අම්මා කොහොමද ආරක්ෂිතව තමන්ගේ දරුවා නිවැරදි පුජ්‍යලෙක් බවට පත් කරලා දරුවන්ව ඉදිරිපත් කරන්න තියෙන හැකියාව. ගම් මට්ටමින් සකස් කරලා තියෙනවා මහජනාරක්ෂක කමිටුව කියලා එකක්. මේ කමිටුව විධිමත්ව යම් අධීක්ෂණ ක්‍රමයකට ගත්තොත් අපිට මේ දරුවෝ ටික වැරදි මාර්ගයට යන එක වළක්ව ගන්න පුළුවන්.
1: මෙරට වැඩිහිටි ජනකාණයෙන් 10%කට වකුගඩු රෝගයේ පවතින බව විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා මහත්මිය ප්‍රකාශ කළා. ඒ වකුගඩු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතින බව පෙන්වා දෙමින් වකුගඩු රෝග වැළඳීම සඳහා ප්‍රධාන ලෙස බලපා ඇත්තේ දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘදයාබාධ බවත් ඇය කියා සිටියා. එමෙන්ම කාය වර්ධන පෝෂණ අතරේක සහ සමසුදුවීම සඳහා භාවිත කරන ඇතැම් ආලේපන හේතුවෙන්ද තරුණ පරපුර අතර බහුලව දැකගත හැකි වකුගඩු රෝග ප්‍රභේදයක් වාර්තා වන බවයි විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ. වකුගඩු රැකගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩමුළුවක් මාලිගාවත ජාතික වෘක්කවේද කාන්දුපිරීම් සහ බද්ධකිරීම් ආයතනයේදී පැවැතුණා. රෝගීන් සහ ඔවුන්ගේ පවුලේ අය දැනුවත් කිරීමද මෙහිදී සිදු කර තිබෙනවා.
11: 10%ක් පමණ වැඩිහිටි ජනතාවගෙන් ලංකාවේ වකුගඩු රෝගය තියෙනවා. නමුත් දැනට සොයාගෙන නැති වකුගඩු රෝගීන් අසීමිත සංඛ්‍යාවක් ඉන්නවා. යම් දවසක දැන් ඉන්න 10% කියන වකුගඩු රෝගීන් සංඛ්‍යාව 30-40 දක්වා යාමේ අවධානමක අපි ඉන්නේ දැන්. වකුගඩු රෝගීන් සීගුවෙන් වැඩිවීමට හේතු සාධක විදිහට දියවැඩියාව අංක 1, දෙවනුව අධික රුධිර පීඩනය, තෙවෙනුව හෘදයාබාධ, ඊට පස්සේ කියන්න පුළුවන් වස විස ශරීරගත වීම, CKDU කියන ලෙඩේ, ඒකටත් වස විස සම්බන්ධයි කෘෂිකර්මයන්ත එක්ක ඇදෙනු දෙයක්. නමුත් දැන් CKDX කියන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ හේතු සාධක නැහැ. නමුත් ඒකලන් ඉන්න සමාජයේ හැමතැනම විසිරිලා රෝගීන් මේ කොළඹ අවට ප්‍රදේශවල වලින් තරුණ ළමයි එහෙම හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ හේතු සාධක විදියට එහෙම නැත්නම් ඔය කාය වර්ගක දේවල්, හම පාට වෙන දේවල් සහ නොයෙකුත් රසායන ද්‍රව්‍ය
1: අමරිකා ඉරාන යුද ගැටුම් තාත් උත්සන්න වීති වෙනවා. සටන් විරාමය බිඳ වැටීමෙන් පසු දෙරට අතර 7 දිනේටත් අකණ්ඩව ප්‍රහාර එල්ල කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. அமெரிக்காவு ஈரானிட்டு எல்லைக்கல பிரஹாரைக்கட்டு பிரதிச்சார் லெஸ் சிரியாவே அல்டவன் பிரதேசே பீட்டி அமெரிக்கா ஹமுதா விசேஷானதின மிகவும் மத்தியஸ்தானிட்டு பிரஹார எல்லைக்கல பாவ ஈரான் இஸ்லாமிய விப்ளவாதி ஆரக்ஷக பலகாய பிரகாஷக்கலா ஈரானே ஈரான் ஷார் பிரதேசிட்டு அமெரிக்காவ எல்லைக்கல பிரஹாரேக்கின் சொல்தாதுவான் காத்தனிட்டு லாக்குனா இட பிரதிச்சாரியாக லெஸ் அமெரிக்கா ஹமுதா கந்தவுருவித்து பிரஹார எல்லைக்கல் பாவ ஈரானே கியாசிட்டியே ஹோமு சமுதிர சந்திய பாலனே சீட்டு சியாக்ம தமான் சத்து பவாத் அமெரிக்காவு பிரஹார நத்தரக்கரணத்தை கிசிம இந்தன ஹோ கேஸ் பிரஹார நவுகாவுக்கட்டு ஹோமு சமுதிர சந்திய ஹரஹா கமன் கிரிமட்டு இன்று நொத்தபன பவது இஸ்லாமிய விப்ளவாதி ஆரக்ஷக பலகாய நிவேதனை கருத்து வினவா ஈரானை ஹதவத்து பந்து பிரதான வராய நகரையாக்குவனு கண்டார் அப்பாஸ் பிரதேசிட்டு செலசும் சாகத்து அமெரிக்காவு பிரஹாரையாக இல்லக்கலா இந்திய பலஹானி ரசாக் சிதுவத்தி வினவா ஈரான் வெசியா நட்டதினை மேகோஸ் விசிதினுக்கு பமனு துவால் லபு பவாய் விதிஸ் மாத்திய வார்த்தா கலே ஹோமோஸ் கன் கலாப்பே பாலம் பஹக்து விநாஷ வீதி வினவா தக்குணு ஈரானே விதுலி செப்பையும் மத்தியஸ்தானிக்கிடுது பிரஹார் இல்ல உணா உத்காத்த வைத்திய அவதானமே துயன் விதுலி அரப்பிர் மெஸ்வின் பாவித்துக்கன் லிசாய் ஈரான் ராஜ்ய ஜனதாவுக்கு லாசிடின்னி லங்கா பிரீமியர் லீக் விசை விசை கிரிக்கெட் தரங்காவலி கேண்டி ராயல்ஸ் கண்டாயமட்டேரி தரங்கே லக்னு தஹாட்டகின் ஜாயகனிமட்டு தமுள்ள சிக்ஸஸ் கண்டாயம சமத்துனா பிரதமேன் பந்தூர் பாரதுன் தமுள்ள சிக்ஸஸ் கண்டாயம பந்து ஆறு விசிதி கடலு ஹாயக்கட லக்னு தேசிய பஹாக் ரெஸ்கலா ரீசா ஹென்ரிக்ஸ் நொதவி லக்னு அசுஹத்தாய் பெலுத்தரின்ம கிரீடாக்கல கேண்டி ராயல்ஸ் கண்டாயமட்டு பந்து ஆறு விசிதி கடலு ஹாயக்கட லபாகத்தே கியூஏ லக்னு எக்கசி அசுஹத்தா பமனாய் லாயிர் உதார லக்னு ஹத்தலி சத்தரக் லபாகத்தா மே அத்திர எல்பிஎல் தரங்காவலியே கலம்பு கேப்ஸ் சா கோல் கேலன்ஸ் கண்டாயம் அத்திர தரங்கி ராத்திரி ஹத்தாய் தீட்டு ஆரம்பம் வினவா டெங்கு ரோகின் ஹெத்தே ஆத்திர தாசி இக்மவாய் கதவு பே விசியாத்திரட்ட மரண துணாக் சமகின் சமஸ்த டெங்கு மரண பனஸ் துணாக் மதுரு மர்தனே வசரபுரா ஆக்ராத்மக பாபு அமதி நலிந்த கியாய் தவாத் சௌக்கிய காரிய சாயக விருத்திக்கின் 582 குட்ட பாத்வீம் ஹிட்டபு போலீஸ்பத்திக்கே மரணே சிது இஸ்தானே திபு பிஸ்தோலே ரச பரீட்சகட்டு வீமிலதி கனிம சார்த்தகவ கோவின் யுதாகின தேசபாலனை நொக்கரன்னை பார்ஷவ ரச கிண்ணில்லீம் தருண பிரிசே வக்குகடு ரோக கன பயானக ஹெலிதரவாக் ஈரான் அமெரிக்கா கேட்டும் தவாத் தருணுவே அதிட்டு நியமித்த அப்பகே பிரதான பிரவருத்தி பிரகாஷ மின்னிமாவட்ட பார்த்துனவா ஜலிஹமுகமு ஹெட்டு பெருவரு நவேட்டு இதை கொபட்டு சுவதாயி ராத்ரியாக்
12: ஸ்வாதீன புவத் எசனின் ஒபே ஜங்கம துரகத்தனேட்ட கென்வா கெனிமட்ட ITN நியூஸ் அலர்ட்ஸ் சிங்கள சேவாவ சக்ரிய கரகன்
13: மொபிடெல் நாம் ஆர்ஜே ஹிஸ்தரக் ITN S-Lesser Type 22-99 SMS கரான்னே.

0: සහය විනාඩි 55යි වෙලාව.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම.
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් ලයින්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය
2: ලක්කන සිතනිවන බුදුපන සිතනිවන බුදුපන
4: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
5: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
4: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

ආචාර්ය වික්‍රමනායකගේ සිහිල් සුරන් රැල්ලේ ගීතය මම හරි ආදරය කරන ගීයක්. සේන වීරසේකරයන් රචනා කළ, ආචාර්ය වික්‍රමනායකයන් පරිසරයේ සුභාධර්මය අනුවම තමන්ගේ තරු නිර්මාණය කරමින් ගායනා කළ මේ ගීතය ඇතුළේ හරි පුදුමාකාර විදිහට හැඟීම් දනවනවා. ඒ හැඟීම් දනවීමේ කතාව අපි ඔබට ප්‍රකාශ කරන්නේ හැඟුම් වරුසාවෙන්. මේ හැඟුම් වරුසාව මම මේ කියන්න හදන කතාවයි මේ ගීතය අතර සබඳතාවයක් තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. හරියට මහගමසේකරයන්ගේ ප්‍රකාශනයන් ඇතුළේ අපි නවතිනවා වගේ. මහගමසේකරයන් එක් තැනක කියනවා, මට මතක හැටියට ප්‍රබුද්ධ කෘතියේ, පහනකින් පහනක් දැල්ලූ කල එක් පහනකින් අනික් පහනට යන දැල්ලේ සම්බන්ධතාවයක් තිබෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ජීවිතය කියන්නේ එහෙමයි. දවසක් මම මගේ මිත්‍ර වෛද්‍යවරයෙක් සමග ඔහුගේ රටේ මගේ යම් කලා කටයුත්තක් වෙනුවෙන් මම ඔහු සමග යම් ආකාරයක කතා කරමින් ගමන් කරමින් ඉන්නවා. හරි ලස්සන මාර්ගයක, හිතන්නකෝ රටෙන් පිටත කියලා. ඉතින් මේ මාර්ගයේ දෙපස තිබෙන ගහකොළ, සෙවනැලි මේවත් එක්ක මම කතා කර කර යනකොට ඔහු එනවා තමන්ගේ මව්භූමියට. හිතෙන් මනසින් මව්භූමියට ඇවිල්ලා ඔහු කතා කරන්න පටන් ගන්නවා ඔහුගේ තාත්තා ගැන, නැත්නම් තමන්ගේ පියා ගැන, ඔහු කළ කී දෑ ගැන, පියාගේ නික්ම යාම ගැන, තාත්තගේ මරණය ගැන. මේ සේරම කතා කරන අතරේ ඔහු මට ප්‍රකාශ කරනවා හරි ලස්සන කතාවක්. සුරේ, මම හරි කැමතියි අවුරුද්දකට දෙතුන් වතාවක් ලංකාවට යන්න. ඒ ගිහිල්ලා මගේ මහගෙදර ටිකක් නවතින්න දින කිහිපයක්. මොකද තාත්තා තාම එතන ජීවත් වෙනවා කියලා. මගේ ඔබම ප්‍රකාශ කළා නම් පියාමිය ගිහින් සෑහෙන කාලයක් කියලා. කොහොමද ජීවත් වෙන්නේ? නෑ, තාත්තා හදපු ගෙවල්, තාත්තා ඒ කාලේ ඉඳපු පැල, ඒ වගේම වත්ත පිටියේ තියෙන සුන්දරත්වය විශ්වාස කරන්න මම ඉගෙන ගත්තා විනා මම ඔය වත්තේ එක පැලයක්වත් හිටවල නැහැ. මම ගියාම මට අඹ ටික දෙන්නේ, මම ගියාම මම පොල් කඩන්නේ, දෙල් ටික කඩන්නේ, රඹුටන් කන්නේ. ඒ සියලු දේවල් තමන්ගේ පියා ඉඳපු ගස්. ඒ ගස් සුළඟට වැරෙනකොට මට මගේ තාත්තා ජීවමානයි කියලා මට මතක් වෙනවා. තාත්තා ජීවතුන් අතර ඉන්නද්දි කෑම බීම වලින් අපිව සප්පායම් කරලා අපිව රැකගත් ආකාරය ගැන මට මතක් වෙනවා. අර ගස් වලින් ගෙඩි කඩනකොට, වැටෙන පල වලින් අපි පෝෂණය ලබනකොට, තාත්තා හදපු පියසේ අපි සෙවන ලබනකොට. ඒක හරි ලස්සන කතාවක්. මම කල්පනා කළා දැන් මේ ගීතයත් එක්ක මේක සම්බන්ධ කරන්න බැරිද බලන්න. සිහිල් සුලං රැල්ලේ අර තමන්ගේ දැන් මේ පසු කරමින් යන අධිවේගී මාර්ගයේ දෙපස තියෙන ගස්වැල් දිහා බලාගෙන තමන්ගේ වත්තේ අර කඳුකරේ තියෙන සිහිල් සුලම් පොදත් එක්කලා මේ ලාදලු නැටවෙන ආකාරය, ඒවා ඒ සියල්ල ඇතුලේ තමන්ට ප්‍රකාශ කරන්නේ තාත්තගේ ආදරය නේද කියලා මම ටිකක් හිතෙන්න ගත්තා. අන්න ඒ නිසයි මම මෙතෙන් මේ සිහිල් සුලම් රැල්ලේ කියන ගීතය එකතු.

හැඟුම් වරසාව ඇතුලේ මම ඔබට කියන්නේ යහපත් හදවත් නිරන්තරයෙන්ම ගවේෂණයක පැටලී ඉන්නවා කියලා. මිනිස්සු හැරෙනකොට ඒ අයට කියවන්න පුළුවන්. ගහකොළ වැනෙනකොට, සතාසි උපාව දුවනකොට, තමන්ගේ ඉස්සරහා පිට ඉන්න මිනිස්සයා ස්පිල්ලන් හෙලනකොට යහපත් හදවත් තුළට ඒ මිනිස්සු කියවන්න පුළුවන්. එහෙම වෙන්නේ නිරන්තර ගවේෂණයක යෙදිලා ඉන්න නිසා. හැම මිනිහෙකුටම තියෙනවා අභ්‍යන්තර පිළිඹුවක් වගේම බාහිර පිළිඹුවක්. හුඟක් අයගේ ඔය අභ්‍යන්තරයයි බාහිරයයි අතර කිසිදු සමානකමක් නැහැ. අපි එහෙම අයට කියනවා ව්‍යාජ මිනිස්සු කියලා. ඇතුලෙන් හිතන්නේ එකක්, කරන්නේ තව එකක්. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ අභ්‍යන්තර හදවතේ තිබෙන හැඟෙන දේම තමයි ඔවුන් ප්‍රකාශ කරන්නෙත්, ක්‍රියාවට ලංවන්නෙත්. එහෙම මිනිස්සුන්ගේ අභ්‍යන්තරයයි මතුපිටයි අතර ලොකු වෙනසක් නැහැ. ඒ අය හඳුනගන්න පුළුවන්. අපි කියන්නේ අර ඕරා එකක් වර්ධනය වෙලා තියෙන මිනිස්සු කියලා. තැනකට ගියාම ඔහුට මිනිස්සු පිරිනව. තැනකට ගියාම ඔහුට පුදුමාකාර ලෙන්ගතු බවක් තියෙනවා. සතාසි උපාව බව ඔහුට ලෙන්ගතුයි. අන්නේ ඒ හඳුනා ගැනීම අපිට කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? මට මතක් වෙනවා මේ කතාව කිය කියා ඉන්නකොට හැඟුම් වරුසාවත අපේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විරචිත හරි ලස්සන ගීතයක්. මට මේ ගීතය මේ මුල්වරට මට මතක හැටියට එකතු වෙලා තිබුණේ සත්‍ය ගීතය ගී ප්‍රසංගයට. පස්සේ කාලයක සත්‍ය ගීතේ ඩබල් එල් පී එකේ මේ ගීතය අඩංගු වෙලා තිබුණා. හැම ගීතයක්ම නැතත් සත්‍ය ගීතය CD එකකට ගන්නකොට මේ ගීතය අඩංගු වෙලා තිබුණා.

ගණිකන් හිතන්න මහාචාර්යතුමා රචනා කරලා තියෙන වචනාර්ථයන් හි ගැඹුර. පූජාසනේ ඔබ හිඳවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවි නැගිටින්නේ. පූජාසනේ ඔබ හිඳවා. හුඟක් මිනිස්සුන්ගේ හදවත් පතුලේ තේරව අපිට හඳුනගන්න බැරුව ගිය අඳුරක්. ඔවුන් හිනා වෙන්නේ සමහර වෙලාවට මායාවට වගේ. සමහර වෙලාවට ඔවුන් කතා කරන්නේ මොකක්ද දුකක් මායාවක් හිත පතුලේ හිර කරගෙන. යහපත් හදවත් වලින් තොරව අපිට පූජාසනයන් හොයන්න අමාරුයි. පාවුලෝ කොයියෝගේ සන්තියෝගෝ නම් සැරිසරන්න නැත්නම් ඇල්කෙමිස් කෘතිය ඇතුලේ පූජාසනය පිළිබඳ හරි අපූර්වට කතා කරනවා. ගොපුළු කොළුවා එක්තරා කාලෙක නිදාගන්නේ පූජාසනේ උඩ. පසු කාලයක ඔහු මුළු සක්වලම කරක් ගාලා ඇවිල්ලා තමන්ගේ නිදානේ හොයාගන්නේ පූජාසනේ යට. ඒ නිසා තමන් මල් තියෙන පූජාසනයයි ඒ පූජාසනය ඇතුලේ තියෙන අභ්‍යන්තර පිළිඹුවයි කියන දේ අපි හොඳින් තේරුම් ගන්න ඕන කියලායි මං විශ්වාස කරන්නේ. කෙනෙක් කෙනෙකුට කතා කරනකොට ඒක ඇතුලේ තියෙන සිනහව, ඒක ඇතුලේ තියෙන කඳුල, ඒක ඇතුලේ තියෙන හැඟුම් බර බව, ඒක කොයිතරම් දුරට සැබෑවක්ද කියලා මිනිසෙකුට තේරුම් ගන්න පුළුවන්ද? මෙන්න මේ මිනිසෙකුට තේරුම් ගන්න පුළුවන් කතාන්දරය හරිම අපූර්වට රචනා කරපු ලස්සන ගීතමය අවස්ථාවක් තමයි. ගැඹුරින් කෙරුණු පිළිඹුවක් තමයි පූජාසනයේ ගීතය. මම ඔබට කියන්නේ ඔබ ලෝකේ අවබෝධ කරගත් මිනිසෙක් වෙන්න ඕන නම් මම ඔබට ආරාධනා කරනවා ඔබ විඳින්නෙකු බවට පත් වෙන්න. ඔබ විඳින්නෙකු බවට පත් වෙලා විතරක්ම හරියන්නේ නැහැ. ඔබ විඳවන්නෙක් බවට පත්වන්න. මම හිතන්නේ ඒකත් මාදී. ඔබ විඳවමින් විඳින්නෙක් බවට පත් වෙන්න. මම මතකයි අපේ ප්‍රවීණ ගීත රචක ධම්මික බණ්ඩාර වරක් තමන්ගේ ගීත රචනා විශ්ලේෂණය කළ විචාරය කරපු කෘතියකට නම දීලා තිබ්බා විඳවමින් විඳෙමි කියලා. අන්න නියම මිනිස්සු. මේ ගීතයෙන් ගැඹුරට හිතන්න හැඟුම් වරුසාවේ අපිට හුඟක් දුර අද කතා කරන්න පුළුවන්කම ලැබේවි. විශාරද නන්දා පාරමී.

ආචාර්ය වික්‍රමරත්නායක ගායනා කරන මේ ගීතය ඔබට ඉතාම හුරුයයි මම විශ්වාස කරනවා. අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු. තරමින් වියතක් කියලා නෝ ගීතේ මුල කියලා තිබුණේ. මට ඒක ගැන නෙමෙයි කියන්න ඕනලා තිබුණේ. මේ හෙවණැල්ල ගැන. ඔබ ඔබේ හෙවණැල්ලෙන් මිදී, මම මගේ හෙවණැල්ලෙන් මිදී. අවුදින් හෙ

මහාරශ්මි කදම්බයක් ලැබෙන දහවල් කාලේ හිරුගේ එළිය නිසා අපිට ලැබෙනවා හෙවණැල්ලක්. ප්‍රේමකීර්ති මෙතන ආරාධනා කරන්නේ මේ තමන්ගේ ප්‍රියම්බිකාව හෝ මේ කාන්තාවට ඔබ එන්න හඳපානේ මද අඳුරේ. අඳුරට කොහොමත් සෙවණැලි නැහැ. සෙවණැලි මැකෙන හැන්දාවක් නෑ අපිට තියෙන්නේ. මට ඕන උනේ මේ කතාව ඔබත් එක්ක ටිකක් තර්ක කරන්න. මේ කතාව ගොඩනගන්න හැඟුම් වලසාව සමග ඔබ හදවතින්ම රැඳිලා ඉන්න ඕනේ. ඔබ මේ වෙලාවේ දිගු ගමනකේ දෙන්නෙක් වෙන්න පුළුවන්. නිවි හැනහෙල්ලේ සිත්තම් මවමින් තමගේ මෝටර් රථය පදවාගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ගෙදර දොරේ ඉඳගෙන මේ වැඩසටහන අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මම ඔබට යෝජනා කරනවා මොහොතකට ඔබ ඔබේ අතීතයට පියමං කළ යුතුමයි. අතීතය කියන්නේ සෙවණැල්ලක් වගේ ඔබේ තනියට හිටපු දෙයක්. ඒක ඔබට ආය ආයෙත් සිහිපත් කරන්න පුළුවන්. සෙවණැලි කියන දේවල් හරි පුදුමාකාරයිනේ. හෙවණැල්ල හැම වෙලාවෙම රැඳිලා තිබෙන්නේ ඔබත් එක්ක. හෙවණැල්ල වේගයෙන් ඇවිදිනකොට අපිත් එක්ක වේගයෙන් ගමන් කරනවා. අපි ටිකක් හයියෙන් දුවනකොට හෙවණැල්ලත් අපිත් එක්ක හයියෙන් දුවනවා. අපි නවතිනකොට හෙවණැල්ලත් නවතිනවා. දැන් ඔබට මතක් වෙන්න ඕනේ හෙවණැල්ල ඔබ සමග ගමන් කළ වග. සමහර වෙලාවට හෙවණැල්ල වගේ චරිතත් අපිට ඉන්න පුළුවන්. අපි හෙමින් සීරුවේ ගමන් කරනකොට ඒ චරිතත් අපිත් එක්ක හෙමින් සීරුවේ ගමන් කරනවා. ඒක ටිකක් වේගය වැඩි කරනකොටත් ඒ චරිත ටිකක් වේගයෙන් ගමන් කරනවා. අපි දුවනකොට හෙවණැල්ල වගේ චරිත අපිත් එක්ක දුවනවා. සමහර වෙලාවට අපි නවතිනකොට හෙවණැල්ල වගේ චරිත අපිත් එක්ක නවතිනවා. දැන් උදාහරණයක් විදිහට මේ වැඩසටහන මම කරන්නේ ප්‍රේමසිරි ගම්බුදවත්තත් එක්ක. අපි දෙන්න නිකන් හෙවණැල්ල වගේ. මම යනකොට එයත් එනවා, නවතිනකොට අපි නවතිනවා. අපි හැඟුම් වර්ෂාව ඇතුලේ සුසුම් හෙලනකොට අපි සුසුම් හෙලනවා. ඒක තමයි අපේ ජීවිතය. මේ වගේ චරිත ඔබේ ජීවිතයේ සමහර වෙලාවට ඔබට හමු වෙලා ඇති. ඔබ එහෙම නැවතිලා හිටිය බවත්, ඔබ වුණම විමර්ශනය කරපු බවත් ඔබට දැනිලා ඇති. මොකද සෙවණැල්ල කියන කාරණාව ටිකක් ගැඹුරින් අත්හදා බැලිය යුතු කාරණාවක්. දැන් හෙවණැල්ල කොයි තරම් තිබුණත් හෙවණැල්ල තියෙන්නේ ආලෝකය ඇති විට පමණි කියලා මම කියවනේ. ආලෝකය නැති වුණාම හෙවණැල්ල අපිට නැතුව යනවා. එදාට අපි තනි වෙන්නේ අන්ධකාරයක් ඇතුලේ. නැත්තම් බලහත්කාරයෙන් හරි අන්ධකාරයක් ඇතුලේ අපිව තනි කරනු ලබනවා.

0: ක්ෂේත්‍රයේ
1: නවපන ක්ලබා තිබින් කසකල ප්ලාන්ටේෂන් මකින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ගුණාත්මක සහන නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහන නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

0: கதையை நுண்ணியன ஹத ஜோதி இருதா ராத்திரி ஹத்தட ஹிமாலிக்க ஜோதி ராத்திரிய
1: කේන්ති ගන්න ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු මං වාට ගැහුව කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අපරාධිනේ පොලිසිය ගන්න රස්තියාදු
2: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
3: මිනිහෙක්ගෙන් ගුටි කන්න හරි ඇඟේ පෙතේ හයිය තියෙන්න ඕන. නොකනොබේ හිටියොත් එමේ හිත විතරක් නෙමේ ඇඟත් වැටෙනවා. ඔන්නෝක් බොනෝ හලෝ.
4: මෙතනින් හර මට මොකද වෙන්නේ තාරි?
3: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිතා

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

හැඟුම් වර්සාවේ මට අවශ්‍යයි මේ වෙලාවේ මේ ආදරයයි නැත්නම් අපි කියන ප්‍රේමයයි හෙවණැල්ලයි එක්ක පුංචි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ඔක හොඳටම රචනා කරපු චරිතයක් තමයි කරුණාරත්න අබේසේකර. කරුණාරත්න අබේසේකරයන් හෙවණැල්ලට අර්ථයක් දුන්නා සංසාර සෙවණැල්ල කියලා. ඒක ලස්සන රූපකයක්. ඔහු ලියනවා සංසාර සෙවණැල්ල ලෙස ආපතාලා ශෘංගාර රස දෙන්න කලතා පෙරාරා කියලා. දැන් මේ අපි මේ කතා කරපු කාරණාවම ගාක් කාලයකට ඉස්සෙල්ලා කනුවරත්න අබේසේකරයන් මතු කරලා තියෙනවා. මං කියන්නේ අපිට භාවිතයේදී අපිට හැඟෙන සාහිත්‍ය නැත්නම් අපිට හැඟෙන සංකල්පනාව අපේ දෘෂ්ටිය අපේ මතවාදය ඔහු අරන් අවිල්ල තියෙනවා ගීතයට. ඒක තමයි නිර්මාණකරණය කියන්නේ. බලන්න මාමද සුළඟයි ඔබ මුදු සුවඳයි පෑහි පෑහි එකට හමායයි හදමාගි පිළිගන්න එය ඔබගේමයි සංසාර සෙවණැල්ල ලෙස ආපතාලා සෙවණැලි නම් එක්ව ගමන් කළ යුතුමයි. ඒ වේගයෙන් යනකොට එසේ සෙමෙන් යනකොට තව ඉදියා.

සෙවනැල්ලේ කතාව අල්ලගත්ත තව හොඳ රචකයෙක් තමයි ක්ලැරන්ස් විජේවර්ධන. ක්ලැරන්ස් ටිකක් නිදහස්සාරයේ සිතුවිලි ගොන්නක් තිබුණු මනුස්සෙක්. එයා හිතන්න ගත්තාම ඉතාම සියුම්ම පුංචි දේවල් තමගේ ගීතවලට එකතු කරගත්තා. එහෙම තැනක් තමයි අපිට මතුවෙන්නේ සෙවනැලි වාගේ ඔබේ මගේ අපි දෙන්න අපි දෙන්න. එක කාලික ලංවේ වුණා විකසිත වුමා ඒ කාලේ. මේ ගීතේ මේ පද පෙළ ඇතුළෙම අපිට ලස්සන යථාර්ථයක් මතු කරලා දෙනවනේ. මොකක්ද? දැන් අපි කිව්වා හෙවණැල්ලක් මතු වෙන්න නම් ආලෝකයක් ඕනේ කියලා. ඒතොර ආලෝකයක් එක්ක තමයි හෙවණැල්ල නිරන්තරයෙන් බද්ධ වෙලා තියෙන්නේ. අපි යන යන තැන හෙවණැල්ල අපිත් එක්ක තියෙන ආලෝකයක් තියෙනවා නම් විතරයි. ඒතොර අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම උගපි මානව වංශ කතාවේ මිනිසෙක් හිතන විදිය සහ මිනිසෙක් ජීවත් වෙන විදිය. ඔහු මොනතරම් වටින පිළිමිවුවද්ද? ඔහුට වටිනාකමක් තිබෙන්නේද? ඔහු තුලින් ආලෝකයක් නිර්මාණය වෙලා විහිදුවන්නේද? නැත්නම් ඔහු ප්‍රභාවත්ද? ඔහු සමාජයේ යම් තරාතිරමක් තිබේද? ඔහුට යම් පිළිගැනීමක් තිබේද? ඔහුට හැකියාවක් තිබේද? අන්නේ ආලෝකීය සාධක තියෙනකොට හුඟක් පෙම්වතියන් පෙම්වතුන් එක්ක සහසම්බන්ධතා පවත්වනවා. අපි හිතමුකෝ සල්ලි තියෙනවා නම් හරි දුප්පතාරකෝ සැප ලෝකේ කියලා තියෙනවනේ. සල්ලි තියෙනවා නම් ප්‍රේමය තියෙනවා. එතකොට මෙන්න මේ හදවත් හඳුනා ගැනීමේ කතාන්දරය ක්ලැරන්ස් තමන්ගේ ගීතවලට හරි අපූර්වවට එකතු කරලා තියෙනවා. සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය, ඉවසන්නට මගේ සිත ඉඩ නැති විය, තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට දවසක් නැති විය. මම ඒකයි ඔබට කිව්වේ මොහොතකට අතීතය සිහිපත් කරන්න පටන් ගන්න කියලා. ඒ සිහිපත් කරන්න මොහොතකට කල්පනා කර කර ඉන්නකොට මේ වෙලාවේ මේ මොහොතේ ඔබට එහෙම චරිත මැවෙන්න ඕනේ. තමන් එක්ක ජීවිත කාලේ යම් යම් කාල සීමාවන් ඇතුළේ මිතුරන් විදිහට හිටපු, ප්‍රේමවන්තයින් ප්‍රේමවන්තියන් විදිහට හිටපු, නැත්නම් අපි කියන අර කොයියෝගේ පොත්වල තියෙන සෝල්මේට්ලා නේද? තමන්ගේ ප්‍රේමවන්තයෙකුත් නෙමෙයි ප්‍රේමවන්තියෙකුත් නෙමෙයි, හැබැයි ඒකේ සහෝදර බැඳීමකුත් තියෙනවා, ළඟම මිතුරුකමකුත් තියෙනවා. ඒක තේරුම් ගන්න හරිය අමාරුයි. තමන්ගේ ආත්මීය සහකරුවෙක්. එයාට තමයි සෝල්මේට් කියලා හඳුන්වන්නේ පාවුල කොයියෝගේ පොත්වල ගොඩක් තැන්වල. මං හිතන්නේ එහෙම චරිත අපේ ජීවිතයේ සෙවනැල්ල වගේ පත්තයි. සමහර සෙවනැලි තිබුණා අපිට කියන්න බැරි. ඒ කාලේ අපි නිස්සද්දයි. හැබැයි සමහර සෙවනැලි නිර්මාණකරුවෝ පසු කාලීනව තමන්ගේ නිර්මාණ ඇතුළට එකතු කරගත්තා. එතකොට ඒ මුල් සහ සමතුතා එක්ක ගත කරපු ගනුදෙනු හුඟක් ගෙවිලා ගිහිල්ලා කාලයත් එක්කම ඔවුන් වයසට ගිහිල්ලා ඒ වගේ තැන්වල නිර්මාණකරුවා තමන්ගේ සෙවනැල්ල බඳු ප්‍රේමය පිළිබඳ හරි ලස්සන සටහන් තබලා තිබුණා. අද සිතනාදේ නොබියවලිය වෙයි, ගෙවුණු අතීතය මිහිරෙන්නේ නැවි, තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට දවසක් නැති විය. ඒ දවසාවත් සමහර වෙලාවට ඒ වගේ චරිත අපිට ආයේ හොයාගන්න බෑ. ඒ චරිත ඉන්න තැන් කොහෙද කියලාවත් අපි දන්නේ නැහැ. හැබැයි අපි හරි ආසයි අපේ පැරණි සිහින මතක් කරන්න. ඉදහිට අපිට සෙවනැල්ලක් වුණු චරිත අපිට සමපාත කරගන්න. ක්ලැරන්ස් විජේවර්ධන විකසිත වුණු ඒ කාලේ ගැන කියන කතාව.

වරුසාව. අපි හැඟුම් වරුසාවේ හැඟීම ගැන කතා කරමින් සෙවනැල්ල ගැන කතා කරමින් සිටියේ. සෙවනැලි මොනතරම් නිෂ්ක්‍රීයද? සෙවනැලිත් එක්ක අපිට ගනුදුරු කරන්න පුළුවන්ද? ආලෝකය නැතුව ගිය කල සෙවනැල්ලද නැති වෙලා අපිව අන්ධකාරයේ තනි කරන හෙවනැල්ල පිළිබඳ අපිට විශ්වාසයක් තියන්න පුළුවන්ද? කිසිදු හැලහුල්මනක් නැති තමන් සමග ඔහේ පාවිලා යන තමන්ගේම එක්ක දිග එහෙම නැත්නම් කොට මද්දහනක නම් තමන්ට තමන්ටම පාග ගන්න පුළුවන් හෙවනැල්ලක් එක්ක අපිට මොකක්ද තියෙන ගනුදෙනුව? මේ පරම සත්‍යය ලෝකයේ හුඟක් තැන්වල ගවේෂණය වෙලා තියෙනවා. එතනදී ඕෂෝ විශේෂයෙන්ම සඳහන් කරනවා ආලෝකයේ ඇතිවිට පමණක් ආදරය ලුහුබැඳ යාමේ කතාව. එතනදී ඔහු අරුත් ගන්නනවා මේ ආලෝකයේ ඇතිවිට පමණක් ආදරය ලුහුබැඳ යාම අවබෝධ කරගන්න කියලා. අපි මේ කතාව මොන විදියට කොහොම කතා කළත් අඳුරේ වුණත් එළිය විහිදුවන හදවත් තියෙනවා. ඒකට අපි කියන්නේ ප්‍රතිදීප්තිය කියලා. සඳෑ වෙනකොට හඳ පායලා තියෙනකොට අපි කියන්නේ හඳ එළිය කියලානේ. නමුත් හඳ එළියට හඳට එළියක් විහිදුවන්න බෑ. හඳ එළිය යනුම සූර්යාගේ එළියෙහි පරාවර්තනයක්. එතකොට මේ පරාවර්තනයේ ඇතුලේ තියෙන අපූර්වත්වය තමයි අපි විඳින්නේ සෞම්‍ය විදිහට. ඒ වගේ ආලෝකයේ හරි ලස්සන ප්‍රතිදීප්තියක් තියෙනවා හදවත් ඇතුලෙන් විහිදුවන. ඒ හදවත් ඇතුලේ සමහර වෙලාවට තියෙන්නේ අන්ධකාරය වෙන්න පුළුවන්. නමුත් ආලෝකය විහිදුවන්න ඔහු කැමති. හොඳම උදාහරණය හඳ. හඳ භ්‍රමණය වෙන්නේ නැහැ. හඳ අපේ පෘථිවිය වටේ ගමන් කරනවා විතරයි. එතකොට හඳේ ආලෝකය ලැබෙන්නේ හැම වෙලාවෙම එකම පැත්තරනේ. මම මේ කතාව මීට පෙරත් ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි හඳේ ඒ ආලෝකය ලබන කොටසෙන් ලැබෙන පරාවර්තනයෙන් පෘථිවිය සංතෘප්ත වෙනවා රාත්‍රියට. ඒක පසොලොස්සක වෙන්න පුළුවන්, පුරපස වෙන්න පුළුවන්, අමාවකට කිට්ටු වෙන්න පුළුවන්, කෙසේ හෝ. ඒ හඳ හංගගත් අන්ධකාරයක් තියෙනවා. හුඟක්ම සෞම්‍ය හදවත් ඇතුලේ හඳ වගේ හංගගත් අන්ධකාරයක් තියෙනවා. මතුපිට සිනහසෙනවා, මතුපිට ගනුදෙනු කරනවා, මතුපිට ප්‍රේම කරනවා, මතුපිට ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වෙනවා, මතුපිට දිග ගමන් තමන්ගේ රතය එලවගෙන යනවා, කල්පනාබරිතව ඉන්නවා, සුසුම් හෙලනවා. හැබැයි අභ්‍යන්තරේ එක පැත්තක් තියෙනවා පූර්ණ ලෙස අන්ධකාරයෙන්. ඒ නිසා සෙවනැලි සමග අත්වල් මඳිනවා වගේම හඳක්වන් හදවත් ඇතුලේ තියෙන අන්ධකාරයත් අපි චුට්ටක් කතා කළ යුතුමයි. ඔන්න අපි ගලපන තැන. ඒ ගලපන කොටත් අපිට හම්බෙනවා මහාචාර්ය සුනිල් ආරියරත්න. ඔහුට හැඟුණු මේ වේදනාව විශාරද නන්දාමාලනිය ලවා පෙරලා යලි ගායනා කරනවා. මේ ගීතය ඇතුලේ කතා කරන්නේම ආදරේ නාමයෙන් අන්ධකාරයේ වෙනදගත් හදවත.

මරුසාව මේකට සම්භාව්‍ය කතාවක් කියලා කවුරුත් හිතන්න එපා. මම ඔබට කිව්වේ අතීතය සමග අපි චුට්ටක් මෙනෙහි කරමින් ඉමු කියලා. ගීතය කියන දේ සමහර විට සාහිත්‍යමය වචන වලින් ලියවලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම අපි භාවිත වන වචනාර්ථයන් වලින් ලියවලා තියෙන්නත් පුළුවන්. හැබැයි කොයි විදියට ලිව්වත් ඒ අවබෝධ කරගැනීමේ ශක්තිය රසිකයෙක් නම් ඔබට තිබිය යුතුයි. ඔබේ අභ්‍යන්තරයේ මනසේ රස නිෂ්පත්තිය විය යුතුමයි. මේ ගීතය අහගෙන ඉන්නකොට මම මතක් වුණේ එච්.ආර්. ජෝතිපාල. මම එහෙම කියන්නේ අපි උදගලා වුණු වෙලාවට මුමුණන ගීතයක්. ඔහු මේ අපි මේ කතා කරමින් යන තේමාව ඔස්සේම ගොඩනගන නිසා. ඔබට මතකද? මා ඉන්නේ අන්ධකාරයේ දැන් ඉවසන්න බෑ මේ තරම් ආදරේ සැමදා උනාසුන් විඳගන්න වේදනාව පෙම් මා සතු මාලිගේ පන වාගේ රැක බලා ආදරෙන් සැමදා ඇයි ඔයා ගෙන ගියේ ආදි වශයෙන් ලියවිලා තියෙනවා. වචන කොයිතරම් සරල වුණත් ඒ වචන ඇතුලේ දෙන පන හැඟීම අපිට කොයිතරම් දැනෙනවද හිතන්න. අපි මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කරපු ඒ වගේ ගීතයක ඉඳලා මා ඉන්නේ අන්ධකාරයේ දැන් ඉවසන්න බෑ මේ තරම් වගේ ගීතයක් ඇතුළට එනකොට මේ වචනය අර්ථ ගන්වන්න සංගීතය මොනතරම් පාදක වෙලා තියෙනවද. ඒ වගේම ගායන ශිල්පියාගේ හඬ පෞරුෂය. හඬකට පුළුවන් මිනිසුන්ගේ හිත ඇතුලේ හැඟීම උද්දීපනය කරන්න. ඒක නිවේදකයාටත් පුළුවන්, ඒක ගායන ශිල්පියාටත් හරි අපූර්වට පුළුවන්. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා අඩුතරමින් මේ ගීතේ ටික දුරක් අපිත් එක්ක රැඳෙන්න කියලා. නිතර හැඟුම් වර්ෂාවට හෝ මාධ්‍ය හමු නොවන ගීයක්.

හැඟුම් පරසාාව. මම කියන්නේ හදවත් අතර ඇතිවන්න අත්තිශ්‍යලිංගතුම හැඟීම ප්‍රේමය. එකඩයි වචන දෙකත් නෑ. හැබැයි ඒක ලිංගතු සිතිවිල්ලි පාදක කරගෙන එකිනෙකා අතර ඇතිවන ආකර්ෂණයේ සංකීර්ණ සබඳතාවයක්. කෙනෙක් හිතන්න පුළුවන් ආදරය සහ ප්‍රේමයත් නිකන් ලාකඩ ගෑල්ලක් රත් කරනවා වගේ කතාන්දරයක් කියලා. නෑ. යාදික නොරත රත සමග පෑහීමක් නොමැත කියලා තමයි කියලා තියෙන්නේ. ලාකඩ එහෙම නැත එකක් රත් කළ විට අනෙකේ ඇලෙනවා කියන කතාව ඔබ හොඳටම දන්නවා. හැබැයි යාදික නොරත රත ලෝහ දෙකක් එකට සහසම්බන්ධ වෙන්න නම් ඒ ලෝහයේ පුරුද්දන තැන ඒ දෙපසම එහා සමානව රත් වෙලා ඒක එකිනෙකා ස්පර්ශ වෙන්න උණු වෙන්න ඕනේ. අන්න එහෙම තමයි ප්‍රේමයේ කතාවත්. මේක හරි සංකීර්ණයි. ඉතින් ආදරේ බැඳීමත් එහෙමයි කියලා මම විශ්වාස කරන්නේ. මේ පෑහීමක් ඇතුලේ හැම මොහොතකම තියෙන්නේ සංසරණයක්. හදවත් අතර රිද්මය හඳුනා ගැනීමක්. ඒ නිසාම තමයි ඉතාම දුෂ්කර ගොඩනැගීමක් ඇතුලේ මතුවන ප්‍රේමය කිසි විටකත් පළුදු නොවන්නේ. ඒක දියකර හරින්න කිසිවෙකුට බෑ.

0: ඉරිසියව සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: හැමෝම එකම රේසිකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් රෝලිස් රස්
4: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
5: මම නම් දැන් මානම රිලැක්ස්
6: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
7: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
8: ලකාණ්ඩ Radio ITN

නෙමෙයි පසුකාලීන පරම්පරාව මේ හැමෝම මේ ගීතය ගායනා කළා කියලා. සසරේ එකට සරා පැමිණ පෙරුම් පුරා ගියද නොසිතු යුරා මා ඔබේ පෙම්බරා. මිහිරි සුවඳ ඔබේ මහද වතට ඉබේ පෙරදි දිනක භවයේ ලදමි එවන් සුවේ. ආදරය කියන්නේ සාංසාරික බැඳීමක්. අපේ බැඳීම කොයිතරම්නම් හදවතට එකඟද, මොනතරම් අපි ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා පුරනවද කියාගන්න බැරි විදිහට අපි ඒ සමදතා ඉදිරිපිට අසරණ වෙනවද, ඒව ඇතුළේ අපිට සංකල්පීයව මතුවන කාරණා මොනවද කියන කාරණාව

අපි මේ ජීවිතය ගැන ආදරය ගැන මොනතරම් පෙරම්පුරණ කාරණා ගැන සඳහන් කළත් මට නම් හිතෙන මිනිස්සු හුඟක් දෙනෙක් විඳිනවට වඩා විඳවනවා කියලා. හරියට මේ උරෑක අහසේ දිලෙන තාරකා වගේ. දුරින් ඉඳන් අපිට බලපුවම පේන්නේ තාරකාව දිලිසෙනවා කියලා තමයි. හැබැයි ඇත්තම කතාන්දරේ තාරකාව දැවෙනවා, පිච්චෙනවා, අළු වෙනවා. සමහර වෙලාවට අපි බලන තාරකාවක් මේ මොහොතේ පේන්න පුළුවන්, ඊළඟ මොහොතේ නැති වෙන්න පුළුවන්. ඒ තාරකාව පිච්චිලා අළු වෙලා කඩා වැටෙන්න පුළුවන්. මිනිස්සුත් එහෙමයි. හුඟක් මිනිස්සුන්ගේ හිත ඈත ඉඳලා බලපුවාම තාරකා වගේ දිලිසෙනවා. කලාකරුවොත් එහෙමනේ. ඈත ඉඳන් බලපුවාම කලාකරුවෝ ඒගොල්ලෝ දිලිසෙනවා. ඒගොල්ලන්ගේ හදවත් දිලිසෙනවා. ඒගොල්ලෝ හරි පුදුමාකාර ආලෝකයක් ප්‍රහර්ෂයක් විහිදුවනවා. ඒගොල්ලන්ගේ ගීපද සංකල්පනා හෝ වේවා, ගායනීය හෝ වේවා, රංගනීය හෝ වේවා, සිනමාකරණීය හෝ වේවා, මේ කොතනක වුණත් කලාකරුවා එහෙමයි. හැබැයි විශ්වාස කරන්න මේ කලාකරුවාගේ අභ්‍යන්තරය ගිනි ගනිමින් පවතිනවා. ඒක යම් සංකල්පීය රූප රාමුවක් නිසා වෙන්නත් පුළුවන්. ඒ සංකල්ප නිසාම තමයි ඒගොල්ලෝ දැවෙමින් පවතින්න ටිකක් කැමති වෙන්නේ. ඒ දැවෙන හැම මොහොතකම, තමන් පිච්චෙන හැම මොහොතකම තමන් ඇතුලේ සංකල්ප, මේ පිච්චෙන සංකල්පත් එක්ක ඒගොල්ලෝ සටන් කරනවා. අන්නේ සටන් කරන සංකල්පේ අපිට එළියට එන දේ තමයි අපූර්ව නිර්මාණ. අපිට එළියට එන දේ තමයි කවියක්, කතාවක්, ගීතයක්, සිනමාවක් ආදි වශයෙන් නවකතාවක්, කෙටි කතාවක් වෙන්න පුළුවන්. ඒක තමයි මේ ගින්නෙන් මතුවන අපූර්ව දේ. ඒක අපි වැළඳ ගන්නවා. ඒක ලස්සන නිර්මාණයක් කියලා රසිකයා වැළඳ ගන්නවා. හැබැයි ඒක හරියටම අර මුතු බෙල්ලේ කතන්දරේ වගේ තමයි. බිඳුනු හදවත් තියෙන මිනිස්සු අතින් තමයි ලස්සනම නිර්මාණ බිහි වෙන්නේ. ඒක එක පැත්තකින් රාත්‍රියේ නෑකම් කියනවා. හුඟක් වෙලාවට අපි අපේ හැඟීම් එක්ක ගනුදෙනු කරන්නේ, සංගීත සම්දවණිය ඇතුලේ අපි රසාලිප්ත බවට පත් වෙන්නේ, කවි කතන්දර ඇතුලේ අපි තනි වෙන්නේ. ඒ කලාකරුවන් විසින් අපිට ලං වෙන්න බැරි, අපිට හිතන්න බැරි ලස්සන, අපිව ආසක්ත කරන තෝතැන්නක් බිහි කරන නිසා. ඇත්තටම මම කියන්නේ අපි හැමෝම ගත්තොත්, ඔබ ඇයි මේ වගේ වැඩසටහන් වලට ආදරය කරන්නේ? ඇයි ඔබ යම් ගායන ශිල්පීන්ට ආදරය කරන්නේ, යම් ගීතවලට ආදරය කරන්නේ? ඒ වගේ හැඟීම් ප්‍රකාශ කරන්න අපට බැරි නිසා. අංශුමාත්‍රීයව අපි ඒවට පුදුමාකාර විදිහට ආදරය කරනවා. එම ආදරය කරපු ලස්සන තැනක මට හිතුණා මේ වැඩසටහන ඇතුළේ නවතින්න. ඇත්තම එක මොහොතක තව එකේ කියවන්න අවශ්‍ය තරම් ගුණාංග වලින් පිරিলা. මට හිතුණා ඔබව ටිකක් අතීතයට අරන් යන්න. මේ ගීතේ අයිති වෙන්නේ අපිට අයිති අපේ අතීතයට. ඔබට මතකද අපි අපේ පාසල් සමය හෝ ඊටත් ඉහත කාල සීමාවන් වල මේ ගීතය ගැයුවා. එකට එකතු වෙන වෙලාවල් වලට කටින් ගිටාර් ගහනවා, කටින් වයලින් ගහනවා, ඒ අතරේ තාලයට ගීතෙත් ගායනා කරනවා. මම මේ කියන්නේ ගුණදාස කපුගේ සංගීතවත් කොට ගායනා කරපු අපේ ලූෂන් බුලත්සිංහල සහෘදයාණන් විසින් රචනා කළ බින්දු බින්දු තාරකා කඳුළු මල් වෙලේ ගීතය.

මේ ළඟදී සුනිල්ලා ගමගේ මහතාත් එක්ක ලස්සන වැඩක් තිබුණා මෙල්බන් නුවර. මම ඒකට සහභාගී වුණා. එතනදී මතුවෙච්ච හැරේ ලස්සන ගීතයක් තමයි ගුණදාස කපුගේගේ ෆයිල් එකෙන් කරුණාරත්න දිවුල්ගණේ ලබාගත් සුනිල්ලා ගමගේ රචනා කළ දෙන්නේ. ඔබ මා හමු වුණු මේ ඉර හඳ යට කොතැනක සිටියත් මාමල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි කියලා. මං ඒව සුනිල්ලා ඇයි මෙහෙම එකක් ලිව්වේ, කොතනදී මේ හිතට රිදුම ඇති වුණේ? නෑ, මේක නිසා තමයි මගේ විවාහය හරියටම හරි ගියේ කියලා තමයි එයා මට කිව්වේ. ඒක මොකක්ද? තමන්ගේ ආදරවන්තියට ආදරය ඉල්ලා ලියපු ලිපියේ අඩංගු වෙලා තිබුණු ලස්සන ආදර වැකියක්. ඉස්සර ලිපියක් ලියනකොට උඩින් අපි තමන් දන්න කවි දෙක තුනක් නිර්මාණය කරනවා, නැත්නම් නිර්මාණය කළ කවියක් ලියනවා, නැත්නම් කාගේ හෝ ගීතයක කොටසක් අපි එකට එකතු කරනවා. සුනිල් ආර්ගමගේ තමන්ගේ ප්‍රේමවන්තියට අරපු ලිපියේ ඉහලින්ම සඳහන් කළා තිබුණේ, ඔබ මා හමු වුණු මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි කියලා. ඒ නිසා ඒ ප්‍රේමය සාක්ෂාත් වුණා, ගෙදරින් කැමති වුණා, විවාහය සිද්ධ වුණා. එක පැත්තකින් බලපුවාම ඒක මේ මගුල් සිලෝ ගීතයක්. හැබැයි අපි ඒක පාවිච්චි කරන්නේ අපේ හිතේ දුකට. කලාකරුවෝ එහෙමයි. අපි ඒව ගැන දවසක් කතා කරමු. මට ඕන උනේ කාලෙකින් ඇහිච්ච බින්දු බින්දු තාරකා ඔබටත් අහන්න දෙන්න.

මට මේ කවි පොතක් හම්බුණා. මේ කවි පොත ලියවිලා තියෙන්නේ වර්ෂ 2022. යේසා ෆ්‍රනෑන්ඩෝ තමයි කවි පොත රචනා කරලා තිබුණේ. ඇත්තටම මේ දැන් 7 වෙනි මුද්‍රණයත් එළි දැකලා. කවි පොත නම් වෙලා තිබුණේ ලයිලක් කියලා. දැන් මේ කෘතිය එක තැනක සඳහන් වෙලා තියෙනවා මෙන්න මෙහෙම. යේසා තමයි මෙහෙම සඳහන් කරන්නේ. අපේ ජීවිත හරියටම එක එක ඍතු පහු කරන උයනක් වගේ. සම්මත ඍතු වගේම ඒ අතරමැද අන්තර් ඍතුත් එළමෙනවා. මල් පිපෙනවා. මල් පරවෙනවා. තුරුපත් හැලෙනවා. සිසිරය එළමෙනවා. සමහර උයන් ඒ සිසිරයේදී සදාකාලිකවම ගල් වෙනවා. ඒත් සමහර උයන් ඊළඟට එන අලුත් වසන්තය වෙනුවෙන් නිහඬවම සැරසෙනවා. ඉන් පස්සේ වෙන කවරදාටත් වඩා ලස්සනට පිපෙනවා. එම එක්තරා අන්තර් ඍතුවකදී ලිලැක් පිපුණා. එහෙම තමයි ඒ කෘතියට දීලා තියෙන අර්ථකථනය. මට මතක් වුණේ කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියා ගායනා කරලා තියෙන හැංගිලා තියෙන ලස්සන ගීතයක්. අපි මෙතනින් අද සමු ගැනීම සටහන් කරමු. ප්‍රේමසිරි ගම්මුදවත්ත, මම සුරවීර. වසන්තයේ නව දළු ලනකන් අපි බලාගෙන සිටිනවා.

0: මසක් පුරා ජාතියක් විශ්වාසයට බොල්ලොතරයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: భవిష్యత్తులో
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට

0: බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්‍රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්‍රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

Kuna Radio ITN. Radio Kuna Radio ITN.

0: නොමියන හඬ
1: ආරුණ්‍ය ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB.

ආණ්ඩුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වෙන්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76 2

0: පාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොමදින් දේසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
5: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
6: FM 93.5 FM 93.7 ලක්කන.

0: ජයග්‍රහී වාසනාවන්ත රාත්‍රියක්. දැන් වෙලාව රාත්‍රී 9:00යි.
1: ධර්ම ශ්‍රවණ අභිලාෂේ සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කඩ සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමග එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම

පිළිබඳ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ මන්ත්‍රණේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සැදැහැසිතින් ආරාධනා කර සිටිනවා. මේ සීලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන පුතුබණ සුමදුර ධර්මදේශ

ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දෙනාම මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ සිත නිවෙන බුදුබණ දේශනා මාලාවේ අද දිනට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සුන්දර ධර්මය අපට අහම්බෙන් මුණ ගැහිීමක් නෙමෙයි. එකපාරම අපි නොහිතන වෙලාවක අහම්බෙන් අපිට ලැබුණු දෙයක් නෙමෙයි. පින්වත්නි, මේ ධර්මය අපට මුණ ගැහෙන්නේ පවා සංසාර පුරුද්දකටමයි. තමන්ගේ ජීවිතයට ගලපා ගන්න ලැබෙන දුර්ලභ දෙයක් විදියට හැමෝටම සංවේදීකමක් ඇති වෙන්නේ නැත්තේ ඒ අය සංසාරේ මේ ධර්මයේ පුහුණු කරලා නැති නිසා. සමහර විට සංසාරේ පුහුණු කරපු කෙනෙකුට එයාගේ මුළු ජීවිතේම හරි අඩක්ම ගිහියෙක් නම් සමහර විට ධර්මයත් එක්ක තමයි යා කාලය ගත කරන්නේ. අපි දන්න සමහර වෛද්‍යවරු ඉන්නවා, ඒ කාර්යබහුල ජීවිතේ වෛද්‍ය වෘත්තිය කරන ගමන් හැම වෙලාවකම ධර්මීයට වෙලාවක් කලාවක් වෙන් කරගන්නවා. ධර්මීයට වෙලාවක් වෙන් කරගන්නවා විතරක් නෙමෙයි පින්වත්නි, හැම වෙලාවකම මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තුළින් ප්‍රායෝගිකව හැසිරෙන්න උත්සාහ කරනවා. ඒ අතර පිනට පුළුවන් විදියට වෙලාවක් වෙන් කරගන්නවා. පිනට වෙලාවක් වෙන් කරගන්නවා කියන්නේ අර තමන්ගේ කාර්යබහුල ජීවිතය ඇස්සේ ධර්මය අහන්න සලස්සනවා, ධර්මය අහනවා, පුළු පුළුවන් විදියට ආරාම ආදී විහාරාංග හදලා දෙන්න උදව් කරනවා, බුදුරජාණන් වහන්සේට කරන විශේෂ පුද පූජාවලට සම්බන්ධ වෙනවා, නිවසේ බුදු මැඳුරක් ඉදි කරගෙන බොහොම පිළිවෙලට සරුසාර විදියට බුද පූජාවන් පවත්වනවා. ඉතින් මේ කටයුතු බොහොම අන්ධ භක්තියෙන් කරනවා කියලා පරණ සංසාර පුරුද්දක් නැති මිනිහෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එයාට තේරෙන්නේ නැහැ සංසාර පුරුද්දක් නැති මගේ තමයි සසර ධර්මයක් පුහුණු කරලා නැති අඩුපාඩුව තියෙන්නේ. එහෙම එයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, බාහිර ලෝකෙන් මොන කතාන්දර අහන්න ලැබුණත්, බාහිර සමාජයෙන් මොනතරම් විරෝධයක් ආවත් ඔබ ධර්මීය තුලම හික්මිලා ඉන්න. මොකද බාහිර ලෝකයේ ওই දොස් කියන බොහෝ දෙනෙක් සසර ධර්මයක් පුහුණු කරපු අය නෙමෙයි. ඒ නිසා ලෝකයේ පින්වත්නි, ධර්මයෙන් බැලුවට පස්සේ අහම්බෙන් මුණ ගැසීම් ලෝකේ කොහෙවත් ඇත්තේ නැහැ. ඒ தત્ත්වය පිළිබඳ මන අවබෝධයක් තියෙන සැබෑ ශ්‍රාවකයෙක් නම් ඒ ශ්‍රාවකයා හැම වෙලාවකම මේ දුර්ලභව ලැබුණු මනුස්ස ජීවිතයේ උපරිම ප්‍රයෝජන හදා ගන්න හදනවා. එතකොට ධර්මයේ උපරිම ප්‍රයෝජන හදා ගන්න හදන ගිහි ශ්‍රාවකේකට, ගිහි මහත්තයෙකුට, නෝන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බුද්ධ දේශනාව කියන්නේ අතහැරලා දාන්න, අතහැරලා දාන්න කියලා කියනවා. මොනවද අතහැරලා දාන්න? පින්වත්නි, ජීවිතෙන් ගිහියෙක් නම් කෙලෙස් ධර්ම අතහරින්න පටන් ගන්න. ක්ලේශ ධර්ම තමන්ගේ ජීවිතෙන් අතහරින්න පටන් ගන්න. නමුත් අද වෙනකොට ගොඩක් දෙනෙක් කරන්නේ තමන්ගේ ජීවිතේ කෙලෙස් අතහරිනව වෙනුවට බාහිර දේවල්, බාහිර ලෝකේ හදාගත්ත භෞතික දේවල් අත්හරින්න උත්සාහ කරනවා. ගිහියෙකුට භෞතික දේවල් එහෙම අත්හරින්න ලේසි නෑ පින්වත්නි. හොයාගත්ත ගෙවල් දොරවල් ඉඩකඩම් අත්හරින්න කියලා බුද්ධ දේශනාව කොහෙවත් කියන්නේ නෑ. කෙනෙක් හිතන්න පුළුවන් දැන් බුද්ධ දේශනාවේ හරය, බුද්ධ දේශනාවේ මූලික අතිවාරමී තියෙන ආවේණික ලක්ෂණයක් කියන අත්හැරීම. අතහරින්න කියලා කියනකොට මිනිහෙක්ගේ ඔළුවට එන්නේ යා දන්නේ භෞතික සීමාව අතහරින්න විතරයි. යාගේ ඔළුවට එන්නේ එක්ක ගෙදර අත්හරින එක, ඉඩම අත්හරින එක, දරුවෝ ටික අත්හරින එක, බැඳීම් ටික අත්හරින එක. බැඳීම් අඩු කරගන්න එක ජීවිතේට උදව්වක් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මමය වැඩපිළිවෙල තුළ, ධර්මයත් එක්ක ගතවන ජීවිතය තුළ සැබෑවටම තමන්ගේ ජීවිතයේ තියෙන කෙලෙස් ධර්ම අතහරින්න පටන් ගන්න පින්වත්නි. ඒ කෙලෙස් ධර්ම අතහරින්න පටන් ගත්තට පස්සේ ඔබේ ජීවිතේ ධර්මයට වඩාත් ලං වෙච්ච ජීවිතයක් වෙනවා. අද වෙනකොට මිනිස්සු කෙලෙස් ධර්ම අතහරීම ගැන වගේ වගක් නැහැ, කතා බහක් නැහැ. නමුත් තමන්ගේ බාහිරින් හදාගත්ත භෞතික දේවල් අත්හරින්න උත්සාහ කරනවා. පින්වත්නි, භෞතික දේවල් ගොඩාක් අත්හරින්න උත්සාහ කළාට එයාට සමහර විට එයාගේ මනසේ බරපතල විදියට කෙලෙස් ධර්ම හොල්මන් කරනවා. බරපතල විදියට, සුළුවෙන් නෙමෙයි, එහෙම් මෙහෙම් නෙමෙයි, බරපතල විදියට කෙලෙස් ධර්ම මනසේ හොල්මන් කරන ගමන් යම් මිනිහෙක් භෞතික දේවල් අතහැරලා දානවා නම්, දරුවෝ අතහැරලා දානවා නම්, බිරිඳ අතහැරලා දානවා නම්, ස්වාමියා අතහැරලා දානවා නම්, ගෙදර අතහැරලා දානවා නම්, රැකියාව අතහැරලා දානවා නම්, ඒක බුදුරජාන් වහන්සේ පෙන්වපු හර ධර්මවත් එක්ක බැඳෙන කාරණයක් නම් නෙමෙයි.
බුදුදහමත් එක්ක බැඳෙන හරධර්මවල තියෙන ඉතා විශිෂ්ට අවස්ථාවක් තමයි පින්වත්නි, තමන්ගේ මනසේ තියෙන කෙලෙස් ධර්ම ටික ගලවලා විසිකරගෙන යන එක. ඒ වැඩේ පටන් ගන්න පින්වත්නි, ඒ වැඩේ පටන් ගන්නකොට ඔබ තුල පුදුම විදිහේ නිවීමක් සුවපත් වීමක් ඔබේ ජීවිතේ අත්දකින්න පටන් ගන්න ඔබට පුළුවන්. ඒ නිසා ධර්මයෙන් පුරුදු කරන්න පටන් ගන්න. හැම දවසකම නිින්දට යනකොට හිතන්න, හෙටනම් කොහොම හරි ධර්මයක්ම ජීවිතේ පුහුණු කරනවා කියලා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් වැඩ කරන අතර එහෙනම් අත්හැරලා දාලා හෙට ධර්මයට බැහැ ගන්නවා කියලා. නෑ, ඉතාම සිහියෙන් තමන් කරන දේවල් කරනකොට, තමන් කරන වැඩ කටයුතු බොහොම සිහියෙන් කරනකොට, කනබුණ එක පවා සිහියෙන් කරනකොට, තවත් ස්වල්ප වශයෙන් කියනවා නම් වැසිගිලි කැසිගිලි කරද්දි පවා පින්වත්නි ඒක සිහියෙන් කරනකොට, දැන් එහිම සිහියෙන් කරනකොට එයාගේ ජීවිතේ පුරුද්දක් විදියට වැඩෙන්නේ ධර්මයේ පින්වත්නි. එතකොට එයා අවදි වෙන්නේ ධර්මයත් එක්ක, එයා නැගී හිටින්නේ ධර්මයත් එක්ක. ඒ නැගී හිටින ධර්මය එයාට විශාල යහපතක් පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ සුන්දර අවස්ථාවේ, මේ දුර්ලභ කාල පරාසය નિરાයාසයෙන් නිකම්මනම් ගෙවලා දාන්න ලෑස්ති වෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන දෙයක් තමයි මේ ගෙවෙන කාලය ආයුෂ විදියට හිතන්න එපා පින්වත්නි. මේ ගෙවෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබෙන දුර්ලභ කාලයේ විදියට ඔබ පුළුවන් තරම් ධර්මයේ තුලින්ම දකින්න බලන්න. මොකද උන්වහන්සේ දේශනා කරනවානේ අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ කියලා. පින්වත්නි, මේ කාලේ ගෙවිල යනවා, ජීවත් වෙන්න තියෙන අවස්ථාව ගෙවිල යනවා. රැයක් පාසා, දවාලක් පාසා මේ ඔබේ ජීවිතය ඔබට මගහැරීගෙන යනවා. පුද්ගලයාගේ වයස ටිකෙන් ටික පින්වත්නි ගෙවිල යනවා. වයෝ ගුණා අනුපුබ්බං ජහಂತಿ. උන්වහන්සේ දේශනා කරනවා තමන්ගේ ජීවිතයේ ජීවත් වෙන්න තියෙන කාලේ අහිමි වෙගෙන යනවා. වයස තමයි මේ ටිකෙන් ටික ගෙවිල යන්නේ. මරණේ අභියස තියෙන මේ බය දකින්න කෙනා තමයි පින්වත්නි ශාන්ත වූ නිවන කරා පැමිණෙන්නේ. ඒ නිසා මේ ගෙවෙන ජීවිතේ මරණේ කරාමයි ලං වෙන්නේ. මරණය කරා ලං වෙන ජීවිතය තුළ ධර්මයක් පුහුණු කරගන්න බලන්න. ධර්මයක් පුහුණු කරනකොට ගිහි ශ්‍රාවකයෙකුට බොහෝම වැදගත් දෙයක් තමයි මං අද ඔබට කියන්නේ. ඒ තමයි තමන්ගේ ඉන්ද්‍රිය සංවරය. ඒ ඉන්ද්‍රිය සංවරය අතර වුණත් පින්වත්නි, තමන්ගේ වචනේ රැකගන්න පුදුම තරම් දක්ෂතාවයක් බුද්ධ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. ඉන්ද්‍රිය සංවරය රැකගන්න, වචනේ සම්බන්ධ වචනේ බොහොම පරිස්සමින් පාවිච්චි කරන්න දක්ෂ වෙන්න. මොකද අද වෙනකොට වචනේ නිසා හරියට මිනිස්සු අකුසල් කරගන්නවා. ඉන්ද්‍රිය සංවරය තුළින් මේ වචනේ රැකගන්න බැරි වුණාට පස්සේ ඒ ශ්‍රාවකයා පුදුම තරම් අමාරුවක පැටලෙනවා. මොකද වචනේ කියලා කියන්නේ සියලු මානව බැඳීම් හැදෙන තැන. සියලු මානව බැඳීම් හැදෙන්නේ වචනයත් එක්ක පින්වත්නි. එතකොට සියලු මානව බැඳීම් වලට මූලයේ වචනේ නම් යම් කෙනෙක්ගේ වචනේ වරද්ද ගත්තොත් එහෙම එයාගේ මානව බැඳීම් වලටත් දරුණු පහරක් වදිනවා. ඒ විතරක් නෙමෙයි, එයාගේ වචනේ වැරදුනොත් එහෙම එයාගේ සංසාරයේම දුර්ගන්ධය පිනිස, සංසාරයේම පිරිහියාම පිනිස එයාට ඒ කාරණේ පින්වත්නි බලපානවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕන, කවුරු මොන කතාන්දර කිව්වත් ඔබේ වචනය පරිස්සම් කරගෙන ඔබේ ජීවිතය ගෙවලා දාන්න. වචනය පරිස්සම් කරනවා කියලා කියන්නේ මේ වැඩි කතා නොකර ඉන්න එක, පිරිස මුණ ගැහුනහම කතා නොකර හිමීට මගහැරිලා යන එක, වනාන්තරයක හරි කමක් නැහැ කොහේ හරි ගිහින් මිනිස්සු නැති තැනක ජීවත් වෙන එක වගේ අදහසකුත් කෙනෙකුට එන්න පුළුවන්. මොකද අද වෙනකොට ධර්මීය වරද්ද ගන්න තියෙන අවස්ථාව හරිම වැඩි. එහෙම නෙමෙයි පින්වත්නි, ගතවන ජීවිතය ඇස්සේ ඔබේ වචනේ වැරදුනොත් එහෙම සමහර විට ඔබේ ජීවිතය බොහොම බැරෑරුම් බරපතල අර්බුදයකට වැටෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ වචනේ බොහොම හොඳින් පරිස්සම් කරගන්න බලන්න. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ලස්සන දේශනාවක තියෙන අන්තර්ගත කාරණයක් මම ඔබට කියන්නම්. ඒ තමයි, ඔබ දන්නවා ඇති බුද්ධ ශාසනයේ වැඩ හිටියා කුණ්ඩදාන කියලා භික්ෂුවා. අවංකව ධර්මයේ පුහුණු කරන්න ආවේ, වෙන පටු අරමුණක් කිසිම දෙයක් තිබුණේ නැහැ. හැබැයි මේ හාමුදුරුව ධර්මයට ආවට පස්සේ මේ හාමුදුරුව හරි ප්‍රශ්නයකින් පීඩා වින්දා.
ඒ විඳවපු බරපතල ප්‍රශ්නය තමයි පින්වත්නි, උන්වහන්සේ මුහුණ දුන්න දරුණු ගැටලුව තමයි උන්වහන්සේ වඩිනකොට, උන්වහන්සේ හැසිරෙනකොට, උන්වහන්සේ ගමන් බිමන් කරනකොට ඒ සියලු කාරණා ඉදිරියේ උන්වහන්සේට පීඩා දුන්න බරපතල මාරබුදේ කාන්තා ඡායාවක් පිටිපස්සෙන් ආව. ඇත්තටම කාන්තාවක් ආව නෙමෙයි, නමුත් මිනිසුන්ට පේනවා නිකන් කාන්තාවක් වැඩියෙන් ඇසුරු කරනවා වගේ කියලා. නමුත් උන්වහන්සේ අවංකව එහෙම කෙනෙක් නෙමෙයි. අවංකව මේ කාන්තාවොත් එක්ක අනවශ්‍ය සම්බන්ධතා හදාගන්න කෙනෙක් නෙමෙයි උන්වහන්සේ. අවංකව උන්වහන්සේට එහෙම හැඟීමක්, උවමනාවක්, උත්තේජනයක් නැහැ. නමුත් බැලූ බැල්මට මිනිසුන්ද පේනවා එහෙම මෙහෙන් ගෑනු කෙනෙක් එනවා මේ හාඳුරුන්ගේ පිටිපස්සෙන් වගේ. සමහර විට දානශාලාවට ආවත් මේ කාන්තාවකුත් ආවා. නමුත් මේ කාන්තාව හොයාගන්න නැහැ කොහෙද එහෙම මෙහෙන් හැංගුණාවක්ද, මුවා වුණාවක්ද කියලා. සාමාන්‍ය මිනිසුන්ට ඕක හරියම ප්‍රශ්නයක්. සමහර දවස්වල උන්වහන්සේට දානි ටික නොලැබී ගියා. සමහර දවස්වල උන්වහන්සේට කෑම බීම ටික ලැබෙන එක නැවතුණා. උන්වහන්සේ බොහොම ලොකු අමාරුවක වැටුණා. කොයිතරම් අමාරුවක උන්වහන්සේ වැටුණාද කියනවා නම්, උන්වහන්සේට ලැබෙන දානමාන ටික, ආහාර පාන ටික නොලැබී යාමත් එක්කම, කෑම බීම ටික නොලැබී යාමත් එක්කම උන්වහන්සේ බොහොම විඩාවටපත් වුණා. නමුත් උන්වහන්සේ නිවන් මඟ අතහැරලා දැම්මේ නැහැ. උන්වහන්සේ ජීවිතේ ධර්මීය තියාගත්තා. ධර්මීයට තමන්ගේ ජීවිතේ කඩා වැටෙන්න දුන්නේ නැහැ. දැන් බලන්න, ධර්මීය පුහුණු කළේ අතීතයේ හාමුදුරුවරු තමන්ගේ ජීවිතේ ආහාර පාන ගැනවත් හිතන්නේ නැතුව. දැන් මේ හාමුදුරුවන්ට දානමාන දෙන එක මිනිස්සු අතහැරලා දැම්ම. දානශාලාවට ආවත්, ධර්මශාලාවට එකතු වුණත්, කඩපිල්වල, හන්දිවල තැනින් තැන එකතු වුණත් මිනිස්සු කතා වුණා අර විහාරයේ ඉන්න එක භික්ෂුවක් ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවලු. ඒ කාන්තාව එහෙන් මෙහෙන් විහාරේ ඇවිදිනවලු. උන්වහන්සේ වඩිනකොට එහෙන් මෙහෙන් යනවලු. මිනිස්සු අල්ලගන්න බැලුවට ඒ ස්වාමීන් වහන්සේ එක්කෙන ඒ කාන්තාව අල්ලගන්න බැරිලු නේද කියලා ওই කතාව ගියා. පින්වත්නි, මේ විදියට කතාව යනකොට රජ්ජුරුවෝ තරිම උනන්දුවෙන් හිටිය කෙනෙක්, කොසල් රජ්ජුරුවෝ සංඝයා ඇසුරු කරලා තියෙනවා, බුදුරජාණන් වහන්සේත් බොහොම කිට්ටුවෙන් ඇසුරු කරලා තියෙන බවක් පේනවා. කොසල් රජ්ජුරුවන්ට කියපු දේශනාවලින් අපිට ඒ බව අදහසක් ගන්න පුළුවන්. ඉතින් කොසල් රජ්ජුරුවෝ මේ විදියට මේ ආරංචිය දැනගෙන, මේ කතාව දැනගෙන කොසල් රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා මේ කාරණේ කියලා තියෙනවා. ස්වාමීනි, මිනිස්සු අතර මේ සංඝයා ගැන මෙන්න මේ වගේ කතාවක් යනවා. මොන වගේ කතාවක්ද? මේ එක හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවලු මේ විහාරේ, උන්වහන්සේ මේ කාන්තාව වැඩියෙන් ඇසුරු කරනවලු. ඒකට හොඳම සාධකේ මේ කාන්තාවක් පිටිපස්සිනුත් විටින් විට එනවලු, මිනිසුන්ටත් පේනවලු. නමුත් ඒ කාන්තාව මිනිස්සු හොයලා බලනකොට හැංගිනවලු. මිනිස්සු හොයලා බලනකොට සැඟවී යනවලු. මොන විදියකටවත් අල්ලන්න බැරිලු. ඉතින් මේ අපහසුතා මැද්දේ, මිනිසුන්ගේ දොස්පරොස් මැද්දේ, රජ්ජුරුවන්ගේ පවා යම් අවධානයක් යොමු වුණු සිදුවීමක් මැද්දේ මේ හාමුදුරුවෝ බොහොම අමාරුවෙන් දානි ටිකක් හරියට නැතුව ධර්මයක් පුහුණු කරලා කොහොම හරි රහත් වුණා. රහත් වුණා මේ කාන්තා ඡායාව අතුරුදහන් වුණා. දැන් බලන්න, සමහර කර්ම විපාක ගැන අපිට හරියට අදහසක් ගන්න බෑ. නමුත් අද වුණත් මිනිසුන්ට අර අභූතයෙන් චෝදනා එන සිද්ධි මේ වගේ තමයි. අද වුණත් තියෙනවා මිනිසුන්ට හරිම අභූතයෙන් සමහර චෝදනා, කොයි තරම් නිවැරදි වුණත් චෝදනා එනවා. සමහර විට වැරදි කරන කෙනෙකුට ඒ වගේ චෝදනාවක් යන්නේ නැහැ. නිවැරදිව ඉන්න කෙනෙකුට එහෙම චෝදනාවක් එනවා. එතකොට යාට හිතෙන්නේ, මෙච්චර හොඳට ඉන්න මම මේ තරම් දොස් අහනවා නම් ජීවිතේ වැරදි කරන අය කොච්චර ඉන්නවද, ජීවිතේ පසුබහින අය කොයි තරම් ඉන්නවද, ඒ අයට කිසිම චෝදනාවක් නැහෙනි. මේ වගේ හිතෙන්න පුළුවන්. නමුත් බලන්න, මේ හාමුදුරුවෝ ඇත්තටම අවංක ජීවිතයක් ගත කළේ, ධර්මයක් එක්ක හිටියේ. නමුත් මිනිස්සු අතර කතාවක් ගියා. මේ හාර උත්සාහයෙන්, වීරියෙන් කොහොම හරි අපහසුතා මැද ධර්මියම පුහුණු කළා. ඔන්න රහත් වුණා. රහත් වෙනකොට අර කාන්තා ඡායාව අතුරුදහන් වුණා. දැන් මේ ගැනත් කතාවක් ගියා. දැන් අර කාන්තාව නැල්ලු අර හාමුදුරුවන්ගේ පිටිපස්සෙන් ඉන්නේ. දැන් උන්වහන්සේගේ පිටිපස්සෙන් කාන්තාවක් ඉන්නේ නැහැ. මේක බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ඕන කියලා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා ශාලාවට එකතුණු වෙලාවක එක පුද්ගලෙක් නැගිටලා ඇහුවා, ස්වාමීනි, මේ අහවල් ස්වාමීන් වහන්සේගේ පිටිපස්සෙන් කාන්තා ඡායාවක් එනවා, අපි දැකලා තියෙනවා හැටම. ස්වාමීනි, දැන් මේ භික්ෂුවගේ පිටිපස්සෙන් එහෙම ඡායාවක් එන්නේ නැහැ, ඒකට හේතුව මොකද්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ සංසාරගත පැවතුම් ගැන අවධානය යොමු කරමින්, ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන දිහා බලලා බොහෝම ලස්සන බණක් කියනවා.
උනාන්සේ මතක් කරනවා මේක සංසාරගත දෝෂයක් කියනවා. සසරගත වරදක් තමයි මේ වෙලා තියෙන්නේ කියනවා. මොකක්ද සංසාරගත වරද? එක වෙලාවක අතීතේ ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් බුද්ධ ශාසනය පහළ වුණේ ඔබ

එකට තමයි ධර්මී විමසන්නේ. එකතු වෙලා තමයි ගමන් බිමන් යන්නේ. පින්ඩපාතේ ගියත් එකට යනවා. කතා බහ කරද්දිත් එකට කතා බහ කරනවා. දැන් උනත් ඉන්නවනේ, එහෙම නේද? අපිට බොහොම හිතවත් එක යාළුවෙක් ඉන්න පුළුවන්. වැඩ කරන තැන උනත්, පාසලේ උනත්, පැවිද්දන් අතර උනත් එහෙම තමයි. බොහොම එකතු වෙලා ගුණධර්ම දියුණු කරන අය. එයාගේ හැම දුකකට හැම සැපකටම ඉන්න එක හොඳ යාළුවෙක් ඉන්න පුළුවන්. යාළුවෝ ගොඩාක් ඉන්න පුළුවන්. නමුත් බොහොම කිට්ටුවෙන් ඉන්නේ අතින ඇඟිලි ගානටත් වඩා බොහොම අඩු පිරිසක්. ඉතින් මේ හාමුදුරුවෝ දෙන්න එකට තමයි ධර්මයේ කතා කරන්නේ, එකට තමයි ගුණ ධර්ම දියුණු කරන්නේ, එකට තමයි සීලය ගැන අධිෂ්ඨාන කරන්නේ, භාවනා කරන්නේ. එකට මේ ඔක්කොම එකට කරන හාමුදුරුවෝ දෙන්නේ. දැන් මේ ගෞතම බුද්ධ ශාසනය නෙමෙයි, ඊට පෙර තිබුණු කාශ්‍යප බුද්ධ ශාසනය. දැන් මේ හාමුදුරුවෝ දෙන්න දවසක් පිණ්ඩපාතේ වැඩම කරලා හවස් කාලේ වෙනත් ආරාමයකට යන්න පිටත් වුණා. ඒ කාලේ අද වගේ මම්මාවක් තියෙන්නේ නැතුව ඇති. ඉතින් උන්වහන්සේලා ওই කැලෑ අතරින් ගස් කොළන් අතරින් ඉතින් හිමීට හිමීට වඩිනවා. ඉතින් වඩිනකොට මේ රුක්ෂ දේවතාව බලාගෙන හිටියා මේ හාමුදුරුවන්ගේ හිත දිහා. බොහොම සමගි පාටයි කතා බහ කරන්නේ, බොහොම සමගි ධර්මයේ සිහි කරන්නේ, බොහොම සමගි ධර්මයත් එක්ක ජීවත් වෙන්නේ, බොහොම සමගි. එතකොට මේ හැම කටයුත්තකදීම උන්වහන්සේලාගේ සමගිය බිඳිල යන්නේ නැහැ. බොහොම එකතු වෙලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. පැවිද්ද කරන්නේ එකතු වෙලා. ඇත්තටම මේ සමගිය බිඳින්න බැරිද? ඔන්න බලන්න දෙවියෙකුට හිතිච්ච කාරණයක්. මෙච්චර සමගියෙන් යන දෙන්නේගේ සමගිය බිඳින්න බැරිද? මේ හාමුදුරුවන්ගේ සමගිය බිඳින්න බැරිද? පොඩි විහිළුවක් කරන්න ඕන කියලා එක හාමුදුරුව කෙනෙකුට මේ වැසගිලියට යන්න උමනා වුණා. එතකොට ළඟ හිටපු හාමුදුරුවන් කිව්වා, ආයුෂ්මතුනි මම මේ වැසගිලියට ගිහින් එන්නම්, ඔබ වහන්සේ ඔහම ඉන්න කියලා. උන්වහන්සේ කැලේ ඇතුළට ගියා. ශරීරකෘත්‍ය කරගන්න කැලේ ඇතුළට ගියා. දැන් අර හාමුදුරුවෝ ඉතින් පාරට වෙලා අර අඩිපාරේ බොහොම අයිනකින් වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට අර වැඩිය ස්වාමීන් වහන්සේ එන බවක් පේන්නේ නැහැ පින්වත්නි. උන්වහන්සේ එන බවක්වත්, උන්වහන්සේ ඇවිත් කතා බහ කරන ස්වභාවයක්වත් මුකුත් පේන්නේ නැහැ. ඒ පේන්නේ නැති නිසා අර දේවතාවා බැලුවා, මෙන්න මේ වෙලාවේ පොඩි විහිළුවක් කරන්න ඕන කියලා. අර රුක්ෂ දේවතාවා කාන්තාවක්ගේ ඡායාවක් මවාගෙන, කාන්තා රූපයක් මවාගෙන කැලේ එහෙට මෙහෙට හැවිදින්න පටන් ගත්තා. එතකොට අර ආන්දරු බැලුවා, වාඩි වෙලා ඉන්නවා ඉන්නවා. දැන් අර එන පාටක් පේන්නේ නැහැ කැලේ ඇතුළට ගියපු හාමුදුරු. ඒ නිසා පොඩ්ඩක් බලන්න ඕන මොකක් හරි කරදරයක් වද්ද දන්නේ නැහැ කියලා උන්වහන්සේ මීට නැගිටලා ඉතින් කැලේ ඇතුළට ඉබිල බැලුවා. බලනකොට කවුද දැක්කේ? බලනකොට එක පාරම අර කාන්තා ඡායාව තමයි දැක්කේ. දකින්නකොට අර පාරේ හිටිය හාමුදුරුවන්ගේ හිත බිඳිලා ගියා. දැන් මේ අවංකව දැක්ක සිදුවීමක් නෙමෙයි. දැන් බලන්න සමහර සිද්ධි දැක්කාම එක පාර තීරණයකට එළමෙන්න නරකයි පින්වත්නි. ඒ ගැන හොයලා විමසලා විමර්ශනය කරලා බලන්න ඕන. ඒ විමර්ශනය කරලා බලනකොට තමයි පින්වත්නි තේරෙන්න පටන් ගන්නෙ. විමස විමසා බලනකොට තමයි අපට දැනෙන්න පටන් ගන්නෙ ඇත්තටම මම මේ කලබල වුණේ කලබල වෙන්න ඕන තැනක නෙමෙයි. සමහර විට අපි ওই පුංචි දෙයක් උඩින් බලලා කලබල වුණාට පස්සේ විවාහ ජීවිතයක් ගත කරන දෙන්නෙක්ගේ ජීවිතේ සමහර විට දික්කසාදයකින් දෙදරා යන්න පුළුවන්. මොකද එයා උඩින් බලපු සිද්ධිය ඔස්සේ තමයි එයා ගවේෂණය කරන්නේ. සමහර විට උඩින් දැකපු සිද්ධියක් ඔස්සේ එයා විශාල උපකල්පන ගොඩක් ඔළුවේ හදා ගන්නවා. සමහර විට ආයතනයේ වැඩ කරන මහත්තයාගේ දුරකථනයට වෙන කෙනෙක් කතා කළොත් සමහර විට ඒ ඉන්න පරිසරයේ මොන වගේ තත්ත්වයක්ද කියලා දන්නේ නැහැ. ඒ වගේ වෙලාවක තමන් ඔළුවෙන් ගොඩාක් උපකල්පන හදාගෙන ඉවරයි. එහෙනම් මෙහෙම තමයි වෙන්නේ ඇත්තේ. මේ විදිහේ සම්බන්ධයක් ඇති. මියා නිතර නිතර මේ විදිහට දුරකථනයට ප්‍රතිචාර දක්වනවා ඇති. අදාවම මම බලා ගන්නම් කියලා මේ විදිහට යා අර උපකල්පන ගොඩාක් හදාගෙන සමහරට ගෙදරට එනකොටම යා කඩා පනිනවා අර මිනිස්සයා ගැඟට. සමහරට ඒ කඩා පැනීම දික්කසාදයකින් දෙදරා යන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි උඩින් බලලා නම් තීරණයක් ගන්න එපා. හොඳින් විමර්ශනය කරන්න, විමස විමස බලන්න මේ කාරණේ කොහොමද වෙන්නේ ඇත්තේ කියලා. මොකද අද ඉන්න ගොඩාක් දෙනෙකුට මේ සෙනෙහස නිසා, මනසේ කලබලේ නිසා, ඒ කලබලයත් එක්ක සමහර විට අවංකව මේ ධර්ම මාර්ගයට අයින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගිහි ජීවිතයේ තුළ උනත් විශාල කලකෝලහලයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඉවසීම වගේ දෙයක් ගිහි ජීවිතේට හරිම වැදගත් වෙන්නේ. එකපාර කලබල වෙන්න එපා. කලබල වෙන්න නිමිත්තක් හම්බ වුණත් බොහොම නිදහසේ හොයලා බලන්න. එකපාරම සමහර විට ඒ නිදහසේ හොයලා බලන සිද්ධිය තමයි හේතුඵල වාදය කියලා ධර්මයේ කතා කරන්නේ. එයා මේ ඵලයේ දිහා බලලා එයා වැඩ ටික කරන්නේ නැහැ. හැම වෙලාවකම හේතුව දිහා බලන්න දක්ෂ වෙනවා. ඵලය කියන්නේ ආසන්නතම හේතුව.
නමුත් ඒකට බරපතල හේතුවක් ඇති කියලා එයා හේතුව ගවේෂණය

0: ගවේෂණය කරන්න පටන් ගන්නවා. ඒ හේතු ගවේෂණය කරන කෙනෙකුට තමයි ගිහි ජීවිතයේ වුණත් මේ ගැට ටික ලිහාගෙන සාර්ථක ගිහි ජීවිතයක් යුග ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ. ධර්ම මාර්ගය තුල කොහොමත් බෑ බලන්න. දැන් අර හාමුදුරු ඉබිල බැලුවා, ඉබිල බලනකොට දැන් ප්‍රමාදයි. ඒ ප්‍රමාදයට තමයි මේ හාමුදුරුව ටිකක් කැලේ ඇතුළට ඉබුණි. ඉබෙනකොට එකපාරම දැක්කේ අර කාන්තා ඡායාව. දැක්ක ගමන් පරණ ඇඳුනුම්කම් හිතවත්කම් ගනුදෙනු ඔක්කොම අමතක වෙලා ගියා. මේ යාලුකම, ඊට පස්සේ මේ යාලුකමේ තිබුණු ආධ්‍යාත්මික ගුණධර්ම, මොකද මේ දෙන්න එකට ධර්මයක් පුහුණු කළේ, ගුණධර්ම පිරුවේකට ගමන් ගියේකට, පින්නපාති ගියේකට, පොහොය කර්ම විනී කර්ම කරන්න එකට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ සියල්ලම අමතක වෙලා අර කාන්තා ඡායාව මේ හාමුදුරුවන්ගේ අර යහළු සිත යට කරගත්තා. හොඳයි ආපු දෙන්කෝ කියලා ඉතින් මේ කැලෙන් අර පාරේට වෙලා උන්වහන්සේ බලාගෙන හිටියා. අර හාමුදුරුව ඉතින් ටිකක් වෙලා ගිහින් ඔන්න පාරට වැඩියා. පාරට වැඩම කරලා කිව්වා, ආයුෂ්මතුනි එහෙනම් දැන් අපි වඩිමු කිව්වා. එහෙම කියනකොට, අපි වඩිමු කියලා කියනකොට මේ හාමුදුරුවෝ දැන් අර කලින් හිටිය කෙනා නෙමෙයි. වෙනසක් තියෙනවා. ඉරියව්වල වෙනසක් තියෙනවා, කතා බහේ වෙනසක් තියෙනවා, හිනාවක් නැහැ, මොකක් හරි වෙනසක් තියෙන බවක් පේනවා. ඉතින් අර හාමුදුරුවෝ කිව්වා එහෙනම් දැන් අපි දෙනම වඩිමු කියලා. ඉතින් පාත්‍ර සිවුරු අරගෙන වඩින්න යනකොට අර හාමුදුරුවෝ එකපාරම පාරේ හිටිය හාමුදුරුවෝ කියනවා, ඔබ වහන්සේ එක්ක යන අන්තිම ගමන මේ කියනවා. ඔබ වහන්සේ එක්ක නම් මට ආයෙත් වැඩිමක් ගමනක් නැහැ කියනවා. එතකොට අර හාමුදුරුව එකපාරම දැන් මේ කැලේ හිටිය හාමුදුරුව මොකුත් දන්නේ නැහනේ. ඒ හාමුදුරුව බැලුවා, මේ මොකද්ද මේ වුනේ? දැන් මං වරදක් කරෙත් නැහැ. මම මේ කැලේ ඇතුළට ගිහින් ආපු ගමන් මේ හාමුදුරුවන්ගේ විශාල වෙනසක් තියෙනවා. ඒ වෙලාවේ ඇහුවා, අනේ ආයුෂ්මතුනි මොකක්ද ප්‍රශ්නය? ඒ වෙලාවේ කියනවා, නෑ නෑ මම ඔක්කොම දැනගත්තා. දැන් තමයි මට තේරෙන්නේ ඔබ වහන්සේ සත්පුරුෂයෙක් නෙමෙයි, ඔබ වහන්සේ සීලයකින් පිරිසුදු වෙච්ච කෙනෙක් නෙමෙයි, ඔබ වහන්සේ ගුණධර්මයක් මත ජීවිතය ගලප ගන්න කෙනෙක් නෙමෙයි, ඔබ වහන්සේ වැරදෙට පැටලෙන්න තියෙන අවස්ථාව වැඩි ඔබ වහන්සේට. ඒ නිසා ඔබ වහන්සේ ගැන මම අද තමයි හොඳටම දැනගත්තේ, අද තේරුම් ගත්තා ඔබ වහන්සේ ගැන. මම දැන් තේරුම් අරගෙන ඉන්නේ කියලා කිව්වා. එහෙම කියනකොට අර හාමුදුරුව ඇහුවා, මොකක්ද මේ කියලා. ඒ වෙලාවේ කියනවා, නෑ මම දැක්කා එක කාන්තාවක් එක්ක ඔබ වහන්සේගේ සම්බන්ධයක් තියෙන්න ඇති. ඒ කාන්තාවත් මං ඒ පැත්තේ දැක්කා. බාගෙට ඇඳගත්ත කාන්තාවක් දැක්ක ඔබ වහන්සේත් ඒ පැත්තේ තමයි වැඩි. අනිත් කාරණේ තමයි ඔබ වහන්සේ වඩින්නත් ප්‍රමාදයි. මෙච්චර වෙලා ගියේ මොකක් හරි කාන්තාවක් එක්ක අනවශ්‍ය සම්බන්ධයක් තියෙන්න ඇති කියලා ඔය කාරණේ කියන්න පටන් ගත්තා. ඉතින් අර කැලේ ඇතුළට වැඩි හාඳුරු වගේ වගක් දන්නවද? දන්නේ නෑ. කරුණු කිව්වා, එක කාරණයක්වත් අර හාඳුරු තේරුම් ගත්තේ නෑ. කොයි තරම් කරුණු කිව්වත්, මොන තරම් තේරුම් කරලා කිව්වත් ගණන් ගත්තේ නෑ. ඉතින් බැරිම තැන පින්වත්නි, මෙච්චර කරුණු කියලා, මෙච්චර ගුණධර්ම ගැන කියලා දීලා, මෙච්චර තේරුම් කරලා පැහැදිලි කරලා තහන්නේ නැතිකොට අර කැලේ ඇතුලේ වැසිගිලි කරන්න වැඩිය හාඳුරුන්ගේ හැට කඳුලක් කිනුවා. ඒ හාඳුරුන්ට හිතුණා, අනේ මෙච්චර මිත්‍රත්වයෙන් හිටපු මේ හාඳුරුමට නැති වුණා නේද? බලන්න උන්වහන්සේ හරි අහිංසක කෙනෙක්. උන්වහන්සේ මොකුත් දන්නේ නැහැ මේ සිද්ධිය ගැන. උන්වහන්සේගේ හැට කඳුලක් කිනුවා, මම කිසි වරදක් කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ මට අභූතයෙන් චෝදනාවක් කරනවා. මම මේ කිසි දෙයක් දන්නේ නැහැ. මම දැකපු කාන්තාවකුත් නැහැ. මං එහෙම කෙනෙක් ගැන දන්නේත් නෑ, දැක්කෙත් නෑ, සම්බන්ධිකුත් නෑ. හැබැයි මේ හාඳුරු මොකද්ද මේ කියන කතාව? මේ හාඳුරු ඇයි මට මෙහෙම කියන්නේ කියලා අර හාඳුරුන්ට ටිකක් ඇඬුණා. රහතන් වහන්සේලා නෙවෙයි මේ උන්වහන්සේලා, ධර්මයේ පුහුණු කරන්න ධර්ම මාර්ගයට ආපු බොහොම මිත්‍රශීලී දෙදෙනෙක්. මේ හාඳුරුන්ට ඇඬෙනකොට අර දේවතාවා බය වුණා කියනවා. මේ හාඳුරුන්ගේ හැට කඳුලක් උනනකොට මේ දේවතාව බය වුණා. හේතුව තමයි භික්ෂුවකගේ ඇහැට කඳුලක් උනන විදියට වැඩ කරන එක ගිහියෙකුට හෝ දෙවියෙකුට හෝ විශාල හානියක් කියලා දන්නවා. ඉතින් මේ දේවතාව ඉක්මනට ඇවිල්ලා මේ හාඳුරුන්ට වන්දනා කළා කියනවා. වැඳලා කිව්වලු, හාඳුරුනි ඔය කාරණේ ඉච්චර ගණන් ගන්න එපා. ඔබ වහන්සේලා සමගියෙන් බොහොම දුර ඉඳලා වඩිනකොට ඔබ වහන්සේලාගේ හිත මම දැක්ක කියනවා. ඔබ වහන්සේලා කොච්චර සමගිද කියලා මම දැනගත්තා කියනවා. ඒ සමගිය මුළු ජීවිතේම තියෙන දෙයක් කියනවා. හාඳුරුවනේ ඔබ වහන්සේලාගේ සමගිය දැකලා මට හිතුණා එකපාරම, මෙච්චර සමගියෙන් යන මේ හාඳුරුලා දෙන්න බිඳිලා යන්න බැරිද? බිඳින්න බැරිද? මේ සමගිය කඩා කප්පල් කරන්න බැරිද කියලා මට හිතුණා කියනවා. ඒ නිසා හාමුදුරුවනේ මම තමයි ඔබ වහන්සේලාගේ සමගිය බිඳෙනවද බලන්න ඔය කාන්තා ඡායාවක් මවාගෙන කැලෑවේ ඇතුළේ හෙට මෙහෙට ගියේ කියනවා. ඊට පස්සේ ඉතින් මේ කාරණා තේරුම් කර කර මේ දේවතාවා කියනකොට අර හාමුදුරුව ඒක පිළිගත්තා. අරහාම්දුරු පිළි අරගෙන හැබැයි උන්වහන්සේට පොඩි සැකයක් ඒත් තිබුණා. මේ දේවතාවා කිව්වත් සැකයක් තිබුණා. ඒ වෙලාවේ කිව්වා හොඳයි කමක් නෑ, එහෙමනම් අපි දෙන්නා එකතු වෙලා යන අන්තිම ගමන මේ. මීට පස්සේ නම් ඔබ වහන්සේ එක්ක කිසිම ගමනක් නෑ මට. මොකද මේ දෙවි කෙනෙක් කිව්වත් මට ඔය ගැන විශ්වාස නෑ. ඒ නිසා අදින් පස්සේ අපි දෙන්නගේ ගමන් බිමන් නෑ කිව්වා. එදා විතරක් ගියා කියනවා. මේ දේවතාවා තැති ගත්තා. එහෙම දුගතියට වැටුණා පින්වත්නි. දැන් බලන්න ගෞතම බුද්ධ ශාසනය එනකොට, ධර්මයේ මුණ ගැහෙනකොට, ධර්මයේ පුහුණු කරනකොටත් පින්වත්නි ඒ ප්‍රශ්නේ මතුවෙලා ආවා. දැන් බලන්න බුද්ධාන්තරයක් තුළම තමන්ගේ ජීවිතේ අමාරුවේ වැටෙන විදිය. බුද්ධාන්තරයක් තුළම, ඒ කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ වුණ සුළු වරදක්. දැන් බලන්න මේ විහිළුවට කරපු දෙයක්, විහිළුවක පවා විපාකයක් හැදෙන විදිය අපට හිතා ගන්න පුළුවන්ද? හිතා ගන්න බෑ. විහිළුවක පවා විපාකයක් තියෙන. ඒ නිසා තමන්ගේ කය රැකගෙන ඉන්න එක, තමන්ගේ වචනේ රැකගෙන ඉන්න එක, ඒ කියන්නේ කෙලිසෙල්ලමට විහිළුවටවත් තමන්ගේ කයින් වරදක් නොවන විදියට පරිස්සම් කරගන්න එක, තමන්ගේ වචනේ පරිස්සම් කරගන්න එක. සමහර අය ඉන්නවා මේ විහිළුවට බොරු කියන අය. සමහර අය ඉන්නවා විහිළුවට බොරු කියලා විහිළුවටම කොටවලා පස්සේ කියනවා. දැන් විහිළුවක ස්වභාවය තමයි මුලින් එයා ඒක අවුස්සලා තියනවා, ඊට පස්සේ එයා කියනවා නෑ නෑ මේ මම තමයි ඒ වැඩේ කරේ කියලා කියනවා. සමහරලාට බලන්න පින්වත්නි, විහිළුවකටවත් තමන්ගේ ජීවිත වරද්දගන්නේ නැත්තම් හොඳයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හේතුව තමයි විහිළුවක මේ මහා ලොකු අකුසල් තියනවා කියලා නෙමෙයි කියන්නේ. හැබැයි අකුසල් වැඩෙන්න නිතර නිතර විහිළු තහලු කරන එක පවා බලපාන්න පුළුවන්. එතකොට නිතර නිතර විහිළු තහලු කරන එකෙන් පවා ඔබ ගත කරන ජීවිතයට, ධර්මයට හානියක් වෙන්න පුළුවන්. මොකද බුද්ධාන්තර දෙකක් ඇවිල්ලා ධර්මය අවබෝධ කරන දවසේ විපාක දෙන තරමටම ඒක බරපතල අර්බුදයක හෙළුවා කියන්නේ ඒක සාමාන්‍ය හිතාගන්න බැරි දෙයක්. මේ සංසාරය කියන්නේ අපිට එහෙම සැලසුම් කරලා අපි හිතන සීමාවේ පවතින දෙයක් නෙමෙයි පින්වත්නි. බොහොම භයානක, දුක් සහිත, හිතන්න බැරි විදිහේ බොහොම භයානක සසර ජීවිතයක තමයි අපි මේ නැවතිලා ඉන්නේ. ඒ ස්වභාවය අපි පළවෙනියෙන් තේරුම් ගන්න ඕන. ඔබ දන්නව ඇති ඔය අම්බපාලි වගේ ප්‍රසිද්ධ ගණිකාවන් සම්බන්ධ සිද්ධිවල තියෙනවා. දැන් අම්බපාලි කියන්නේ ජීවිතේ විශාල කාලයක් ගණිකාවක් විදිහට ගත කළේ කියනවා. ඒ කියන්නේ උපනුපන් ආත්මවලදී කාලයක්ම ගණිකාවක් ඇය. විපාකේ කියනවා එක දවසක් විහාරයේ සුද්ධ පවිත්‍ර කරන්න ගියා කියනවා. ඒ විහාරයේ සුද්ධ පවිත්‍ර කරන්න ගිහින් අතුපතු ගාලේ කටයුතු කරගෙන ඉන්නකොට ඒ ආරාමේ භික්ෂුණීන් වහන්සේලා වැඩ හිටියා කියනවා. එක ලෙඩ වෙච්ච මහරහත් භික්ෂුණියක්, රහතන් වහන්සේ නමක් ඇය, රහත් වෙච්ච භික්ෂුණියක්, ඒ රහත් භාවය තුලින්ම මොකක් හරි ඔය සෙම ඇවිසිලා ප්‍රශ්නයක් තියෙන්න ඇති. අර අතුගාපු මළුවේ මේ රහත් භික්ෂුණියට කිවිසුමක් ගියා කියනවා. කිවිසුමක් යනකොට පින්වත්නි, තමන්ගේ කිවිසුම යෑමත් එක්කම ටිකක් අර සෙම ටිකක් අර මළුවේ වැටුණා කියනවා. පිරිසුදු කරලා තිබ්බ තැන, පිරිසුදු කරලා තිබ්බ තැන සෙම ටිකක්, කෙල ටිකක් වැටෙන්න ඇති. එතකොට අර පිරිසුදු කරපු අය ඇවිල්ලා බලනකොට, මේ දිහා බලනකොට දැක්ක මෙතන භික්ෂුණියකුත් හිටියා. දැන් රහත්තුණු කතා මුකුත් දන්නේ නැහැ. ඒ වෙලාවෙ එකපාරම බැනලා තියෙනවා, වෛශ්‍යාවක්ද කොහෙද මේ බුද්ධ ශාසනය විනාශ කරන්න පැවිදි වෙච්ච කෙනෙක් කියලා දොස් කියලා තියෙනවා. දැන් බලන්න එක වචනයක් දෙකක් කිව්වේ, හැබැයි කිව්වේ සාමාන්‍ය කෙනෙකුටද? රහත් භික්ෂුණියකට තමයි අභූතයෙන් කතාවක් හැදුනේ. අභූතයෙන් කියන්නේ බොරුවටමත් නෙමෙයි, නමුත් ඒ භික්ෂුණිය දකින්න නැතුව ඇති මේ මළුව තමන්ගේ කිවිසුම යෑමත් එක්කම අපිරිසිදු වුණා කියලා ඒ භික්ෂුණිය දකින්න නැතුව ඇති. දැක්කනම් පිරිසිදු කරලා යනවනේ. දකින්න නැතුව ඇති. සමහර විට සෙම උත්සන්න වෙලා ටිකක් බරපතල විදියට රෝගී වෙලා හිටියේ රහත් භික්ෂුණියක්ද දන්නේ නැහනේ. ඒ වෙලාවේ මේ වෛශ්‍යාවක්ද දන්නේ නැහැ බුද්ධ ශාසනයත් විනාශ කරනවා මළුවත් විනාශ කරනවා කියලා ටිකක් බැනලා තියෙනවා. පින්වත්නි, ආත්ම දසදහස් ගණනින් උපනුපන් ආත්මවල ගණිකාවක් වී උපදින්ට ඒ වචනේ බලපෑවා කියනවා. බලන්න ජීවිතේ සමහර දේවල් වරදිනකොට අපට හිතෙනවද එක වචනයක් පරයා මේ විදියට විපාක දෙයි කියලා? එක වචනයක් මේ විපාක දෙන්නේ. අර බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය අර කුෂ්ඨ රෝගියෙක් ගැන ධර්මයේ තියෙන ඔය බොහොම ජනප්‍රිය සිද්ධි. නමුත් ඒ ජනප්‍රිය කතාවේ බොහොම ලස්සන අදහසක් තියෙනවා. ඒ තමයි බරපතල විදියට ශරීරේ කුෂ්ඨ හැදිලා සැරව ගලාගෙන හිටිය කෙනෙක් සෝතාපන්න වෙනවා. ඉතින් සෝතාපන්න වුණාට පස්සේ ආමේ එක බණකින් තමයි සෝතාපන්න වෙන්නේ. මේ බණ ගොඩාක් අහලා රෑ එළි වෙනකම් බණ අහලා එහෙම කෙනෙක් නෙමෙයි. අවුරුදු ගණන් බණ අහපු කෙනෙක් නෙමෙයි. නමුත් එක බණකින් එයාගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් වෙනස් වුණා ධර්මයේ පැත්තට. එක පදයයි, එක ධර්ම මාත්‍රයයි ජීවිතේ පුහුණුනේ ඉතාම ස්වල්ප ධර්ම කොටසයි. තමන්ගේ කනට වැටුනේ බණපද දෙක තුනයි. නමුත් ඒ බණපද දෙක තුන මේ කුෂ්ඨ රෝගියාගේ ජීවිතේ විශාල පෙරලියක් ආධ්‍යාත්මික වශයෙන් කරන්න සමත් වුණා. ඉතින් මේ කතාව බුදුරජාණන් වහන්සේගෙන් එක භික්ෂුවක් අහනවා, ස්වාමීනි දැන් මෙච්චර අපි වීරිය කරනවා, අපි උත්සාහවත් වෙනවා, අපි උනන්දු වෙනවා, ඉතින් මේ අපේ උනන්දුවේ හැටියට අපිට නම් ප්‍රතිඵලයක් පේන්නේ නැහැ. අපි මෙච්චර උනන්දු වෙනවා, නමුත් අපි හිතන තරම් ඉක්මනින් ප්‍රතිඵල ලබන්න බෑ. හැබැයි මේ කුෂ්ඨ රෝගියෙක් වෙන වැඩකට යන ගමන් එක බණපද දෙකක් අහලා අනි ඔබ වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්ත, සෝතාපන්න වුණා. හැබැයි එඟ පුරාම බරපතල විදියට, දරුණු විදියට කුෂ්ඨ රෝගියක් තිබුණා. මොකද මේ කියලා අහනවා. එතකොට අතීත කතාවක් බුදුරජාණන් වහන්සේ සාංසාරික ගනුදෙනුව මතු කරලා සාංසාරික පැවැත්ම ඉස්මතු වෙන විදියට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන දේශනාවක් කරලා තියෙනවා. ඒ දේශනාවේ පින්වත්නි අතීත කතාවක් තියෙනවා. ඒ අතීත කතාව තමයි එක කාලෙක බොහොම ධනවත් තේජවන්ත මිනිහෙක් වෙලා උපන්න කියන. බොහොම බලවත් මිනිහෙක්, ආර්ථික ශක්තියක් තියෙන, භෞතික දේවල් වලින් ටිකක් වැඩි හරියක් තියෙන බොහොම බලවත් ධනවත් මිනිහෙක්. ඔය කාලේ ධර්මයේ තිබ්බේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මී නැති කාලයක් ඒක. ධර්මී නැති කාලයක ධර්මයක් ජීවිතයට ගලපා ගැනීමක් ගැන හිතන්න බැරි කාලෙක මේ ජීවිතය ගැන කලකිරෙන උදවිය ඉන්නවා. ඒත් ධර්මී නැහැ, නමුත් ජීවිතේ අසාරයි, ලෝකේ අනිත්‍ය වෙලා යන එකක්, මේක නිත්‍ය නැහැ, මේකේ තියෙන්නේ මේ විඳවීම විතරයි, මේ සෙනෙහස කියන්නේ මායාවක්, මේ සෙනෙහසස්සේ දුකම තමයි මුල් බැහැලා තියෙන්නේ, සෙනෙහසේ ප්‍රමාණය දුකේ ප්‍රමාණයයි. මේ විදියට මේ බුදු කෙනෙක් නැති යුගයේ පවා ජීවිතේ දිහා ටිකක් තීක්ෂණ බුද්ධියකින් බලන පිරිසක් ඉන්නවා. ඒ අය මේ ධර්මය අවබෝධ කරගන්නවා තමන්ගේ සොයන්බුත් ඥානේ. තනියෙන් ඒ ඇත්ත ධර්මය අවබෝධ කරගන්නවා. එතකොට තනියෙන් ඒ ඇත්ත ධර්මය අවබෝධ කරගන්නකොට පින්වත්නි, තනියෙන් සුදුසු විදියට ධර්මී පුහුණු කරනකොට ඒ ඇත්තත් අවබෝධයට පත් වෙනවා. ඒ අයට කියනවා පසේ බුදුවරු කියලා. සංසාරී පින්වත්නි දස පාරමිතා දෙවදෑරුම් විදියට පුරන්න ඕනේ. ඒ කියන්නේ දැන් බුදු කෙනෙක් නම් දාන පාරමිතාවයි, දාන උපපාරමිතාවයි, දාන පරමත්ත පාරමිතාවයි කියන තුන් විදියට පුරන්න ඕනේ. සීලය, සීල උපපාරමිතාව, සීල පරමත්ත පාරමිතාව. මේ 10 30ක් බැගින් පුහුණු කරන්න ඕනේ. 3 බැගින් පුහුණු කරන්න ඕනේ. එකක් 3 බැගින් පුහුණු කරනකොට 10 ඒවා 3ක් පුහුණු කරන්න ඕනේ. නමුත් දැන් පසේ බුදු වෙන කෙනෙකුට පින්වත්නි දානේ උනල් දෙවිදියකට පුහුණු කරන්න ඕනේ. දාන පාරමිතාවයි උපපාරමිතාවයි, සීල පාරමිතාවයි උපපාරමිතාවයි. නික්කම්ම පාරමිතාව නම් නික්කම්ම පාරමිතාව උපපාරමිතාව. එතකොට 20 දෑරුම් විදියට තමයි පසේ බුදු කෙනෙක් පුහුණු කරන්නේ. රහතන් වහන්සේ නමක් දාන පාරමිතා, සීල පාරමිතා ආදී දස පාරමිතාව පූර්ණී කරන්න ඕන. දැන් බුදු කෙනෙකුට 30ක් පුරන්න ඕන, පසේ බුදු කෙනෙකුට 20ක් පුරන්න ඕන, රහත් උත්තමයෙකුට 10ක් පුරන්න ඕන. එතකොට ධර්මයක් නැති කාලෙක කාගේවත් උදව්වක් නැතුව ධර්මය අවබෝධ කරන කෙනෙක් ඉන්නවා. ඒ අවබෝධ කරන කෙනාට කියන්නේ අපි පසේ බුදුරජාණන් වහන්සේ කියලා. දවසක් පසේ බුදුරජාණන් වහන්සේ මැටි පාත්‍රයකුත් අතේ තියාගෙන බොහොම දුර්වල වෙච්ච සිවුරකුත් පොරෝගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. බොහොම දුර්වල වෙච්ච සිවුරක් තමයි උන්වහන්සේ පොරෝගෙන හිටියේ. ඒ දුර්වල සිවුරත් පොරෝගෙන මේ හාඳුරෝ පිණ්ඩපාතේ වඩිනකොට අර තේජවන්ත බොහොම ධනවත් මිනිස්සයා බොහොම ලස්සන කරත්තයක් සරසගෙන යාගේ පිරිසත් එක්ක එනවා. එනකොට උන්වහන්සේ පාර අයිනෙන් වඩිනවා. වඩිනකොට දැන් බලන්න යාට අදාළම නැති කතාවක් නියෝ. අදත් ඉන්නව සමහර අය අදාළ නැති සමහර දේවල් වලට, ඒ කියන්නේ Tamanට කිසිම ආයුරකින් සම්බන්ධයක් නැති, ධර්මයට සම්බන්ධත් නැති, විනයට සම්බන්ධත් නැති, සමහරලාට එයා ගිහි ජීවිතයටත් සම්බන්ධ නැති දේවල් අවසන්ඩ ගිහින් ඒ ඇවිස්සීම නිසාම එයා සාංසාරික වශයෙන් අසරණ වෙලා යන්න පුළුවන්. දැන් මේ මිනිස්සයා යන ගමන් ඉතින් පාරේ මිනිස්සෙක් හිටියම අපිට කමක් නැහැනි. අපිට අදාළම නැහැ පාරේ ඉන්න කෙනාගෙන. ඉතින් මේ කරත්ත පේලී යන ගමන් ටිකක් අර පසේ බුදුරජාණන් වහන්සේ පාර ආයිනින් බොහොම දුර්වල වෙච්ච සිවුරකුත් පොරෝගෙන මැටි පාත්‍රයකුත් අතේ තියාගෙන යනවා. මුළු ශරීරයෙන්ම වැහෙන්න සිවුර පොරෝගෙන යන්නේ. යනකොට පින්වත්නි කියලා තියෙනවා මේ කුෂ්ඨයේක්ද කොහෙද, ඒක තමයි ඔය ඇඟ පුරාම පොරෝගෙන ඉන්නේ කියලා තියෙනවා. ඒ කාලේ ධර්මයක් නැහැනේ. ශ්‍රමණවරු ගැනවත් එහෙම මොකක්වත් දන්නේ නැහැ. ඒ දානි නැතිකමට කියලා තියෙනවා මේ කුෂ්ඨ රෝගියෙක්ද කොහෙද, ඒක තමයි ඔය ඇඟ පුරා පොරෝගෙන ඉන්නේ කියලා තියෙනවා. දැන් බලන්න එයා කියපු එකම වචනේද ඔය? නෑ. කීයක් වචන ජීවිතේට කියන්නේ නැද්ද? පින්වත්නි මේ කර්මය අපේ පසුපසෙන් ලුහුබඳින විදිය, අපේ පසුපසින් පැමිණෙන විදිහ අපට වචන වලින් විස්තර කරගන්න බෑ. බලන්න ජීවිතේ උපනුපන් ආත්මවලදී ශරීරයේ බරපතල කුෂ්ඨ රෝගියෙක් විදියට ශරීරයේ පැසවලා සැරව ගලාගෙන විඳව විඳවා මැරෙන්න හේතුණා කියනවා පසේ බුදුවරුයිකුට කුෂ්ඨේ කියපු එක වචනේ. දැන් අපි කවදාවත් හිතනවද අපි කියන එක වචනයක් සමහර විට විහිළුවට වෙන්න පුළුවන්, සමහර විට ඒතරම් ගණන් ගන්න නැතුව වෙන්න පුළුවන්, කරදරයක් නැතුව වෙන්න පුළුවන්, හේතුවක් නැතුව වෙන්න පුළුවන්, සත්‍ය වෙන්න පුළුවන්, අසත්‍ය වෙන්න පුළුවන්, සුදුසු කාලේ වෙන්න පුළුවන්, නුසුදුසු කාලේ වෙන්න පුළුවන්. මේ කුමන පදනමක් මත පිහිටලා කිව්වත් වචනේ නම් පරිස්සම් කරගන්න ඕන. දැන් බලන්න එක වචනයක විපාකයක් කියනවා. ධර්මයේ අවබෝධ කරගන්න ආපු අවස්ථාවේ පවා ජීවිතේ වැරදිලා ජීවිතේ පස්සට යන්න බලපාපු සිද්ධිය පින්වත්නි. ඒ නිසා ඔබේ ඉන්ද්‍රිය සංවරය කියන එක, ඔබේ කය සංවර කරගන්න එක, අද නම් අපි මේටික් වැඩියෙන් කතා කළා වචනේ සංවර කරගන්න එක, මේ හැම දෙයක්ම ඔබේ ජීවිතයට වැදගත්. කයෙන් වචනෙන් කෙලිසෙල්ලමටවත් වරදක් නොවන විදිහට තමන්ගේ හිත රැකගන්න ඔබ තුල පින්වත්නි දක්ෂතාවයක් තියෙන්න ඕන. ඒ දක්ෂතාවේ නැති වුණොත් එහෙම සාමාන්‍ය ජීවිතයක් ගත කරන ඔබ අසරණ වෙලා යන්න ඒ කාරණේ බලපාන්න පුළුවන්. දැන් ඔබ දන්නවා බුද්ධ ශාසනයේ හරියට ප්‍රශ්නයක් මත වුණු තැනක් තමයි අර කෝකාලික භික්ෂුව බොහොම බරපතල විදියට අර්බුදයකට මුහුණ දීලා දුගතියේ ඉපදුනා. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරන ඔය කෝකාලික කටවරද්දගෙන තමයි දුගතියේ ගියේ කියලා. ඒක හරියට ඒක අතීතයේත් ඔහොම දෙයක් වුණා කියනවා. එහෙම කියලා උන්වහන්සේ අතීතයේ බොහොම ලස්සන සිද්ධියක් කියනවා. ඒ තමයි පින්වත්නි මේ බරණැසුවර මේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රජකම් කළා කියනවා. ඉතින් මේ රජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයා වෙලා ඒ කාලේ ওই කෝකාලික උපන්නා කියනවා. පුරෝහිත බ්‍රාහ්මණයා වෙලා උපන්න මේ පුරෝහිත බමුණගේ පින්වත්නි කටේ දෙපැත්තින් ටිකක් වැඩි වශයෙන් වැඩුණු දත් දෙකක් තිබිලා තියෙනවා. නිකන් දිගට වෙච්ච දත් දෙකක්, නිකන් නල දතක් වගේ කියලා අපි හිතමු. එතකොට එවැනි දතක් උඩින් මතු වෙලා තිබිලා තියෙනවා. ඉතින් මෙයාගේ බිරිඳ මෙයත් එක බොහොම කුළුපගයි. දැන් කාලයක් යනකොට බිරිඳට මේ සමහර විට මේ බිරිඳ මේ දත ගැන හිතලා මේ දත්වලට කැමැත්තෙන් තමයි විවාහ වෙන්න ඇත්තේ. දැන් අද වුණත් තියෙනවනේ දැන් නල දතක් තිබ්බොත් සමහර අය කියනවනේ ඒක වාසනාවන්තක මේ ලක්ෂණයක් ওই විදිහට මිනිස්සු අතර තියෙනවනේ ජනප්‍රවාදවල කතා. ඒ වගේ ඉතින් අර එයා හරි කැමති ඇති ඒකට. ඒ නිසා තමයි විවාහ වෙන්න ඇත්තේ. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට ඔය වගේම දතක් තියෙන මිනිහෙක් එක්ක මේ කාන්තාවගේ රහස් සම්බන්ධතාවයක් මතු වුණා. රහස් සම්බන්ධතාවයක් මතු වුණා. දැන් පුරෝහිත ඉන්නේ සම්පූර්ණයෙන්ම මාලිගාවේ රජුරොන්ට උපදෙස් දෙන්න. ඉතින් මේ පුරෝහිත රජමාලිගාවට ගියාම මෙයා හිමීට අර මිනිස්සයා තමන්ගේ ගෙදරට ගෙන්න ගන්නවා. ගෙදරට ගෙන්න ගන්නවා. එක දවසක් මේ පුරෝහිත ගෙදර එනකොට අතටම මේ වැඩේ අහු වුණා. වෙනත් මිනිස්සෙක් එක්ක මේ විදිහේ සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තා. හැබැයි මේ මිනිස්සයාගෙත් අර දත්වල ස්වභාවය ඒ විදිහමයි. ඉතින් මේ තමන්ගේ මුඛයෙන් එළියට පිට වුණු නිකන් බොහොම ලස්සන දතක් තිබිලා තියෙනවා. ඒ ස්වභාවයට තමයි සමහර මේ කාන්තාව මේ මිනිස්සයාටත් කැමති වෙන්න ඇත්තේ. දැන් පුරෝහිතට හැම වෙලාවකම ඉතින් මාලිගාවේ ඉඳ වෙනවන්නේ. එතකොට ගෙදර එන්න බෑනේ. මේ කාන්තාව අනවශ්‍ය සම්බන්ධයක් හදාගත්තා. පින්වත්නි මේ විදිහට කාලයක් යනකොට මේ මිනිස්සයා මේක පැහැදිලි කරලා කිව්වා ඔය විදිහට සම්බන්ධයක් තියාගන්න එපා. මම රජුරුවන්ගේ පුරෝහිත, මට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා අද තමයි අන්තිම අවස්ථාව. ආයෙ එහෙම ගෙන්න ගත්තොත් එහෙම මම බලා ගන්නවා කරන්න ඕන දේ කියලා. ඉතින් මේ විදිහට ටිකක් බරපතල විදිහට කියන්නේ නැති. ඔහොම කියලා ටික දවසක් යනකොට පින්වත්නි මෙයාගේ ජීවිතේ මෙයා සැලසුම් කළා. අර කාන්තාව කියන දේ අහන්නේ නැතිකොට මේ මිනිස්සයා සැලසුම් කළා මේ මිනිස්සයව ඝාතනය කරන්න. එහෙම ආවට ගියාට ඉතින් මිනිහෙක් ඝාතනය කරන්න බෑනේ. ඒ නිසා මේ මිනිස්සයා ඊටාම පරිණත විදිහට තමන්ගේ ඥානයත් පාවිච්චි කරලා බුද්ධියත් පාවිච්චි කරලා සැලැස්මක් හැදුවා. සැලැස්මක් හදලා මරන්න සැලසුම් කරලා රජුරුවන්ට ඒ උපක්‍රමය, දැන් රජුරුව දන්නේ නැහැ මෙහෙම එකක්, රජුරුවන්ට කියනවා ගිහින්, රජතුමනි මම ඊයේ හීනයක් දැක්කා. ඒ හීනේ මම පලාපල විස්තර කරලා මම වේදයත් එක්ක ගලප ගලප බැලුවා. බලනකොට මට දෙයක් තේරුණා. ඒ තේරුණ දේ තමයි මම මේ ඔබතුමාට කියන්නේ. ඒ තමයි මේ හීනේ ඔබතුමාට බොහොම අයහපත් එකක්. හේතුව තමයි මේ අයහපත මේ නිමිති අනුව ගලපලා බලනකොට තේරෙනවා මේ දකුණු පැත්තේ දොරටුව පිහිටලා තියෙන විදිය නුසුදුසුයි. ඒ නිසා හොඳම දේ තමයි ඒ දකුණු පැත්තේ දොරටුව කඩලා ඒක ඒ පිහිටීම වෙනස් කරන එක කියලා. ඉතින් රජ්ජුරුව බැලුවා ඉතින් මේක බොහොම සුළු දෙයක් කරන එක ඒ නිසා ඒක ඉක්මනින් කරන්න කියලා කිව්වා. මොකද රජ්ජුරුවන්ටත් හානියක් කියලා කිව්වනේ. අන්තිමටම පින්වත්නි මේ මිනිස්සයා මේ සැලසුම හදද්දී රජ්ජුරුවන් හිමීට කනට කරලා කියනවා, රජතුමනි හැබැයි උබේ කුල පාරිශුද්ධ බමුණෙක් බිලි දෙන්න ඕනේ කියනවා. දොරටුව වෙනස් කරනවා නම් උබේ කුල පාරිශුද්ධියට පත් වුණු බමුණෙක් මේ මෙතනට බිලි දෙන්න ඕන කියලා කිව්වා. රජ්ජුරුව කිව්වා හරි එහෙමනම් ඒකත් කරන්න කියලා. ඉතින් දැන් ඔන්න ගෙදර ගියා. දැන් බලන්න මෙයාට කට රැකගෙන ඉන්න බැරි වුණා. ගෙදර ගිහින් තමන්ගේ බිරිඳට කියනවා, "තී බලාගනින් හෙට නුඹේ පරපුරුෂයාට වෙනදී මං දැන් ඔක්කොම සැලසුම් කරලා ඉවරයි. හෙටින් පස්සේ නුඹේ පරපුරුෂයා මෙහි හොයන්න නෑ. හෙට මම තිගේ පරපුරුෂයා විනාශ කරනවා" කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් බොහොම පරිස්සමට අනේ මොකද්ද කරන්න යන්නේ දේවයන් වහන්සේ කියලා ඉතින් අහගත්ත පරිස්සමට. හෙට වෙනකොට බලාපන් මම කරන දේ, හෙට ඔය මිනිස්සයව මම බිලි දෙනවා කියලා ওই කතාව කිව්වා. පහුවෙනිදා උදේ වෙනකොට ඉක්මනින් පණිවිඩය ඇව්වා, තියෙන දෙයක් අකුලගෙන වහාම මේ නගරයෙන් පිටත් වෙලා යන්න. පිටත් වෙලා ගියාට පස්සේ ඔබ බොහොම සුරක්ෂිත වෙනවා, ආරක්ෂා වෙනවා, නැත්තම් ඔබට රැකවරණයක් නැහැ කියලා ওই කතාව කියලා යවුවා. පහුවෙනිද ඉතින් රාජපුරුෂයොන්ට කතා කරලා රජ්ජුරුව තිස්සරහාර පුරෝහිත කියනවා, "අන්න අහවල් තැන උබේ කුල පාරිශුද්ධ බමුණෙක් ඉනෝ වහාම ගෙනල්ලා මේ බිලි පූජාව කරලා මේ දොර ඉදිකිරීම පටන් ගමු" කියලා කිව්වා. හොයාගෙන ගියා, බලද්දී මිනිස්සයා හිටියේ නැහැ. දවල් වෙනකම් මෙහෙව්වා හිටියේ නැහැ. මෙයා කියලා තිබුණා මේ නැකතටම මේක කරන්න ඕන, ආයේ මෙවැනි සුන්දර නැකතක් ඔබතුමාට සුබ නැකතක් එන්නේ නැහැ කියලා. හැම තැනම හෙව්වා. අන්තිමටම රාජපුරුෂය අතර ඇමතිවරු අතර කතාවක් ගියා, "මේ නැකත වැරදුනොත් වැරදුනාමයි, ඒ නිසා රජතුමනි කොහොම හරි අපි බිලි පූජාවක් කරමු. කවුද එහෙම දල තියෙන උබේ කුල පාරිශුද්ධ බමුණෙකුට ඉන්නේ" කියලා කියනවා. එතකොට කියනවා එකම කෙනෙක් ඉන්නවා, ඒ තමයි පුරෝහිත. ඊට පස්සේ හොයලා බලලා තිනවා පුරෝහිත තනතුරට තවත් සුදුසු කෙනෙක් ඉන්නවද කියලා. එතකොට ওই තක්කරී කියලා බ්‍රාහ්මණෙක් ඉඳලා තිනවා මෙයාගේ ගෝලෙක්, ඒ වෙනකොට බෝධිසත්වයන් වහන්සේ උපන්නේ කියනවා. අන්තිමටම ඔහු මේ ශාස්ත්‍රය ඉතාම හොඳින් දන්න බව දැනගෙන මේ බමුණටම බිලි වෙන්න වෙනවා. පින්වත්නි මේ බමුණටම බිලි වෙන්න වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ මතක් කරලා උන්වහන්සේ දේශනා කරනවා, හරියට මැඩියන් කෑ ගහන එක නිසා, ඒ කියන්නේ මැඩියෝ කෑ ගහන්න ගියාම ඒ කෑ ගැහීම ඔස්සේ සර්පයෝ ළඟට එනවා වගේ, ඒ මැඩියෝ දන්නේ නැතුව සර්පයාගේ බිල්ල පිණිස, සර්පයාගේ ආහාරය පිණිස තමන් විසින්ම කෑ ගහලා ගෙන්න ගත්තා වගේ, තමන් විසින්ම කලිනුත් ඔය භික්ෂුව ඔය විදියට අමාරුවේ වැටුණා කියලා. ඒ නිසා බලන්න වචනේ පරිස්සම් කරගන්න බැරි වුණොත් අමාරුවේ වැටෙන විදිය. ඔක දීර්ඝ සිද්ධියක්, මම ඔබට බොහෝම කෙටියෙන් මතක් කළේ. ඒ නිසා පින්වත්නි තමන්ගේ ජීවිතේ සුරක්ෂිත කරගන්න තමන් දැනගන්න. මොකද මේ තණ්හා සැඩ පහරට අහුවෙලා තවත් නම් ඉදිරියට ගහගෙන ගහගෙන යන්න එපා. මේ ධර්මයත් මුණ ගැහුණ එකේ කාමයන් වලින් වෙන් වෙලා කාමයන් ප්‍රහාණය කරලා චිත්ත ඒකාග්‍රතාවය හදාගෙන ධර්මයේ පුහුණු කරන්න වීරිය කරන්න බැරි වුණොත්, බලවත් වීරියක් නැති වුණොත් එහෙම එයාගේ ජීවිතේ කෙලෙස් වැපිරෙන එක නවතින්නේ නැහැ පින්වත්නි. කෙලෙස් වලින් එයාගේ ජීවිතේ වැහිලා යන එක නවතින්නේ නැහැ. පින්වත්නි ඔබේ ජීවිතයට නම් කෙලෙස් වලට යට කරගෙන යන්න දෙන්න එපා. ඔබේ ජීවිතේ බරපතල විදියට කෙලෙස් යට කරගෙන යන්න පුළුවන්. හැබැයි කෙලෙස් වලට ඔබේ ජීවිතේ නම් පින්වත්නි යට කරගෙන යන්න දෙන්න එපා. ඔබ හැම දිනාටම ඔබේ ජීවිතේ ධර්මයේ පුහුණු කිරීම පිණිස, ඉන්ද්‍රිය සංවරයේ පිණිස, කායික මානසික යහපත පිණිස, කෙලෙස් වලින් යට නොවීම පිණිසම, වීරිය පිණිසම, තණ්හා සැඩපහර තරණය කිරීම පිණිසම, කාමයන්ගෙන් වෙන්වී සම්පූර්ණයෙන්ම බුදු කෙනෙක් පෙන්වා දෙන සදාකාලික නිවීම පිණිසම අද මේ සිත නිවන බුදුබණ දේශනා මාලාවේ අදට නියමිත ධර්ම දේශනාව ඔබට උපකාර වේවා, හේතු වේවා, වාසනාව වේවා කියන අදිෂ්ඨානින් අපි ධර්ම දේශනාව නිමා කරනවා. ඔබ සුවපත් වේවා, ඔබේ පිරිස ඥාතිවරු සුවපත් වේවා, ඒ වගේම ඔබේ ගම, ඔබේ පළාත, ඔබේ රට, අපේ රට සුවපත් වේවා, මුළු ලෝකයේම සුවපත් වේවා, ඔබත් මමත් අප හැම දිනාම සුවපත් වේවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්හලයි සිතින් බුදුබණයි ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිත නිවන බුදු බණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: කේන්ති ගන්නේ ආදරේ ගොඩාක් තියෙන මිනිස්සු. මං වාට ගැහුව කියනට වඩා තරහට අත ඉස්සුනායි කියන එක තමයි හරි. අපරාධිනේ පොලිසිය ගන්න රස්තියාදු
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
2: මිනිහෙක්ගෙන් ගුටි කන්න හරි ඇඟේ පෙතේ හයිය තියෙන්න ඕන. නොකනොබේ හිටියොත් එමේ හිත විතරක් නෙමේ ඇඟත් වැටෙනවා. ඔන්නෝක් බොනෝ හලෝ.
3: මෙතනින් හර මට මොකද වෙන්නේ තාරි?
2: උසාවියෙන් ඔයාට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අයින් කරලා නිදහස් ගෑණියක් විදියට හිතන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා දෙනවා.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිතා

0: එලවරාත්‍රී 10යි ලක්හඬ අහගෙන ඉන්නේ 93.5 93.7. ජීවිතේ හීන කියන්නේ අපි හැබෑ කරගන්න ගොඩක් ආස දෙයක්. හැබැයි අපේ සමහර ඉලක්ක තියෙනවා අපි ඒවා හීන විතරක් විදියට ඉතුරු කරලා අතහැරලා දාලා යන. ඒ නිසා ඔයාගේ අන්න ඒ වගේ සමහර ඉලක්ක හැබෑ කරගන්න මෙන්න මේ ක්‍රමෙත් ඔයාට උපකාරී වෙන්න පුළුවන්. එහෙනම් අහමු මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
1: ජයග්‍රහණය ගැන විශ්වාසයෙන් ඉන්න ඔබ තමයි හැමදාමත් සුබ සිහින සැබෑ කරගන්නේ රටේම සුබ සිහින සැබෑ කරන NLB ජාතික ජයවරණය. ලොතරැ දිනුම් වර 8කින් ඔබව දිනවන්න අදත් සෝදානම්. දවසෙන් දවස NLB අපෙන් වාසනාවේ තෑගිම තමයි ඔබට හිමි වෙන්නේ. හෙට ඉරිදා දවසේදී හිමි වෙන වාසනාව ගැන මේ මතක් කරන්න සෝදානම් වෙන්නේ. හිතවතුනි සෑම ඉරිදා දවසකම දිනුම් අදින NLB ජය සහ දන් නිදාන ලොතරැ පත්වලින් සන්නේ බෝන සංකේ පිළි වෙලින් ගලපගෙන රුපියල් 10,000 මුදල් ත්‍යාගයේ රසක් දිනා ගන්න පාරිභෝගික ඔබට දැන් පුළුවන්. අලෙවි නියෝජිත සහ අලෙවි සහායක ඔබට මේ ලොතරැය තුළින් හිමිවන ප්‍රතිලාභ රැසට අතිරේකව ඉරිදා දවසේදී අලෙවි කරන අනිකුත් ලොතරැයිපත් තුළින් අමතර ප්‍රතිලාභ රැසක් ඔන්න දැන් හිමි වෙනවා. ඔබ වාසනාව ගැන සඳහන් පරිගණක නිලවාර්තා වාද අපිට ලබා දෙන්නේ ගයන් ක්‍රිෂාන්තිද සිල්වා මහත්මිය. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය මුදල අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ KG සුබානි මදුවන්ති මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායක්කර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරච්චන්ද්‍ර ගුණතිලක මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණක අධිපති NDNC කුමාරි මහත්මිය. මුලින්ම අද දින මදිනවා NLB ජය. අතර සල්ලි ඔබට දිනා ගන්න පුළුවන් NLB ජය. ජයග්‍රහී 520 දිනුම් වාරයේ අපි ආරම්භ කරනවා. NLB ජය ඉංග්‍රීසි අක්ෂරයේ B වසනවන්ත අංක 1551. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනෙ සලසන ශ්‍රම වසන අරමුදල වෙනුවෙන් රජ ඒකාපද අරමුදලට දායක වන ඔබේ මලතරයිය NLB ජය මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභෙන් 253 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභෙන් 6,574 දෙනෙක් බිහි කළා.
2: Today's selected English letters B and the winning numbers are 1, 5, 5 and 1.
1: රුපියල් 105 බැගින් දෙදෙනෙක් දිනාගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් HA සෝමසිරි කලවාන, MGG හරිස්චන්ද්ර රන්වල. වසනවන්තයන් 36 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනාගත්තා. සමස්ත ජයග්‍රහකයන් 75,533 දෙනෙක් අතර රුපියල් 69,60,320 මුදලක් බෙදා දුන්නා අපි. ත්‍යාගි වැඩි වුණ නියත ධනියෝග හඳහන ඔබට වාසනාව අරගෙන අද 1561 දිනුම් වාරය. එනම් අපි යමු දින මැදීමට. වෘශ්චික ලග්න සංකේතයයි අද ඔබට වාසනාව ගෙනාවේ. අංක 41 පළමු ජයග්‍රහී අංකය. අංක 54, අංක 53 අවසාන ජයග්‍රහී අංකය අපි දැන් තෝරන්නේ. අංක 56. ශ්‍රී ලංකාවේ නාමය ලෝපත්‍ර කරවන ක්‍රීඩා ශිෂ්‍යය අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට දායකත්ව ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් මේ වසරට සුපෘත්‍යාගලාභයෙන් 7 දෙනෙක් බිහි කරලා අවසන්.
2: Today's selected zodiac sign is Scorpio and the winning numbers are 41, 54, 53 and 56.
1: රුපියල් 110ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා. වැලිගම අලෙවි නියෝජිත නිෂා චන්ද්‍රකාන්ති සමස්ත ජයග්‍රහකයන් 133,676 දෙනෙක් අතර රුපියල් 92,29,440 මුදලක් අපි බෙදා දුන්නා. හනහන හෙට සුපිරිත්‍යාගය රුපියල් 49,2,197.20. ජයග්‍රහී දිනුම් වාරය 4,494 ලෙස සඳහන් වෙලා තියෙන ඔබ මිලදී ගත්ත ගොවිසිත ලොතරැයියෙන් ඔබ දන්නවා සද්දිනම ඔබට ජයනියතයි. අපි බලන්නේ අද බිහි කරන ජයග්‍රහී වාසනාවන්තය සුපිරිත්‍යාගලාභියා ඔබද කියලා. රුපියල් කෝටි 7කට වඩා වැඩි සුපිරිත්‍යාගයක් තියෙන්නේ ඔබට දිනා ගන්න. අපි යමු දිනුම් වැදීමට. X ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. මෙන්න ගොවිසිත පළමු ජයග්‍රහී අංකය. අංක 61, අංක 78, අංක 56, අංක 65.
2: කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිස තලතරයෙන් මේ වසරට අපි සුපිරිත්‍යාග ලාභෙන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභෙන් 58 දෙනෙක් රුපියල් 250,000 ත්‍යාග ලාභෙන් 79 දෙනෙක් බිහි කරලා අවසන්. Today's selected English letter is X and the winning numbers are 61, 78, 56 and 65.
1: ඉංග්‍රීසි අක්ෂර සමග ජයග්‍රහක තුනක් ගලප ගන්න ඔබට රුපියල් 250,000ක් ලබා දෙන ගොවිස තලතරයෙන් ජයග්‍රහකින් 5 දෙනෙක් අද රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. එලතරේපත් අලවි කලේ මේ අලවි නියෝජිතයින් එස් සෙල්වරාජා කල්මුණේ, ආර් එම් ඒ රත්නායක වැරැල්ල, ධම්මික බණ්ඩාර මහියංගණය, එන් එකේ බන්දුල මීරිගම සහ කේ ජී එස් ජයතිලක යටියන්තට සමස්ත ජයග්‍රහකින් අද 121,516 දෙනෙක් අතර රුපියල් 86,10,740ක මුදලක් අපි බෙදා දුන්නා. රුපියල් 7,33,47,955,796ක්. දවස සුබයි සිහින දිනයි කිව්වම බලාගෙන ඉන්න හැමෝටම මතක් වෙන්නේ සුබ දවසක් ලොතරැය්‍ය ගැන. සුබම ආරංචිය තමයි සුබ දවසක් ලොතරැය්‍ය දැන් අලුත් වෙලා තෑගි බොහොම පහසුවෙන් අලුත් වුණු සුබ දවසක් ලොතරැය්‍යෙන් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ තෑගි මොනවද කියලා එහෙනම් මුලින් බලමු. සුබ ලග්නය සමග ජයංක තුන ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදල් රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ජයංක තුන ගලපගෙන රුපියල් 50,000ක් දිනා ගන්නත් පුළුවන්. ප්‍රවර්ධන ත්‍යාග අංකයට දැන් රුපියල් 25,000ක් දිනා ගන්නත් පුළුවන්. තෑගි අවසන් කියලා හේතුවට අවසන් වෙන්නේ නැහැ. තව මුදල් තෑගි රැසක් අලුත් වෙන සුබ දවසක් ලොතරැය්‍ය බොහොම පහසුවෙන් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ඔබට සුබ ගෙනෙන සුබ දවසක් 368 වන දිනුම් වාරය දැන්. අද සුබ ලබ්ධය තුලා පළමු සුබ අංකය අංක 63, දෙවන සුබ අංකය අංක 5, තුන්වන සුබ අංකය අංක 12. සුබ දවසක් අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 4147. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ වර්ෂයේදී රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකයින් 249 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභීන් 1,282 දෙනෙක් බිහි කළා.
2: Today's selected zodiac sign is Libra and the winning numbers are 63, 5 and 12.
1: රුපියල් 50,000 බැගින් අද වසනාවන්තයින් 8 දෙනෙක් දිනාගත්ත මේ දිනුම් වාරේ. ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000 බැගින් සමස්ත ජයග්‍රහකයන් 41 දෙනෙක් දිනාගත්තා. අද දිනුම් වාරෙන් වසනාවන්තයින් 107,512 දෙනෙක් අතර රුපියල් 89,60,940ක මුදලක් අපි බෙදා දුන්නා. තවත් ලොතරැය දිනුම් වාර 4කින් දිනන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ වාසනාව ඔබට අරගෙන අනුෂි සමගින් රුෂා දැන් එනවා ඔබ මුණ ගැහෙන්න.
2: මීළඟට මෙගා පව. තවම රටම කතා වෙන රුපියල් කෝටි 23ත් රුපියල් කෝටි 47ත් ඔබ දිනූ දවසේ ඔබේ සතුට අපිට තවමත් මතකයි. දැන් අපි මග බලාගෙන ඉන්නේ රුපියල් කෝටි 29 ඉක්මවා ගිය මෙගා සුපිරි තෑග ඔබ හිමි කරගන්න දවසේ ඔබේ සතුට දකින්න. ඒ සතුට දෙගුණ කරන්න ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑගට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් අපි මේ අති නවීන සුපිරි මෝටර රථයත් ඔබ වෙනුවෙන්ම වෙන් කරන්නේ. අනේ නිසා ඒ සතුට තෙගුණ කරමින් සුපිරිම තෑගි තුනක් සමග අපි අදත් සූදානම් ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2600 වන දිනුම් වාරේ ආරම්භ කරන්න. අද මෙගා පව වාසනාව ගෙනෙන ඉංග්‍රීසි අක්ෂරය K. අද සුපිරි අංකයේ අංක 21. ඉදන් තෝරා ගන්න බලමු පළමු වාසනාව අංකය. ඒ අංක 41. දෙවන ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 7. තුන්වන ජයග්‍රහකය අංක 33. මෙගා පව අවසන් වාසනාව අංකය අංක අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයින් මේ වසරේ සුපිරි ත්‍යාග ලාභීන් 5 දෙනෙක් 20 ලක්ෂපතියන් 55 දෙනෙක් අපේ රටට බිහි කළ තියෙනවා. බලමු අද වාසනාව මෙගා පව වෙතින්. Today's English letter is K. Super number is 21 and the winning numbers are 41, 7, 33 and 49.
3: අද මෙගා පව වෙතින් රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 7 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලවි කරනවා සුනිල් ශාන්ත, බීපි හන්දිය මීගමුව, W.A. Chandrapala Mahama, T.F. Dane Kotikawata saha, B.A.A. Bulat Singhala Mamatella Penel Bialavi Niyojitha Varun. Eth samagin vasanavanti 122,136 denek athare rupiyal 78,16,601 mudalak api beda denawa. Nisakama dinana lokuma thagi dena obe vishwasaya akandawa tahawuru karagat mega pawa wedin heta api oba wenuen aragena supiri thagi thuna mega supiri thagi rupiyal 29,82,74,238 pawa supiri thagi rupiyal ටියක් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 9 ඉක්මවා ගිය දවන්ත නිධානයක් සමග ජාතියේ මහ ධන සම්පත ධන නිධානේ 2282 දින වරේ අපි මේ ආරම්භ කරා.
4: අද වස්නවන්ත ඉංග්‍රීසි අක්ෂරය C. වස්නවන්ත පොළොමෝ අක්‍යම් හැත්තම් දෙවන ඔබට වස්නවන්ත වෙන අංක 74. අද ජයග්‍රහී තුන්වන අංකය අංක 10. ධන නිධානයේ අවසන් වස්නවන්ත අංකය අංක 36.
3: අපි රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය ඒකාබද්ධාර මුදලට ඍජුවම දක්වන ධන නිධාන ඇලතරයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීක් 20 ලක්ෂපතියන් 35 දෙනෙක් වගේම 2 ලක්ෂපති වාසනාවන්තින් 427 දෙනෙක් අපේ රට බිහි කළා තියෙනවා.
2: Today's English letter is C and the winning numbers are 70, 64, 10 and 36.
3: අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහණතරයි පත් අලෙවි කරනවා මිනුවන්ගොඩ NLB අලෙවි නියෝජිත KA සෝමසිරි වගේම තමත් වාසනාවන්තයක නුවර එළිය දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තින් 91589 දෙනෙක් අතරේ රුපියල් 54 ලක්ෂ 77680ක මුදලක් අපි බෙදා කෙටිම කාලයක් තුළ රුපියල් කෝටි 13 කෝටි 12 කෝටි 9 කෝටි 8 ලෙසින් අති දවන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානයේ ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 9,14,47,563.12. ලොතරැයි ලොව රජ්‍ය කිරුල මහජන සම්පතේ 6,252 දිනුම් වාරයට අපි දැන් සූදානම්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය කේ ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 7, 4, 9, 5, 2 සහ 2. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධාර මුදලට ඍජුවම දක්වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් වගේම 25 ලක්ෂපතියන් 218 දෙනෙක් අපේ රටට බිහි කළ තියෙනවා. බලමු.
2: Oh Anushi, today's English letter is K and the winning numbers are 7, 4, 9, 5, 0 and 2.
3: අදත් මහජන සම්පතෙන් අපි බිහි කරන රුපියල් 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 2 දෙනෙක් ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා. SJ ලියනගේ උහන සහ සඳුමාලි කුලසූරිය නෙළුම්දෙනිය අපේ NLB අලෙවි නියෝජිතවරුනේ විතරක් නෙවෙයි ලක්ෂපති වාසනාවන්තින් 22 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිතවරුන්. MSP මංචනායක උකුවෙල, නිශාන්ත උදේකුමාර අලුත්ගම, විපුල ධර්මකීර්ති දොඩම්ගොඩ, ප්‍රසාද් ප්‍රියදර්ශන කිරින්ද, SK සමරසිංහ මොනරාගල, H ප්‍රේමසිරි පිටකොටුව, RM ජයතිස්ස ඔක්කම්පිටිය, රංගනාරියදාස නාරම්මල, SG චන්ද්‍රසිරි මහනුවර, තුසිත චතුරංග බදුල්ල, PM රාජකරණ හලාවත, PH චන්ද්‍රපාල බලංගොඩ, G නිමල්සිරි කහවත්ත, HA ජයසේකර දඹුල්ල, සුදන්ති ප්‍රියංගිකා රණාල, නිරාෂා නිසංසලා කලුතර, සුසාන්ත මිල්රොයි රාගම, විතානගේ චන්ද්‍රදාස හේයන්තුරුව, සරත් කුමාර නිකවැරටිය, පද්මසිරි පීරිස් මාරවිලින් ලක්ෂපතියන් 2 දෙනෙක් බිහි කරදී ජයග්‍රාහකෙක් බිහි කරනවා නිශාන්ති මනම්පෙරි අඟුණකොළ පැලැස්සෙන්. ඒත් සමගින් වාසනාවන්තින් 2,61,921 දෙනෙක් අතරේ රුපියල් 2,38,43,520ක මුදලක් අපි අද බෙදා දෙනවා. දිනක ජය නියත මහජන සම්පතේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,06,63,528. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කළ දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් අපි තෝරාගෙන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ට යනුව අද සම්පත 827 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය K ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 9, 5, 0 සහ 2. අද සම්පත draw number 827. Today's winning English letter is K and the winning numbers are 9, 5, 0 and 2. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4ත් සහිත කොටපෙළිය ගලපාගෙන රුපියල් 2,50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා LP චන්ද්‍රපාල පන්නල සහ ලුම්බිනි වික්‍රම රණජයපුරා අපේ NLB අලෙවි නියෝජිතවරුන්. ඒ විතරක් නෙවෙයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 48 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,15,98,000ක මුදලක් අපි අද සම්පතෙන් ඔබ අතර බෙදා දෙනවා. ලොතරැයිපත් 8ක් තුලින් වාසනාවන්තින් 9,39,723 දෙනෙක් අතරේ රුපියල් 8,24,96,540ක අති දවන්ත මුදලක් අපි අදත් ඔබ අතර බෙදා දෙන්නේ NLB ජාතික ජයවර්ණයේ. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය NLB.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුමරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ස

අපසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතේ ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ

කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ආනමය පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සිතහා බැඳි මගේ කයද නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

0: गजक सूत्र देश नाव देश ज्ञानन वहंसी गंपुल मीथलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घनी कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩාත් දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

ලෙස සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

මට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් තරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වෙනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහුරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්ත

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින් ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින් ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

посетили сасаты анбитады викаши. Впереди лалян витнады, знаю паддати пинавиметады, рудире пальтататуетады, манасика сангидиява этвиметады, хетуана бэвэн, манасика мэнна, ශාරීරික සුවේද ධනවති සැලකිලි ජයපිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජයපිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.